0: උදේ 5:37 දැන් වෙලාව. අද ලෝක ළමා දිනේනේ. දරුවන්ගේ දවස. දරුවෝ වෙනුවෙන් අපි ගොඩාක් දේවල් කරනවානේ නේද?
1: ඔව් අනිවාර්යයෙන්ම.
0: දරුවන්ගේ දියුණුව, දරුවන්ගේ හිත දවස වෙනුවෙන් තමයි මේ හැම දෙම. ඔන්න අද දවසේ පොකට් මනි මුලින්ම දිනන්න අපිත් එක්ක සම්බන්ධ වෙන පළවෙනියා. අපි යන්නේ මහරගම පැත්තට. Good morning. සනුති නේද මේ?
1: Good morning.
0: හරි.
2: Good morning.
0: ඉස්කෝලේ අටවසර නේද පුතා ඉන්නේ? කොහෙද ඉස්කෝලේ?
2: මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලය.
0: හරි. දැන් මුල් ඉස්කෝලේ උගන්වන සබ්ජෙක්ට් වලින් වැඩිපුරම ආස මොන සබ්ජෙක්ට් එකටද?
2: ඉතිහාසය.
0: ඉතිහාසයට. හරි. එහෙනම් ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. අභියෝගේ බාර ගන්නවද? රුපියල් 250 ඉඳලා රුපියල් 5000 වෙනකම් පොකට් මනි දිනන්න පුළුවන්. හරි උත්තරේ දුන්නොත්.
1: ලැස්ති නේද?

0: එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: ඔන්න සනුති, පළවෙනි ප්‍රශ්නේ ඉතිහාසයේදී වැඩි කැමැත්තක් තියෙනවා කියලා කිව්වේ. පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ ඉතිහාසයේ විශ්වයෙන්. ලන්දේසීන්ගේ මව රට නෙදර්ලන්තය. ඔවුන් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළා 17 සහ 18 වන සියවස්වල. ඔවුන් ලන්දේසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම හරහා තමයි වෙළඳ කටයුතු වගේම පාලනයත් සිදු කළේ. මෙන්න ප්‍රශ්නය. ලන්දේසීන් ලංකාවට ආවේ මොන අවුරුද්දේද? 1602 දී, 2 1605 දී.
0: 1605 දී. හරි උත්තරේ වෙන්න ඕනි සනුති 1602 දී. හරි, එහෙනම් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: පුරවැසි අධ්‍යාපනයේ විෂයෙන් තමයි ඔන්න ඔයාට දෙවෙනි ප්‍රශ්නය ලැබෙන්නේ. ඡන්දය ලැබීමේ අයිතිය තියෙන්නේ රටේ පුරවැසියන්ට. තමන් නියෝජනය කරන නියෝජිතයන් පාර්ලිමේන්තුවට හෝ වෙනත් බලත් පාලන ආයතනයකට තෝරාපත් කරගන්න තමයි මේ මූලික අයිතිය ලැබෙන්නේ. ශ්‍රී ලංකාවේ සර්වජන ඡන්ද බලය ලැබුණ 1931 ඩොනමෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලැබීමේ වයස මොකක්ද? 1 18, 2 15.
0: 18. ඔයාගේ උත්තරේ හරි රුපියල් 250ක් දිනාගෙන තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හදන්නේ. විශාල අර්ථයක් කෙටියෙන් රසවත්ව කියන්න අපි ප්‍රස්තාව පිරුළු භාවිතා කරනවා. මේවා ගැමි සමාජයේ කතාබහේ ඉබේම බිහි වූ ජනප්‍රවාද අත්දැකීම් මත පදනම් වෙච්ච යෙදුම් වර්ගයක්. අපි අහන්නේ හිල් කූඩෙන් වතුර අදිනවා වාගේ. මේ පිරුලෙන් අදහස් වෙන්නේ 1 නිෂ්ඵල කාර්යයකට වෙහෙසීම, 2 අසීරු ක්‍රියාවක් කිරීම.
2: අංක 1.
0: ඔයාගේ උත්තරේ හරි. මේ වෙනකොට ප්‍රශ්න 3න් ප්‍රශ්න 2කට උත්තර දීලා රුපියල් 500ක් දිනාගෙන තියෙන. දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
2: යම්.
0: හරි උත්තරේ දුන්නොත් ඔය 505 ගුණයක් වෙනවා. හැබැයි උත්තරේ වැරදුනොත් 500 250ක් වෙනකන් අඩු වෙනවා.
1: බෞද්ධ කොඩිය බුදුදහම වගේම බෞද්ධ සංස්කෘතිය නියෝජනය කරන ෂඩ්වර්ණයෙන් සැකසුණු ජාත්‍යන්තර බෞද්ධ සංකේතයයි. බෞද්ධ කොඩිය තීරු 6කින් සමන්විතයි. බෞද්ධ කොඩිය ඉතිහාසය ප්‍රථම වතාවට ඔසොන් ලැබුවේ 1885 අවුරුද්දේදී. මෙන්න ප්‍රශ්නය. බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා කවුද? 1 හෙන්රි ඕල්කට් තුමා, 2 මහත්මා ගාන්ධි.
2: අංක 1.
0: අතේ තිබු රුපියල් 505 ගුණයක් වෙලා රුපියල් 2500ක් අද දවසේ මනුති දිනා ගන්නවා.
1: මොකද හිතෙන්නේ? දැන් ඉස්කෝල ගිහලා යාළුවන්ටත් කියන්න ඕන අද දවසේ මේ දිනපු පොකට් මනි අභියෝගය ගැන.
0: බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
2: Thank you.
3: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
4: සියත පොකට් මනි. අනුග්‍රහය.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙකි.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. පියකුමෙන් මවකමෙන්.

0: ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
4: සෙනසුරාදා උදේ 8ට
5: මොනවද ඔය ගේට් එක උඩින් එබීබී බලන්නේ?
6: බූරුවා ඉන්නවද කියලා බැලුවේ.
5: බූරුවා?
6: ඔව් අංකල්, මට ඇහුණා ආන්ටි කෑ ගහලා බයිනවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්නේ බූරුවෝ කියලා.
7: ජින්තු පිටියේ මොවෙනෝ, ජින්තු පිටියේ මොවෙනෝ.
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මාවද කියලා හැංගුණානේ.
3: කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
9: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල් කසාද බඳගන්න නෑනි.
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
10: සියත ටීවී තුලින්.
11: 98.2 98.4

0: ඩයිනපුරා සියත පොකට් මනි ඔන්න එක පොඩ්ඩෙක් පොකට් මනි දෙන්න. මේ පැයට අපි තව කෙනෙක්ව සම්බන්ධ කරගන්නවානේ. මේ තමයි අද දවසේ දෙවනියා.
1: සනුකි සෙනාර ලෑස්තිවෙලා ඉන්නවා පොකට් මනි දිනන්න. ගුඩ් මෝර්නින් සනුති. ලෑස්ති නේද පොකට් මනි අභියෝගේ බාර ගන්න?
0: ඉස්කෝලේ හතවසර ඉන්නේ පුතා. කොහෙද ඉස්කෝලේ? හරි, දැන් ඉස්කෝලේ ලෑස්තිවෙලා ඉන්න වෙලාවේ ප්‍රශ්න හතරක් තියෙනවා. අභියෝගේ බාර ගන්න ලෑස්තිද?
1: හරි, එක ප්‍රශ්නකට හරියට උත්තර දෙන්න අපි ඔයාට තප්පර පහක් දෙනවා. මේ තප්පර පහ ඇතුළේ තමයි ඔයා හරි උත්තරේ දෙන්න ඕන. අපි එහෙනම් යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: රුපියල් 250ක් ලැබෙන පළවෙනි ප්‍රශ්නය අපි අහන්නේ ඉතිහාසයේ විශේෂයෙන් සම්පති. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා බුද්ධ ශාසනයේ පුනරුදයට සෑහෙන වැඩක් කළ නායකර් වංශික රජෙක්. ඔහුගේ පාලන කාලය වුණේ 1747 ඉඳන් 1882 දක්වා කාලය. ඔහු විසින් බුද්ධ ශාසනයේ උන්නතියට විශාල සේවාවක්ද කළා. මෙන්න ප්‍රශ්නය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු හමු වීමට පැමිණි ප්‍රථම ඉංග්‍රීසි දූතයා කවුද? 1. ජෝන් පයිබස්. 2. ජෝන් ඩොයිලි.
1: රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්න සනුති. අපි යමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට.
0: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ තමයි ඔන්න ඔයාට දෙවෙනි ප්‍රශ්න ලැබෙන්නේ. ඔලිම්පික් තරගාවලිය ලෝකේ රටවල් ගණනාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් සිද්ධ වෙන විශාලතම ජාත්‍යන්තර ක්‍රීඩාවලියක්. මෙම ක්‍රීඩාවලියේ අරමුණ රටවල් අතර මිත්‍රත්වය, සාමය සහ ක්‍රීඩාශීලීත්වය වර්ධනය කිරීම. මෙන්න ප්‍රශ්නය. ඔලිම්පික් තරගාවලියක් පවත්වන්නේ වසර කීයකට වරක්ද? 1. වසර 3කට වරක්. 2. වසර 4කට වරක්.
1: හරි උත්තරේ තෝරලා අතේදී රුපියල් 250 රුපියල් 500ක් කරගෙන තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නය අපි අහන්නේ විද්‍යාව විශ්වෙන්. යකඩ ගල්වනයිස් කිරීමට යකඩ මල කෑම වරක් වන ක්‍රමයක්. මේ ක්‍රමය යකඩ මල ඇතිවීමට අවශ්‍ය කරන ඔක්සිජන්, ජලය යකඩය වෙත ළඟාවීම වළක්වනවා. මෙන්න ප්‍රශ්නය. යකඩ ගැල්වනයිස් කිරීමට භාවිතා කරන මූලද්‍රව්‍ය වන්නේ 1. සින්ක්. 2. සෝඩියම්.
1: අපි වාගෙන් ප්‍රශ්න තුනක් ඇහුවා. ඒ ප්‍රශ්න තුනටම උත්තර දීලා මේ වෙද්දි රුපියල් 1000ක් දිනලා තියෙන සනුදි. දැන් පුළුවන් බෝනස් ප්‍රශ්නට යන්න. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද? හරි උත්තරේ දුන්නොත් ඔය රුපියල් 1005 ගුණයක් වෙනවා. හැබැයි උත්තරේ වැරදුනොත් 1500ක් වෙනකන් අඩු වෙනවා.
0: DS සේනානායක මහතා ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා. ඔහු 1947 ඉඳලා 1952 වෙනකන් එම තනතුර දැරුවා. එතුමා ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ ප්‍රධාන නායකයෙක්. අපි අහන්නේ මෙතුමා ආරම්භ කළ දේශපාලන පක්ෂය වන්නේ 1. එක්සත් ජාතික පක්ෂය. 2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.
1: ප්‍රශ්න හතරයි රුපියල් 5000යි. හරි උත්තර දීලා රුපියල් 5000ක් අද දවසේ සනුදි දිනා ගන්නවා.
0: දින සනුති හොන්න අද පළවෙනි දා. ඒ වගේම ළමා දිනේ දවස් තමයි මේ ජයග්‍රහණය ලැබුණේ. ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් අද දවසේ පොකට් මනි අභියෝගෙ දින්න කියලා කියන්න ඕනේ. හරිද?
1: ජය වේවා සනුති. ඉතින් ඔන්න ඔබටත් අවස්ථාව තියෙනවා එවන් අපිට මැසේජ් එකක්. මේ වෙලාවේ අහගෙන ඉන්න නංගිලා මල්ලිලාට පුළා මැසේජ් කරලා පොකට් මනි දිනන්න 0744 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක.
0: ජීවිතේ හෙට දවස ගැන අපිට අනුමාන කරන්න බෑ. ඒ නිසා හෙට දවස වෙනුවෙන් අද ලෑස්ති වෙන එක තමයි වඩාත්ම හොඳම දේ. ඔයාට ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් තියෙනවද? කොරරි හිම ඇහුවහම පැටලෙන්නේ නැතුව උත්තරයක් දෙන්න පුළුවන් නම් ඔව් කියලා ඒක සෑහෙන දෙයක්. ඒ වගේම ඔබේ දරුවන්ට ඔබ රක්ෂණාවරණයක් අරගෙන තියනවාද? ඇයි අපි දරුවෙක්ට රක්ෂණාවරණයක් ගන්න ඕනේ? මේක ඇවිල්ලා ආයෝජන සැලසුමක්. ඉතින් දරුවෝ ගැනගන්න එක තමයි එයාලගේ ධනය. ඉතින් දැනුම ධනය කරගත්ත දරුව වෙනුවෙන් ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් මිනිමුතු අධ්‍යාපන සැලසුම ලබා දෙනවා. ඉතින් අද ජාත්‍යන්තර ළමා දිනේනේ, දරුව ගැන වැඩිපුරම කතා කරන දවසනේ. ඉතින් අද ඉඳලා ප්ලෑන් කළොත් දරුවගේ හෙට දවස සුරක්ෂිත කරන්න සෑහෙන ලොකු දෙයක් මේ ඉන්ෂුවරන්ස් එක. උසස් අධ්‍යාපන අරමුදලක් විදිහටත් වැඩ කරනවා, ඒ වගේම සෞඛ්‍යාවරණයක් විදිහටත් මේක කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි ඉන්ෂුවරන්ස් එකක් කියලා කියන්නේ කවදා හරි හොඳ පෙන්ෂන් ප්ලෑන් එකක්. ඉතින් අවුරුදු 64ක් ලංකාවේ අභිමානය ඒ විදිහටම තියන් ඉන්න, ලංකාවේ මිනිස්සුන්ගේ විශ්වාසය විදිහටම තියන් ඉන්න ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මවකු මෙන් පියකු මෙන් ඔබේ දරුවන්ටත් ඒ ආරක්ෂාව ඒ රැකවරණය ලබා දෙනවා. ඉතින් අදම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙත ගිහිල්ලා දරුවන්ට වගේම ඔබටත් රක්ෂණාවරණයක් ගැන ප්ලෑන් එකක් බලන්න. ඒ වගේම ඔයා වගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න නම් ආය වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. අදම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට යන්න 13-19 විස්තර දැනගන්න පුළුවන්. ළඟම තියෙන ශාඛාවට ඔය යනින් එමින් ගමන් ගිහිල්ලා බලන්න. අතේ පොඩි මුදලක් තියෙනවා නම් ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න ඒක හොඳම අවස්ථාව. මොකද මේ දවස්වල පොඩිය වැඩි ස්ථාවර තැන්පතුවල ශ්‍රේෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලෙකට ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් ඔන්න 15%ක පොලියක් දෙනවා. 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා අවුරුදු 3 ඉඳලා මාස 3 වෙනකන් ඔබට ගැළපෙන කාලයට අනුව ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න පුළුවන්. කෝල් එකක් දීලා විස්තර දැනගන්න 13-19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්.
1: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
2: සියත පොකට් මනි. අනුග්‍රහය.
3: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකයකි.
5: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ඉන්ධන මිල ඉහළට ලෝක ළමා සහ වැඩිහිටි දින අත ආහාර උද්ධමනය ඉහළ යයි රාජ්‍ය සේවයේ අර්බුදය පිළිබඳ ජනපතිගෙන් අනාවරණයක්
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න 98.2 98.4

0: හිත පිරෙන්න සියත.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: අපෙන් ඉගෙන ගන්න බැන්න ඉබ්‍රාහිම් ලින්කන්ගෙන් ඉගෙන ගන්න.
3: උත්තර නෙවෙයි කට උත්තරත් නෑ.
4: අදලත් චෝදනා තියෙනවා. හිරේ දාන්න පුතුලා උත්සාහ කරනවා.
5: ඉතාමත් විස්තරාත්මකව මේ තීරණය හරහා පිළිතුරු ලබා දෙලා තියෙනවා.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
6: කවුරු හරි ගයක් හැදුවොත් වාහනයක ගියොත් තමුන්නාසලා ඉදන්නේ උහරෙක් කියලා. මේ හීනමානේ නවත්තන්නේ.
7: මේක අහසින් කඩාගෙන කරා නෙමෙයි.
8: ඔබට අද ජනවර්ම තිබුණට හෙට වෙන කෙනෙකුට ජනවර්ම තී වෙන්න පුළුවන්.
9: අඳුරු දිවයක් නිසා තමයි අපි කළු ඇඳගෙන ආවේ.
10: අපිට කියන්න තියෙන්නේ දැන් ඒ කාලේ ඉවරයි කියලා.
1: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
11: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
13: Listen up, Colombo. Vietnam is calling.
14: දැන් Vietjet එක Colombo-ෙන් ද Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
15: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
13: Let's Vietjet.
16: දෙදාස්පන්සියක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
17: Advance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
18: Advance ticket pay.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 145ක් දක්වා සුවිශේෂි වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන.
4: Siyata Between Lady Miss World Sri Lanka 2026
3: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
4: Siyata Between Lady Miss World Sri Lanka 2026
5: Kirulak Udisa Tarangavadina Ruitiyange Sundaratwaya Dasin Dakinna Sikunada Ratri 10ට Siyata TV Balanna
6: Title sponsor.
7: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
8: Enchanter. The fragrance of French romance.
9: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
10: Oat Max High Strength Liquid Collagen. ඔබත් අදම

0: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා සියත පොකට් මනි
1: හයි විනාඩි 11යි දැන් වෙලාව. ගුඩ් මෝනින් මිහිඳු, අපි යන්නේ තිස්සමහා රාමයට. ඉස්කෝලෙන් ලැස්සලා නේද ඉන්නේ පුතා? ගුඩ් මෝනින්, ටිකක් හයියෙන් කතා කරමුද අපි? මොකද්ද ඔයාගේ ඉස්කෝලේ?
2: ඉතින් ඔන්න මිහිඳු තමයි ලැස්සලා ඉන්නේ. අපි ප්‍රශ්න හතරට උත්තර දීලා රුපියල් 5000ක් දිනා ගන්න. එහෙනම් අපි ඔයාලට තප්පර 5ක් දෙනවා එක ප්‍රශ්නයකට හරියට උත්තර තෝරන්න. හොඳද? ටිකක් සද්දෙට උත්තරේ දෙන්න ඕන. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: ඔන්න අපි පළවෙනි ප්‍රශ්නය අහන්නේ පුරවැසි අධ්‍යාපනය විෂයෙන්. හරිද? දැන් ලෝකෙ ගොඩක් නිර්මාණ කරානේ. ඒ නිර්මාණ කරනකොට නිර්මාණ කරන අය අතින් ඒ නිර්මාණය වරදින අලුත් නිෂ්පාදන. ඉතින් මෙහෙම නිර්මාණ කරපු කෙනෙක්ක වතාවක් හොයාගන්නවා අපූරු නිර්මාණයක්. අපි හැමෝම ගෙවල් වලත් ඒක පාවිච්චි කරනවා. එයා මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. මට වැරදුනේ නැහැ. මම විදුලි බුබුලක් නිපදවිය නොහැකි තව එක අවස්ථාවක් හොයාගත්තා. අපි අහලා තිනෝ අවස්ථා 1000කට පස්සේ තමයි ඔන්න හරියට විදුලි බුබුලක් හොයාගන්න පුළුවන් වුණේ. මෙන්න ප්‍රශ්නය. විදුලි බුබුල නිර්මාණය කළේ මේ අතරින් කවුද? 1. තෝමස් අල්වා එඩිසන්, 2. ජෝන් ලොගි බෙයඩ්.
2: රුපියල් 250ක් දිනා ගන්නවා මිහිඳු. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: අද ලෝක ළමා දිනේනේ. ළමයින් ගැන වැඩිපුරම කතා කරන දවස. ළමයින් ගැන ජාත්‍යන්තරව කතා කරන ආයතනයක් තියෙනවා. අපි ඒකට කියන්නේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල. ඉතින් දරුවන්ගේ අයිතිවාසිකම්, දරුවන්ගේ සෞඛ්‍ය වගේම අධ්‍යාපනය ගැන වගේම දරුවන්ගේ ආරක්ෂාව ගැනත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සෑහෙන කටයුතු කරනවා. අපි අහන්නේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල කියලා කියන්නේ 1. යුනිසෙෆ්, 2. යුනිස්කෝ.

0: හරි උත්තරේ දුන්නා රුපියල් 500ක් පොකට් මනි අතේ තියෙනවා මිහිදු. හැබැයි තප්පර 5 ඇතුළත තමයි උත්තරේ දෙන්න ඕන. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: අපිට එච්චර බලපෑමක් නැති වුණාට ලෝකේ සාමාන්‍යයෙන් ඍතු හතරක් තියෙනවා. ඒ තමයි වසන්ත, කිම්හාන, සරත්, ඒ වගේම ශීත. අපි අහන්නේ දකුණු අර්ධගෝලයේ රටවල් වලට සරත් ඍතුව ඇතිවන්නේ අවුරුද්දේ මොන මාසේද? 1 සැප්තැම්බර්, 2 මාර්තු.

0: තප්පර පහයිනේ පුතා අපි දෙන්නේ ප්‍රශ්නකට උත්තර දෙන්න. ඉතින් තප්පර පහ ඇතුළත අපිට උත්තරයක් ලැබුණේ නැහැ. දකුණු අර්ධගෝලයේ රටවල් වලට ශරත් ඍතුව එන්නේ මාර්තු මාසෙදී. එමනම් අපි යමු බෝනස් ප්‍රශ්නෙට. දැන් අතේ කීයක් තියෙනවද මාෂ්?
1: රුපියල් 500ක් තියෙනවා. අපි ඒ 500 පස් ගුණයක් කරගන්න යමු බෝනස් ප්‍රශ්නෙට.
0: සිරිපාදය එහෙම නැත්නම් ශ්‍රීපාදස්ථානය ලෝකේ වගේම ලංකාවේ ඉන්න බොහෝ බැතිමතුන්ගේ පූජනීය ස්ථානයක්. ශ්‍රීපාදය සමනල කන්න මුදුනේ තමයි තියෙන්නේ. බෞද්ධ ජනතාව විතරක් නෙමෙයි අන්‍ය ආගමිකයන් පවා මේ ස්ථානේ නරඹන්න යනවා. බුදුහාමුදුරන්ගේ වම් සිරිපා ලකුණ සිරිපාද කන්න මත තියෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. මෙන්න ප්‍රශ්නය. ශ්‍රීපාද කන්ද පිහිටා ඇති දිස්ත්‍රික්කය මොකක්ද? 1. රත්නපුර දිස්ත්‍රික්කය 2. කෑගල්ල දිස්ත්‍රික්කය

0: හරි උත්තරේ කොහොමරි තේරුවා තේ තිබු රුපියල් 505 ගුණයක් වෙලා රුපියල් 2500ක් මිහිත දිනා ගන්නවා.
1: ඉතින් ඔන්න අද ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් කියන්න ඕනේ මම පොකට් මනී දෙන්න කියලා. හරිද?
0: ජය වේවා.

0: Money. විනාඩි 21යි. මාෂි දැන් පොඩ්ඩ තුන් දෙනෙක් මේ වෙද්දි තරඟ කළා. දෙනාම පොකට් මනි දිනාගත්තා. දැන් ප්‍රශ්න හතරක් තියෙනවනේ. ප්‍රශ්න හතරට හරි උත්තර තේරුත් රුපියල් 5000ක් වෙනකම් පොකට් මනි දිනා ගන්න පුළුවන්. ඉතින් අද ලෝක ළමා දිනේ නිසා ළමයින් ගැන අද මුළු ලෝකෙම වැඩිපුර කතා කරන දවස. ඉතින් මේ වෙලාවේ ඉන්න ඔන්න අද දවසට අපිට හතර දෙනයින් සම්බන්ධ කරගන්න පුළුවන් පොඩ්ඩ හතර වෙනියව අපි සම්බන්ධ කරගෙන ඉන්නවා. අපි බලමු කවුද මේ කියලා.
1: Good morning.
2: Good morning.
1: නිතීෂ් චේතාරණේද මේ කතා කරන්නේ? හරි.
0: ශාලස්සන නමක් නේ. අපිට කියන්නකෝ බලන්න ඔයාගේ ඉස්කෝලේ කොහෙද?
2: කොළඹ නාලන්දා විද්‍යාලය.
0: හරි. මං ශිෂ්‍යත්වෙන්ද නාලන්දා විද්‍යාලයට ගියේ?
2: ඔව්.
0: ශිෂ්‍යත්ව ලකුණු කීයක් තිබ්බද පුතාට?
2: 169ක් තිබුණා.
0: හරි. හරිම දක්ෂ පුතෙක් කියලා අපිට පේනවා කතා කරන විදිහත් එක්ක. දැන් ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් දිනා ගන්න පුළුවන්. හැම ප්‍රශ්නකෙදීම ඔයාට උත්තරේ තෝරන්න අපි දෙනවා තප්පර 5ක කාලයක්.
1: ඒ තප්පර 5 ඇතුළේ තමයි හරියට උත්තරේ දෙන්න ඕන. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: 6 වසරේ විද්‍යාව පොතෙන් තමයි ඔන්න අපි පළවෙනි ප්‍රශ්නේ හදන්නේ. පුෂ්ප හට නොගන්නා ශාකකාණ්ඩය අපුෂ්ප ශාක කියලා හඳුන්වනවා. මේවා බීජාණු මගින් ප්‍රචාරණය වෙනවා. මේවා සරල ශාක ව්‍යුහයක් දක්වන අතර සමහරක් තෙත් පරිසරවල වර්ධනය වෙනවා. අපි අහන්නේ මේ අතරින් අපුෂ්ප ශාකයක් වන්නේ 1 මුරුංගා 2 සැල්විනියා. හරියටම හරි වාගේ උත්තරේ. වගේම සැල්විනියා වලට අමතරව මඩු පාසි නීවන මේ කාණ්ඩේ ශාක කියලා අපිට උදාහරණ දෙන්නත් පුළුවන්.
1: එහෙනම් 250 500ක් කරගන්න යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: ඉතිහාසයෙන් තමයි දෙවෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ යකඩ කර්මාන්තය අවුරුදු 3000කට වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියනවා. මහනුවර රාජධානියේ යකඩ කර්මාන්තය ඉතා දියුණු මට්ටමක පැවතුණා. මෙන්න ප්‍රශ්නය. මහනුවර රාජධානි සමයේ යකඩ කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියට පත් වූ ප්‍රදේශය වන්නේ 1 කොත්මලේ 2 දුම්බර.
1: හරි උත්තරේ වෙනුනේ පළවෙනි උත්තරේ කොත්මලේ. හරි. අතේ රුපියල් 250ක් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: භූගෝල විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්න ලැබෙන්නේ. පෘථිවිය තමයි ජීවයේ තියෙන එකම ග්‍රහලෝකයේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ. ජලයෙන් වැඩි හරියක් ආවරණය වෙලා තියෙන නිසා නිල් ග්‍රහලෝකය කියලත් අපි පෘථිවිය හඳුන්වනවා. මෙන්න ප්‍රශ්නය. පෘථිවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1 පරිභ්‍රමණය 2 භ්‍රමණය.
1: හරි උත්තරේ තෝරලා රුපියල් 500ක් මේ වෙද්දි දිනාගෙන තියෙන්නේ. දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට ගියොත් ඔය රුපියල් 500 පස්කුණයක් වෙනවා. හැබැයි උත්තරේ වැරදුනොත් 500 250ක් වෙනකන් අඩු වෙනවා. අපි අමුද බෝනස් ප්‍රශ්නට.
2: හා.
0: පෘථිවි පෘෂ්ඨයෙන් 71%ක්ම වැහිලා තියෙන සාගරවලින් ලෝකේ ප්‍රධාන සාගර පහක් තියෙනවා. යතරින් ලොකුම සාගරය වෙන්නේ පැසිෆික් සාගරය. මෙන්න ප්‍රශ්නය. ලෝකේ කුඩාම සාගරය වන්නේ 1 අට්ලාන්ටික් සාගරය 2 ආක්ටික් සාගරය.
2: 2 ආක්ටික් සාගරය.
1: අතේ තිබු රුපියල් 500 පස්කුණයක් කරගත්ත බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ දීලා ඉතින් ඔන්න අද දවසේ රුපියල් 2500ක් පොකට් මනි දිනා ගන්නවා.
0: සතුටුයිද පුතාට?
2: ඔව්.
0: හරි ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියන්න ඕනේ අද මම අද පොකට් මනි දෙන්න කියලා නේද?
1: ජය වේවා.
2: හරි, thank you.
0: ජීවිතේ දිනන්න අවශ්‍ය කරන ගොඩාක් දේවල් අපි එකතු කරගෙනනේ මේ ගමන යන්නේ. එතකොට ඔයාගේ අනාගතය ස්ථාවර කරන්න ශක්තිමත් මූල්‍ය රැකවරණයක් තියෙන්න ඕනේ. ඇති ඔයා වගේ හොඳ කෙනෙක්ට ඒ වගේ ආයෝජනයක් කරන්න බයක් සැකක් නැතුව යන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඒ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ඔන්න දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුව පටන් ගත්තොත් 15%ක් වෙනකන් පොලිය ලබා ගන්න පුළුවන්. 11.84% වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා. ඒ වගේම අවුරුදු 3කට 13.5%ක් දෙනවා. අවුරුද්දකට 12.5%ක් දෙනවා. මාස 6කට වගේම මාස 3කටත් ඔබට පුළුවන් ස්ථාවර තැන්පතු පටන් ගන්න. අදම පොඩි කෝල් එකක් දෙන්න 13.99ට විස්තර කතා කරගන්න. ළඟම තියෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහිල්ලා ඔයාගේ අතේ තියෙන පොඩි මුදල ලොකු මුදලක් කරගන්න හැටි කතා කරන්න ස්ථාවර තැන්පතුක ආයෝජනය කළා. නිවුස් බ්‍රේක් එකට ගිහිල්ලා අපි බලමු අද කවුද මමීස් පොකට් මනි දිනලා ජයග්‍රාහිකාව වෙන්නේ කියලා. ටිකටම සිය තහගින්න. උදේ 6යි විනාඩි 27යි දැන්න.
1: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි. අනුග්‍රහය.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකී.
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: ඉන්ධන මිල ඉහළට. ලෝක ළමා සහ වැඩිහිටි දින අද. ආහාර උද්ධමනය ඉහළයයි. රාජ්‍ය සේවයේ අර්බුදය පිළිබඳ ජනපතිගෙන් අනාවරණයක්. රන්පත කම්දිනු රුමේෂ් දෙවෙනට.
0: දේශීය සියත. ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය.
2: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: වැදුන නේද? මොකද්ද මල්ලි? පෙනිපෙනි ඇවිල්ලා වැද්දුවනේ. නෑයි මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා. බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලි. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන.
2: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝ කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්.
4: 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු

0: රුපියල් 528ක් දක්වයි. රුපියල් 380 දෙකක්ව පැවති සුදු ඩීසල් ලීටර එක මිල රුපියල් 392ක් දක්වා රුපියල් 10කින් ඉහළ දමනු ලැබුවා. ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සහ භූමි තෙල් මිල සංශෝධනය නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. ඒ අනුව රුපියල් 475ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටර එක මිල සහ රුපියල් 285ක්ව පැවති භූමි තෙල් මිල එලෙසම පවතිනු ඇති. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉහළ දැමූ මිල ගණන්වලට අනුකූල වන පරිදි සිය මිල ගණන්ද සංශෝධනය කළ බවයි ලංකා IOC සමාගම සඳහන් කළේ. මේ අතර පෙට්‍රල් සඳහා සහනාධාරයක් ලබා දීමට අපේක්ෂා නොකරන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. ඔහු සඳහන් කළේ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනාධාරයක් රජය විසින් ලබා දෙන බවයි. ඉදිරි මාස 3 සඳහා ඩීසල් මිල සඳහා සහන සැලසීමට මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. සහනය ලබා දෙන්නේ ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහායි. එම සහනය සඳහා මෙම මාසයට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 15ක්. ලබන නොවැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 13.5ක් වෙන් කළා. ලබන දෙසැම්බර් මාසය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 12.15ක්. නියමිත පරිදි ඉන්ධන තොග පිරව මුහල් වෙත නිකුත් කරන ලෙස සමාගම්වලට දැනුම් දී ඇති බවයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ.
1: සමහර ආයතන කියලා තිනවා අපිට ඩීසල් සඳහා රුපියල් 135ක්, සමහර ආයතන 247ක්, 192ක්, 120ක් ආදී වශයෙන් මේ පවතින මිල ගණන් යටතේ ආඩු ලබන බිත්තිය ඒ සමාගම් විසින් පෙන්වලා දීලා තියෙනවා. අලෙවි කරන ලද ඩීසල් ලීටර ප්‍රමාණය සැලකිල්ලට අරගෙන ඒ ඩීසල් ලීටරයක් මත රුපියල් 70ක් සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන්න තමයි රජයේ හැටියට අපි කටයුතු කරන්නේ. පෙට්‍රල් වල ආඩුව ඩීසල් වලට සාපේක්ෂව ආඩු නිසා අපිට පෙට්‍රල් සඳහා ආධාරයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
0: ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අතට යදී තිබෙනවා. මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික ළමා දින සතියක් ප්‍රකාශයට පත් කර ඇති කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ඒ මනසින් සමිමත් දරුවන් පොහොසත් යන තේමාව යටතේ දරුවන් යනු ජාතියේ වටිනාම සම්පත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශය, සමාජ ආරක්ෂණය, නිසි පෝෂණය සහ සෞඛ්‍ය සේවා මෙන්ම දරුවන් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ශක්තිමත් කිරීම වගකීමක් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. මේ අතර දරුවන් සම්බන්ධයෙන් වන වගකීම රජය මනාව හඳුනාගෙන ඇති බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් දරුවන් ශාරීරික මෙන්ම මානසික ප්‍රචණ්ඩත්වයෙන්ද ආරක්ෂා කිරීමේ වැදගත්කම රජය මැනවින් හඳුනාගෙන ඇති බවයි අග්‍රමාත්‍යවරිය සඳහන් කළේ. දරුවන්ගේ යහපැවැත්ම රටේ සියලු ජනතාවගේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ආර්ථික පීඩනය තුළ දරුවන් අපචාරවලට යොමුවීම පිළිබඳ නිවැරදි ගවේෂණයක් සිදු කළ යුතු බවයි. මෙතර වසරේ පළමු මාස අට තුළ පැමිණිලි 8059ක් ජාතික ළමා රක්ෂණ අධිකාරියට ලැබී ඇති බවයි එහි නීතිය බලාත්මක කිරීමේ අංශ ප්‍රධානි අධ්‍යක්ෂ නීතිඥ සජීවනි අබේකෝන් පැවසුවේ.
2: 2026 ජනවාරි 1 ඉඳලා අගෝස්තු 31 වෙනකොට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි 8059ක් විල්ලා තියෙනවා. ඒකෙන් විෂයපත්තේ වැටෙන පැමිණිලි 6385ක් සහ මයින් සම්බන්ධව පැමිණිලි අපි 1673ක් බාර අරගෙන තියෙනවා. 8059 කියන පැමිණිලි සංඛ්‍යාව ඇතුලේ තියෙනවා ළමයින්ට සිදුවන ලිංගික හිංසන විතරක් නෙමෙයි, ශාරීරික හිංසන, මානසික හිංසන, සයිබර් අවකාශය තුළ සිදුවන හිංසන, ළමයින් සේවයේ යෙදවීම, ළමයින්ගේ ආරක්ෂාව සහ
0: කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය 8.7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය අගෝස්තු මාසයේ එමාගේ දක්ුණේ 8.5ක් ලෙසයි. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 7.7ක්. පසුගිය මාසයේ උද්ධමනය 8ක මට්ටමෙහි නොවෙනස්ව පවතින බවයි මහබැංකුව සඳහන් කළේ. ඩොලරේ අගය අනවශ්‍ය ලෙස උච්චාවචනය වැළැක්වීම සඳහා පියවර ගන්නා බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
3: උනට වැඩිය මේක උච්චාවචනය වැළැක්වීම සඳහා අපි දෙපැත්තෙම මැදිහත් වෙනවා. ජූලි මාසයේ එහෙම අපි අපේ සංචිත වලින් කොටසක් වෙළඳපොළ දීලා ස්ථාවර කරලා අර වගේ ලුකුවට උච්චාවචනය වෙන්න නැතු. එහෙම අනිත් පැත්තට තමයි උච්චාවචනය අඩු කිරීම සඳහා තියෙන අනිත් එක තමයි සංචිත ගොඩනගනත් ඕනේ. අගෝස්තු මාසයේ විශාල වශයෙන් ලැබුණා ඒ වගේ වෙළඳපොළේ විශේෂයෙන් තිබුණා. ඒ අවස්ථාවේ අපි මැදිහත් වෙලා සංචිත ගොඩනගන අතරතුර පින්වැඩ පාත් ස්ථාවර පවත්වන ගියා.
0: ඇමරිකානු ඩොලර්

0: ප්‍රතිශතයක විකුණුම් වටිනාකම රුපියල් 335.33ක්. එහි ගැනුම් අනුපාතය රුපියල් 326.28ක් ලෙස දැක්වුණා. ව්‍යාපාරවලට එල්ලවී ඇති බලපෑම අවම කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු බව ශ්‍රී ලංකේය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසනවා. එහි සභාපති ටානියා අබේසුන්දර සඳහන් කළේ ව්‍යාපාර පවත්වාගෙන යාමට වැය කළ යුතු පිරිවැය ඉහළ ගොස් ඇති බවයි.
1: 300කින් හැම දෙයකම වැඩිවීමක් වෙලා තියෙනවා නම් අපි ගෙදර ගෙනියන ගාන අපිට මදි දැන් ජීවත් වෙන්න. ඒතර ව්‍යාපාරයන් නලතු කරගෙන යන්න මාර අමාරු පසුබිමක් අපිට පත් වෙලා තියෙනවා. ඉතින් අපි රජයෙන් ඉල්ලන්නේ සහන නෙවෙයි මේවා ගැන සලකා බලන්න. මේවට ප්‍රතිපත්තිමය තීරණ ගන්න ඕනේ බජට් එකේ. මොකද අපි ටැක්ස් ගෙවලා තියෙනවා. මහා පරිමාණයෙන් ටැක්සස් ගෙවන්න ඕනේ නැත්නම් අපි ක්‍රිමිනල් වෙනවා.
0: වසර අවසන් වන විට රුපියල් බිලියන 100ක පමණ අමතර බදු ආදායමක් එපෙයීමට හැකිවනු ඇති බවයි දේශීය ආදායම් මණ්ඩලික නිලධාරීන්ගේ සංගමේ සභාපති ජටි චන්දන පැවසුවේ.
2: ආදායම් ඉලක්ක ඉක්මවා ගිහිල්ලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා රුපියල් බිලියන 100ක විතර වැඩිපුර ආදායමක් උපයන්න පුළුවන් වෙයි කියලා මේ අවුරුදු අවසානයේ වෙද්දී. දැනටමත් අපි ඒ අවශ්‍ය සීමාව පසු කරලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් ජූනි 30 වෙද්දී උපයන්න ඕනේ 140යි. නමුත් ඒක අපි 146 සීමාවට ගිහිල්ලා තිබ්බා.
0: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබෙන නව පැමිණිලි සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් රංක දිසානායක පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේදී.
3: ඉතා විශාල පරණ ෆයිල් වගේ තියෙනවා. ඒ පරණේව කරනකොට ඉතින් ඒ පරණ ෆයිල් වලට අය ඉන්නේ විපක්ෂේ.
4: දැන් විපක්ෂයේ ගුවන් විපක්ෂයේ කොටස් කිහිපයක්ම තියෙනවානේ.
3: 2010-15 දැන් අද මට ෆයිල් එකක් හම් වෙනවා 2005. ඒ කියන්නේ ඒක අවුරුදු 20 පැනලා. දැන් ඒක වහන්න වෙනවා මොකද නඩු දාන්න බෑ අවුරුදු 20 පැනලා. කරපු දේ තමයි ප්‍රයොරිටි එකක් දුන්නා ස්පෙෂල් යුනිට් එකක් හදලා මේ පරණ දේවල් ටික මේව කරන්න. මොකද ඒවා එච්චර පරණයි. හැබැයි අලුත් ඒවා වැඩ කරන්නේ නැහැ කියලා නෙවෙයි. අනිත් ඉන්වෙස්ටිගේෂන්ස් උත් මේ තියෙන රිසෝස් එක කෙරෙනවා. සමහර ෆයිල්ස් 2019 මිනිට් එකකට පස්සේ 25 වෙනකම් මුකුත් නැහැ වගේ.
4: ඉල්ල
3: නැහැ. ඒවා සමහර ඒවා 90ක් කළා 80ක් කළා 70ක් කළා ඒවා ඉක්මනට ඉවර වෙගෙන එනවා. මං දැක්ක ප්‍රිමිනරි ඉන්කුවරි එකක් අවුරුදු 9ක්. ප්‍රිමිනරි ඉන්කුවරි එකක් කියන්නේ ඉන්වෙස්ටිගේෂන් එක කරන්න පුළුවන් තරම් ප්‍රයිම ෆේසි කේස් එකක් තියෙනවද කියලා බලන එක. ඒකට අවුරුදු 9ක් අර. ඉස්සරහට මේ පරණ වෙන එක නවතිනකොට අලුත් ඒවාත් මන්ට මෙන්න පුළුවන්.
0: මේ අතර වරෙන්තු නිකුත් කර සිටින පූජ්‍ය ගලකොඩාත්තේ ඥානසාර හිමියන් පිළිබඳ නඩුකරයක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි. මධ්‍යම ව්‍යසනයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට දෙමෝපියන් සක්‍රියව දායක කරගත හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ රටම එකට ජාතික මෙහෙයුම් සභාව රැස්වූ අවස්ථාවේදී. මද්‍රව්‍ය ජාවාරමට අදාළ බෙදාහැරීමේ ජාලයේ බිඳ තැමීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. මෙම මාසය තුළ පමණක් මද්‍රව්‍යවලට අදාළ රස පරීක්ෂක වාර්තා 8000ක් අවසන් කර ඇති බව රැස්වීමේදී සඳහන් වුණා. මද්‍රව්‍ය පාලන නව පනත ඔක්තෝබර් මාසයේ 3 සතිය වන විට පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නා. අස්වසම ප්‍රතිලාභීන් හඳුනා ගැනීම සිදුවේ නියමිත දත්ත මත පදනම්ව නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ වැඩසටහනකට එක්වෙමින්.
5: මේ ආණ්ඩුවත් එහෙමයි ගිය ආණ්ඩුවත් එහෙමයි. ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය කරන්නේ නැතුව මවාගත්තු දරිද්‍රතා රේඛාවක් තුල තමයි අස්වසම දුන්නේ. ලොකුට කියනවනේ හපන්නු පෝලිං නැති වුණා ඔක්කොම හරි ස්ථායීකරණය වුණා. හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වසම දුකරේ විද්‍යාත්මිකව නෙවෙයි හඳන විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කීප දෙනෙක් දාගෙන ගෙංගෙට යවලා කොහොම හරි මවාගත්තු දරිද්‍රතා රේඛාවක් තුල තමයි මේ අය අස්වැසුමත් ලබා දුන්නේ.
0: වංචාවලට සම්බන්ධ පුද්ගලයින්ට නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වන බවයි නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සඳහන් කළේ.
6: නීත්‍යානුකූලව දඬුවම් ලැබේ. ඒ ක්‍රියාවලිය තමයි යන්නේ. ඒක නිසා එකට නඩු එකක් වැටේද දෙකක් වැටේද පහක් වැටේද හයක් වැටේද කියලා තීන්දුව වෙන්නේ. ඇත්තටම ඒගොල්ලෝ තමයි දන්නේ හරිම ගාන. ඉතින් නමුත් ගොනු වෙලා තියෙන ඒවා යනවා. ඉතින් පහුගිය කාලෙම ඒගොල්ලෝ ගොඩක් කී කීට යන කැබ් එකේ කෝ ඇව්වා ෆයිල් මේවා කවද්ද ක්‍රියාත්මක වෙන්නේ ඇව්වා. දැන් අහන්නේ
7: This theater. International news on theater.
0: ගුවන් ගමනක් අතරතුරදී නියමුවන් දෙදෙනෙකු අතර හටගත් ගැටුම හේතුවෙන් දුබයි සහ ඊශ්‍රායල අතර සිය ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ෆ්ලයි ඩුබයි ගුවන් සමාගම තීරණය කර තිබෙනවා. ෆ්ලයි ඩුබයි සමග ක්‍රාත්මක කළ ටෙල් අවිව් කෝඩ්ෂා ගුවන් ගමන්ද තාවකාලිකව අත්හිටුවූ බවයි එමිරේට්ස් ගුවන් සමාගමද ප්‍රකාශ කළේ. ඩුබයි සිට ටෙලවිව් බලාපියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබයි ගුවන් සමාගමට අයත් යානයක නියමුවන් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබුණේ ඊයේ දිනේදී. යානයේ ඩුබයි සිට පිටත්ව පැය දෙකකට පමණ පසු නියම කුටිය තුළ ගැටුම හටගෙන තිබුණා. ඊශ්‍රායල් අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කර ඇත්තේ සහාය නියමුවා විසින් ප්‍රධාන නියමුවාට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි. සහාය නියමුවා පසුව යානය අනතුරට ලක් කිරීමට උත්සාහ කළ බවටද නෙතන්‍යාහු චෝදනා කර සිටියා. මෙම චෝදනා සියල්ල තවමත් ස්වාධීන පරීක්ෂණයකින් තහවුරු වී නොමැති අතර ෆ්ලයි ඩුබයි සමාගම නිල වශයෙන් තහවුරු කර ඇත්තේ නියම කුටියේ ගැටුමක් ඇති වූ බව පමණයි. යානය අඩි 34,000කට අසන උසකින් පියාසර කරමින් තිබෙදී ඇති වූ මෙම ගැටුමත් සමග යානය ඉතා වේගෙන් පහළට පැමිණ තිබුණා. තත්පර 30කට ආසන කාලයකදී එය අඩි 14,000කට ආසන ප්‍රමාණයක් පහළට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම අවස්ථාවේදී යානයෙන් සාමාන්‍ය හදිසි අවස්ථා සඳහා භාවිත කරන සංඥාව සහ අනවසර මැදිහත්වීමක් සඳහා භාවිත කරන සංඥාවද නිකුත් වුණා. ගැටුම අතරතුර මගින් කිහිප දෙනෙකු නියම කුටිය වෙත ගොස් එවන විටත් තුවාල ලබා සිටි ප්‍රධාන නියමුවා සමග එක්ව තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වී තිබෙනවා. පසුව යානයේ පාලනය ලබාගෙන ඇත්තේ යානය මගින් ලෙස ගමන් කරමින් සිටි ෆ්ලයි ඩුබයි සමාගමේ සේවයෙන් යුතු තවත් නියමුවන් කිහිප දෙනෙකු විසින්. යානය සෞදි අරාබියේ ටබුක් ගුවන්තොටුපළට ආරක්ෂිතව ගොඩබස්වා තුවාල ලබා සිටි නියමුවන් දෙදෙනා රෝහල්ගත කිරීමට පියවර ගනු ලැබුවා. ජපානයේ නගෝයා නුවර පැවති ආසියානු ක්‍රීඩාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්ක මුදිනාගත් රුමේෂ් තරංග දිවෙනට පැමිණ තිබෙනවා. හොංකොන්ග් නුවර සිට කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් යානයකින් ඔහු කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේ ඊයේ රාත්‍රියේදී. රුමේෂ් තරංග පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය, ජාතික ඔලිම්පික් කමිටුව, ගුවන් හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහ ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන්ද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියා. එහිදී අදහස් දක්වමින් රුමේෂ් තරංග පැවසුවේ හෙල්ල විසිකිරීමේ ආසියානු වාර්තාව අලුත් කරමින් රන් පදක්කම දිනා ගැනීම සිය අරමුණුවද වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් ඊට බාධා වූ බවයි. තමන් දිරිමත් කිරීම සඳහා නගෝයා ක්‍රීඩාංගණයට පැමිණ සිටි ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සිය ස්තුතිය පිරිනමන බවද රුමේෂ් තරංග සඳහන් කළා. යලි සිරස්තල ඉන්ධන මිල ඉහළට, ලෝක ළමා සහ වැඩිහිටි දින අත, ආහාර උද්ධමනය ඉහළයයි, රාජ්‍ය සේවයේ අර්බුදය පිළිබඳ ජනපතිගෙන් අනාවරණයක්, රන්පදක්කම් දිනුව රුමේෂ් දිවෙනට. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරළ. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එත ප්‍රදි සිටින්න පෑන් පෑපුවත් සමක.
7: ලොවපුරා සෙරිසර සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: town.
1: ජෝ පෙරේරාගේ මේ වගේ සොංග්ස් ගොඩක් දෙනෙක් ආදරෙන් ඇහුවා.
2: ඉතින් මේ තමයි එයා කරපු වෙනස්.

0: සිංදුව හැදෙන්නේ කිය අවුරුද්ද නොවැම්බර් මාසේ වගේ මේ සිංදුව මගේ අලුත් සිංදුව වගේම කනුව සහ ගායනය මම ලිරික්ස් කරේ ජීවිත වීරසිංහ ලිරික් කරලා තියෙන කෝසි බිල්ඩ් කෝස්ට අපේ ගෙදර පොඩි ගැදරින් එකක් තිබිලා මගේ හෝම් ස්ටුඩියෝ එකේ සෙට්ලා ඉදි තමයි ඩයිඩියා එක ඇත්තටම ආවේ
1: අපිට හොන සොංග් එකේ අලුත් අලුත් සද්ද ටිකක්
0: සිංදුව කන්සෙප්ට් එක ඉස්සල්ලාම එන්නේ කෝසි මේ ජෝය බීට් වර්ක් එකත් එක්ක තමයි ඔය ඉන්ට්‍රෝ එකේ මම ඇහෙන මේ රෝ පර්කෂන් එක ඒ බීට් එකට සෙට් වෙන අනිත්ම සද්ද ටිකකුත් එකතු කරගෙන තමයි සිංදුව හැදුවේ හයිපර් පොප් කියන genre එක අපිට මේ සිංදුව හරහා එක්ස්පෙරිමන්ට් කරන්න පුළුවන් වුණා ඉතින් මාරම හැපි
2: උඹසිනි බෝල රුසියාව මේ
3: ජෝ මේ අවුරුද්දේ වැඩ ගොඩක් කළා නේද
0: ගොඩක් සින්දු හදලා තියෙනවා ඉතින් මම වැඩි කැමති නෑ ඒක මං ගාව තියාගන්න පුළුවන් තරම් බලන්න රිලීස් කරන්න තමයි මොකද මගේ කැටවල්ටික එක්ස්පෑන්ඩ් කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මගේම කොන්සෙප්ට් එක මේ ළඟ අවුරුද්දේ හෝ ඊට පස්සේ අවුරුද්දේ මොන වගේ කරන්න ප්ලෑන් එකක් තියෙනවා
3: Talk of the town හොලිවුඩ් වල අපි කවුරුත් දන්න ඩකොටා ජොන්සන් වගේම කොලින් ෆරෙල් දෙන්නම ඇක්ට් කරන ටේලර් ස්විෆ්ට්ගේ අලුත්ම මියුසික් වීඩියෝ එක ඊයේ රිලීස් වුණා.
1: ඒ තමයි Patient Zero.
3: මේ මියුසික් වීඩියෝ එකේ ඩකොටා ඇක්ට් කරන්නේ කොලින්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් විදිහට.
1: සිං කරන ගමන් ටේලර් අපිට හිතාගන්න බැරි විදිහ වෙනස් කැරක්ටර් එකකුත් කරනවා.
3: හැබැයි මේ ලව් ස්ටෝරි එකේ තියෙන ලස්සන කතාවක් නම් නෙවෙයි. ටිකක් අද්භූත බය හිතෙන පැත්තකුත් ස්ටෝරි එක ඇතුලේ තියෙනවා.
1: ස්පෙෂල්ම දේ තමයි මේ මියුසික් වීඩියෝ එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ ටේලර් ස්විෆ්ට්.
2: Talk of the town.

0: චාන්ස් ටිකෙන් ටික පෙයි.
1: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732000 NIBM The City University, the place to be.
2: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
3: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැ නිකන්.
4: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී.
5: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Forks AV Peris Motor Company Private Limited Amatanna 0111 7600

0: ఆంగ్లకవర్ధన టెక్స్టైల్స్.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 145ක් දක්වා සවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
2: Listen up, Colombo. Vietnam is calling.
1: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
3: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
2: Let's Vietjet.
4: අමුවටයි 0.2 අමුවටයි 0.4

0: は Theatre Pocket Money。
1: Good morning, Mashi. අද පොඩ්ඩංගේ දවස. ඔන්න පොඩ්ඩොනම් වැඩ පෙන්නලයි තියෙන්නේ.
2: ඉතින් අලුත් මාසේ Mummy's Pocket Money segment එක තමයි මේ පටන් ගන්න ලෑස්ති වෙන්නේ.
1: අද Mummy's Pocket Money අභියෝගයෙන් බාර ගන්න පිළියන්දලින් හර්ෂණි පෙරේරා දැන් ලෑස්ති වෙලා ඉන්නවා. Good morning, Harshini.
3: Good morning.
2: Harshini, කියන්නකෝ බලන්න ඔයා කවුද?
3: මම Harshini Pereira. මම ඉන්නේ පිළියන්දල. මම බබාලා දෙන්නෙක් අම්මා කෙනෙක්. මම ඔප්ටිෂියන් කෙනෙක් විදිහට වැඩ කරනවා.
2: Harshini, ඔයාට ප්‍රශ්න හතරක් තියෙනවා. හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් දිනා ගන්නවා. අවස්ථාව තියෙනවා.
1: අද මමීස් පොකට් මනි අභියෝගය බාර ගන්නේ පිළියන්දලින් හර්ෂණි පෙරේරා.
4: මමීස් පොකට් මනි.
2: හර්ෂණි, මේ තමයි රුපියල් 250ක් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: වටිනාම දේවල් පරිස්සම් කරගන්න අපි කියනවා ඇස් දෙක වගේ බලා ගන්න කියලා. ඇස් සම්බන්ධ රස්සාවක් කරන නිසා ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ ඇස ගැන. අපේ ඇඟේ තියෙන ඉතා සියුම් අවයවයක් තමයි ඇස්. ඉරේලියෙන් එන පාර ජම්බූල කිරණ නැත්නම් UV කිරණ වලින් අපි ඇස් ආරක්ෂා කරගන්න සංග්ලාසස් දානවා. හැබැයි සංග්ලාසස් තෝරගන්නකොට ඒක 100%ක්ම UV ප්‍රොටෙක්ටඩ්ද කියලා බලන්නත් ඕනේ. ඒක සංග්ලාසස් වලම ලකුණු කරලා තියෙනවා. මෙන්න හර්ෂණී ප්‍රශ්නය. සංග්ලාස් එකක් 100%ක්ම UV ප්‍රොටෙක්ටඩ් බව හඳුනා ගන්න භාවිතා කරන සලකුණ මොකක්ද? 1. UV 400 2. UV 500
2: හර්ෂණිගේ උත්තරේ හරි. රුපියල් 250ක් දිනා ගන්නවා හර්ෂණි. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ඡන්දය කියන්නේ හර්ෂණි අපේ අයිතියක්. දකුණු ආසියාවේ සර්වජන ඡන්ද අයිතිය ලැබුණු මුල්ම රට ලංකාව. ලංකාවම මැතිවරණ දිස්ත්‍රික්කවලට බෙදලා තමයි ඡන්දයක් තියන්නේ. ලංකාවේ භූමි ප්‍රමාණයෙන් විශාලතම මැතිවරණ දිස්ත්‍රික්කය තමයි අනුරාධපුරය. මෙන්න ප්‍රශ්නය. ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන කීයද? 1. 25 2. 22
2: හර්ෂණි, ඔයාගේ උත්තරේ හරි. ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25ක් තිබ්බට හර්ෂණි මැතිවරණ දිස්ත්‍රික්ක තියෙන්නේ 22. හරි, අපි එන රුපියල් 500,000ක් කරගන්නේ අමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: අද ලෝක ළමා දිනේනේ. අපි හැම වෙලාවෙම බලන්නේ දරුවන්ගේ ආරක්ෂාව. පුංචි දරුවන්ව පොලියෝ වලින් බේරගන්න අපි එන්නතක් දෙනවා. පොලියෝ කියන්නේ අපේ ස්නායු පද්ධතියට බලපාන රෝගයක්. පොලියෝ හැදුනොත් අපේ අත්පාවල ශක්තිය අඩු වෙලා සාමාන්‍ය විදිහට ඇවිද ගන්න බැරි වෙනවා. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් පොලියෝ එන්නත ලබා දිය යුතු වයස් කාණ්ඩය මොකක්ද? 1. මාස 2, මාස 4 සහ මාස 6. 2. මාස 10, මාස 12, අවුරුදු 15.
3: උත්තරය අංක 1.
2: හර්ෂිනී, ඔයා තුන්වෙනි ප්‍රශ්නටත් හරි උත්තරේ දීලා අතේ තිබු රුපියල් 500 රුපියල් 1000ක් කරගත්තා. දැන් බෝනස් ප්‍රශ්නේ තෝරගන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ දුන්නොත් ඔය රුපියල් 1000 පස්කුණයක් වෙනවා. හැබැයි උත්තරේ වැරදුනොත් අතේ තියෙන ඔය පොකට් මනි ගාන භාගයක් වෙනවා. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්නට යනවද?
1: හර්ෂණි, ඔයත් වේදිකා නාට්‍ය බලන්න කැමති කෙනෙක්ද?
3: ඔව්, කැමතියි.
1: The Caucasian Chalk Circle, ලෝක ප්‍රසිද්ධ නාට්‍යයක්. මේ නාට්‍යයේ සිංහල පරිවර්තනය හුණු වටේ කතාව. හෙන්රි ජයසේනයන් තමයි මේක සිංහලට පරිවර්තනය කළේ. මෙන්න ප්‍රශ්නය. The Caucasian Chalk Circle නාට්‍ය රචනා කළේ කවුද? 1. විලියම් ෂේක්ස්පියර්. 2. බර්ටෝල් බ්‍රෙස්ට්.
2: හර්ෂණි, හරි උත්තරේ වෙන්නේ ඔනි දෙවැනි උත්තරේ බර්ටෝල් බ්‍රෙස්ට්. අතේ රුපියල් 1000ක් පොකට් මනි තිබ්බා. හැබැයි අපේ බෝනස් ප්‍රශ්නට උත්තරේ දෙන්න බැරි වුණ නිසා රුපියල් 1500ක් වෙනකන් අඩු වුණා. අපි ආයෙම දවසක උත්සාහ කරමු හර්ෂණි.
3: හරි, බොහොම
0: ස්තුතියි.
1: ඉතින් අද ලෝකල අමාදිනය දරුවන්ගේ ආරක්ෂාව ගැන වෙනදට වඩා වැඩිපුර කතා කරන දවසක්.
2: ඔව් නිශාන්, දරුවෙක්ගේ අනාගතය වෙනුවෙන් අනිවාර්යයෙන්ම රක්ෂණයක් තියෙන්න ඕන.
1: ඉතින් දැනුම ධනය කරගත්ත දරුවා වෙනුවෙන් ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුමක් ඔබටත් ඔබේ දරුවන් වෙනුවෙන් පටන් ගන්න පුළුවන්. උසස් අධ්‍යාපන අරමුදලක් තියෙනවා, එතකොට සෞඛ්‍ය ආවරණයක් තියෙනවා. ඉතින් සුරක්ෂිත අනාගතයක් හදනවා නම් මිනිමුතු අධ්‍යාපන සැලසුම තමයි හොඳම ප්ලෑන් එක. ඉතින් රක්ෂණයක් කියලා කියන්නේ ඔබව ආරක්ෂා කරගන්නවා වගේම දවසක විශ්‍රාම සැලසුමක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. අවුරුදු 64ක විශ්වාසයත් එක්ක අභිමානයත් එක්ක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලෑස්ති ඔබ වගේම ඔබේ දරුවන්ටත් රැකවරණය දෙන්න.
2: ඒ වගේම නිශාන්, ඔයා වගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න හොඳ තැනක් තියෙන්න ඕන.
1: ඔව් මාෂි, දැන් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔන්න මේ දවස්වල වැඩිම පොලිය ස්ථාවර තැන්පතු වලට දෙනවා. අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් දෙනවා. 11.84%ක වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා ඉහළ ආරක්ෂාවක්, විශ්වසනීයත්වයක්, ඒ වගේම ඉහළම ප්‍රතිලාභ වගේම ඉහළම ස්ථාවරත්වයක් තියෙන තැනක්නේ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 13:19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට.
2: නම් එකත් අපි මතක් කරන්න, මැසේජ් කරන්න අපිට 0714 151 151 එවන්න මැසේජ් එකක්. මම ආශි.
1: මම නිශාන්.

Good morning. මං අද කියන්නද හැමෝටම පොදු දෙයක්. ඕනවට වඩා මිනිස්සුන්ව පීඩණයට පත් කරන්න එපා. ඒගොල්ලන්ට ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න එපා. ඕනම දෙයක කලාව වේවා මොනවා වේවා ඕන දෙයක්. හරිද? ඕන දෙයක් කියන ඕන දෙයක්. ඒක අපේ සාමාන්‍ය ජීවිතේටත් පොදුයි. හරි? විශ්වාස කරන්න වීදුරුවක් උනත් භයානක වෙන්නේ කැඩිලා ගියාට පස්සේ. අද ඔබ ගාව ඉන්න ගොඩාක් ආදරේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඕනට වඩා ප්‍රෙෂර් කරන්න එපා. මං කිව්වනේ ඒක ඕන දෙයකට පොදුයි කියලා. එසේනම් good morning. අද බ්‍රහස්පති.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඔබත් පුරුද්දක් විදියට කන සුද්ධ කරනවද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
2: බොහෝ දෙනෙක් පුරුද්දක් විදියට කරන දෙයක් තමයි විශේෂයෙන්ම ස්නානය කළාට පස්සේ විවිධ දේවල් භාවිතා කරලා කන් දෙක සුද්ධ කිරීමට පුරුදු වීම. මේ සඳහා කොටන් බඩ්, කන් හැදි සහ වෙනත් විවිධ දේවල් භාවිතා කරනවා අපි දැකලා තියෙනවා. සමහර විට කනෙහි යම්කිසි කැසීමක් ඇති වුනහම යතුරු හැට්ටකටු වගේ දේවලුත් භාවිතා කරනවා අපි දැකලා තියෙනවා. ඔබත් දැනටමත් මෙවැනි දේවල් සඳහා පුරුදු වෙලා ඉන්නවා නම් මෙම පුරුද්ද වහාම නවත්තන්න. කනෙහි ආසාද නැතිවීම, ඒ වගේම කන තුවාල වීම, කන් බෙරයට එහෙම නැතිනම් කනෙහි තියෙන පටලයට හානි සිදුවීමත්, ඔබට කැරකිවිල්ල වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමටත්, අවසානයේදී ඔබගේ ඇසීම අඩුවී යාමටත් මේ හේතුවක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කාලයක් තිස්සේ මෙවැනි දේවල් සිදු කිරීමෙන් ඔබ වයසට යාමේදී මේ සංකූලතා සියල්ල උනත් ඇති වෙන්න පුළුවන්. ඔබට කනෙහි කැසීමක්, වේදනාවක් හෝ සැරව හෝ දියර ගැලීමක් ඇති අවස්ථාවකදී ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
3: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: පිරෙන සියත.
1: අතිවිශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550 අවතන්න.
2: ඒ ලෙවල් අවසන් කලසෙසුෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111732000. NIBM ද සිටි යුනිවර්සිටි, the place to be.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට

0: මන්ස්ටිකෙන් ටික පේ
1: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනා කමේ
3: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රටය බජාජ් දැන් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන 200cc සහ 230cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජනවින් නම්තර කොට සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
4: පෙපේ නාමින කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
5: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත්
6: වාසි ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලට මේක කරන සතුට රසය
7: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසී
8: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී අට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
9: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දෙනුම දෙනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්
10: දෙනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් උසස් අධ්‍යාපන අරමුදලක් පරිපූර්ණ රැකවරණයක් සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
11: Listen up Colombo Vietnam is calling
12: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන් මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න
13: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්
11: Let's Vietjet
14: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Forks David Peary's Motor Company Private Limited Amathanna 011147600
15: Yeah America Exa Janapadaya Exat Rajadhaniya Italy Australia New Zealand Singapore wage ratawal 17kama minissut vishwasen ganna hondama Alumex tiyeddi api me anammanan aluminium ganne mokatada
16: Aluminium ona taram Alumex nam

0: පාසල් පදමට සිත
1: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීම හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 011-2-35-02 අංකයෙන් හෝ ලකම DFCC බැංක ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
2: මොකදනේ මං ඊයේත් කිව්වා ගෙදරට ඕන බඩු ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.
3: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
4: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC පර්ෆෝමන්ස් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් මැනුෆැක්චරින් එක්ස්පර්ටිස් සමග
5: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
6: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉදිරියක්. අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71.777.666. මේ ප්‍රයිම් ටයිම් කොන්දේසි අතට.
7: ගුවනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්මුන් සැමට දැනුම් දීමයි ඉවත් වෙන්න.
8: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
9: නෑ.
8: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
9: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත්තාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
10: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
11: ඒ කණ්ණාඩි අමතක වෙලා නේ.
12: අම්ම සල්ලි දාන්නද?
11: ඔව් සල්ලි දාන්න.
12: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
11: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
13: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා
14: රට සවාරියක හිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0.7222-7766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
16: ස්වාමීනි, මෙයා කසාද බැඳලා තියෙන මාව නෙමෙයි, බිත්ති.
17: බිත්ති?
16: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නෑ.
18: ස්වාමීනි, වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මෙයාව එපා වෙලා නෙමෙයි.
19: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වෙත පවරන ලෙස. හනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
1: ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
4: ෆ්‍රීලැන්ස් ඔබ වෙනුවෙන් නිර්මාණය කළ කොම්බැන්ක් ගිග් ප්ලස් account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
12: අදම කොම්බැන්ක්.lk වෙත පිවිසෙන්න.
3: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සවිශේෂි වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.

0: ඉතින් මේ ලෝක ළමා දිනේ නම් තමයි.
1: Yes, අද ලෝක
0: ළමා සහ වැඩිහිටි කියන දෙකම දාලා තියෙනවානේ.
1: අයියා.
0: ඇත්තටම ඇයි දන්නේ දෙකේකට දැම්මේ නේද?
1: ඔව් නේද මොකක්ද?
0: ලෝක ළමා දිනේ සහ වැඩිහිටි දිනය එහෙමනේ දාලා තියෙන්නේ දැන්. නේද? අර කාලේ අපි ඉස්සර නම් අහලා තියෙනවා වැඩිහිටියොත් කාලයක් ඇද්දි ළමයි වගේ දන ගන්න පටන් ගන්නවා.
1: හරි.
0: වැඩිහිටියෝ කියන කට්ටියයි ළමයි කියන කට්ටියයි නිකන් දෙකම එකයිද?
1: ආ එහෙම කියලා අහලා තියෙනානේ.
0: වයස යනකොට සමහර වෙලාවට අපේ හැසිරීම පොඩි උන්ටත් අන්තයි ඇත්තට. නේ මං හැම වෙලාවෙම හිතන්නේ අපි වයසට යනකොට අපි මෙහෙම වෙන්න හොඳ නැහැ කියලා. එහෙම වෙන්න හොඳ නැහැ කියලා. ඒක ඉතින් ෆිසිකලිත් අපි අර ඉපදිච්ච කාලේ වගේ වයසට යනකොට දුර්වල වෙනවා.
1: හරි.
0: ඉපදිච්ච කාලෙත් අපිට කාගේ කාගේ කාගේ හරි උදව් ඕනේනේ.
1: ඔව් මුකුත් කරගන්න බෑනේ තානියම.
0: මුකුත්ම කරගන්න බෑනේ.
1: Yes.
0: ඉතින් හොඳටම වයසට ගියාමත් ඒ වගේ තත්ත්වයක් උදා වෙනවා තනියම මොනවත් කරගන්න බැරි වෙනවා. ඒ නිසා කියලා ගත්තොත් පොඩි සම්බන්ධයක්
1: ඕනේ
0: තියෙනවා නේද?
1: පොඩි ඕකේ වෙන්න පුළුවන් එකම දවසේ මේ දෙකම තියෙන එක ගැන.
0: ඔව්. එච්චර තමයි මට නම් වෙනනම් මට තේරෙන්නේ නැහැ කොහොමද මේක සම්බන්ධ වෙන්නේ කියලා. මේ දෙක ඉස්සර තිබුණ ළමා දිනේ විතරනේ. ඉස්සරම මගේ මතක විදිහට ලෝක ළමා දිනේ කියලා තමයි අපි සැමරුවේ. ඒ නිසා වැඩි හිටි දිනයක් ඇවිල්ලා.
1: ඕකේ.
0: ඒක නෙමෙයි ඉතින් මම මේ කියන්නේ.
1: හරි ඔකේ.
0: රටේ ලෝකෙ සිද්ධ වෙන දේවල් බලනකොට ඇත්තටම තිය ළමා දිනට අපිට ළමයින්ට මුකුත් කියලා දෙන්න තරම් තත්ත්වයක් අපි නැහැ. මට තේරෙනවා.
1: ඔව් ඒක ඇත්ත.
0: මට හිතුණා ඉතින් ළමයින්ට අවවාදයක් දීලා පුතා මෙහෙම තමයි මෙහෙම තමයි. මට නම් හිතෙනවා ඇත්තටම අපි ළමයෙකුට එහෙම හරි වැරද්ද කියලා දෙන තත්ත්වයකද අපි ඉන්නේ. එහෙම නිකන් පොදුවේ මං කියන්නේ.
1: හරි.
0: හොඳ තාත්තලාමල ඉන්නවා. ඒ තාත්තලාමල තමන්ගේ දරුවන්ව හරි පාර යවන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම නේ අපි නිකන් පොදුවේ වැඩිහිටියෝ කියලා ගත්තොත් ලෝකෙ දිහාම බලන්න.
1: අහන්න දකින්න
0: දේවල්. රට දිහා බලන්න.
1: ඔව් නේද?
0: මේ හැසිරීම දිහා බලන්න. මේ පෙරනිමිති බලන්න. වැඩිහිටියෝ හැටියට අපිට කටක් කරලා දරුවන්ට කිව්ව හැකිද මෙන්න මේක තමයි පුතා වෙන්න ඕන කියලා. මම මේ බහුතරෙන් ගන්නෑ.
1: ඕකේ.
0: ඉන්ඩිවිජුවලි ගන්න එපා.
1: රයිට්.
0: මට මගේ දරුවට කියන්න පුළුවන් පුතා ඔය වැඩේ කරන්න එපා කියලා. අනේ පුතා ඇත්තම කියනවා නම් ඕගොල්ලන්ට මෙන්න බලන්නකො මේ අපි කරපු වැඩවල ලස්සන කියලා පුතා පෙන්වන්න දෙයක්වත් නැහැ පුතා.
1: ඒ කියන්නේ ළමයි ආදර්ශ අරගෙනනේ නේ බලලා
0: ඉගෙන ගන්න. ළමයින්ට පෙන්වන්න තියෙන්නේ පුතා මේ බලන්න මේ අපි කරන දේවල්. බලන්න පුතා මෙන්න මේවා කරන්න. මෙන්න බලන්න මෙන්න මෙහෙම ඇසිරෙන්න පුතා.
1: දැන් ලෝකේ ගත්තොත් බලන්න පුතා යුද්ධ වෙන විදිය.
0: ඔව්. පුතා මෙන්න මෙහෙම කරන්න ඕනේ පුතා ලොකු වෙලා ඈ.
1: ඕ.
0: ලොකු වෙලා මෙන්න මෙහෙම කරන්න ඕනේ පුතේ. මෙන්න මෙහෙම කතා කරන්න ඕනේ.
1: ඕ.
0: මෙන්න

0: එහෙම මිනිස්සුන්ව පාච්චල් කරන්න ඕනේ නේද? මෙන්න පුතා ඔන්න බලන්න, මෙන්න මෙහෙම අපි රටවල් වලට ගහන්න ඕනේ පුතා.
1: හරි ඕකේ, තාක්ෂණය මෙන්න මේ දේවල් වලටයි
0: පාවිච්චි කරන්න පුතා. මෙන්න මෙහෙම කරන්න, බෝම්බ ගහන්න, මිසයිල ගහන්න, පුතා යුද්ධ ටැංකි යවන්න, වෙඩි තියන්න. පුතා තේරෙනවද? මෙන්න මේක තමයි පුතා අපි කරන් යන්න ඕනේ.
1: පොඩි ලැජ්ජාවක් එනවනේ ඒක කියද්දි.
0: ඔව්, මේවෙන් ගහන්න, කැමරා වලින් ගහන්න.
1: හරි. ආ ඕ
0: අපි එහෙම මේව කරන්න ඕනේ කියලා.
1: මම තමයි ආදර්ශ දෙන්න ඕනේ.
0: ඒක තමයි අපිට දෙන්න තියෙන. හිතලා බලන්න. ළමයි කිව්වොත් එම් හරි උඹලා කරපුවා පෙන්නපල්ලා කියලා අපි මොනවද පෙන්වන්නේ? මාර වැඩක් නේ. ආයි මතක් කරන්න පොදුවේ.
1: හරි.
0: පුද්ගලිකව තාමත් ඔබට ළමයව හරි පාරේ දාගන්න පුළුවන්. දැන් වෙලා තියෙන ඉස්සර අපි හිතනනේ මූව ගමේ තියාගත්තොත් හදාගන්න හම්බෙන්නේ නැහැ. ටවුමට යවන්න.
1: හා
0: හා. දැන් ටවුම කියලා හදුවේ ඇයිද? රට යවනෝ. රට යවලා හදුවේ ඇයිද?
1: ඒකනේ නේ. වෙන ග්‍රහලෝකයකට තමයි දැන් ඉතින් ඊළඟ ස්ටෙප් එක තියන්න වෙන්නේ.
0: නේද? ඉතින් මම දවස ගානේ ඉගෙන ගන්න එකක් තමයි මේ එන්ට්‍රොෆි කියන එකේ ඇත්ත. ඒ කියන්නේ ඕනම දෙයක් පිළිවිලින් විනාශයටයි යන්නේ කියලා. ඕකම වෙන්නේ නැති බුදුබණේ අනිත්‍ය කියලා කියනවත් ඇත්තේ. ඒක ඊට වඩා එන්ට්‍රොෆි කිව්වම අපිට නිකන් තේරෙනවද වන්දන්නේ?
1: ඔව් නේ.
0: නේද? අනිත්‍ය පටලව ගන්නවනේ සමහර අය.
1: හරි ඕකේ.
0: අනිත්‍යට අනිච්ච කියලා කට්ටියක් පටලවගෙන ඉන්නවා. අනිත්‍ය අනිච්ච කරගන්න. මෙහෙම එහෙම ගොඩාක් ඉතින් කාලයක් ඇද්දේ තමන්ගේ
1: ඔව් නේ.
0: දැන් පඬිතකම ඉස්මතු වෙලා මාර දේවල් මිනිස්සු කරනවා. විකෘති කරනවා.
1: හරි ඕකේ. හැමදේම ඔයා කිව්වා
0: විදුරුමස් දඩමස් කරන්නත් දඩමස් විදුරුමස් කරන්නත් පුළුවන් හැකියාව අපිට එනවා. තේව කරලා අපි කියනවා දරුවන්ට තමයි හොඳම දේ.
1: හරි.
0: මොකද්ද ඉතින් ඒ හොඳම දේ අපි දෙන?
1: ඒ හොඳම දේ මොකද්ද කියලා කියන්න ඈනේ.
0: දරුවන්ට තමයි හොඳම දේ. නේ? අපිට

0: කමර්ශල් බැංකුව අවුරුදු 106කටත් වැඩිය දීර්ඝ ඉතිහාසයක් තියෙන බැංකුවක්.
1: හරි.
0: ඒක නිකන් අපිට දන්න කාලේ ඉඳන් තිබුණා වගේම හැඟීමක් තියෙනවා.
1: ඔව් නේ.
0: ඉතින් ඔය වැඩසටහන ගැන කතා කරනවා නම් මේ වෙනකොටත් පරිගණක විද්‍යාගාර 450ක් STEM classes දැන් ඕකත් එක්ක 200ක් ගණිතාගාර 135කුත් හදලා තියෙනවා ලංකාවේ ළමයි වෙනුවෙන් ඈ. එහෙම එකක් කරලා තියෙනවා කියලාත් මතක තියාගන්න. එතකොට අපිට තමයි කමර්ෂල් බැංකුව එහෙම එකක් නේද කියලාත් අපි දැනගෙන ඉන්න ඕන.
1: හිතට දැනනවනේ.

0: ගොඩක් ඒවා කියන්න තියෙන වෙලාව නෑනි.
1: ඒකනේ නේද තින්නේ.
0: මොකද කරන්නේ තින් ඇයට?
1: තින් අපි වෙලාව තියෙන වෙලාවක කියමු එන.
0: අර අපි දැන් මේ වෙලාව අපි වෙන වටනා දේවල් ටිකක් මතක් කරලා.
1: හරි ඕකේ ආ එහෙම කරමු නේ.
0: එහෙම කරලා ඊළඟ පාර තියෙන මේ මොකද මම ටිකක් ඔය බලන කතා ටිකක් තියෙනවා මේ ජෙෆ් බේසොස්ගේ කතා.
1: යා.
0: එයාගේ මම බලනවා. එයා තරුණ කාලේ කීපේවා තියෙනවා. තරුණ කාලේ කීපුවා.
1: ඉතින්
0: මේ මිනිස්සු අද ඔය තැනට ඇවිල්ලා තියන්නේ ඇයි කියලා මේ මිනිස්සු තරුණ කාලේ හිතපු පතපු කතා කරපු විදිය දැක්කම තේරුම් ගන්න පුළුවන්.
1: යා ඕකේ.
0: ඉතින් අපි කතා බහ කරන විදියෙන් තේරෙනවා අපිට තව ටික දවසකින් මොකද වෙන්නේ කියලා.
1: අපි පොඩි කාලේ කතා කරපු විදියට අපි හොඳයි දැන්.
0: දකින්න දේවල් අපිට ඇහෙන දේවල් හිතාගත්තාගේ තව ටික දවසකින් නැගෙන මොකද වෙන්නේ කියලා ඉතින් හිතාගන්න එකම ලොකු බැරිකමක් තියනවා නම් ඒක නේ ඒක හිතර වෙන. එතන තියෙන වෙන ප්‍රශ්නයක්.
1: හරි ඕකේ.
0: සමහර මිනිස්සු කතා කරන දේ අපිට තේරෙනවා. හොඳම ගමනක් යනවා. ලස්සන පාඩක්.
1: අඩුමතරම තේරෙනවා නම් හොඳයි නේ. ඒ කියන්නේ අඩුමතරම නිකන්. ඒ කියන්නේ අනාගතයේ මොකක් හරි වෙයිද
0: කියලා ප්‍රශ්නයක්. මම හිතන්නේ මිනිස්සු අපි හිතනවානේ අර මිනිස්සු දියුණුවටම යනවා කියලා.
1: හරි.
0: එහෙම එකකුත් නෑ ඉතින්. සමහර වෙලාවට අපිට අර තෝරා බේරාගෙන මොකද්ද මේ වෙන්නේ කියලා අල්ලගන්න තියෙන හැකියාව මොට්ට වෙනවා කාලයක්
1: ඇද්දි.
0: තාක්ෂණයටත් ඒ වගේම දේවල් එනවා.
1: හරි ඕකේ.
0: එකපාරක් ඉලොන් මස්ක්ෙන් අහනවා මේ හැට ගණන් වල හතර ගියා ඔයගොල්ලන් මෙච්චර කල් ගියානේ ආයි හඳට යන්නේ කියලා. මොකද උනේ කියලා
1: අහනවා.
0: අච්චර නිකන් සරල තාක්ෂණයකින් හඳට ගියා කියනවා. ඔයගොල්ලන් මෙච්චර මේ තාක්ෂණය ගැන කිව්වට ඔයගොල්ලන් හඳට යන්න බෑ. මොකද උනේ ඉතින්? ඇයි යන්නේ නැත්තේ? ඇයි යන්න බැරි උනේ? ඉලොන් මස්ක් හරි සරල උත්තරයක් දෙන්නේ.
1: හරි.
0: එක තැනකදී ඒ තාක්ෂණය අපිට අත්හැරෙනවා. ඒ තාක්ෂණය අපිට අත්හැරෙනවා. එහෙම වෙනවලු.
1: ඕ ඒක ඇත්ත. අපේ ඉතිහාසයේ කරපු දේවල් බැලුවම පොඩ්ඩක් නිකන් හිතෙනවා.
0: ඒක සමහරව තියෙනවා.
1: යා.
0: ඒ ටෙක්නොලොජි ඉදායක බලලා දැන් එක බලද්දී අපි හෙන මදි දැන්. ඒ කියන්නේ කොතන හරි අපි මොට්ට වෙන්න පටන් අරන්
1: තියෙනවා. නේ.
0: ආ මොට්ට වෙලා හොඳ වෙලා මොට්ට වෙලා හොඳ වෙලා තමයි
1: යන්නේ. දැන් මේ මොට්ට කාලෙද?
0: මන් දන්නේ.
1: මගේ නම්
0: එම විශේෂ කාල දෙකක් තිබිලා නැහැ.
1: හරි ඕකේ.
0: ඉතින් අහන්න ජෙෆ් බේසොස්ගේ කතාව.
1: හරි.
0: මේ එයා කතා කරා ස්ට්‍රෙස් ගැන. එයා අහන ස්ට්‍රෙස් කියන්නේ මොකද්ද? ස්ට්‍රෙස් කියන්නේ හරි මං ඔයගෙන් අහන්නකෝ. ස්ට්‍රෙස් කියන්නේ මොකද්ද?
1: ස්ට්‍රෙස් කියලා කියන්නේ මොකක් හරි වැඩක් කරගන්න බැරි වුණාම මට ඒකට එනවා නිකන් අමුතු එකක්. ඒකට තමයි මට දැනෙන්නේ. එතකොට මට ස්ට්‍රෙස් කියලා හිතෙනවා.
0: ද ගොඩාක් වැඩ හින්දාද එන්නේ?
1: ගොඩාක් වැඩ වැඩි වුණාම නිකන් ස්ට්‍රෙස් වගේ එනවා වගේ කියලා හිතෙනවා. ඔය දෙකේම මට දැනෙලා තියෙනවා.
0: ජෙෆ් බේසොස් කියනවා ස්ට්‍රෙස් කියන එක කියන්නේ ගොඩාක් වැඩ කරලා හෙම්බත් වෙලා ඉන්න නිසා නෙවෙයි කියලා.
1: ආ ඕකේ.
0: ස්ට්‍රෙස් කියන්නේ එකක් එහෙම එකක් නෙවෙයි.
1: ආ රයිට්.
0: එයා කියනවා දෙයක් තියෙනවා අපි ඒක කරන විදිහ දන්නවා. අපි ඒක නොකර කල්පනා කර කර ඉන්නවා.
1: හරි.
0: අපිට එක තැනකදී හිතෙනවා මේ අයියෝ මේක මේ වෙලාවේ කරන්න තිබ්බනේ.
1: අයියෝ
0: දැන් මේක මේ පෙරේදම කරලා දැම්මම ඉවරයි
1: දැන්. නෑනි කියලා. ඕ
0: දැන් බලපළවද මේක ආයි සෙට් වෙලානේ. එතනින් පටන්

0: අරගෙන
1: හරි
0: ඒක ගැන එහෙම හිත හිත ඉන්නවා. පරාදිනේ දැන් අයි ටක්ගාල කරලා දාන්න තිබුණ මට ඒ වෙලාවෙනේ. මට ඒ වෙලාවෙ මිනිහට කෝල් එක දෙන්න තිබ්බනේ මේක මේ බේසොස් කියනවා. ඉතින් ඒ කෝල් එක දැනුත් දෙන්න පුළුවන්.
1: හරි.
0: ඒ ඊමේල් එක දැනුත් ගහන්න පුළුවන්.
1: යස් යස්. හැබැයි හිත හිත ඉන්නවා.
0: ඒ ස්විච් එක දැනුත් දාන්න පුළුවන්.
1: ආ.
0: ඒ ලියුම දැන් ලියන්නත් පුළුවන්.
1: හරි.
0: ඒකට දැනුත් සල්ලි ගෙවන්න පුළුවන්. දැනුත් නඩු දාන්න පුළුවන්. පුළුවන්. ඒක කරන්න නැතුව
1: හරි.
0: ඒක ගැන කල්පනා කරනවා. ස්ට්‍රෙස්.
1: ඕකේ.
0: යා කියනවා. ලියුමක් ගහන්න. ඊමේල් එක යවන්න. ස්විච් එක දාන්න. එන්තරවාසිය යවන්න.
1: ප්ලග් එක ගලවන්න.
0: ප්ලග් එක ගලවන්න. කෝල් එකක් දෙන්න.
1: යස්.
0: එහෙම ඒ සම්බන්ධව තියෙන පොඩිම වැඩේ කරව ගමන් ස්ට්‍රෙස් ලෙවල් එක වතුර පුරවපු බේසමක යට මූඩිය ගැලවුවා වගේ පටාස් ගාල වේගෙන් අඩු වෙන පටන් ගන්නවා කියලා. මම් බැලුවා ඒක නියම වැඩක් නේ කියලා.
1: හව නේද?
0: ඒ සම්බන්ධව මොකක්ම හරි එකක් කරන්න. ඒක සිංක් එකට වතුර පුරවලා උන්න වතුර ගොඩක් පුරවලා ටබ් එකට මූඩිය ගැලවුවා වගේ. මොළුදී අපිට මොකුත් පේන්නේ
1: නැහැ. හරි.
0: හැබැයි වේගෙන් ස්ට්‍රෙස් එක අඩු වෙන පටන් ගන්නවා. සමහර ලාට පොඩි ඊමේල් එකකින් ඔබට ඒක කරන්න පුළුවන් කියලා එයා කියනවා.
1: ඕකේ.
0: එයා ස්ට්‍රෙස් එක එන විදිහත් කියනවා. එයා ස්ට්‍රෙස් එක රිලීස් කරන විදිහත් කියනවා. සමහර මිනිස්සු එන විදිහ විතරනේ කියන්නේ.
1: ප්‍රැක්ටිකලි නේ.
0: ඔව්.
1: වැඩේ කරන්නත් පුළුවන් නේ.
0: එන විදිහ කියනවා, ඉන්න විදිහ කියනවා, යන විදිහ කියන්නේ. ඉතින් ස්ට්‍රෙස් එක එන විදිහයි ස්ට්‍රෙස් එක යන විදිහයි දෙකම ජෙෆ් බේසොස් කියලා තියෙනවා. ඉතින් මේ මිනිස්සු එහෙම කරලා තමයි ඔය තැන්වල ඉන්නේ. ඔය නිකාමේ ආව නෙමෙයි.
1: ආ ඒක ඇත්ත.
0: නේද? නිකාම මෙහෙම සෙනගස්සේ තල්ලුවේ ඉස්සරහට ආපු මිනිස්සු නෙවෙයි. සිහි කල්පනාවෙන් ඇවිදපු මිනිස්සු. සමහරලාට මුළු ලෝකෙම දකුණු පැත්තට යනකොට නෑ මම වම් පැත්තට යනවා කියලා ගිය මිනිස්සු අය. අපි බහුතරයකට තියෙන්නේ බෑන් වැගන් ඉෆෙක්ට් එක. ගොඩාක් අය කරන එක අපිත් කරනවා. ගොඩාක් අය කියන එකට අපිත් හේතු වෙනවා.
1: හරි.
0: ගොඩාක් අය අත උස්සන එකට අපිත් අත උස්සනවා. ඒක safe නේද? ඒක පහසුයි නේද?
1: හැබැයි වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා නිකන්. බෝ අපි මෙතනට යන්න ඕනේ අනික කරන්න ඕනේ.
0: අර මෙතන යහෝ කියන්නේ.
1: හරි.
0: Moral covers. Moral covers. නේ? දන්නවා මේක පොඩි අවුලක් තියෙනවා
1: කියලා. හරි okay.
0: ඒත් මේ අපි කොන් වේද දන්නේ නැහැ කියලා කට්ටියත් එක්ක යනවා. කොන් වේද දන්නේ නැහැ කියලා අත උස්සනවා.
1: හරි.
0: කොන් වේද දන්නේ නැහැ කියලා ඔළුව වනනවා.
1: යා.
0: හිත ඇතුළේ කියන නෑ මේක හරි නැහැ කියලා. ඒත් ඒ පැත්තට යන්නේ නැහැ. සේරම යන පැත්තට යනවා.
1: ඔන්නෝකයි වෙලා තියෙන්නේ.
0: ජෙෆ් බේසොස්ලා අනිත් පැත්තට යනවා. ඉතින් අපිට ඒ එහෙම තමයි ජෙෆ් බේසොස්ලා හැදෙන්නේ.
1: ඉතින් අපි ජෙෆ්
0: බේසොස්ලා හනේද කියන්නේ. අපි නම්වත් නැහැ නේද? ජෙෆ් බේසොස් දිස්තම් බානකො කොහෙද තියෙන්නේ කියලා. උතුර දකුණා වගේ. අරවින්ද ලොකුගේ ජෙෆ්
1: ඔය මැදනම් නැතුව
0: චන්ද්‍ර කුමාර වගේ කෑලියවත් එම හොඳටම තේරෙනවා මේක කොහෙටද යන්නේ කියලා නේ.
1: අපි ඔ මුලින් ඉඳන් හදලා තියෙන්නේ ඒක නෙමෙයි නේ.
0: නේද?
1: අයියෝ අයියෝ.
0: ඉතින් ඔය ඒක තමයි.
1: අනිත් එක ඒගොල්ලෝ ගොඩක් කලාවට අනාගතය දකින්නවනේ. දැන් ඒගොල්ලෝ දැන් ඔයාලා කිව්වේ ඒගොල්ලෝ කලින් කියපු කතා එක්ක බලනකොට අද ඉන්න තැන ඒගොල්ලන්ගේ මේ මොනසෙ මෙතන තමයි ඉන්නෝනි බලන්නකෝ මේ මොනසෙ හිතපු විදිය. දැන් ඔබත් ව්‍යාපාරයක් කරනවා නම් ඔබත් ඔබේ අනාගතය දකින්න ඕනේ. කියන්නේ ඔබට අනාගතය පේන්න ඕනේ. නිකන් ඉන්න ගමන් මට වෙන්න මෙහෙම මෙහෙම මේ වගේ කාලෙකදී මට සල්ලි ඌමනා වෙයි වගේව දැනෙන්න ඕනි කියලා නිකන් මට හිතෙනවා. මම බිස්නස් කරන කෙනෙක් නෙමෙයි බට්
0: මම හරි ආසයි. ඒ කියන්නේ කවදාවත් බිස්නස් එකක් කරන්න කෙනෙක් බිස්නස් කරන කතා කරනවා මම මේ කියන්නේ
1: ඉතින්
0: වාරගති මේක
1: ඕනතර
0: මේ කට්ටියට ඉන්න කියන ඔක්කොම කියන්නේපා. අනේ පුතා මේ ගිල්ලා ඉංජිනේරින් කට්ටියට පල්ලෙ ඉන්න සිකියුරිටි ඔක්කොටම ඉන්න
1: කියන්නේ මේ මිස්
0: මේ මිස් නෑ නෑ ඊට වඩා මේක මෙහෙම මෙහෙම බලන එක යාතල් එක රේඩියෝ කහනවා වගේ නෙමෙයි මේක මෙහෙම බලන මේ මගේ තියෙන මේක දැන් මම බලනවා මේ මේ ඔව් ඉතින්
1: ඉතින් ගයිස් ඔයගොල්ලෝ ව්‍යාපාරයක් කරනකොට ඔයගොල්ලෝ අනාගතය දකින්න ඕනේ. මට තව ටික කාලෙකින් මෙහෙම මෙහෙම ගියොත් මෙහෙම සල්ලි අවශ්‍යතාවයක් එයි
0: රයිට්.
1: ඒක අද තියා ඒ සල්ලි අවශ්‍යතාවයට අද තියා plan එක ගහන්න යන්න LLC finance ගිහලා speed draft එකක් දාන්න.
0: එහෙම
1: දැම්ම කියලා ඔබ ගෙවන්න ඕනිද? නැහැ. හරි අනාගතයේ සල්ලි අවශ්‍යතාවයක් ආවතින් එතනින් ගත්තොත් සල්ලි ටිකක් ඒ ඔබ වෙන් කළ තින ගානේ සල්ලි ටිකක් ඔබ ගන්නවා. අන්න ඒ ගන්න ගාන තමයි ඔබ ගෙවන්නේ පොඩි පොලියකුත් එක්ක.
0: මට හිතාගන්න බෑ තමන් පටන් ගත්ත කතාව කියන තමන්ටම දාඩිය දාන්න කියලා. ඒක මාර වැඩ
1: නේ. ඒක අඩුයි. ඒකයි.
0: එහෙන් පටන් ගන්න ටයක් කරනවා තිම්බ බිම දාඩි.
1: ඉතින් අරවින්ද ඉතින් ඒ නිසායි අපි මතක් කරන්නේ.
0: ඔයයි කියන දේ තමයි ජීවිතේ බිස්නස් එකක් කරලා නැහැ කියලා හිතන්නම බෑ.
1: සීරියස්ලි?
0: බෑ විශ්ව කතා
1: කරන්නම නෑ බිස්නස් එකක්.
0: නෑ ඒක තමයි. දෙඩම අවවාද දෙන්නේ ජීවිතේට ගැන. විශ්වාසල බියන්නවත් දන්නේ නැති පොරවල්ලා තමයි.
1: හරි කොහොම වුණත් මං කැමති මම නොකලත් ඔබ අනාගතයේදී හොඳ ස්ථාවර තැනක ඉන්නවනි තර හොඳයිනේ නේ.
0: ඒ තරම් පරාර්ථකාමී හිතක් තියෙන මිනිස්සුන්ගේ දියුණුව පතන හැම වෙලාවෙම බෝධි පූජා ඉදන් තියෙන මිනිස්සුන්ගේ විශ්වාස හරියන්න කියලා නේ.
1: කොහොමද
0: දන්නේ? මම ඔයාම කියලා තමයි මම දන්නේ.
1: ඉතින් හරිනේ LLC ෆයිනන්ස්
0: පපුකඩුවක් ඉල්ලන්න ඕනලාක දෙනවා. දෙකම මේ ළඟදි දෙකම දෙන්නක් ගියා නේ.
1: සල්ලි ඉල්ලන්න එපා. පපුකඩු දෙනවා, ඇස් දෙනවා. සල්ලි සල්ලි බෑ.
0: ඇස් වකුගඩු ඕන දෙයක්.
1: එහෙම
0: අත්ත තියලා ගන්නම යනවා. නේද? ඉන්නට අත් දෙක තියන වකුගඩු ගන්නම යනවා ගන්නම. හරි කමක් නැහැ.
1: යා ඕකේ.
0: බිස්නස් ගැන අපි බිස්නස් සමහරව පටන් ගන්න දැනගෙන නෙමෙයි දිගපළල. බිස්නස් වල එන ප්‍රශ්න මොනවද කියලා ඔබට කියන්න බෑ. හැමෝටම එන ප්‍රශ්න ඔබට එන්නේ නෑනේ.
1: හරි.
0: හැබැයි බිස්නස් වල අප්ස් ඇන්ඩ් ඩවුන්ස් තියෙනවා. ජීවිතේ වගේමයි. ජීවිතේ විදිහමයි. සල්ලි තියෙන කාලේ තියෙනවා, නැති කාලේ තියෙනවා, හිර වෙන කාලේ තියෙනවා, එන්න තියෙන සල්ලි හම්බෙන්නේ නැති කාලේ තියෙනවා. මිනිස්සු කියන්නේ වහගෙන ඉන්න. මම මේක පොල්ල තිබ්බනේ. අන්තිම මොහොතේ ෆෝන් එකක් ආන්සර් කරන්නේ නෑනේ. සමහරවිට ඔබට ඊළඟට අවිලා තියෙන හොඳ මෝඩරේ අරයක සල්ලි ගෙවලා නෑ. ඔබට දැන් මේ ඕඩරේ මිස් වෙන්න යන්නේ. අන්න ඒ වගේම වෙන්න පුළුවන් බව නිකන් ඉවෙන් තේරෙනවා. ඒවත් නිකන් ලයිෆ් එකේ තියෙන සාමාන්‍ය අත්දැකීම්. ඒ වගේ නොපෙනෙන තැනක එන නොපෙනෙන මූල්‍ය ප්‍රශ්නයක් විසඳ ගන්න කල් තියාම අරන් තියා ගන්න පුළුවන් විසඳුම මොකද්ද? LLC ෆයිනෑන්ස් එකේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් එක.
1: යා.
0: ඒක සුපිරියක්.
2: රසව පදමට සිත කවුරුද දන්න කවුරු ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1 3 රෝද රටය බජාජ් පොඩ්ඩන්ගේ හිතවල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමාදිනේ වෙනුවෙන් RDB බැංකුවෙන් Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ
3: සියට සියක් කිස්තරම් ලොව
2: Fry RBD Poltel 60 වසරකට වැඩි විශ්වාසයෙන්
4: මුළු පවුලටම මගේ ගානටම
2: Coco Fry සතුට රසය
5: ගෙනෙන කුඩි රිපෝට් සමාජිකයන් සඳහා කාගෙල් සුබසිරි වෙතින් මෙගා වට්ටම් නෝර් පිටිකල පොල් කිරි ඉතිරිය රුපියල් 580යි ප්‍රීමා ස්ටෙලා චිකන් රසති නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 240යි සමපෝෂ ඉතිරි රුපියල් 175යි දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 120යි කාගෙල් සුබසිරි
6: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්
7: ඔව් පේනවා පේනවා
6: ඇයි
7: ඔයා කෙලින් වුණාට ඔයගේ වාහනේ යන්නේ ඇදේටනේ
6: මොකක්
7: ස්ටියරින් එක එක පැත්තක වාහනේ තව පැත්තක
8: ස්ටියරින් වීල් එක ভাইබ්‍රේට් වෙනවද බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද එහෙනම් ඔබේ vehicle එකේ suspension සහ steering කොටස් චෙක් කරගන්න වෙයි
9: 40 වසරක DSL විශ්වාසය සමග 355 suspension and steering parts ඊමවක් නැති ගමනකට විශ්වසනීය තේරීම 40 වසරක DSL විශ්වාසය සමග
10: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
11: පුතේ කන්නාඩි අමතක වෙලානේ
12: අම්ම සල්ලි දාන්නද
11: සල්ලි දාන්න
12: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
11: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
12: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අද මම තන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්
13: Bajaj Pulsar N160. Superima Performance. Superima Sporty Look. Dual Channel ABS. Gold USD Forks. David Peris Motor Company Private Limited. Amatanna. Binduai 1147600.
14: After levels, locate top 2% researchers like Iganaganna. Slit BSc Honors Biotechnology Degree Akata Enroll Venna. Pivisenna. www.slit.lk. Slit. Evolve Beyond.
15: America Exa Janapadhyay. Exat Rajadhaniya. Italia. Australia. Navasilanti. Singapore. වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
17: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉතිරියක් අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට ඉක්මන් කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි බින්දුවයි 7.1 බින්දුවයි 777යි 666 මේ ප්‍රයිම් ටයිම් කොන්දිසියතාවේ
18: නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: பாசம் பதுமட்ட சீதா.
1: ஓகே, අපි අදත් මතක් කරනවා ACL cables ගැන. ACL දම්පාට ෆයර්ගාඩ් කේබල් එක ගන්න අමතක කරන්න එපා. මාකට් එකේ හොඳම ප්‍රයිස් එක සහ ඔයගලගේ ආරක්ෂාවත් ඉතින් ඉහළම විදිහට සලසන කේබල් එක තමයි ACL ෆයර්ගාඩ් කේබල් එක කියලා කියන්නේ. Alumex වල අපි mosquito mesh එක ගැන අද කතා කරන්නත් ඕනි. ඒ වගේම අපි විශේෂ ආරංචිකුත් ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. Alumex වලින් වැඩ කරන අපේ ඒ ෆැබ්‍රිකේටර්ස්ලට ලොකු වාසියක් තියෙනවා Alumex එකෙන් මේ දවස්වල. ඔගොල්ලෝ පොඩි මැසේජ් එකක් ඕන එක හායි කියලා හරි කමක් නැහැ, මැසේජ් එකක් එවන එක විතරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ජීවිත කාලෙටම වටින දෙයක් ඔබට හම් වෙනවා Alumex වෙතින්. ඒක නත් කියන්නම්. අපි LOLC ෆයිනන්ස් ගැන උදෙන්ම කතා කරා. ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දාගන්න ඔබේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, නැත්නම් සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් ඔබට හිතන්නක අනාගතයේදී මොකක් හරි මුදල් අවශ්‍යතාවයක් ගැන එහෙම ඉතින් අපිට සල්ලි හදිසි වෙනවනේ නේද? ඉතින් ඒ නිසා ඕනම කෙනෙකුට ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දාගන්න එක හරිම වැදගත් වෙයි. අපි Dulux Aquatech Dam Protect පේන්ට් එක ගැනත් මේ දවස්වල කතා කරනවා. H15 පැකේජ් එක ගැන මතක් කරන්න ඕනි. ඒ වගේම NSBM හරිත සරසවිය ගැන කතා කරන්න තියෙනවා. Cargill's Food City ගැන අද ස්පෙෂල් ආරංචියක් තියෙනවා. Cargill's Food City 43 වෙනි සම්වත්සරයේ සමරනවා. ඉතින් ඒ වෙනුවෙන් ඕගලන්ට ලොකු තෑග්ගක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. දන්නවනේ ඉතින් Cargill's එක හැමදාම කරන්නේ ওই පොඩි පොඩි දේවල් කරන්නේ. ඒගොල්ලෝ කෙලින්ම ලොකු දේවල් වලින් තමයි ආදරණීය පාරිභෝගිකයාට සැලකන්නේ. ඒක ඒගොල්ලෝ නම්බර් 1 විදියට හිතනවා. මොකද Cargill's හිතන දෙයක් තමයි පාරිභෝගිකයෝ නැත්තම් ඒගොල්ලන්ගේ ව්‍යාපාරය නැහැ. එහෙමනේ නේ. දැන් ඇත්තටම ශ්‍රාවකයෝ නැත්තම් අහන මිනිස්සු නැත්තම් මියුසික් කියලා දෙයක් නැහැ. නේ, ප්‍රේක්ෂකයෝ නැත්තම් ක්‍රීඩාවක් කියලා දෙයක් නැහැ. වගේ තියනවනේ නේ. ඉතින් මේක හරියට අඳුන ගන්න ඕනේ. ඉතින් Cargill's Food City හැමදාම මේක හරියට අඳුනගත්ත කණ්ඩායමක්. ඉතින් ඒක අපි දන්නවා. මොකද පුළුවන් හැම වෙලාවකම අපිට අඩුම මිලට හොඳම දේවල් දුන්න කෙනා තමයි Cargill's Food City. ඉතින් ඒගොල්ලගේ මේ පාරත් 43 වෙනි සම්වත්සරයට තනියම පාටි දාන්නේ නැතුව ඒගොල්ලෝ ලොකු වැඩක් කරනවා. පාරිභෝගිකයන්ගේ ඇඟට දැනෙන විදිය වැඩක්. ඉතින් ඒ වැඩේ ගැන අපි අද දවසේ කතා කරමු. ඊළඟට අපේ commercial bank එක ගැන අපි උදේන්ම කතා කරා. මතක් කරා, විස්තර කිව්වා ඒගොල්ලන්ගේ අක්ෂර වැඩසටහන ගැන. කලර් අප් ස්ට්‍රිප් සීලින් ගැන මතක් කරන්න ඕනි. අබන්ස් ඔඩියෝ ගැන මතක් කරන්න ඕනි. සීයේ ශ්‍රී ලංකා නැවතත් මතක් කරනවා. A-levels කරලා දැන් මේ ලොකු බ්‍රේක්ස් ගන්නවනේ අපේ සමහරක් ස්ටුඩන්ට්ස්ලා. සෑහෙන කාලයක් ඉන්නවා නිකන් පොඩි නිකන් ෆන් එකේ ඉන්නවා. හරි, ඒක හොඳයි, ආසයි, අපිත් ආසයි, අපිත් එහෙම කළා. හැබැයි එහෙම කළාට ඒක එච්චර ලයිෆ් එකේ ඒක සාර්ථක නෑ. අන්න ඒකයි වැඩේ. ඉතින් ඒ නිසා අපි මතක් කරනවා සීයේ ශ්‍රී ලංකා එක එකතු වෙන්න මේ කාල සීමාව ඇතුළත ඕගලන්ට සීයේ ශ්‍රී ලංකා එකේ ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් පියවර 3කින් මේ වැඩසටහන අවසන් වෙනවා. පළවෙනි පියවරේ වැඩ ටික ඔක්කොම ඉවර කරගන්න පුළුවන් A-levels results එනකොට. ඉතින් ඒ නිසා එක ලොකු පිම්මක් ඒ වැඩේට එකතු වෙන්න කියලා අපි මතක් කරනවා. සීයේ ශ්‍රී ලංකා Facebook පිටුවට යන්න, නැත්නම් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඕගලන්ට පුළුවන් අර අභියෝගතා පරීක්ෂණයට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ අපි BOC travels ගැන තත් දවසේ කතා කරනවා. රට සවාරියක් plan කරගන්න තියෙන හොඳම තැන තමයි BOC travels කියලා කියන්නේ. සහ ඉන්සි සංස්ථා සිමෙන්ති වලින් ඊයේ දවසේ අපි කිව්වා සිමෙන්ති කොට 100 ගානේ ජයග්‍රහණය කරපු ජයග්‍රාහක ජයග්‍රාහිකාව. අදත් අපි මතක් කරනවා කොහොමද ඒ විදිහේ ජයග්‍රහණයක් ලබන්නේ කියලා. අපි අදත් බජාජ් ත්‍රිවිල් ගැන මතක් කරන්නත් ඕනි. බජාජ් ත්‍රිවිල් කියලා කියන්නේ ඉතින් ආයි අපිට ඕනම දෙයකට නේ අපේ ගෙදර තියෙන මෝණි වාහනයක් බලාගෙන යනකොට සහ අපිට ඕනම හදිසියක අපිට අවශ්‍ය දන්ට අපිව ගෙන යන අපේ නිය හිතවතා වගේ කෙනා තමයි බජාජ් ත්‍රිවිල්. බජාජ් ත්‍රිවිල් වල අලුත්ම වර්ෂන් ටික ඔන්න ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ 200cc 236cc ඒ ඕන එකක් ඩේවිඩ් පීරිස් එකෙන් ගන්න පුළුවන් කියන එක මතක තියාගන්න.
0: කවුරුද ගන්න? කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1 රෝද රථය බජාජ්. පොඩ්ඩන්ගේ හිතවල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝකල මාධ්‍යනය වෙනුවෙන් RDB බැංකුවෙන් Dulux Aquatech Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
2: සියට සියක් කිස්තරම් ලොව පිළිගත් අපේ දේ.
0: කුකු ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන
4: කුඩි රිපෝට් සමාජිකයන් සඳහා කාගෙල් සුසිරි වෙතින් මෙගා පට්ටම් නෝර් පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 580යි ප්‍රීමා ස්ටෙලා චිකන් රසති නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 240යි සමපෝෂ ඉතිරි රුපියල් 175යි දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 120යි කාගෙල් සුසිරි
5: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
6: ඔව් පේනවා.
5: ඇයි
6: ඔයා කෙලින් උනාට ඔයාගේ වාහනේ යන්නේ ඇදේටනේ.
5: මොකක්
6: ස්ටියරින් එක එක පැත්තක වාහනේ තව පැත්තක
7: ස්ටියරින් වියලක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ vehicle එකේ suspension සහ steering කොටස් check කරගන්න වෙයි.
8: 40 වසරක DSL විශ්වාසය සමග 355 suspension and steering parts. එමවක් නැති ගමනකට විශ්වසනීය තීරීම. 40 වසරක DSL විශ්වාසය සමග.
9: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
10: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
11: අම්ම සල්ලි දාන්නද?
10: ඔව් සල්ලි දාන්න.
11: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
10: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි
12: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Forks David Peris Motor Company Private Limited Amatanna 0111747600
13: After levels locate top 2% researchers like Iganaganna Slit BSc Honors Biotechnology Degree Ekata Enroll Wenna Pivisenna www.slit.lk Slit Evolve Beyond
14: America Exa Janapadaya Exat Rajadhani Italia Australia Nova Zealand Singapore wage ratawal 17 ekata meyawana ape
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
16: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉතිරියක් අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට ඉක්මන් කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි 0.71 0.77 0.66 මේ ප්‍රයිම් ටයිම් කොන්දේසියතාවේ
17: චිකාරණෙවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාරණෙවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාරණෙවස
1: David Peris Motor Company ගැන කතා කරද්දී අපිට Pulsar N160 bike එක ගැනත් කතා කරන්නම වෙනවා. ඉතින් හරිම හොඳ ලස්සන පෙනුමක් තියෙන නිකන් හරියට මට නම් නිකන් එයා නිකන් බොඩි බිල්ඩර් කෙනෙක් වගේ වගේ පෙනුමක් යාට තියෙන්නේ. ඉතින් ඒ වගේ සුපිරි bike එකක හිමිකාරයෙක් වෙන්න ඕනේ නම් ඔයගලන්ට Bajaj Pulsar N160 එකක් ගන්න පුළුවන් හොඳ performance. හා ඒකත් මතක් කරන්න ඕනි. ඊට පස්සේ අදත් අපි Vietjet ගැන කතා කරනවා. Vietjet හරහා ඔයගලන්ට Ho Chi Minh දක්වා ශ්‍රී ලංකාවෙන් ඉඳන් පියාසර කරන්න පුළුවන්. එතන ඉඳන් ගමනාන්ත 66කට යන අවස්ථාව තියෙනවා 0112 444 0044 කියන නම්බරකට කෝල් එකක් දෙන්න කොළඹ නවලෝක හොස්පිටල්ස් ගැන මතක් කරන්නත් ඕනි ඒ වගේම අපේ GWM වාහන සීරීස් එක ගැන කතා කරන්න ඕනි ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් එක සහ අපේ ප්‍රයිම් ගෲප් එක යස් ඒගොල්ලන්ගේ මේ දවස්වල සුපිරිම වැඩක් වෙනවා මිලියන් ඩ්‍රීම්ස් වැඩසටහන ඉතින් ඔයගලන්ගේ හීන තිබ්බනම් හොඳ තැනක හොඳ ලස්සන විදිහට ජීවිතේ ගත කරන එහෙම නැත්නම් පොඩි ආයෝජනයක් ඒ පැත්තෙන් හිතලා මොකක් හරි වැඩක් කරගන්න ඕනි කියලා හිතාගෙන හිටියානම් මේ තමයි අවස්ථාව. ඒ කියන්නේ සල්ලි වලින් වැඩක් ගන්න තියෙන සුපිරිම අවස්ථාව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ප්‍රයිම් ගෲප් එකට කතා කරන්න 13:22 කියන නම්බරකට NLP එකේ අලුත්ම ලොතරැයි ගැන අපි කතා කරන්න ඕනි පැල්වත්ත බටර් ගැන මතක් කරන්න ඕනි ඊට පස්සේ හරි නේද අපිට දැන් පත්තරේ බලන්න යන්න පුළුවන් GWM වාහන ගැන මම ආයවතාවක් මතක් කරනවා හවල් H6 එක හවල් H6 GT එක ඊට පස්සේ ටැංක් 500 ටැංක් 300 මේ මොඩල්ස් ඔක්කොම ඔයගලන්ට GWM වාහන රේන්ජ් එකම ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් ගන්න පුළුවන්කම තියෙනවා හරිද දැන් වෙලාව පත්තරේ බලන්න
18: හතර වටේම පත්තර තප්පරේට සියතට
19: සියත පත්තරේ
20: අනුග්‍රහය
21: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
1: හයි හසා ගුඩ් මෝර්නින්
22: ගුඩ් මෝර්නින් ආශ්චර්ය දත්ත අරගෙන ආවා පත්තරේ විස්තරේ කීල්ස් ඉන්නවා අපිත් එක්ක අද දවසේදීත් නැවුම් භවයේ පණිවිඩය අරගෙන ජීවිතය අලුත් කරගන්න අලුතෙන් දෙයක් හිතන්න අලුත් දවසක් අලුත් දෙයක් ජීවිතයට එකතු කරගන්න බලන්න දැන් මෙහෙම කිව්වහම සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ ඔය ආකාරමේ හැමදෑම මේ අලුතෙන් අලුතෙන් කරන්න මොනවද තියෙන්න කියලා. මං කියන එච්චර සංකීර්ණව හිතන්න එපා. සාමාන්‍යයෙන් ඔයාගේ දිනචර්යාවේ එක දෙයක් අලුත් කරලා බලන්න. හැමදේම නෙවෙයි. ඔයාගේ දිනචර්යාව එක දෙයක් අලුත් කරලා බලන්න. සාමාන්‍යයෙන් ඔයා වැඩට යන එන ගමන් හැමදාම තේ එකක් බොන්න නවත්තන කඩයක් තියෙනවනම් අද වෙන තැනකට නවත්තලා බලන්න. ලැබෙන අත්දැකීම වෙනස් වෙන විදිය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. දවස වෙනස්ව දැනෙන විදිය එක්ස්පීරියන්ස් කරලා බලන්න. ජීවිතේ අලුත් කරගන්න, ජීවිතේ නැවුම් බව රැකගන්න සමහරලාට ඔයා ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. පුංචි වෙනසක් ජීවිතයට එකතු කරගත්තාම ඇති. කීල්ස් හැමතිස්සෙම ඔබේ ජීවිතයට පුංචි පුංචි අලුත් වෙනස්කම් යෝජනා කරන්නේ ඒකයි. කීල්ස් එක්ක ලයිෆ් එකම ෆ්‍රෙෂ්. අපි එනවා ලංකාදීප පුවත්පතට. ඉස්සෙල්ලා අද දවසේ පත්‍රවල විස්තර බලන්න. ගල්ලඟුරු කොමිසම 18කගෙන් නිදහසට කරුණු අහයි. 9 වෙනිදා තෙක් කල් දෙයි. ගල්ලඟුරු ගනුදෙනුවලට අදාළ යම් යම් වැරදි ක්‍රියාමාර්ගවලට සම්බන්ධ බවට හඳුනා ගැනුණු බලශක්ති හිටපු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඇතුළු 18 දෙනාට ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ලබන මස 9 වෙනිදා දක්වා කාලය ලබා දී ඇතැයි ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසනවා කියලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුනට නීතිඥවරුන් මාර්ගයෙන්ද කරුණු ඉදිරිපත් කිරීමට හැකියාව පවතී. මේ අනුව එම පිරිසේ නිදහසට කරුණුද සලකා බැලීමෙන් පසු කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව සකස් කිරීමට නියමිතය. මේ අර ගල්ලඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් ගල්ලඟුරු ටෙන්ඩරේ කිසියම් අක්‍රමිකතාවයක් සිදු වෙලා තියෙන බව හැඟුණට පස්සේ, ඒ සම්බන්ධයෙන් විශාල ජනතා විරෝධයක් ආවට පස්සේ යාන්තම් ඒ බලශක්ති අමතිවරයාව ඉල්ලා අස්සෙන තැනට තල්ලු කරගන්න පුළුවන් වුණා. ආණ්ඩුව අපිට මතකයි ට්‍රයි කළේම කුමාර ජයකොඩි මහත්මයාව දිගටම ඒ තනතුරේ රඳවා තබා ගනිමින්ම මේ පර්යේෂණය කරන්න. හැබැයි අවටින් ආපු විරෝධය හින්දම ඒක ඇත්තටම අපිට මතක විදිහට ආණ්ඩුවේ ඌමනාවටත් වඩා එළියේ ජන කණ්ඩායම්වල ඌමනාව හින්දා ඒ විරෝධය හින්දා අවසානයේදී කුමාර ජයකොඩිව තනතුරෙන් ඉවත් කරලා මේ පර්යේෂණ ක්‍රියාත්මක කළා. ඒක මං ඉතින් 2009 ඉඳන් මේ වෙනකන් ගල්ලඟුරු ගෙන්නන මුළු අතීත කතාවෙම තියෙන වැරදි ටික හොයන්න උත්සාහ කළා. මේ මෙතන විතරක් දෙවේ වැරද්ද වෙලා තියෙන්නේ, කලිනුත් වෙලා තියෙනවා කියලා කියන්න වෙන්න තිය උත්සාහ කරන්නේ. කොහොම හරි දැන් 18 දෙනෙක්ගෙන් ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු අහලා තියෙනවා. එතන හිටපු අමාත්‍යවරයෙක් ඉන්නවා. බලමු ඉතින්. අපිට පේනවා අමාත්‍යවරයාව බේරා ගැනීමේ ලොකු උත්සාහයකුත් තියෙනවා. අපි දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. බේරෙයිද නොබේරෙයිද අපි දන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ අමතිවරයාගේ කාලේ සිද්ධ වෙච්ච ටෙන්ඩර් අඩුපාඩුව බාලගල් ලඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් හොයන්න ගිහිල්ලා අපි 2009 ඉඳන් මෙහාට වෙනකන් ඔක්කොම ඉතිහාසය හොයනවා. ඒ කියන්නේ එන්පීපී ආණ්ඩුවෙන් මොකක් හරි වරදක් වුණොත් අපිට ටක් ගාලා 2000 පස්සේ ඉඳන් ඒ වැරද්ද වෙලා තියෙන හැටි අනුපිළිවෙලට දැනගන්න පුළුවන් තත්ත්වයක් තමයි තියෙන්නේ. එයාබස් ගනුදෙනුව කපිලගේ බිරිය උසාවි ගේන්න බෑ. අරවින්දගේ කෝටි 4ක ඇප රාජසන්තකයි. එයාබස් ගනුදෙනු නඩුවේ වරෙන් තුලද සැකකාරියක වන ඔස්ට්‍රේලියාවේ සිටිනවා යයි කියන ප්‍රියංකා නියෝමාලිට ඇප තැබූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා සහ ඔහුගේ බිරිඳගේ ඇප මුදල් රාජසන්තක කිරීමට කොටුව බහස්රාත් පසන් අමරසේන මහතා ඊයේ නියෝග කරලා තියෙනවා. මේ කපිල චන්දසේනගේ බිරිඳට ඇප තැබීම සම්බන්ධයෙන් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බැවින් ඇපකාරීත්වයෙන් මුදා හරින්නයි අරවින්ද සිල්වා මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව ₹4,00,000 ඇප මුදල අධිකරණයේ තැන්පත් කිරීමෙන් අනතුරුව ඇපකාරීත්වයෙන් මුදා හරින්න තීරණය කරලා තියෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා 10කින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් $2,000,000 මුදලක් ලබා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර මියගිය කපිල චන්දසේන සැකකරුගේ බිරිඳ අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් තමයි මේ විදිහට තැන්පත් කරන ලද අප මුදල් රාජසන්තක කරන්න කටයුතු යෙදිලා තියෙන්නේ. අපි යමු අරුණ පුවත්පතට ඊළඟට. 108ක උද්ධමනය මාර්තු තෙක් වැඩිවීමට තිබූ ඉඩ පාලනය කළා කියලා මහ බැංකුව අධිපති කියනවා. 108ක උද්ධමනය ඉදිරි මාස 6 දීද පවතිනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුව කියලා තියෙනවා. ඒ අනුව මෙම උද්ධමනාගේ මෙම වසරේ සහ ලබන වසරේ මුල් කාර්තුවේද පවතිනු ඇතැයි පූර්ව කථනය කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. 108ක උද්ධමනයක්, ඒ කියන්නේ ලබන අවුරුද්දේ මුල් කාර්තුව අවසන් වෙනකම්ම පවතින බවයි කියවෙන්නේ. CID නඩුවට අප නාමල් නිමල්ට බලපෑම් කර නැහැ නීතිපති කියයි කියලා පොතක් අද අරුණ පුවත්පත වාර්තා කරලා තිනවා. ආන්දෝලනාත්මක එයා බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කරන විමර්ශනයට අදාළව රිමාන්ඩ් භාරයට පත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අප මත මුදාහරින්න කියලා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරලා තිනවා. රුපියල් 105ක මුදල් ලැපයක් සහ රුපියල් කෝටි 10 බැගින් වූ ශරීර අප දෙකක් මත තමයි මේ මුදාහැරීම සිද්ධ වෙන්නේ. සැකකාරයාගේ විදේශ ගමන් තහනම් කරලා තියෙනවා. තහනම් කළ බව ආගමන විගමන පාලකවරයාව දැනුවත් කරන්න කියලා තියෙනවා. සාක්ෂිකරුවන්ට කිසිදු අයුරකින් බලපෑම් නොකරන ලෙස සැකකරුට නියෝග කරලා තියෙනවා. ඉතින් මේ නඩුවට අදාළව නාමල්ට අප හම්බුණාට එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් කරන විමර්ශනයට අදාළව සැකකරු මෙම මාස 13 වෙනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් අප හම්බුණාට ගෙදර යාමක් නැහැ. මොකද අර අපි කලින් කතා වුණා වගේ එක පිටේක නඩු ගොඩක් කරනකොටත් ඉතින් එක පිටේක වැඩ කරලා ඉතින් නඩු වැටෙනකොටත් එක පිටේක වැටිලා එකකට අප හම්බුණාට ගෙදර යන්න හම්බෙන්නේ නැහැ. තව දෙකකට අප නැතුව ඇතුළේ ඉන්නේ මේ වෙනකොට. දිවයින පුවත්පතට මම එනවා. හිටපු ජනපති රනිල්ගේ රැකවලාට කැමරා ශිල්පියෙකුගේ ප්‍රහාරයක්. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද නඩුව ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා පිටතට පැමිණෙන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුට විද්‍යුත් නාලිකාවක කැමරා ශිල්පියෙකු බව කියන අයෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වූයේ සියල්ලන්ම පුදුමයට පත් කරමින් කියලා තමයි මේ විස්තරය දාලා තියෙනවා. ඉතින් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි දැක්කා දැන් ඊට පස්සේ විවිධය විවිධ විදිහට මේක අර්ථකථනය කරන්න උත්සාහ කරනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගේට්ටුව අසලදී මේ ප්‍රහාරය එල්ල කළ කැමරා ශිල්පියා මේ වන විට හඳුනාගෙන තියෙනවා කියලා තියෙනවා. ප්‍රහාරයට ලක් වූ නිලධාරියා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා රෝහල් ගත වීමට පියවර අරගෙන තියෙනවා. ඉතින් අපි දැන් දකිනවා මේ සමාජ මාධ්‍යවල හරි මේ ආයේ ගැහුවා නෙමෙයි මේ කැමරාව වැදුනා කියලා. මම දන්නේ කැමරා ශිල්පීන් මොකද්ද මේ කැමරා ශිල්පීන් ඇවිල්ලා මේ කලගෙඩි නටුම වගේ එකක් නටනවද ආවරණ කටයුතු වලට ඇවිල්ලා අහසට පිබිනා එරන් කලයා පොළොවට පිබිනා භූමි කලයා කියලා කැමරාව කරකවන්නේ ඇයි දන්නේ. ඉතින් එහෙම සමහරු කියනවා ඒක මේ ගැහුව නෙවෙයි කැමරාවනේ මෙහෙම වෙලා ඇවිල්ලා වැදුනා කියලා. ඉතින් අපි වීඩියෝ වල දැක්ක විදිහට නම් සාමාන්‍යයෙන් වීඩියෝ කැමරාවක් එහෙම මෙහෙම වෙලා ඇවිල්ලා වදින ඉරියව්වක් අපි ඊට කලින් නම් එහෙම එකක් අපි ඊට කලින් දැකලා නැහැ. එහෙම කැමරාවේ වැනි පාවිච්චි කිරීමක් මන් දන්නේ නැහැ. ඉතින් අලුත් ආණ්ඩුවක් අලුත් දේශපාලන සංස්කෘතියක් ඒක ඇතුලේ කැමරාව පාවිච්චි කරන්නත් අලුත් විදිහක්
1: අලුත්
22: තාක්ෂණයක් ඇවිල්ලා තියෙනවාද කියන්න අපි දන්නේ නැහැ. අපි දැක්ක විදිහට නම් ටිකක් ගැහුවා වගේ තමයි දැක්කේ. ඒ වීඩියෝ එකේ පේන්න තියෙන්නේ එහෙම. දිනමින පුවත්පතට මම ඊළඟට එනවා.
1: හරි.
22: දිට්වාඩි සහ හානි වූ පාරවල් හදන්න ලෝක බැංකුවෙන් රුපියල් කෝටි 3630ක ආධාර හම්බ වෙන බව දිනමින පුවත්පත තමන්ගේ හෙඩ්ලයින් එකෙන් වාර්තා කරලා තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 110ක අතිරේක මූල්‍යාධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීපට ලෝක බැංකුවේ අනුමැතිය හිමි වෙලා තියෙනවලු. අනේ හොඳයි කොහෙන් හරි කීයක් හරි හම්බෙනව නන්නේ. ඒ අතරේ පිරමීඩ ජාවාරමුන් සුපිරි වෙළඳ සල්හා පුවත්පත්ුත් අරඹලා රැවටෙන්න එපා මහ බැංකුව කියයි. වනවගහ කෘෂිකාර්මික ව්‍යාපෘති මුවාවෙන් කෙරෙන නීති විරෝධී පිරමීඩ ජාවාරම් වලට නොරැවටෙන්නේයි මහ බැංකුව ජනතාවට කලාකරුවන්ට සහ මාධ්‍යයට පෙරේදා විශේෂ දැනුම් දීමක් කළේය. කෘෂිකාර්මික හා වනවගා ව්‍යාපෘති සඳහා මුදල් යොදවන බව පවසමින් මහජනතාවගෙන් නීති විරෝධී ලෙස මුදල් තැන්පතු ලබා ගන්නා පිරමීඩ ආකාරයේ ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ පරීක්ෂණ සහ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරලා තියෙනවා. අතීතයේ පැවති ගෝල්ඩ් කෝස්ට් සක්විති සහ දඬුවම් වැනි ජාවාරම් වලට සමාන යාන්ත්‍රණයක් මෙහිදීද ක්‍රියාත්මක වන අතර මෙහි ඇති එකම වෙනස වන්නේ වන වගා හෝ කෘෂිකාර්මික වගා සඳහා මුදල් යොදවා ප්‍රතිලාභ දෙන බවට ප්‍රචාරය කිරීමයි. වසරකට 100%කට ආසන්න අධික ප්‍රතිලාභ ලබා දෙන බවට මෙම ආයතන පොරොන්දු වන නමුත් කෘෂිකාර්මික හෝ වනවගා ව්‍යාපාරයකින් පමණක් එවැනි අධික ලාභයක් ලබා දීමට කිසිසේත්ම නොහැකි බව මහ බැංකුව පෙන්වා දෙයි. මෙහිදී සිදුවන්නේ අලුතෙන් එකතු වන තැන්පත්කරුවන්ගේ මුදල් භාවිතයෙන් පැරණි තැන්පත්කරුවන්ට ප්‍රතිලාභ ලබා දීමයි. ජනතාව තවදුරටත් ආකර්ෂණය කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය සඳහා කරන ප්‍රචාරණ කටයුතු 100%කින් පමණ ඉහළ ගොස් ඇත. මහජනතාවගෙන් ලබා ගන්නා මෙම තැන්පත් මුදල් වගා සඳහා පමණක් නොව සුපිරි වෙළඳසැල් පවත්වාගෙන යාම, අලුතින් පුවත්පත් ආරම්භ කිරීම, සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යාම සහ ප්‍රසංග සංවිධානය කිරීම වැනි වෙනත් කටයුතු සඳහාද යොදවා ඇති බව නිරීක්ෂණය වෙයි. ඉතින් ඒක මහ බැංකුව කියනවා මේ විදිහට තැන්පත්කරුවන්ගේ මුදල් යොදවමින් සංවිධානාත්මකව කරන මේ ජාවාරම් සඳහා කලාකරුවන්ට තෑගි භෝග සහ අනුග්‍රහකත්වයන් ලබා දෙන බව නිරීක්ෂණය වී ඇති බැවින් එවැනි අශුද්ධ මුදල් සහ තෑගි භෝග ප්‍රතික්ෂේප කරන ලෙස මහා බැංකුව ගෞරවනීය කලාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා සහ යම් යම් මුදල් ලබා ගනිමින් ඍජුව හෝ වක්‍රව මෙවැනි නීති විරෝධී පිරමීඩ ව්‍යාපාර ප්‍රචාරණය කිරීමට සහාය දක්වන්න එපා කියලත් කලාකරුවන්ගෙන් පහ බැංකුවේ ඉල්ලා සිටිනවා. ඉතින් මෙච්චර විවිධ විදියට කියලත් අවුරුද්දකට 100%ක විතර ප්‍රතිලාභ දෙන එහෙම බිස්නස් තියෙනවා නම් ඉතින් බැරියෑ කියලා හොඳටම පෙනි තිබියදීත් ඒවට අහුවෙන මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒ මිනිස්සුන්ට හොඳ වැඩේ ගිල්ලෙන්න. සුබ දවසක්.
18: හතර වටේම පත්තර තප්පරේට සියතට.
19: සියත පත්තරේ.
18: අනුග්‍රහය.
21: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න. ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්. ලයිෆ් එකම ෆ්‍රෙෂ්.

එතකොට අපි මතක් කරන්න ඕනි ලංකා ටයිල්ස් ගැන අද දවසේදී. ඒ වගේම පොල්තෙල් ගන්නකොට බ්‍රෑන්ඩ් එක බලලා ගන්න, ෆිසිකලි RBD කරලා තියෙන කොකෝ ෆ්‍රයි එක ගන්න කියලා මතක් කරනවා. ඉතින් දැන් වෙලාව උදේ 8:12.

0: किया था टॉप स्टोरी
1: ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි සැකකරුවෙකු අතරඟුවට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි සැකකරුවෙකු ගල්කිස්ස කොටස් අපරාධ විමර්ශන කාර්යංශය මගින් අතරඟුවට ගෙන තිබෙනවා. අදාළියම වාද්දුව ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටියේදී සැකකරු අතරඟුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු මීට පෙර මුහුදු මාර්ග ඔස්සේ ලබා ගන්නා ලද හෙරොයින් කිලෝග්‍රෑම් 337ක තුගයක් ඉන්දියාවට රගෙන යන අතරතුරදී එරට නාවික හමුදාවේ අතරඟුවට පත් වුණා. ඉන්පසුව ඔහුව රඳවා ඇත්තේ ඉන්දියාවේ කොච්චි කේස් බඳනාගාරයේ. එහි රඳවා සිටියේදී ඔහු මෙරටට පලාවෙත් වෙන්නපෝ ප්‍රදේශයේ සැඟව සිට තිබෙනවා. එම කාලයේදී වෙන්නපෝ පොලිසිය මගින් අතරඟුවටගත් සැකකරු මරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බඳනාගාරගත කර තිබුණා. පසුව මෙම සැකකරු අපමත මුදාහර ඇති අතර එම නඩුකරයේ සදහා සැකකරු අධිකරණයේ පෙනී සිටි අවස්ථාවක බන්දනාගාර නිලධාරීන් බහරින් මිදී පලා ගොස් සිටියේදී මෙලෙස නැවත අතරඟුවට පත් වුණා. සැකකරු අවුරුදු 54ක් වන අඟුලාන ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. උදර්පන නීති යටතේ ඔහුව ඉන්දියානු රජය වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. සිරියාවේ බටහිර ප්‍රදේශයේදී බස් රථයකට සන්නද්ධ පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් හත දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ පෞද්ගලික සමාගමක සේවකින් පිරිසක්. ප්‍රහාරය සම්බන්ධයෙන් සිරියානු ආරක්ෂක අංශ මගින් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.
0: අනුග්‍රහය
2: ටිකක් හිමින් යන්නකෝ.
3: ඇයි බයද?
2: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් තුනලම තෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
4: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින්.
5: පොඩ්ඩන්ගේ හිතවල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RDB බැංකුව.

0: ඔයා දන්නද පහුගිය දවස්වල දැන් අපි chat GPT පාවිච්චි කරනවා open AI.
1: හරි.
0: ඒගොල්ලෝ අලුත් මොඩියුල් එකක් try කරනවා. හරිද? ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වල දැන් ඊපෙරද ඩොනල්ඩ් ට්‍රම්ප් කියවන්නේ දැන් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්න බෑ. මින් මනතට එකට සුපර් ඉන්ටෙලිජන්ස් කියලා එක නම් කරනවා කියලා මම දන්නේ. ඒක ලෝකේ එහෙම බාර අරගෙන කරයිද කියලා.
1: ඒ කියන්නේ AI නෙමෙයි SI.
0: ඔව්. SI. අපි SI කියුවේ සබ් ඉන්ස්පෙක්ටර් නේ. දැන් සුපර් ඉන්ටෙලිජන්ස් කියලා.
1: රයිට්.
0: අපි කතාවට පටස් ගාලා එන්න ඕනේ. මොකද දැන් අපේ ඉස්සලම කියන්නම්කෝ මේ ඕපන් AI වල කතන්දරේ. ඉතින් මේගොල්ලෝ ට්‍රයි කරනවා ඒ වගේ හිතන්නකෝ අලුත් බොට් කෙනෙක් ට්‍රයි කරනවා. එහෙම හිතන්නකෝ.
1: හරි.
0: අලුත් કૃත්‍රිම බුද්ධියක් ට්‍රයි කරනවා. තව දියුණු කරපේක. සාමාන්‍යයෙන් මේ වගේ එකක් ටෙස්ට් කරද්දි මිනිස්සු අපි පාවිච්චි කරන ඉන්ටර්නෙට් වලින් වෙන් කරලා
1: හරි.
0: ඒව නිකන් කූඩුවක වගේ දාලා තමයි ට්‍රයි කරන්නේ.
1: හා
0: හා. එහෙමනේ.
1: ඔව්.
0: සාමාන්‍ය අන්තර්ජාලයෙන් වෙන් කරනවා. ඒකට කියනවා සෑන්ඩ් බොක්ස් එකක් කියලා. මේ නම්ම වෙන සරලව කියන්නේ.
1: හරි.
0: මේ සබ්ජෙක්ට් එක උඩ ඉඳලා පල්ලෙහාට දාන්න අය ටිපර් වෙන්න එපා. මේක මේ අපේ නිකන් මේ ලේමන් නොලෙජ් එකට සෙට් වෙන්නයි මේ කියන්නේ සෑන්ඩ් බොක්ස් කියලා එකක්. හිතන්නකෝ අර පොඩි කාලේ පොඩි උන් එහෙම එහෙ යනකොට පොඩි වැටක් ගහලා තිනවා. පිස්තු කෙලිනේ හින්දා.
1: හරි.
0: එහෙම යනවනේ. ගිහලා පරිපලෙන් වැටෙනවා. මේ නිකන් හොඳට ඉඳන් බෙල්ල කඩාගෙන යනවනේ. ඒ වගේ කොටුවක් ගහලා මේකට සෑන්ඩ් බොක්ස් කියන මේක ඇතුලේ දාලා තමයි මේකව ටෙස්ට් කරන්නේ. ඕපන් AI කණ්ඩායම දන්නෙත් නැහැ මේක මේකෙන් පනිනවා.
1: ආ ඔකේ.
0: පැනලා අන්තර්ජාලය හරහා ගිහිල්ලා තව වෙනස්කම් ගණනාවක් කරලා ආපහු එනවා. තනියම ගිහිල්ලා තනියම එනවා. ඒ ආවට පස්සේ මේගොල්ලෝ හොයනවා දැන් කොහොම මේක? නිකන් නැහැ. ආවට අපි ආයි ඇවිල්ලා. මේගොල්ලෝ දැනගන්නවා මොන ආරක්ෂක විධිවිධාන දාලා තිබ්බත්
1: හරි
0: මේ පොරට ඕන්නම් ගිහිල්ලා ආවේ හැකි. හිතන්නකෝ හිරකාරයෙක් ඉන්නවා අර ඇල්කට්‍රාස් වගේ ලේසියෙන් මිනිහෙකුට පැනලා යන්න බැරි තැනක. හිතන්නකෝ හිරකාරයෙක් ඉන්නවා කියලා හිටි ගමන් ඌ ගෙදර එහෙම ගිහිල්ලා ආයි එනවා. හිතන්නකෝ ඒ මොකද්ද කියලා
1: හිතාගන්න බෑනේ.
0: ඔව් එක අතකට ට්‍රම්ප් කියන කතාව ඇත්ත. ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියවම පොඩි බාලගතියක් තියෙන ආර්ටිෆිෂල්නේ. සුපර් ඉන්ටෙලිජන්ස් කියවම තමයි බය එන්නේ.
1: හ්ම් හ්ම්. ඒ කියන්නේ අපිට වඩා ඉස්සරහට ගිහිල්ලා වගේ
0: කතාවක්. ඒක තමයි අපි තේරෙන්නේ. මේක පොඩ්ඩක් සැරයි වගේ කියලා දැන් ඊට පස්සේ වහාම ඒ බුද්ධිය නිෂ්ක්‍රීය කරලා ඒක සිකියු කරලා දානවා.
1: හරි.
0: අපි හිතනවා සම්පූර්ණයෙන්ම කරලා ඇති කියලා.
1: ඔව් නේ.
0: ඊට පස්සේ ඕක නෙමෙයි වැඩේ. ඊයේ පෙරේදා බිල් ගේට්ස් කියන කතාවක් AI නිසා මිනිස්සු භාග විට බිලියනයක් විතර එක මොහොතේ මේ යන්න ඉඩක් තියෙනවා
1: කියලා.
0: මම ඇත්තට මේක දැක්කහම ටයිටල් එක දැක්කහම මම හිතේ ඔයාලට හිතා ගන්න පුළුවන්ද අන්න මේක දැන් හිතන්නකෝ.
1: හරි හරි.
0: AI නිසා බිලියනයක් මිනිස්සු මිය යන්න පුළුවන් කොහම? ඔයා හිතන ඔයාලට ටයිටල් එක විතරයි දැක්කේ.
1: හරි.
0: දැන් ඔයා ඉමේජිනේෂන් එක පාවිච්චි කරලා නිකන් හිතන්නේ කොහොමද AI නිසා බිලියනයක් මිනිස්සු මිය යන්න පුළුවන් වෙන්නේ? හිතන්න
1: හිතුවට මැරෙන්නේ කෙනෙක් ඇවිල්ලා
0: හිතන්න මැරෙන්නේ නැහැ හිතුවට
1: රොබෝස්ලා ඇවිල්ලා හිම කෘතිම බුද්ධි ඇවිල්ලා අපව විනාශ කරයි වගේ එකක් ගන් ෆයිට් කරලා
0: ඔය චිත්‍රපටි බලනවා වැඩි නේද?
1: yes yes
0: නේද? මම හිතන්නේ ඔයා විල් ස්මිත් හිටපු චිත්‍රපටියක්
1: තිබුණා බලලා තේරෙනවා.
0: ඔව් අර චිත්‍රපටිය නම මතක නැහැ.
1: හරි ඒ උනාට ඒක සර්ච් කරමු. දැන් ඒක නැත්නම් මතකුන්න නැත හරියම.
0: හරිම ඔලෝරිදිමත් වෙන්නේ මේ විල් ස්මිත් හිටපු රොබෝ තාක්ෂණය උපරිමෙන් පාවිච්චි කරන යුගයක ඒ චිත්‍රපටියේ තියෙන විදියට මේ ගෙවල් වල හුරතලයට ඇති කරන්න බල්ලු බලල්ලු වගේ ගන්න රොබෝලා එක තැනකදි රෝග වෙනවා. ඒ කියන්නේ අපේ පාලනේ මිදිලා උන් ටික කනෙක් වෙලා ගේමක් ගහන්න පටන් ගන්නවා. ඒක තමයි ඒ විල් ස්මිත් හිටපු කියන චිත්‍රපටියේ තාම නම
1: යාරු රොබෝට් නේද?
0: රොබෝට් රොබෝ හමුදාවක් ඇවිල්ලා
1: අපව විනාශ කළා දායි කියලා
0: උන් මධ්‍යම බුද්ධියකින් උන්ව කන්ට්‍රෝල් කරනවා. උන් අපිට තුවක්කු පෙන්නනවා. අපිව බිත්තියට හේත්තු කරනවා. කාමර වලට දාලා වහනවා. කාමර වලට දාලා ගෑස් ගහනවා. බිල්ඩින් වලින් තල්ලු කරනවා. වාහන වලින් අප්පල දානවා.
1: උස්සල පොලේ ගහලා
0: පුළුවන්.
1: යා
0: මොන හයියක්ද තියෙන්නේ?
1: මොලේ ගන්නවා දැන් මල්ලංගට ඇවිල්ලා මගේ ඔළුවට අතතාලා මගේ මොලේ එළියට ගන්නවා. ඒව තමයි හිතෙන්නේ. ආ හරි හරි එක කියන්නේ
0: මේ ඔක්කොම පැත්තක තියලා එකෙක් ඇවිල්ලා වාගේ ඔළුවට අත දාලා මොලේ ගන්නවා එළියට. මේ මෙච්චර මේ දෙයක් වෙන වෙලාවෙ.
1: ඔය ඉතින් මාව දැක්කම තේන. මොලකාරයෙක් මොල හතක් කියලා ඩිග්ගාල.
0: මේක තමයි අපේ ඔළුවේ ඇඳලා තියෙන චිත්‍රය.
1: යස්.
0: මමත් හිතුවා එහෙම වෙන්න ඇති මේ කියනවා ඇත්ත
1: කියලා. ඕ.
0: බිල් ගේට්ස් කියනෝ නෑ. ඊට වඩා මේ අවදානම වෙන තැනකයි දැන් තියෙන්නේ. ලෝකේ විනාශ කරන්න හැම වෙලාවෙම ත්‍රස්තවාදයේ පතුරවන්න උත්සාහ කරන කණ්ඩායමක්. සමාජ විරෝධී චේතනා තියෙන පුද්ගලයෝ කණ්ඩායමක්. මේ AI මෙවලම හරියට පාවිච්චි කරලා ජීව විද්‍යාත්මක අවියක් හැදුවොත් මිනිස්සු අපි මේ මැරෙන්නේ කියලාවත් හොයාගන්න දන්නේ නැති වෙයි කියලා.
1: Oh my god.
0: ජීව විද්‍යාත්මක අවියක් මිනිස්සු දන්නේ ඇයි මේ මැරෙන්නේ මෙහෙම
1: කියලා.
0: එහෙම කරන්න පුළුවන්. ඒ වගේ එකක් හිතා ගන්නවත් බැරි තරම් කෙටි කාලයක් ඇතුළත. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෛරස් එකක් කන්ටෙන්ට් කරන්න දැනට පාවිච්චි කරන ක්‍රමවේද තියෙනව නේද? ඒ එකකටවත් අහුවෙන්නේ නැති වෛරස් එකක් නිර්මාණය කරන්න AI තාක්ෂණය කෙනෙකුට අවශ්‍ය නම් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් දැනටමත් උදා වෙලා තියෙනවා වගේ කතාවක් තමයි බිල් ගිට්ස් කියන්නේ.
1: හරි.
0: ඊට අමතරව ඔයා දන්නවා මේ හැම රටක්ම න්‍යෂ්ටික බලය අනිත් මිනිහා කරනවට කැමති නැති වුණාට ඒ ලොකුවට අකමැති හුඟක් රටවල් න්‍යෂ්ටික බලය කියන එක දැම්මම අත්පත් කරගෙන ඉවරයි.
1: Yes.
0: හැමෝම හිතන්නේ අපිට න්‍යෂ්ටික බලය තියෙන නිසා කවුරුවත් අපිට අත තියන්නේ නැහැ. මේක තමයි ඒක සාධාරණීකරණය කරන ක්‍රමය. අපිට න්‍යූක්ලියර් පාව තියෙනවා. අපිට අත තිබ්බොත්
1: විරයි.
0: ඔව්. එකපාරක් කියනවා. චීන එකපාරක් කියනවා.
1: හරි. ඒක
0: නිකන් ඇමරිකාවට දීපු පණිවිඩයක් වගේ. ඕන කෙනෙකුට පුළුවන් අපිත් එක්ක ගේමක් ඉල්ලගන්න. ඕන කෙනෙකුට පුළුවන් අපිට ගහන්න. කොහොමත් පළවෙනි වෙඩිමුරේ අපෙන් නෙවෙයි. ඒක ඕන කෙනෙකුට පළවෙනි වෙඩිමුරේ පත්තු කරන්න පුළුවන්. හැබැයි ඒ කාටවත් අපි දෙවෙනි වෙඩිමුරේ පත්තු කරන්න ඉඩ තියන්නේ නැහැ කියලා කියනවා. කමාර තගක් නේ ඉතින්.
1: යා.
0: එහෙම එකක් කියනවා.
1: හරි.
0: ඒකෙන් මම කියන්න හදන්නේ ඒ වගේ පද්ධති න්‍යෂ්ටික පද්ධති තියෙනවා. අවශ්‍ය ඕන වෙලාවක ක්‍රියාත්මක කරන්න පුළුවන් මට්ටමේ. තේරෙනවද?
1: යා.
0: Ready to fire. හිතන්නකෝ. ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හරි සුපර් ඉන්ටෙලිජන්ස් හරි මිනිස්සුන්ගේ ඇස්වලට වැලි ගහලා තියෙන සිකියුරිටි ප්‍රොටෝකෝල්ස් ඔක්කොම පෙනට්‍රේට් කළා ඒ සිස්ටම් එකක් බාරගත්තොත්
1: අම්මෝ
0: ඌට මොනව කරන්න බැරිද?
1: ඒකනේ නේද?
0: අපිට බලන් ඉන්න තමයි වෙන්නේ.
1: කෙලගිලෙන්නේ නැත්නම්.
0: ඉතින් මේ ගැන බිල් ගේට්ස් අනතුරු අඟවලා තියෙනවා.
1: හා ඔකේ.
0: මිනිස්සු බිලියනයකට එහා හිටි අඩියම මරලා දාන්නත් මේ AI තාක්ෂණයට අවශ්‍ය නම් පුළුවන් කියලා. එක්කෝ ඒ තාක්ෂණයට
1: එහෙම
0: නැත්නම් ඒ තාක්ෂණයේ වැරදි අතකට ගියොත් ඒ පුද්ගලයන් මේ තමයි AI ගැන. ඔයාලට පේනවද ලෝකේ AI ගැන අමුතු කලබලයක් මේ මෑතකදී ඇති වෙලා තියෙනවා.
1: ඔව් නේද?
0: හැමෝම නොකිය කියන්නේ මේක දැන් අපේ පාලනය නෙමෙයි වාගේ තියෙන්නේ කියලාද?
1: එහෙම නියම් පොඩි ගතියක් දැනෙනවා නේ.
0: දැන් මේක අපේ පාලනය නෙමෙයි තියෙන්නේ වගේ ගතියක්.
1: සුපර්.
0: අපි අද ඩිජිටලි කොච්චර ගනුදෙනු කරනවද?
1: යා.
0: ඉතින් මේ ඉන්ටෙලිජන්ස් එකට පුළුවන් නම් ඇහැට වැලි ගහලා මේ ඒව ගැන පරිශන පවත්තර මිනිස්සුන්ගේ ලැබ් එකෙන් පැනලා ඇවිල්ලා ගේමක් ගහලා ආපහු ඇතුළට කියලා බබෙක් වගේ ඉන්න එච්චර කල්පනාවක් තියෙන. ඒක නැත්තර මේගොල්ලෝ ඕපන් AI මේ පරීක්ෂණය කරේ එයාගේ කේපබිලිටි බලන්න.
1: එයාට
0: මොනවද කරන්න පුළුවන් දෙන්න ටාස්ක් එක කරලා ඉවර කරන්න පුළුවන්ද කියලා බලන්න තමයි එයාව සෑන්ඩ් බොක්ස් එකකට දාලා එයාව මේ
1: පරීක්ෂණයට
0: යොමු කරන්නේ.
1: හරි.
0: වැඩේ කරන්න ඕන වැඩේ බාර දෙන්නත් කලින් පොර ගිහලා ගේම ගහලා ඇවිල්ලා ඇතුළට ඇවිල්ලා ඉන්න මට්ටමත් තමයි ඒගොල්ලන්ට දකින්න හම්බුනේ. නිකන් සතෙක් කියලා හිතන්නකෝ.
1: ඒ
0: AI කියන්නේ පොඩි අනුපණු තියෙන පොඩි සතෙක් කියලා හිතන්නකෝ. ඒක පැනලා ගිහිල්ලා.
1: ආයි වැඩේ දීලා ආයි
0: ඇතුළට. මේවත් දීලා මං අන්න වැඩේ දුන්නා අතන පොඩක් බලන්න කියලා ආපහු ඇවිල්ලා ටෙස්ට් එක ගන්න දෙයක් නැහැ. තනියම ඉතල වැඩේ ටෙස්ට් එකට ගිහිල්ලා තියෙනවා. ඉතින් දැන් මේ අපිට ඉතින් ඕවා ගානක් නැහැ. ඉතින් අපි අපි බලබල
1: වෙන
0: බලබල ඉන්නේ. අපිට මේව ගැන අවබෝධයක් නැහැ. ඉතින් එහෙම දේවලුත් වෙනවා කියලා මතක තියාගන්න.
1: මම ඔය කතාව අතරතුර H15 පාවිච්චි කළා. මම බැලුවා අරවින්ද කොහොමාරි මම මේවා, ඒ කියන්නේ හොඳ අතර කරන මිනිස්සුත් වැඩි වෙන්න එපා. මම මේක හොඳ අතර, ඒ කියන්නේ AI හොඳ අතර මම පාවිච්චි කරනවා. ෆුල් ට්‍රයි එක දෙනවා H15.
0: කොහොමද ඔය AI හොඳ අතර පාවිච්චි කරන්නේ?
1: يعني මම ChatGPT වලින් මම AI හොඳ අතර තමයි පාවිච්චි කරන්නේ. කියන්නේ අරක දේවල් මේවා කරන්න නෙමෙයි. නැත්නම් මඩත් පුළන්නේ මිසයිල් හොයාගන්න, න්‍යෂ්ටික බලය හොයාගන්න, ඒව මට කරන්න තිබ්බා. නෑ මං ඒව කරන්නේ නෑ. මං හොයන්නේ ලස්සන දේවල්.
0: න්‍යෂ්ටික බලය හොයාගන්න ඔයා?
1: ඔයත් එක කතා කරන්න බෑනේ අරවින්ද.
0: ඔයාට න්‍යෂ්ටික බලය කියලා ටයිප් කරගන්න දන්නවද කියන්නේ? ඔයාට න්‍යෂ්ටික බලය කියලා ඔයාට මේක ටයිප් කරන්න දන්නවද?
1: නියුක්ලියර් පවර්.
0: නියුක්ලියර් පවර් අකුරු ටික කියන්නකෝ මට.
1: නෑ සිංහලෙන් කියන්න. න්‍යෂ්ටික බලය. මේ වගේ තොරතුරු ගොඩාක් ඕගන්න. උගල ආසනම් මේ වගේ සබ්ජෙක්ට්ස් වලට මේ වගේ තොරතුරු ගොඩාක්
0: අවදියෙන් ඉන්න. අවදියෙන් ඉන්න. තේරෙනවද? මේ මේ අපේ මේ පේන්න තියෙන නාඩගම් නෙමෙයි මේ මේවා වෙන තැනක තියෙන්නේ. මේ අපි හෙන්නම හෙන මේ පොඩි කොටුවක මේ වෙන්න අපිට ඉතින් මේක වෙන්න විශාලයිනේ.
1: අපි මේ කතුරු භාගයේ උස්සගෙන හෙට දුනා ලෝකෙ වෙන්නේ නේ.
0: අපිට හෙන්න විශාලයිනේ. අපිට හැරෙන්න හම්බෙන්නේ නැහැ කොයි හරි වෙලාවක. හැරෙන්නවත් හම්බෙන්නේ
1: නැහැ. ලෝකෙන්නේ අවුරුදු 10ක් 20ක් 30ක් විතර ඉස්සරහින්.
0: ලෝකේ තාක්ෂණයේ තියෙන සාමාන්‍යයෙන් කියනවා අවුරුදු 10කට උඩින් කියලා. නමුත් මනුෂ්‍ය ප්‍රජාවට දරා ගන්න බැරි වෙයි කියලා හිතලා තමයි චිත්‍රපටයක් පෙන්නලා. ඉස්සෙල්ලා මෙහෙම නේද? අපි මේ අද තාක්ෂණික ලෝකයේ දකින බොහෝ දේවල් අපිට ෆැමිලිය වුණේ චිත්‍රපටිවල. ඒ චිත්‍රපටි බලලා අපි එක එක විදිහට ඒව ගැන හිතාගෙන ඉන්නකොට ඊට පස්සේ අපි ඒක දකිනවා.
1: හරි.
0: අපි නයිට් රයිඩ් කාර් එක දකිනවා.
1: යා.
0: ඒක තනියෙන් යනවා දකින එක තනියෙන් ගියේ නෑ. නමුත් ඒක සංකල්පයක්.
1: යස්.
0: නමුත් ඒ තනියෙන් වාහනයකට යන්න පුළුවන් කියන එක අද අපි ගණන් ගන්නවත්
1: නෑ. ඕ ඒකනේ නේ. ඒක නිකන් දැන් හැමදැනම තියෙන ෆීචර් එකක් වෙලා තියෙන්නේ.
0: ඔයා ටැක්සි ඇප්ස් තියෙන ඇමරිකාවේ ඔයා ටැක්සි කෝඩ් කරන් ටැක්සිය ගේ ගාවට එන්නේ තනියම. ඔයා වරන් ගිහිල්ලා ඇරලන්නේ ඩෙස්ටිනේෂන් එකට තනියම.
1: ඒක හරි.
0: කිට් කිට් කිට් කිට් එන්න ගන්න ඕනේ නෑ. නිකන් ටෙක්ස්ට් එකට වැඩ කරනවා.
1: යස්. ඒ ගානට ගිහිල්ලා
0: අපි ගණන් ගන්නවද? අපි ආනේ ඇත්ත ජොන්නේ ගන්නෑනේ දැන් ඒවට. ඒව නිකන් එන නෝමල් වෙලා නේද?
1: අපි පුරුදු කරලා තියෙන එකට ගාන
0: පිළිවෙල. අපිව චිත්‍රපටි වලින් නාට්‍ය වලින් පින්තූර වලින් පුරුදු කරලා තාක්ෂණයේ ඊළඟට එවනවා. මේක තමයි ක්‍රමේ. මිනිස්සුන්ට මිනිස්සු අපි මුලදී හිතන්නේ ඒවා ෆැන්ටසි කියලා. ඒවෙන් මිනිස්සුන්ගේ ප්‍රතිචාර බලන්න පුළුවන්.
1: ඒක ඇත්ත.
0: ඒවට මිනිස්සු බය වෙනවද? ඒවට මිනිස්සු ආස වෙනවද? එහෙම බලබල තමයි මේ වැඩේ යන්නේ.
1: අනේ දුර මට සොම්බි ගැනත් මතක් වෙනවා අරවින්ද. අම්බෝ මං ඒවට හරිම බයයි සොම්බිට.
0: අනේ. සොම්බි කෙනෙක් ඇති කරන්නේ.
1: ෆිල්ම් වල දැකලා කවදාද අම්බෝ. Right. අපි කතා කරේ තාක්ෂණය ගැන. අපි කතා කරනවා.
0: සොම්බි මොලේට නේ ඇටැක් කරන්නේ. බය නැති වුණා.
1: Thank God.
0: සමහර වෙලාවල මොලේ නැති එකත් මාර ප්‍රයෝජනවත්.
1: මොලේටද සොම්බි ඇටැක් කරන්නේ? ලස්සනට නෙමෙයිනේ.
0: අනේ මොලේට ඇක් කරත් ඔයාලට තින් මේක ලොකු බලපෑමක් වෙන්න විදියක් නැහැ නේද?
1: ඕකේ ගයිස් අපි H15 වලින් apps 15කට unlimited data දෙනවා. ඉතින් ඒ පහසුව විඳගන්න ගාන කියන්න මොණි 1199 යෝගලන්ට වැය වෙන්නේ මේ H15 package එකම ගන්න මාසෙකට හරියද? ඉතින් වැඩිපුර 35GB තියෙනවා. තව දේවල් ඔයගලන්ට තව use කරන්න, browse කරන්න, ලෝකෙ ගැන දැනගන්න. ඉතින් ඒ සඳහා හොඳම දොරටු

0: ඒකද මේ ඔයා 308 පාස්ම හැසිරෙන ලෝක ළමාදිනිය වගේ තමයි අද බොරු කියන්න ඕනේ නෑ
1: ටැන්ක් ටර්න් එකනේ මට ආසයි ටැන්ක් ටර්න් එක කරන විදිය බලන්න
0: පින වීඩියෝස් එහෙම තියෙන බලන්න ටැන්ක් ටර්න් කියලා ගහන්න වීඩියෝ එකේ තියෙනවා එයා බලන්න අපි මේ කියන ඒවා බලන්න ටැන්ක් ටර්න් එක බලන්න ඊට පස්සේ බලන්න ටැන්ක් 300 එක මොන තරම් ලස්සනට මොඩිෆයි කරන්න පුළුවන් එක එක ගැජට්ස් තියනවද
1: හරි ඕකේ
0: කොච්චර නම් තියනවද කියලා බලන්න ඒවා ගොඩක් වෙලාවට තර්ඩ් පාටි දෙනේවත් තියනවා අහලා බලන්න ලංකාවට ටැන්ක් 300 එක 500 එක හවල් H6 එක දැන් ගොඩක් රටවල් අපි බලලා තියනවා හවල් සීරීස් එක ඉතාම පොපියුලර් හවල්
1: හරි
0: හවල් H6 එකේ හයිබ්‍රිඩ් වර්ෂන් එකක් ප්ලග්ඉන් හයිබ්‍රිඩ් වර්ෂන් එකක් තියෙනවා ඒ වගේම එකේ GT වර්ෂන් එකක් කූප් මොඩල් එකක් තියෙනවා කූපන් එක වඩා වෙනස්නේ ඒක නිකන් කාර් එකක සහ SUV එකක කියන දෙකේම ලක්ෂණ තියෙනවා ඒ වාහනේ හැඩෙන් තමයි ඒක තියෙන්නේ.
1: හරි ඕකේ.
0: සාමාන්‍යයෙන් කූප් මොඩල් එක වෙන හැඩයක්. නේ. ඒක වෙන හැඩයක්
1: තියෙනවා. හරි ලස්සනයි නේ.
0: ඒකට හැමෝම කැමතිත් නෑ. ඒවට කැමති අය වෙන වාහන වලට කැමතිමත් නෑ.
1: ඔව් ඒක හරි.
0: ඒ GT මොඩල්ස් වල එහෙම එකක් තියෙනවා.
1: ඒ කියන්නේ හැම කස්ටමර් කෙනෙක්වම ගන්නට ඒ කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍යතාවය අනුව වාහන මොඩල් එකක් ඇවිල්ලා තියෙනවා නේ.
0: අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ සමහරවිට මේකද ගන්නේ වගේ එකක් තියෙනවානේ ඒකට හේතුව තමයි ඒවැ තියෙන ඔප්ෂන්ස්
1: ඒක
0: සමහරවිට වාහනේ හොඳ ඉඩපාඩු තියෙනවා හැබැයි ඒකේ සමහර ඔප්ෂන්ස් පොඩ්ඩක් එහෙම වෙලා
1: තියෙනවා හරි
0: හැබැයි ග්‍රේට් වෝල් මෝටර්ස් එකෙන් ලංකාවේ තියෙන බජාජ් ඔටෝමොබයිල් ගෙන්නන වාහන හැම එකකටම ඔප්ෂන්ස් වයිස් හැම එකකටම අර යුරෝපියන් ඔප්ෂන්ස් ඔබ බලාපොරොත්තු වෙන්නේ ඒ ටික පොදුවේ දීලා තියෙනවා. ඒ නිසා ඔබට එහෙම තෝරා ගැනීමේ අපහසුතාවයක් එන්නේ නැහැ. අනේ අරකේ ටැන්ක් ටර්න් එක තියෙනවා 300 එකේ 500 එකේ එක නැහැ කියලා එකක් නැහැ. දෙකේම තියෙනවා.
1: Yes.
0: දැන් ඉතින් ඔබේ වාහනේ හැඩෙන් සහ සයිස් එකෙන් තමයි ඔබට කියලා තීරණය කරන්න වෙන්නේ කොයි එකද ගන්න කියලා. හොඳම දේ Union Place වල තියෙන David Pierce Automobile Company showroom එකට
1: ගිහලා
0: ඒගොල්ලන්ගේ තියෙන Great Wall Motors ඔය කොම ෆීචර්ස් එකේ තියෙන වාහන සීරීස් එකම චෙක් කරලා ටෙස්ට් ඩ්‍රයිව් එකකුත් ගිහිල්ලා එන එක. ඊට පස්සේ ඔබට ඩිසිෂන් එක ගන්න ලේසි.
1: Yes.

0: තනක දැන්වා ගෙදර යන ගමන් පුරුද්දට කිසි දෙයක් දන්නේ නැහැ. වෙන කල්පනාවකට යන ඔෆිස් එකේ වෙච්ච මොකක් හරි එකක් හිත හිත යනවා. මං හරියට ඒ වගේ ඒවා සමහරවිට අපි කොච්චර කිව්වත් සිහියෙන් නෙමෙයිනේ ඉන්නේ.
1: ඔව් ඒක හරි.
0: වාහනේ ලෝන ගමන් ඔෆිස් එකේ වෙච්ච ඒවා කල්පනා කරනවා. ඔෆිස් එකේ වැඩ කරන ගමන් ගෙදර වෙච්ච එක කල්පනා කරනවා. ගෙදර මිනිහෙක් එක්ක කතා කර කර ඉන්න ගමන් නිවුස් වලට ගිය එක කල්පනා කරනවා. ඔහොමනේ අපි.
1: Yes.
0: ඉතින් ඔන්න ඔය සුපුරුදු ස්වරයෙන් ඔබ ගෙදර යන ගමන් අර පරණ පුරුද්දට මොන ගෙදරට බඩුවක් ගේන්න කිව්වා කියලා ඔබ යනවා. සාමාන්‍යයෙන් පුරුද්දටම වගේ කාගිල්ස් එක ගාව නවත්තනවා.
1: ඔව්.
0: ඉතින් ෆෝන් එකත් බල බල මොනවද ගේන්න කිව්වේ කියලා. ඒත් ඉතින් මෙන ඒ ඔළුව තියෙන්නේ. ගිහිල්ලා බිල ගෙවන්න යනකොට කියනවා මේ සර් බිල ගෙවන්න ඕනේ නැහැ සර් කියලා.
1: හරි.
0: එතකොට ඔබ සෙන්සිහියට එන්නේ.
1: Yes.
0: එහෙම කරන්න පුළුවන් නේ? දැන් සමහරලාට අපි ගෙදර ගියේ කොහොමද කියලා බැලුවොත් කොහොමද ඕවර්ටේක් කරේ? මොකද්ද කල ලයිට් එක ගාව උනේ? ආපු ගමන් දැම්මද? ටිකක් වෙලා ඉඳලාද දැම්මේ? මොන ලයින් එකේද මම ආවේ? මං වාහන ඕවර්ටේක් කරාද නැද්ද? සමහරලාට ට්‍රැෆික් එක වෙනදට වඩා තදයිද නැත්නම් වෙනද තරම් ට්‍රැෆික් තිබුණ නැද්ද කිසි දෙයක් දන්නේ
1: නැහැ. ඔව් ඒක හරි.
0: සාමාන්‍යයෙන් අපි ඔටෝ පයිලට් ඕනම මිනිස්සෙක් එකම රුටින් එකේ එකම දේ කරනවා කියලා තේරුණොත් එහෙම මොලේ හරි කැමති රුටින් වලට.
1: එයා
0: කැමති මේ රුටින් එක මේන්ටේන් කරන්න.
1: හරි ඕකේ.
0: ඒ කියන්නේ පාරවල් 10ක් තිබුණත් අපි ගෙදර එකම පාරේ යන්නේ. අද අපි මේක ගිහිල්ලා බලමුකෝ කියලා යනවා අඩුයි. ආරකේමයි යන්නේ. පාරවල් දෙකේ දුර එකම වුණත් පුරුද්ද තියෙනකේ තමයි යන්නේ. ඔහොම තමයි වැඩේ. රයිට්. ඔහොම ගිහිල්ලා ඔබ කාගිල්ස් එකටත් ඔය පුරුද්දටම ගිහිල්ලා ඔබ බිල ගෙවන්න යනකොට ඔබට කියන්න පුළුවන් මේ දවස්වල. මොකද්ද කියන්න පුළුවන්? සර් බිල ගෙවන්න ඕනේ නැහැ සර්. බිල වයිප් අවුට් වුණා සර්. අන්න එතකොට ඔබ එනවා සිහියට. ඈ? ඒ මොකද කරන්නේ? මොකද මන්නේ දැන් මං කරන්නේ මොකද්ද? සර් මුකුත් කරන්න ඕනේ නැහැ සර්. බඩු ටික අර යන්න. අපේ 43 වෙනි සංවත්සරේ සර් අපි සමරන.
1: ඕකේ.
0: ඒකයි සර් මේ.
1: හරි.
0: ගෙදර යන ගමන් ඔබට වවුචර්ස් දිනා ගන්න පුළුවන්. හරි. ජයග්‍රාහකයෝ 43 දෙනෙකුට රුපියල් 100,000 බැගින් වටිනා කාගිල්ස් gift vouchers හම්බෙනවා.
1: 100,000 ගානේ.
0: 43 දෙනෙකුට. හරිද? එතකොට මේකේ මොකද්ද කරන්න පොඩි පොඩි පොඩි වැඩක් තියෙනවා. එතකොට මෙතන තියෙනවනේ අපි අර පරණ වැඩේම තමයි.
1: හා ඕකේ.
0: තෝරාගත්ත වෙළඳ නාම ගණනාවක් තියෙනවා. ඒකෙන් තුනක් ඔබේ බාස්කට් එකේ තියෙන්න ඕනේ. ඔබේ බාස්කට් වැලියු එක. දැන් නම් ඒ වචන දන්නවනේ බාස්කට් වැලියු එක. කාට් එකේ වැලියු එක.
1: Yes.
0: කෙනා වටේ වටනගම 2500ක් හෝ ඊට වඩා වැඩි වෙන්න
1: ඕනේ.
0: ඊට පස්සේ ඉතින් මේ gift vouchers දිනා ගන්න අර අර මං කිව්වේ මිලියන 10ක් වටින ෂණික බිල් වයිප් අවුට්ස්. ඒකේ අය SMS කරන්න අරක මේක දෙයක් නෑ.
1: හරි.
0: බිල වයිප් අවුට් වෙන එක දෙන්නෙන් දෙයක්.
1: දරාන් ගලවෙයි.
0: ඒ මොහොතේ ඉබලෙ එතනම.
1: Yes.
0: එතනම ඒක වෙනවා.
1: හරි ඕකේ.
0: බිල් වයිප් අවුට්. වවුචර්ස් දිනා ගන්න ඔබ කරන්න ඕනේ. අර තෝරාගත්ත වෙළඳ නාම අතුරින් තුනක් ඇතුළුව රුපියල් 2500ක බාස්කට් වැලියු එකක් තිබුණා නම් ඇති. ඊට පස්සේ ඔබ කරන්න ඕනේ බිල් එකේ තියෙන කෝඩ් එක 0.73181181ට SMS එකක් දාන එක. මේක SMS.
1: හරි.
0: මේක WhatsApp නෙවෙයි.
1: හරි.
0: මේක SMS. හරිනේ?
1: Okay, got it. මරිය හම්බුණා ශෝක ෆැබ්‍රිකේ.
0: 43 වෙනි සංවත්සරේට අපි හෘදයාංගම.
1: හෘදයාංගම
0: සුභපැතුම්.
1: Yeah. අපිත් එනවා. අපිත් එනවා. අද එනවා.
0: අමුතුන්
1: හොඳම දේ දාලා කරන්න නැත්නම් මම වැඩි එහෙම කරන්න කැමති නෑ.
0: මම නම් සර් ඇලුමික්ස් දාලා හදන්නේ. සමහර ක්ලයන්ට්ස් මට හම් වෙනවා සර්. ඒගොල්ලෝ කියනවා ඇලුමික්ස් නෙමෙයි මේ පොඩ්ඩක් වෙන මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් ඔය වෙන එකක් බලන්න ඊට වඩා පොඩ්ඩක් අඩුවට ගන්න තියෙන එකක් කියලා. එතකොට සර් මම බිස්නස් එක ගන්නෑ.
1: හරි ඕකේ.
0: මොකද සර් දැන් ඔය අඩුවට කරා වගේ නෙමෙයි ඔයා කරලා ඔය බාල ඇලුමිනියම් දාලා බාල ඇලුමිනියම් වෙන්නේ කොහමද? එකක් තමයි ඇලුමිනියම් වලින් වැඩ කරනකොට ඒ ඒ වැඩේට ගන්න තියෙන ඇලුමිනියම් වලට සම්මත ඝනකමක් තියෙනවා.
1: Yes.
0: ප්‍රොෆයිල් එකක්නේ. ඔය ඇලුමිනියම් ඔය පොල්ලක් වගේ තියෙන එකට අපි කියනවා ඇලුමිනියම් ප්‍රොෆයිල් එකක් කියලා. ඒ ප්‍රොෆයිල් එකක් දොරක් හදන්න ගන්නකොට ඒකට තියෙනවා මෙන්න මේ ඝනකම අනිවාර්යෙන් තියෙන්න ඕනේ දොර ෆන්ක්ෂන් වෙන්න හරියට කියලා.
1: හරි.
0: ඉතින් එච්චර කරන්න මේ ඔය ගොඩක් ඇලුමිනියම් විකුණනට ඒ දෙහැටි අමාරුවක් නෑ. මොකද ඒගොල්ලෝ දන්නවා මිනිස්සු ඇලුමිනියම් ගැන දන්න කෙංගිරියක් නෑ. ඔය මොනවා දුන්නත් ඒ ඇලුමිනියම් පාටට වගේ දුනා මිනිස්සු අරන් යනවා කියලා. එහෙම බිස්නස් එකකුත් මේ රටේ තියෙනවනේ. සහ අර වගේ ක්ලාසික් ක්වොලිටි ලොง ලාස්ට් වෙන බිස්නස් එකකුත් තියෙනවා.
1: හරි.
0: සමහර ඇත්තටම ෆැබ්‍රිකේටර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ කැමති නෑ ඒගොල්ලන්ගේ නම පාවිච්චි කරලා. මොකද ඒගොල්ලෝ අමාරුවෙන් හදාගත්ත නම රෙපියුටේෂන් එකක් හදාගන්න හරි අමාරුයි. අවුරුදු ගාණක් ඔබේ නම හදාගන්න යනවා. එක වරදක් ඇති ඔබ සම්පූර්ණයෙන්ම සුන්නත් දූවිලි වෙලා යන්නේ. ඕක අදහන ෆැබ්‍රිකේටර්ස්ලා ඉන්නවා.
1: අනේ වගේ කෙනෙක් තමයි ඊ හම්බුනේ. මං එයාට ටිප් එක දුන්නට අග්ගාලා අරවින්දම.
0: බිස්නස් එක ඩ්‍රොප් කරනවා.
1: යස්.
0: ඒගොල්ලෝ කරන්නේ නැහැ බිස්නස් එක පාස ඔගොල්ලෝ වෙන කාටද කියලා කරගන්න. මොකක් හරි වෙච්ච දාට සර් කියන්නේ නැහැනේ මම තමයි මේ ඔය බාල ඇලුමිනියම් ගන්න කියලා කිව්වේ කියලා. සර් කේ ර පිස්සු යකෙක් කම්මුනේ එක බඩක් කරගන්න දන්නේ නැහැ.
1: මොඩ යකෙක් කියලා කියයි කියලා නේද?
0: එහෙම තමයි. ඉතින් ඔබ බිස්නස් එක වගේම බිස්නස් එකේ කීර්ති නාමයත් හැම වෙලාවෙම හිතේ තියාගෙන
1: හරි
0: හරියට වැඩක් කරන්න මහන්සි වෙන ඇලුමිනියම් ෆැබ්‍රිකේටර් කෙනෙක් නම් විතරක් මෙන්න මේ කියන WhatsApp නම්බර එකට පොඩි මැසේජ් එකක් පොඩි කියන්නේ ඉමෝජියක් දැම්මත් අකුරුවත් ඕනේ නැහැ. නිකන් thumbs up එකක් heart එකක්
1: ඔව් hina මූණක්
0: victory sign එකක් hina මූණක් මොනවා හරි එකක්.
1: yes.
0: එච්චරයි දාන තියෙන්නේ. අපි මේ කතා කරන්නේ එක දවසකින් කරලා ඉවර කරන වැඩක් නෙමෙයි. ෆැබ්‍රිකේටර් කෙනෙක් හැටියට ඔබට ජීවිත කාලෙටම ප්‍රයෝජනයක් තියෙන ජීවිත කාලෙටම ප්‍රයෝජනයක් තියෙන වැඩකට ඔබ වැඳ ගන්න ඇලුමෙක්ස් එකට උමනයි. හැබැයි ඇලුමෙක්ස් හරිම මේ මේ මේ එතනදී හරිම දැඩිව ඉන්නවා.
1: හරි ඔකේ.
0: වැඩක් වැඩක් විදිහට කරන මිනිස්සු විතරක් හිටියම ඇති.
1: ඇති කියන එකට. අපි දෙන්න නම්බර් එක WhatsApp කරන්න ඕනේ. නම්බර් එක තමයි 0710 715 7455. 0710 715 7455 කියන නම්බර් එකට ඕන එකක් හයි කියලා දාන්න, හයි කියලා මැසේජ් එකක් දාන්න. එච්චරයි කරන්න තියෙන්නේ. ඒ වගේම මේ අරවින්දට මම අද කෙනාව අපේ ගෙදර වයරින් කරලා තියෙන ප්ලෑන් එක බලන්න. මේ බිත්ති හරහා කොච්චර ගිහිලා තියෙනවද කියලා අරවින්ද. Can you see? අපේ මේ 7 වෙනි තට්ටුවේ වයරින් එක, මේ 6 වෙනි තට්ටුවේ වයරින් එක, මේ 5, 4 අපි නෑ වයරින් කරේ නෑ. 4 නෑ. 4ට කරන්ට් නෑ.
0: 4 වෙනි තට්ටුව මගහැරලා වයරින් කරලා තියෙනනේ.
1: ඒ කියන්නේ එක වෙන මේකක් අපි ඩාර්ක් එනර්ජි එකකින් ඒ තට්ටුව මෙව වෙන්නේ.
0: ඩාර්ක් එනර්ජි.
1: යස්. ඊට පස්සේ
0: ඒගොල්ලෝ සාතන් වගේ
1: නැහැ. එහෙම කියන්නත් බෑ. එහෙම නොකියත් බෑ. එහෙම ඔය දැන් සමහර මම වැඩ කරනවානේ පොඩි පොඩි වැඩ කරනවා කියන්නේ. මට කවුරු හරි මොකක් හරි කරොත් මම පොඩි පොඩි වැඩ කරනවා
0: කියන එක. ඒක තමයි 4 වෙනි තට්ටුවේ කරන්නේ.
1: එතන ඩාර්ක් පවර් එක තියෙන්නේ, ඩාර්ක් එනර්ජි එක තියෙන්නේ. ඉතින් හරි ඒක නම් ඒක නෙමෙයි අපේ කතාව. අපි
0: වයරින් කරන කතාව.
1: අපි කතාව. ඊට පස්සේ මේ දෙවැනි තට්ටුව, පළවෙනි තට්ටුව. බලන්න සියලුම තට්ටු වල වයරින්. මේවා කළා දැන් අපිට මෙච්චර වයර් මෙච්චර අපි බය වෙන්නේ නැහැ. Because අපි
0: ඒ බය වෙන්නේ නැහැ. අපි මේ බය වෙන්නේ ඔයගොල්ලන් හතර වෙනි තට්ටුව ගැන.
1: ACL cables වලින් තමයි අපි වයරින් කළා තියෙන්නේ. අපි දන්නවා ඉස්සරින් දන්නවා.
0: මේ තරම් මිනිස්සුන්ට වින කරන මිනිස්සුත් මෙහෙම හිතනවා නේද? ඔව්
1: ඒකනේ නේ.
0: ඩාක් එනර්ජි 4 වෙනි තට්ටුව එතන ඒක පාවිච්චි කළා මොනවා නම් ඕතන කරනවා ඇද්ද නේද?
1: නේද අද ෂෝ එක කරනවා හිත නරක් වුණාද කෙලින්ම යන්නේ 4 වෙනි
0: තට්ටුවට. 4 වෙනි තට්ටුවට.
1: ගියා කළා.
0: කටු නෙමෙයි මගේ රූප වලට ගලත ඇන.
1: රූපේ ගත්තා කොන්ක්‍රීට් ඇන. නිකන්
0: නෑ.
1: කොන්ක්‍රීට් ඇනක් ගහුවා. කළා ආවා.
0: ගෑනු මිනිස්සු එකතු වෙලා හොඳට අමරණා තියනේ.
1: නෑ මම විතරයි කරන්න යන්නේ. මම විතරයි. අයියා එන්නේ නැහැ වට.
0: ඒ මිනිහට තාම මනුස්සකම පොඩක් ගෑවිලා තියෙනවා.
1: මම නම් කරනවා.
0: ගාණක් නෑ මිස්. ඔය වදින්නේ
1: නෑනේ. වදුණත් එක නැත්තේ මගේ හිත හොඳයිනේ. කළා කියලා.
0: ආරයි. පුච්චනවාද දීපට අල්ලලා. කන්න
1: මේවා ගන්න. නෑ නෑ ඒක කරන්නේ. ඒකත් පුළුවන්නේ.
0: පුච්චන්න පුළුවන්නේ. එන්න ගහලා ලිපට දාන්න ඕනේ.
1: හරි ගෝමුණත් ඉතින් අපි බය නැහැ අරවින්ද. මොකද අපි
0: ඔයා බය නැහැ අපිනේ මම
1: අපි ACL cables වලින් තමයි අපි සෑන් ටික කාලෙකට කරින් මේ වයරින් කරේ. හැබැයි අපි ඒ කාලෙත් ගත්තේ ACL. මොකද අපි දන්නවා ACL කියලා කියන්නේ fire guard. ඒගොල්ල කිව්වොත් කිව්වා ඒගොලු ගිනි ආරක්ෂකයා කියලා කියන්නේ යස් ඒගොලු ගිනි ආරක්ෂකයා. ඒ අවශ්‍ය කරන සහතික හැමදේම ඒගොලු ගාව තියෙනවා. ඊට පස්සේ කාලෙකට පස්සේ තමයි ඉතින් අර නේ දම්පාට කේබල් එක මාකට් එකට ආවේ. ඒක එන්නත් හේතුව ඉතින් බොරුවට කට්ටිය අර අලු පාට කේබල් එකේ ඉතින් ෆයර් ගාඩුත් නෙමෙයි ඉතින් ෆයර් ගාඩ් කියලා දාලා විකුණලා ඒ මිනිස්සුන්ගේව තමයි මට ඊළඟට මේවා කරන්න ඕනේ. මූණක් හදලා
0: අධිකරණයක් තියෙනවා ඒ හතරෙනි තට්ටුවේද? එහෙම කියන්න එපා. නීතිය වා උඩේදී අසට අරන්ද
1: තියෙනවා. ඒවත් දේව ධර්මය. හරිද?
0: කළු පාටනේ පටන් ගන්න.
1: දැන් බය හිතනවා නේ? එච්චරයි
0: මම පුදුම වෙන්නේ වාගේ නිකන් බැලුවාම දේහ ලක්ෂණ වෙලා මට හිතෙනවා ඒක තමයි සාමාන්‍යයි. ඔය හිනාවට යටින් යත්තේ
1: මේ අනේ ඇත්තටම ඔගොල්ලෝ ACL දම්පාට ෆයර් ගාඩ් ෆයර් එක දාන්න. හරිද? අලුතින් ගයක් හදනවා නම් ඒක අනිවාර්යෙන් පාවිච්චි කරන්න. විදුලි ගිනි
0: ඩක්කනජ මෑණියෝ ඉතින් දිස්ත මෑණියෝ ඉතින් අනේ දිස්ත මෑණියෝ
1: අරවින්ද පුතා ඉදිරි සති දෙක බොහොම නරකයි.
0: එහෙමද?
1: ඉදිරි සති දෙක බොහොම නරකයි.
0: බොහොම සේවාවනි අපි නම් කරපු දෙයක් හින්දා වෙන්න බෑ.
1: හරි හරි අම්බෝ දැන් ඇත්තට මොකක් හරි වුණොත්
0: ඉතින් මම මොක පිළිගත්ත නැත් ඔන්න ඕක පිළිගන්නවා. ඔය මම බලලම නැහැ. දැන් මම උතන හිමීට යන එන වෙලාවක ඔය හතරෙනි තට්ටුවේ තත්ත්වේ පොඩ්ඩක් ඒක ඇත්තටම මම ඒක ලයිට් දාලා තිනවත් දැකලා නැහැ.
1: ඒක
0: ඉතින් ලයිට් නෑනේ වයරින්
1: කරලා නෑ.
0: ඒ තමයි පත්තු කරලා තියෙනවා. ඉතින් පන්දම් හරි මොනවා හරි පත්තු කරලා තියෙනවා. ඒක කරන්නේ
1: 6:42ට.
0: හරි හරි හරි. හොඳයි හොඳයි ඉතින්.
1: බලලා බලන්න. තිර ගඩු පිපෙනවා බොරු වෙන.
0: සුබ පතනවා.
1: හරි ඔකේ. ඔකේ. ඉතින් ඒ වගේ ආරක්ෂා පතන්නේ නැතුව කෙලින්ම මේ ACL කේබල්ස් දාලා ගෙදර ආරක්ෂාව කරගන්නකෝ නේද? ඔය එක කේවල ආරක්ෂාව හොයන්න යන්නේ නැතුව. හරි?
0: දම්පාට ACL ෆයර් ගාඩ් එක හරි ඒ කේබල් එක හරි දම්පාටයි ඒක දැන් SL ස්ටෑන්ඩඩ් එක හරි ඒක නෙමෙයි නේ මේ හතරෙනි තට්ටුවේ ගාන ගේමනේ කාට අමරලා ඇද්ද කියලා මම දැන් කල්පනා කරනවා. ඔයාව ආශ්‍රය කළා එහෙම නැත්තර නැති වෙච්ච මිනිස්සු කවුද මට දැන් ඒ ඕනේ අර මනුස්සයට එහෙම වෙච්ච දෙයක් නැති වුණා නේද වාට
1: හරිද?
0: ඔව්
1: එයා මට ඉතින් මාතක තරහ වුණානේ මාතක යාළුවා
0: එතන අම්බරලා දැම්මනේ. අනේ මං ගැන නම් අහිතක් හිතලා නැතුව ඇති කියලා දැන් මං හිතන්නේ. ෂෝ එක ගියාම යකාට මේ පණ බේරගන්න එක
2: රසම් පදමට සිත
3: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
4: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් පැය කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත්
5: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0111 400 550 අපතන්න.

0: ලංකාවන් ස්ටිකෙන් ටික පේ
1: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රී රෝද රථය බජාජ් දැන්නොබේ අවශ්‍යතාවයට ගල්පෙන 230cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජෙනුවින් නම්තර කොටස සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
2: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජික
4: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.

0: வாசம் பதுமட சீதா உபாதியாக்கி
1: loans multi currency access සහ තවත් බොහෝ දේ
2: අදම combank.lk වෙත පිවිසෙන්න
3: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ algae fungus dirt වලට කිසිම chance එකක් නැහැ
4: Bajaj Pulsar N160 superior performance superior sporty look dual channel ABS gold USD forks David Peris Motor Company Private Limited amathanna 0114700
5: obe priyathama avakashayan navathama tile mostra samagin varnavat karaganna lanka tiles media home upgrade wedin 145k dakwa suvisheshi vattam divayina pura lanka tiles pradarshanagara saha aleveni yojithayangen ikman karanna mema dimanawa october 15 wenida dakwa pamanai after levels ai driven world ke slit tech ka level up wenna ready da cutting edge degrees smart learning industry exposure wagema loke top 2% researchers like igana ganna it business ai engineering architecture qs law nursing education sciences athulu obata match wenna future ready degrees rasak adama yadum karanna pivisenna www.slit.lk amathanna 0111 754 481 slit evolve beyond
6: aiya mata apple malak
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
6: අයියා මට මල් ගොඩක් දීලා.
7: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමුට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාල.
9: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
10: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
11: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: අසපදමට සිත
1: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106.55 සහ 25,000 මුදල්කාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටවත් වාසි.
2: රට සවාරිය ගිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 07-22-7766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
3: කවුරුත් ගන්න කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංක 3 රෝද රටය. බජා.
4: ඔතේ කන්නාඩි අමතක වෙලා නේ.
5: අම්ම සල්ලි දාන්නද?
4: ඔව් සල්ලි දාන්න.
5: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
6: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක්. හොඳ ආයෝජනයක් 13-19 අදමම තන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
7: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19-27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
8: ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉතිරියක්. අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න මේ විශේෂ අවස්ථාව බලංගුවන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71 0.77 0.66 මේ ප්‍රයිම් ටයිම් කොන්දේසියතම්.
9: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි. After levels AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන කැමතිද? එහෙනම් හරිම තැන ස්ලිට් business school. Apply කරන්න පිවිසෙන www.slit.lk. Slit evolve beyond.
10: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත් සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
12: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
13: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.

0: කියත ටොප් ස්ටෝරි.
1: ළමා හිංසන වැළැක්වීමට තවත් කැබිනට් යෝජනාවක්. ළමා හිංසන සම්බන්ධයෙන් වරදකරුවන් වුවන්ට රාජ්‍ය සේවයට ඇතුළත් විය නොහැකි පරිදි නීති සැකසීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව රජය පවසනවා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල් රාජ් සිත ප්‍රවෘත්ති වෙත පැවසුවේ ළමා අපයෝජන සම්බන්ධ නඩු ප්‍රමාදයකින් තොරව විභාග කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.
2: අපි අලුත්ම නීතියේ ළමා අපරාධවලට වැරදිකරුවන් වූ අයට රාජ්‍ය සේවය තුළට ප්‍රවේශ වීම වළක්වන එක සඳහා අපි කැබිනට් පත්‍රිකාව ලෑස්ති කරලා තිබෙනවා. ඒ සඳහා අපි මේ වෙනකොට කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම තමයි දරුවන්ට මේ අන්තර්ජාල අවකාශයේ හිංසනයන්ගෙන් මුදවා ගන්න දෙමව්පියන්ව දැනුවත් කිරීම සහ ඒ වගේම මාධ්‍ය ආචාර ධර්ම අපි හඳුන්වා දෙමින්
1: දැන් විදෙස් පුවතක්. ජපානයේ ස්ථිර පදිංචි ලබා ගැනීමට අපේක්ෂා කරන විදේශිකයින් සඳහා අයකරන ගාස්තුව අද සිට යෙන් 10,000 සිට යෙන් 1,02,000 දක්වා ඉහළ දමා තිබෙනවා. එය පෙර පැවති ගාස්තුව මෙන් 20 ගුණයක වැඩිවීමක්. නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක වීමට පෙර ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට විදේශිකයින් විශාල පිරිසක් උත්සාහ දරා තිබුණා. එහෙතුවෙන් පසුගිය සතියේ ජපානයේ ආගමන කාර්යාල ඉදිරිපිට දිගු පෝලිම් ඇති වී තිබූ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. නවගාස්තුවට අමතරව ජපානයේ ස්ථිර පදිංචි ලබා ගැනීමට අපේක්ෂා කරන විදේශිකයින්ට නව කොන්දේසි කිහිපයක්ද සපුරාලීමට සිදුවනවා. ඒ අතර ස්ථාවර ආදායමක් තිබීම, විශ්‍රාම වැටුප් ගෙවීම නිසි ලෙස සිදු කර තිබීම සහ ජපන් භාෂා දැනුම තිබීම වැනි කොන්දේසි ඇතුළත්.
0: අනුග්‍රහය
3: ඔන්න දේවුනත් මං හරි කෙලින් මිනිහෙක්.
4: ඔව්, පේනවා පේනවා.
3: ඇයි?
4: ඔයා කෙලින් වුණාට ඔයාගේ වාහනය යන්නේ ඇදේටනේ.
3: මොකක්?
4: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
5: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ වෙහිකල් එකේ සස්පෙන්ෂන් සහ ස්ටියරින් කොටස් චෙක් කරගන්න වෙයි.
6: 40 වසරක DSL විශ්වාසය සමග 555 suspension and steering parts. එමාවක් නැති ගමනකට විශ්වසනීය තේරීම. 40 වසරක DSL විශ්වාසය සමග.
7: පොඩ්ඩන්ගේ හිතවල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RDB බැංකුවෙන් 8.2 98.4

0: ඇවිල්ල තියනවා ඩියුලක්ස් එකට. හරිද? මන් තමයි නියෝජිත එක්කෙන. හරිද? කියන්නේ එතන වැඩ කරන එක්කෙන මම තමයි.
1: නියෝජිත එක්කෙන කියන්නේ?
0: ඒක වැඩ කරන එක්කෙන. මොකද යාර කියන්නේ සේවිකාව මම තමයි. හරිද? ඔයා කස්ටමර්. දැන් ඉතින් අපි දෙන්නගේ කතා බහ තමයි මේ යන්නේ. රයිට්. හයි. කොහමද? මොනාද බැලුවේ?
1: මම බැලුවේ මම ඉස්ස කලින් දැකලා නැහැ.
0: මීට කලින් දැකලා නැහැ.
1: පිටත බිත්ති තෙමෙනවද? පිට බිත්තිය තෙමෙනවනේ අපි කොඩ හිලන් ඉන්නේ
0: ඊට පස්සේ ඒ පිට
1: තුනේ අනේ මිස් මට මේ මගේ වෙලාව නාස්ති කරන්න මම මිස් මට බලන්න කවුරු හරි සර් කෙනෙක් නැද්ද මේ
0: සර්
1: අද කවුරු නියෝජිතයෙක් නැද්ද
0: අද කවුරුත් නැහැ
1: අද වෙන කඩේකට
0: මෙහෙමයි සර් ඔයාගේ පිටත බිත්ති
1: අනේ මිස් මට මම යන ගමන් මිස් මම මේ
0: මම යන නගලත් කියලා සර් ගේ පිටත බිත්ති සියුම් මිදි තැලුම්
1: කියලා මගේ පිටද
0: පිටත බිත්ති සියුම් මිදි තැලෙන් තියනවා සර් හරිද ඒවා වල සර් ඒවා පේන්නේ සර් මං සර්ට වැරද්දක් කියන්නේ සර් ඒවා පේන්නේ හැබැයි වතුර වලට ඒවා පේනවා හොඳට වසේ වතුරේ සියුම් බිත්ති වල ඉරිතලු මස්සෙන් රිංගල යන බිත්ති ඇතුළට
1: වතුරේ සියුම් බිත්ති වල ඉරිතලු මස්සෙන් ඇතුළට යන
0: මොකද වතුර ඒ
1: අනේ මිස් මේ දන්න කෙනෙකුට එන්න කියන්නේ මිස් මට මට මේ වෙලාව යනවා
0: සර් පොඩ්ඩක්
1: මේ මේ ගොරකේ වරගෙන මේ මට මේ
0: සර් calm down මට තේරෙනවා සර් හරිම කේන්තියෙන් ඇවිල්ලා
1: තියෙන්නේ හොඳට තිබිච්ච හાર્ඩ්වෙයාර් එකට හાર્ඩ්වෙයාර් එකක් වැටුණු තැනක්
0: හොඳට ඔයාගේ බිත්තිය තිබිලා ඊට පස්සේ බිත්තියේ ලොකු පැච් එකක් ආවම සර්ගේ වේදනාව මට තේරෙනවා සර්. හරිද? හරිද? එන්න මං ළඟට එන්න. හිමි හිට මගේ ළඟට එන්න මං සර්ට කියලා දෙන්න.
1: හිමි හිමිට ඔබ මගේ තුරුලට මේ කස්ටමර්ට.
0: ඉතින් සර් දැන් ළඟට අරන් ගිනවා. තින් සර්
1: මේ කස්ටමර්ට යන්න මොනලු කස්ටමර්. අනේ මිස් මට මම ආව අතාරින්න මිස් මට අනේ මිස් මම බැඳලා. කද්ද මිස් මිස් පාට කියන්නේ මිස්.
0: ඉතින් එතකොට දැන් මේ කස්ටමර්
1: මගේ ජීවිතේ අඳුරු කරන්න බා.
0: හරි හරි ඔයාගේ ප්‍රෙෂර් එක ඔයාගේ වේදනාව අපිට තේරෙනවා. ලස්සනට තිබ්බ බිත්තියේ පැච් එකක් ඇවිලා යා. ඒක ප්‍රශ්නයක්. ඒකට ස්ථිර විසඳුමක්
1: අපේ හැම පැච්චක් ඇවිල්ලා නැහැ මිස් අපේ බිත්තියේ.
0: ආ මොකද මොනවද ගන්න ඇණයක් ගන්න දාවේ?
1: මං ඇණ කිලෝ එකක් ගන්නවා මිස් මට.
0: මං හිතුවා ඔයා ඩියුලක්ස් වල ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් පේන්ට් එක ගන්න ආවා කියලා.
1: මොකද නෑ නෑ මිස් ඒක ගන්න නෙමෙයි ආ මං ඇන කිලෝ එකක් ගන්නවා.
0: හැබැයි ආ මේක අහගෙන යන්න.
1: ඔව්. අහන්න දෙයක් නෑ අපි ගාලා තියෙන ඒවා තමයි මිස් ආයි දැන් ආයෝක ගන්න ඕනේ නෑ මිස්
0: අපිට. කොහොමද ඒකේ ඔයගලන්ගේ එක්ස්පීරියන්ස් එක එහෙනම්?
1: මේ නෑ කවුරුත්.
0: අස නැති තින් බේනි ඔචිතත් එක කතා කරක.
1: නෑ.
0: ඇත්තට ඔබ මේ
1: මුදේ මැරෙන්න මාදනවා. මම ගන්න නෑ. විශේෂයෙන්ම ගෘහ මූලිකයට අදහසක් තියෙනවනේ කාන්තාවෝ ගැන පිටත බිත්තිවල ගන්න තියෙන හොඳම පේන්ට් එක මොකද්ද දැන් ලංකාවේ තියෙන කියලා සමහරට ඒගොල්ලන්ට එකපාරටම නම කියන්න බැරි වෙන පුළුවන් නමුත් ඔබ ගෘහ මූලිකයා නම් අපි ඔබට කිසිම chance එකක් දෙන්නේ නැහැ
0: yes ඔබ දැනගන්න ඕනේ
1: ඔබ දැන් දන්නවා හොඳටම රත් වෙනවා ඊට පස්සේ වහිනම
0: හරි
1: ප්‍රසාරණය වෙනවා දේවල් අපි ඉගෙන ගන්න රේල් පාර දික් වෙනවා කියලා
0: ආ ප්‍රසාරණය
1: වෙනවා
0: ඇකිලෙනවා
1: ඉතින් ඇකිලෙනවා දැන් මොකද වෙන්නේ ඇදෙනවා තද වෙනවා
0: හරි
1: පුපුරනවා
0: yes
1: එහෙම තමයි එන්නේ ආයේ මොකෙන් හැදුවත් ඒ සියුම් මිරිතලුම් එනවා ඒවා සම්පූර්ණයෙන් වහලා දාගත්තොත් ඒ තමයි ප්‍රශ්නෙට මුල පුස් හැදෙන බිත්ති පෙඟෙන කළු පාට අර පාට මේ පාට පැච් එන
0: හරි
1: දියසෙවල හැදෙන එකම හේතුව මෙන්න මේ ඇහැට පෙනෙන නොපෙනෙන මට්ටමේ හෙයා ලයින් ක්‍රැක්ස්.
0: යා.
1: ඒ ටික වහලා දානවා කියන්නේම ඔබ ප්‍රශ්නෙට මුලදීම උත්තරේ දුන්නා කියන එක තමයි.
0: ඒක වහලා දාන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඩියුලක්ස් අපිට හඳුන්වලා දුන්නේ. ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට්. රයිට්?
1: ඇදෙන සුළු තින්ත එකක්. කුණු දූවිලි රඳින්නේ නැති තින්ත එකක්.
0: යස්.
1: නෙළුම් කොලයක ඉෆෙක්ට් එක ගෙනාපු තින්ත එකක්. කුණු වලට ඉන්නත් බෑ. දුවිලටින්නත් බෑ වතුරට රැඳෙන්නත් බෑ රයිට්
0: ඔකේ
1: ඔකේ ඕල් ගුඩ් ඩියුලක්ස්
0: කස්ටමර් යන්න එපා ඔයාලට තව දෙයක් මම
1: ආයි කියන්න තව වැඩක් දාන්න තව වැඩකුත් තියෙනවා අර මිස් වයිෆ් වාහනේ තියෙනවා මිස් බලන්න.
0: වයිෆ් ලා තියෙන කෙන වයිෆ් ලා තියෙන කෙන පොඩි චැච්චක්.
1: වයිෆ් උත් දැන් මෙතන ආවද මිස් මම කොහොමත් මට පත් වෙනවා මිස්
0: බෑ. දැන් බලන්න ඔබලගේ ගෙදර වහල කස්ටමර්. ඔයා ලී වලින් දාලා මන් දන්නවා ඔයා දැන් ලොකු ප්‍රශ්නකට මූණ දීලා ඉන්නේ.
1: නෑ නෑ මිස් එහෙම කිසිම අපේ එහෙම ප්‍රශ්නයක් නෑ. අපි දාලා තියෙන මිස් කලර් අප් එකේ අපි ස්ට්‍රිප් සීලින් එක දාලා තියෙන මිස්.
0: ඔව්. නියමයිනි මේ කස්ටමර්.
1: අපි මේ පුරුදු වෙන්න ආව නෙමෙයි මිස්.
0: කස්ටමර් ඔයා සියද මෝනි ෂෝ අහනවද?
1: ඔව්.
0: ඒකනේ ඔය මේ හැම දෙයක්ම දන්නේ. හරි හරි හරි කස්ටමර්. ඉතින්
1: කල්කනේ ෂෝ එක.
0: ඒකනේ අර කෙල්ල කරනවා කතා කරා කෙල්ලගේ
1: hina වෙනවනේ. සිරාවට.
0: මහා රස බඩ පිරෙනවා කෙල්ල hina වෙනකොට.
1: ඇත්තට මේ කෙල්ල නිසා තමයි මේ ෂෝ එක ඒ ෂෝ එක දුවන්නේ. මේ ෂෝ එක කෙරුවානේ. ඒ ෂෝ එක. අයියෝ. මිනිස්සු යතරනේ.
0: ඊපස්සේ අර
1: ඒ කෙල්ල නොඉන්න අර කොල්ල නම් මෙලෝ වැඩක්
0: නෑ. නෑ නෑ නෑ. එහෙම කියන්න බෑ. ඒ කොල්ල මාර කතා ටිකක් කියනවනේ. කන හරහා මොලේට ආයි ඒ කියන කතා ඔයකෙන් මම තැන තැන ගිහිලා කියනවා සමහරවිට ඒ කොල්ල නැති දවසට මම ෂෝ එකේ කියනවා ආ මේ මොනවද කියන්නේ අර අනුන්ගේ කියලා ඒක හිතෙන්නම නෑ කියන්නකො අරවින්ද ඒකනේ
1: ඔව් ඔයා කියන්නේ දැන් ඔය සමහර මොනි ෂෝ කරනාටත් ඒක අනුන්ගේ එකක් කියලා හිතෙන්නේ
0: නෑ
1: ඒකම කරනවා ඒකනම් අපිට බැරි මේ අපිට පැටලෙන සමහරට ඒ ඉන්නේ අපි දෙක ඒ වන්තිලා දේ මට
0: කතෘභාගේ
1: දිලා
0: කලර් අප් ස්ට්‍රිප් සීලින් එක මේක හරි විශේෂයි මේක ලී පෙනුම බට් මේක ලී නෙවෙයි ලී ආදේශකයක් ඒ නිසා ලී වලට සිද්ධ වෙන අර සන්තෑසිය මේකට වෙන්නේ නැහැ කාලාන්තරයක් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 25ක විතර වොරන්ටි එකක් හම්බෙනවා කලර් අප් ෂීට් එකට ඉතින් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න 0115 748 738 කියන නම්බරකට
1: මේකේ කරලා තියෙන්නේ අපි ලීයට ආස ලී ලස්සන නිසා
0: yes
1: color up strip seal ලීය ලස්සන ලීය පෙනුම ඒ විදියටම රැකලා
0: හරි
1: වෙන අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ඒක හදලා තියෙනවා
0: yeah
1: එතකොට ලී වල තියෙන හොඳ ටික ඉතුරු කරගෙන දුර්වල කන් ටික මගහැරලා තියෙනවා ඒකයි එක solution එකක් වෙන්නේ අන්න එහෙම ඒක මම ඈත කාලෙනේ හොයාගත්ත සුපිරිම මට්ටමේ සොලූෂන් එකක් බව මම කියන්නම ඕනේ. තව දුරටත් අපිට වද වෙන්න තියෙන දේවල් ගොඩාක් අඩුයි ඔබ ස්ට්‍රිප් සීලිම හදන්නේ. කලර් අප් එකේ මේ තියෙන ස්ට්‍රිප් සීලින් ප්‍රොඩක්ට් එකෙන් නම්. Right?
0: Okay. අරවින්ද
1: සයිට් එකට ගිහින් බලන්න.
0: හරි. වීජට් ගැනත් අපි කතා කළාම යමු. මොකද දැන් මේ වෙලාවේ කාට හරි හිතුණොත් අපි යන්න ඕනේ නේ මේ වීකෙන්ඩ් එකේ අපි හොච්මින් වලට යන්න ඕනේ කියලා සෙනසුරාදාට තියනනේ ද ෆ්ලයිට් එකක්.
1: අඟහරු වාදයි බ්‍රහස්පතින්දායි කියන අදයි. සෙනසුරාදායි තමයි ඒගොල්ලෝ ෆ්ලයි කරන්නේ. දැනට සතියේ දවස් 3ක් දැනට ෆ්ලයි කරනවා. ඒවා සාමාන්‍යයෙන් ෆ්ලයිට්ස් ගන්න වැඩි වෙන්න ඉදිරියේදී පුළුවන්. දැනට තියෙන එකකින් අපි කතා කරන්නේ. ඔබ මතක තියාගන්න ඩොලර් 90ක් කියන්නේ කීයද?
0: වැඩි කරලා බලමු. 330ද?
1: අපි දැන් අපි නිකන් 335යි කියලා ගමුකෝ නිකන්.
0: හරි.
1: උඩට මේව කරලා ගමුකෝ.
0: හරි.
1: 335 වැඩි කරන 90.
0: 335.
1: තාම වැඩි කරන රුපියල් 30,150යි. ඔබට මේ ගානට හොචිමින් යන්න පුළුවන්. ඩොලර් 90 සිට පටන් ගන්නවා.
0: ඇස් ඇරුණා. සිහියට ආවා.
1: හරි.
0: ඕකේ.
1: මේ තමයි ගුවන් ගාස්තුව. මේ තමයි ගුවන් ගාස්තුව.
0: හ්ම්
1: හ්ම්. අපි මේවට සමහර පොඩි පොඩි ටැක්ස් ඔය එයාපෝට් ලී වීසා නම් නංගල පොඩි පොඩි වැඩ වෙනවා. ඉතින් මේ තමයි බේස් ෆී එක.
0: හරි ඕකේ.
1: $90. මේ ගානට මේ ඩවුන් සෞත් ගිහලා එන්නත් බෑ. මේ මම නම් හිතන්නේ ටීසෝ ගහනවා. ඔබට තියෙනවා කන්ට්‍රෝල්ස් බජට් උනත් ඔබට මේක සීරු මාරු කරන්න පුළුවන්
0: හරි
1: ඔබට මේක කස්ටමයිස් කරගන්න පුළුවන් ඔබට ආස විදියට
0: හරි
1: එතකොට අපිට හැමදේම ඕනෙත් නැහනේ. බජට් ගතියක් තියාගන්න එපා. ඒක නෙවෙයි ඔක තෝරගන්න.
0: ඕ ඒකනේ.
1: නැත්තම් ෆුලි ෆ්ලෙජ් ඇලයින් එකට යන්න පුළුවන්. ඔක්කොම තියෙනතර ගාස්තුව සම්මානක වැඩි. ඔක්කොම ටිකක් තියෙන බලන්න දෙයක් නැහැ අයිත්. සමහර ඒවා තියෙනවා. සමහරගෙන ආ මේ පොඩි මේකට අපිට මේ කැම වේලක් ඕනේ නැහැ. මට මෙන්න මේක පොඩි ස්නැක්යක් ගත්තාම ඇති.
0: හරි.
1: මම ෆ්ලයිට් එකට නගින්න කලින් මම කාලා යනවා මොන හරි. මගදී මෙන්න පොඩි ස්නැක්යක් අරන් කෝෆි එකක් ගන්නවා. මට ඒ ඇති ආපහු මහිනකයි. සමහර කෙනා මම රැට කන්නේ නැහනේ. ඒ නිසා බොරුවට ඕකෝන්නේ. මොන හරි ඩ්‍රින්ක් එකක් තිබ්බාම ඇති
0: මට. ඇති කියලා.
1: අන්න එහෙම ඔබට ටේලර් මේක් කරගන්න පුළුවන්. හැබැයි ඒ ගිහිල්ලා ටිකක් වෙලා යනකොට ඔබට දෙනවා. අනිත් පිරිසු කනවනේ. ඔටි අප්ප මොනවද කොමී යක කන්නේ.
0: ඕ දැක්කම
1: මල්ලි මොනවද බනිස්ත කන්නේ කියලා ඇහුවා.
0: හරි.
1: නැංගි බනිස් ප්ලීස්.
0: යා.
1: ටී ඔ කෝෆි ප්ලීස්.
0: ටී ඔ කෝෆි.
1: එහෙමත් පුළුවන් ඈ.
0: යස්.
1: අන්න එහෙමත් පුළුවන්.
0: නියමයි.
1: ගෙවල ගන්න පුළුවන් මේ වෙලාවේ හදිසි බඩගින්නක් පත්තර මට. දැන් මමත් මම දවල්ට කන්නේ. හරිද?
0: අනේ අරවින්.
1: දවල්ට කන්නේ. අර යට කන්නේ. එතකොට මෙයානකෝ. නමුත් මට බඩගින්න වෙච්ච වෙලාවල්
0: තියෙනවා.
1: අපි එතකොට කනවා.
0: ඕ ඒක හරි.
1: රෙගියුලර්ලි කන්නේ. අන්න එහෙම ඔබට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. එතකොට තමයි ගස්තු වෙනස් වෙන්නේ.
0: හා ඕකේ.
1: ඩොලර් 90 සිට ඔබට වියට්නාම් ගමන පටන් ගන්න පුළුවන් කියන ආරංචියදී අපි නම්බර් එකක් දෙනවා කතා කරමු.
0: කෝල් කරන්න 012 444 Vietjet.

0: ඔයියේ
1: යෝ සින්දුවක් කියවනානේ
0: දැන් මම තව හොයනවා ඒ අය ගැන දිගට දිගට මම හොයනවා ගොඩාක් බොරු කරලා තියෙනවා ඒ අයියා
1: ඒ කියන්නේ
0: ගොඩාක් එක එක බොරු ඒ කියන්නේ ඒගොල්ලෝ සමහර මේ අපි කියන්නේ e-commerce sites ලෝකේ ප්‍රසිද්ධ මන්නම් කියන එක නම් නොකිය යන්න ලෝකේ අතිශය ප්‍රසිද්ධ e-commerce sites වලටත් ඔය AI තාක්ෂණය ගෙන හැලලා තියෙනවා
1: නේද
0: සමහර දේවල් අපි ඔළුවේ තියෙන එක හොයන්න අපි එතන type
1: කරනවානේ
0: මේ මේ මේ මේකක් මම මේ හොයන්නේ කොහම ටග් ගාලා search කරලා ළඟටම හොයලා දෙනවා ඉතින් AI තාක්ෂණයෙන් සමහර දේවල් හෙව්වහම බොරු කියලා තිනවා බොරු කියලා තින බාර ගන්න බලලා තිනවා
1: 88%
0: බොරු කරලා තිනවා ඒක බොරුවක් බව කියලා දුන්නාම හා අයිස මේ බොරුනේ කියන්නේ කොහොමද?
1: හරි.
0: ඒ බොරුව කලින් විදියට නැතුව වෙන විදියකට කරලා පෙන්නනවා අයිත් පාර.
1: ඒත් බොරුවක්. ඒක
0: ඒ බොරුව වෙන විදියකට කරන්න යනවා ඊට පස්සේ. කලින් ක්‍රමේ අහුවෙච්ච හින්දා.
1: ඒ
0: වෙන විදියකට කරන් try කළා
1: කියලා. ඒයි මේ මොකද මේ?
0: ඒයි AI නෙමෙයි. ඒයි ඒයි ඒයි.
1: ඒයි.
0: අර ගේන්ඩෝයි වගේ ආයි. ඒයි. ඊට පස්සේ.
1: හරි.
0: මේ විශ්වවිද්‍යාලයක වෙච්ච වැඩක් ඒගොල්ලෝ ටෙස්ට් කර කර හිටපු එක AI මොඩල් එකක් ඒක හරියන්නේ නැහැ කියලා ඒගොල්ලෝ try කරලා තිනවා මේ වෙන මොඩල් එකක් ස්ථාපිත කරන්න ඒගොල්ලන්ගේ computer system එකේ.
1: හරි.
0: තමන්ගේ පැවැත්ම නැති වෙන්න යනවාදෝ කියලා හිතිච්ච කලින් AI
1: හා
0: ඒ computer පද්ධතිය නැතුව වෙන තැනක යාගේ copy එකක් හදන්න උත්සාහ කරද්දී අහුවෙලා
1: තිනවා.
0: ඒක මුන් හොරුනේ.
1: මේ ලක්ෂණම අරගෙන නේ
0: අපි නුගන්නන්නේ.
1: ඒක හරි පුදුමයි.
0: ඒ කියන්නේ සත්තු හැටියට අපිට තියෙන ඔය මේස පුටු වලට නැති
1: හරි
0: එක දෙයක් තියෙනවා. Survival instincts. ආත්ම ආරක්ෂාව පිළිබඳ හැඟීම.
1: Yes.
0: ඇවිල්ලා තියෙන්නේ මල්ලෙලාට.
1: ඒ
0: ඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ තේමද? කල්පනාවෙන් සුද්දා අපි ඉන්නේ හොඳ තැනක නෙමෙයි. දැන් අපිට දැන් අපි පක්ෂපාත බෙදලා මරා ගන්න තියෙන්නේ.
1: ඔව් ඔව්. ඊළඟට
0: ඒ අතරේ කගු ඒ කියන්නේ කොයි වෙලාවක
1: හරි
0: එක ගුලියට දෙන්නේ. දැන් ඔයාල දන්නවද රතු කූඹි සහ කළු කූඹි ස්වභාවයෙන් තනි තනිව හම්බුනහම ගහ මරා ගන්න නැහනේ. ඔව් මෙහෙම දාලා උන්ගේ පාත් වලින් එහෙට මෙහෙට මාරු වෙලා යනවා.
1: හරි.
0: උන් පාරවල් දෙක පාඩු යනවා. හැබැයි මුංග බෝතලයකට දාලා හොඳට හෙලවුවොත් මුං ගහ ගන්නවා. ඔහිතර මොකක් හරි දෙයක් වුණා ඒක කරේ මුං
1: මුං කියලා
0: කළු කූඹි හිතනවා මේක කරේ රතු කූඹි කියලා රතු කූඹි හිතනවා මේක කරේ කළු කූඹි කියලා උන් මරා ගන්නවා උන්ට අමතක වෙනවා බෝතලේ හෙලුවේ කවුද කියලා වහගන්න
1: ඔව් යස්
0: අපේ මේ තියෙන මේ මිනිස්සු හැටියට මේ එකට එක නැති ගතිය ඒක AI අඳුනගත්ත දාට අපි එක එකට නැති මේ තියෙන අපේ තියෙන ඒ
1: ගතිය මොනක්
0: රේඩියෝ මදි ඒවා කියන්නේ නා වචන කියන්නේ ඒ ගතිය AI අඳුනගත්ත දාට
1: හරි ඔකේ
0: හරිම සිම්පල් ඒකට තියෙන්නේ බෝතලේ හොලවලා මේ සුළු තියන්න විතරයි මතක තියාගන්න මේක බිල් ගේට්ස් කිව්වේ නෑ මේක බිල් ගේට්ස් උත් පස්සේ කියයි
1: ඕ ඒ කතාව ඇත්ත ඉතින්නේ ඒ ගානට දැන් ඇවිල්ලා තියෙනවා AI ඒකයි my god හොඳ වෙලාවට වැඩි AI මේව කරන්නේ නැත්තේ
0: මේ වනේ මේ දැන් පැය භාගයක් නැහැ මේ මේ මේ AI තාක්ෂණයේගේ තවුන් නැහැ මේ
1: විස්කම් දක්වා ඒ අර හච් දැන් කතා කළේ
0: වල අනේ ඉතින් අර ඇට නැති දිව ඉතින් ඕන දෙයක් කියනවා නේද දක්ෂකම නම් ඒ අතින් නම් මිස් නැගිටලා ගරු කරන්න දෙන්න මට අවසරයි
1: AI වලට මට නම් හිතනවා මාව එහෙම කරන්න බැරි වෙයි නේ අර
0: ඉතින් බැරි වෙයි පොරනේ
1: ඔකේ අපි අබාන්ස් ඔඩියෝ එකක් කොමන
0: සංගීතෙන් පොරක් වෙන්න හිතන් ඉන්න නම් අබාන්ස් ඔඩියෝ සිස්ටම් එකක් ගෙදර ගෙනියන්න ඒ තමයි ඔබට තියෙන හොඳම ස්ටාර්ටින් පොයින්ට් එක මම සවුන්ඩ් ගයි කෙනෙක් මමත් සද්දෙට හරි ආසයි මමත් සද්දේ කොහෙද තියෙන්නේ ඒක කොහොමද ජෙනරේට් වෙන්නේ ඒක ක්‍රිස්පිද ඒ සද්දේ ලස්සනයිද
1: ඒක
0: සෙපරේෂන් එක හොඳට ඇහෙනවද මේ මයික් එක කොහොමද ඕව හොයනවා
1: යා
0: ඉතින් එහෙම ගිහිල්ලා දියුණුවෙන් දියුණුවටම යන්න පුළුවන් කෝටි ගණන් දීලා ගන්නේවත් තියෙනවා නමුත් අපි හැමෝටම තියෙනවා ෆස්ට් ස්ටෙප් කියලා එකක් නේ මට ඕන තරම් හම්බෙලා තියෙනවා අනිත් අයගේ ස්පීකර් ගෙදර ගෙනහැල්ලා සින්දු කියලා ආපෝ ගිහින් දෙනවා
1: දෙන අය යස්
0: රුපියල් 1500ක් ගෙවලා Tamant එකක් ගන්න කාගෙවත් තිල්ලන්න ඕනේ නැහැ අද නිකන් ඒකත් ස්මාර්ට් ෆෝන් එකක් වගේම
1: ගෙදරක
0: තිබිය යුතු එකක් බවට පත්
1: කරලා හදලා තියෙනවා. පොඩි රෙස්ටෝරන්ට් එකක් එහෙම කරනවා නම් නේ නියමයි.
0: ඔව්
1: හොඳට ගැලපෙනවා.
0: දැන් මං අනන්ත දැන් අපි ওই ළඟපාත ওই කඩවලත් බන්දක් තියෙන අබන් සෝඩියෝ දාලා තියෙනවා. ඉස්සරහ පරණ රේඩියෝ අනම්ම නම් දාලා. මේක ලස්සනයි ඉත් එක්කනේ.
1: ඔව් ඒකනේ එලිටි.
0: මේක සබාවෙ තිබ්බේ. ඔව් සබාවෙ තියලා ලස්සනට කොෆි ෂොප් එකක් නම් ඉතින් අර කොෆි ලවුන්ජ් එක හෙන්න තියෙන මියුසික් නේ. එහෙම නැත්තම් නිකන් සාමාන්‍ය කෑම කඩන සිංහල සින්දු ටිකක් අයෝ නැත් සීත දාලා තියන්න.
1: ඕ ඒකනේ නේද.
0: හොඳයි.
1: හූ නේ.
0: මොකද ඒක රේඩියෝ එකත් ඇහෙනවනේ.
1: රුපියල් 1500ක මූලික ගෙවීමක් තමයි කරන්න තියෙන්නේ.
0: මේ චූටිම ස්පීකරේ මේසොඩ තියෙන එක ඉඳලා බිම තියෙන ලොකු ස්පීකරේ දක්වා රේන්ජ් එකක් ඔබට අබාන්ස් ඔෆර් කරලා තියෙනවා. ගිහිල්ලා බලලා සද්දට ආසහිතලා ආසහිතිච්ච සද්ද ගෙදර අරන් යන්න. අබාන්ස් ඔඩියෝ බයබාන්ස් ඔබට
1: bayabans.com
0: නේ. bayabans.com සයිට් එක චෙක් කරන්න. ඒකදී ගෙදරින් දාන්න බලා ගන්න පුළුවන් නිකන් බේසික් අදහසක් අරගන්න. ඒතර ඔබ දන්නවා මොන මොඩල් එකද ගිහිල්ලා ඉල්ලගෙන බලන්න ඕනේ කියලා.
1: හරි. විජේ සුන්දරලා, ප්‍රියංකලා, සනත්ලා, ප්‍රසන්නලා, සුමිත්ලා, ගයාරලා, වීරසිංහලා. ඉතින් දැන් මේ වෙනකොට සිමෙන්ති කොට 100 ගානේ ජයග්‍රහණය කරලා ඒක භුක්ති විඳිනවා ඇති. මං හිතනවා අරවින්ද අපිට පොඩි දෙයක් මිස් වුණා.
0: ස්ලැබ් වරම් කිව්වහම ඔබ ඔළුවට ගියාද නැද්ද අපි දන්නේ නැහැ. ස්ලැබ් වරම්.
1: වරම්.
0: වරමක් ගන්න නෑ නිකන් අතලෙව ගන්න.
1: ඔව්
0: අනේ.
1: යස්.
0: ඉතින් මේ සිමෙන්ති කොට පහක පාක් පර්චස් කරපු බිලක ෆොටෝ එකක් නේ විතර නිල්ලුවේ.
1: ඒකනේ.
0: ඇත්තටම ඉන්සි සංස්ථා මේක කරන විදිය හරිම ප්‍රශංසනීයයි. මිනිස්සුන්ට කරන්න අමාරු දේවල් කියලා නැහනේ. සිමෙන්ති කොට පහක්. මොනවද? ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් ගත්ත බිල් එකක් තමන්ගේ නමයි ඇඩ්‍රස් එකයි ID නම්බර් එකයිත් එක්ක WhatsApp කරන්න කියලා විතරයි කිව්වේ. අනිත් එක දිනුම් බැදීම දිගට කරන් යන එකක්. සාමාන්යයෙන් ඔය වගේ ලොකු තෑගි දෙනකොට දෙන්නේ කොහොමද? මාසෙකට එකක් නේ දෙන්නේ.
1: ඕ ඒකනේ.
0: මාසයක් තිස්සේ කියලා එක දවසක් දිනුම දෙලා 3 දිනකට තෑගි දීලා එළ හරිය කිව්වේ වැඩේ ඉවරයි. මේක අපි නම් කීයක් පහුගිය දවස්වල කිව්වද සිමෙන්ති කොට 100 හම්බෙච්ච ඒවා. ඉතින් ඔබට chance එකක් තියෙනවා. නිකන් try එකක් දීලා බලන්න. ඔබ ගියේ නැත්තම් ඔබ දකින්නේ නැහැ. ඔබ දැම්මේ නැත්තම් ඔබ
1: දිනන්නේ නැහැ.
0: දිනන්නේ නැහැ.
1: ඒකනේ.
0: නිකන් සමහර ඒවා සමහර මිනිස්සු ජයග්‍රහණය කරලා දිනන නිකම් මේ යන ගමන් ගත්ත ලොතරැය ඇදෙනවා. දාපු කූපන් එක වැඩ කරනවා. එහෙම වෙලා තියෙනවා කොච්චර වෙලා
1: දෙනවද? ඕ ඒකනේ අනේ නේද? විශ්වාස කරන්න.
0: මට එහෙම එකම පාර මට හොඳ රට සවාරියක් හදන එක පාර. මම මොකද ගන්න ගිහලා රට සවාරියක් හදනවා.
1: ගියාද?
0: ඉතින් මට එතන යන්න ඕනේ නැහැ. ඉතින් මම ඒක වෙනගෙනකොට පැවරුවා ඊට පස්සේ කරන්න කතා කරලා.
1: ඕකේ.
0: නේද මට ඒ දවසට යන්න බෑ. ඒ නිසා අපරාදේනේ.
1: ඕ ඒ කාට හරි දෙන්න බෑ chance එක.
0: ඕ
1: මට ෆෝන් එකක් එහෙම රැෆල් ඩ්‍රෝ එකකින් ෆෝන් එකක් හම් වෙලා
0: තියෙනවා. අනේ.
1: වගේ නම කියවුනා මට.
0: හිතන්නේ නේ අපිට එහෙම නම කියවෙන්න පුළුවන් කියලා. ඉතින් කාගෙරි නම් ඔය
1: කියන්නේ?
0: ඔයා කියන්නේ නම්.
1: ඒ නිසා මේකට අනිවාර්යෙන් පාටිසිපේට් කරන්න ඔබට අවශ්‍ය. මෙහෙම සමන් සිමෙන්තිත් එක්ක වැඩ කරන කෙනෙක් නම් ඒ මොන හරි වැඩක් යනවා නම් 0779 67767 67 කියන නම්බරකට තමයි WhatsApp කරන්න ඕනේ. අවසන් දිනේ ඔක්තෝබර් මාසේ 23 වෙනිදා බව කරුණාවෙන් සලකන්න.
0: දැන් අපි CA ශ්‍රී ලංකා අග්ගිසටම වගේ දැන් ඇවිල්ලා තින්නේ නේ. CA ශ්‍රී ලංකා වැඩේ දැන්.
1: Yes.
0: අපි කියමුක මොනවද ඉගෙන ගන්න තින්නේ? මාර ලස්සනයි මේව. ඇත්තටම මම මේ කල්පනා කරලා චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙනවා කියන එක වෘත්තිමය භාවයක් තමයි. වෘත්තිමය සුදුසුකමක් තමයි. නමුත් මේක ඇතුලේ මේ ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඕනේ අපි. නේ? ඉතින් මේක බලන්න මම මේ බැලුවා මේක ලෙවල්ස් තුනක් මෙන්න මෙහෙම තියෙනවා.
1: හරි.
0: වරලත් ඝනකාදීකාරීවරයෙක් වෙන්න යන කෙනෙකුට ලෙවල්ස් තුනක් තියෙනවා ඉගෙන ගන්න. එකක් තමයි බිස්නස් ලෙවල් එක. දැන් ඒ ලෙවල් කරලා දැන් මේ වෙලාවේ ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ඔහේ ගෙදරට වෙලා ඉන්න ළමයෙකුට මේ බිස්නස් ලෙවල් එක කරලා ඉවර කරන්න පුළුවන්.
1: හා නියමයි.
0: මේ බිස්නස් ලෙවල් එකේ තියෙනවා ෆන්ඩමෙන්ටල්ස් ඔෆ් ෆයිනෑන්ෂල් රිපෝර්ටින් කියලා කැලලක් ඉගෙන ගන්න. මැනේජ්මන්ට් අකවුන්ටින් කියලා එකක් ඉගෙන ගන්න. ප්‍රොසෙසර්ස් ඔඩිට්ස් ඇන්ඩ් ඇෂුරන්ස් කියලා එකක් ඉගෙන ගන්න.
1: හරි.
0: බිස්නස් ෆන්ඩමෙන්ටල්ස් ලෝ ඇන්ඩ් ටැක්ස් කියන එක ඉගෙන ගන්න. ඔයා හිතන්නේ මේ ටික ඉගෙන ගත්තාම මේ ලොකු නම් තිබ්බට මේවයි තියෙන දේවල් මේ එදිනදා ජීවිතය ගැන සමහර තීරණ ගද්දි මාර වැදගත්. දැන් ඔයා හිතන්නේ ලෝ එක ටැක්ස් එක ගැන දැනගන්න එක වැදගත්ද නැද්ද?
1: වැදගත්නේ. ඔව් වැදගත්.
0: චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන එක තියන්නකෝ පැත්තක. මේ බිස්නස් ලෙවල් එක ඉගෙන ගත්තාම ඔයා හිතන්නේ අපේ මයින්ඩ් සෙට් එක කොහෙද තියෙන්නේ?
1: අනිත් එක සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන්න කොච්චර වමනද?
0: හරි. ඒ ටික ඉවරුණාට පස්සේ එක කැප්ස්ටෝන් එකක් තියෙනවා. එතන තියෙනවා රටේ ලෝක තිබිච්ච ඇත්ත ප්‍රශ්නයක් මේ බිස්නස් ලෙවල් වලට ඉගෙන ගත්ත දේවල් වලින් ඒ දැනුමෙන් විසඳන්න අන්න ස්ටේජ් එක ඉවරයි. ඉතින් සමහර අය මේ තියෙන විෂයන් හතරම කරලා එකපාර ඉවර කරන්න සමර්ථයෝ ඉන්නවා.
1: හරි ඔකේ.
0: දෙකක් කරන්න. එකක් හරි කරලා ඉවර කරන්න පුළුවන්. ඒත් අපි සාමාන්‍ය ලෙවල් කරපු ළමයකට වඩා එක අඟලක් හරි ඉස්සරහින් ඉන්නේ. ඒක තරංගයක් නෙමෙයි. නමුත් ඔබේ අනාගතේ ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්න වේල පහින් විසඳ ගන්න ඔබට හම්බ වෙන ඔපචුනිටි එකක් කියලා හිතන්න. ඒ ලෙවල් වලට මොන සබ්ජෙක්ට් එක කරත් කමක් නැහැ. සමහර අය තාමත් හිතන් ඉන්නවනේ මෙච්චර කියලා කොමර්ස් කරන්න ඕනේ කියලා චාර්ටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න. ශ්‍රී ලංකාවක හරහා ඕන්නේ නැහැ. ඕන්නේ නැහැ. ඔබට තියෙන්නේ CA ශ්‍රී ලංකා වෙබ්සයිට් එකට එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ Facebook page එකට ගිහිල්ලා aptitude test එකේ link එක වහගෙන එතනට ගිහිල්ලා රුපියල් 500ක් දීලා register වෙලා දවසක් වෙලාවක් තැනක් අරගෙන ගිහිල්ලා විභාග ලිව්වා. MCQ paper එකක් තියෙනවා.
1: හරි.
0: MCQ paper එකක් තියෙනවා. Multiple choice questions එන්න. ඉරි ගහන්න කොටු ගහන්න ඕනේ
1: තියෙනවා.
0: එවලම result එක ගත්තා. එදාම register වුණා. ඔබ දැන් CA ශ්‍රී ලංකා ගමන යන්න සුදුසුකම් ලාභියෙක්. ඒ ලෙවල් result එක නිකන් හිටපු කෙනෙක් නෙමෙයි ඔබ. කොහෙ තියෙන වෙලාවද නාස්ති කරන්නේ? මතක තියාගන්න. Chartered accountant කෙනෙක් වෙන්න පුළුවන් නම් වෙන්න. Sorted. Life එක sorted.
2: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011 4700 550 අවතන්
3: ඒ ලෙවල් අවසන් කළසෙසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011 4700 2000 NIBM ද සිටි යුනිවර්සිටි The place to
4: be. දස් පන්සියක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
5: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
4: අවන්ස් ටිකෙන් ටික පේ.
6: ඉතී කණ්ණාඩි අමතක වෙලා නේ.
7: අම්ම සල්ලි දාන්නද?
6: සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
8: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් Finance හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදම අමතන්න ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
9: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය බජාජ් දැන්නුඹේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 230cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජනවින් නම්තර කොටස සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත
10: ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ.
11: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slate. අදම ඉදම් කරන්න පිවිස

0: advance ticket ticket pay
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: නාමින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
5: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 1,105, 5,016 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු පතක් තෑ කිදින ගන්න. DLB වාසි කොයි කාටත්
6: වාසි. Bajaj Vigo ලක්ෂයේ සුපිරි වාසිය. Bajaj Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. David Peeris e-mobility within.
7: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
8: බිත්ති නිවාස රක්ෂණයක්ද සර්?
7: නිවාස කිව්වහම බිත්ති වහලවල් ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි.
9: අපේ බිත්ති වලට හරියාපලයි, වතුර වලට ඔක්කොම සෞත් වෙනවා.
8: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි බිත්ති එන්නේ වැරදි තැනට. සර් යන්න ඕනේ ඩියුලක්ස් එකට. ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ට්.
10: ඩියුලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ට්.
11: වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක්.
12: සීබෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් සුවිසිරි වෙතින් මෙගාවට්ටම්. බයිරහා චිකන් සොසේජර්ස් ඉතිරි රුපියල් 410යි. මෙටෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 375යි. කොකා කෝලා ඉතිරි රුපියල් 150යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 450යි. කාගෙල් සුවිසිරි.
13: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
14: Bajaj Pulsar N160 superior performance, superior sporty look, dual channel ABS, gold USD forks, David Peeris Motor Company Private Limited. Amathanna 0111477.

0: තාම කිව නෑන මේ දවසල මොකක්කර තියෙනවානේ දනිකන් මිඩ්ඩිය සෙල්ලක් වගේ තියෙනවානේද මේ ලංකටයිල්ස් එක මාර පොරක්නේ. මාලකු සේල්සේ හරේනකල අපි දන්නේම අපිට කියන්නේ අපි දන්න දෙයක් එවම මෙයා මොනක්වත් මේ දන්නේ.
1: මට සමා වෙන්න මට ඔබතුමාට ඒක කියන්න බැරි වුණා. ඇත්ත වශයෙන්ම ඔගොල යන්න ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරවලට ඔගලන්ට මේ දවස්වල දැනගන්න ලැබෙයි මොකක්ද මේ සේල් එක කියලා.
0: මොකද කියන්නේ?
1: ති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරවලට යන්න. නේද?
0: දැන් ලංකා ටයිල් ප්‍රදර්ශනාගාරවලට යන ඔයා අපිට කියන්නේ නැහැ නේද? ඒකට අපි අපිට ඔයාගෙන් අහලා ඉන්නේ නේ. අපි ඒවට කිව්ව මෙච්චරක අපිට යන්න බලා. අපිට මේ පුළුවන් නම් මිස් තියෙන වැඩේ මොකද්ද කියලා බලලා ගන්න. අඩමුතරම ඒක කරන්න. මෙතන වෙන වැඩක් කරන්න නැත්නම් ඒකවත් කරන්න.
1: අනිවාර්යෙන්.
0: මොකද්ද කරන්නේ අනිවාර්යෙන්ම මේව කර කර ඉන්නේ.
1: ඔයාගේ තැනම තමයි මමත් ඉන්නේ.
0: ඒ කියන්නේ
1: අනිවාර්යෙන්.
0: කන පැලෙන්න එපා ඒක. හරි මිස් මං වාගෙන බලා ගන්න. ඒ කියන්නේ කිසිම සූදානමක් නැති එක ඒක අපි කතා කරමු. ඒක මන්ට පේනවා නිකන් විහිළු නිකන් රාජකාරී නිකන් රාජකාරී ජෝක් එකකට ගන්න එපා.
1: රයිට් අපි ලංකා ටයිල්ස් ගැන කතා කරනවා සේල් එක වගේම අපි තව දේවල් ඔබත් එක්ක ෂෙයා කරගන්න කැමතියි. අපි ලංකා ටයිල්ස් ගැන
0: හයි මෙතන බලිය වගේ කියවන්න ලැස් වෙන්න එපා.
1: හරි. අපි ඒක ලංකා ටයිල්ස් ගැන අපි කතා කරන්න
0: පුළුවන් නම්
1: හරි.
0: පුළුවන් නම් මේ සේල් එකේ විස්තර ටික හොයාගන්න. දැන් මම
1: ඊයේ
0: බොහොම පැහැදිලිවම කිව්වා මෙහෙම සේල් එකක් තියෙනවා නේද කොහොමද නිකන් යැයි මට මේ යැයි ගානකට මට යැයි ගාන්න මට පොල් පිටක් උන තියාගන්න පුළුවන්. යැයි කියන එක රෙකෝඩ් කරලා
1: හතරවෙනි තට්ටුව ලෑස්ති කරලා තියන්න.
0: අම්මට කියන හතරවෙනි තට්ටුවට මාත් වෙනවා කියලා කියන්න. පුටු දෙකක් තියලා තියන්න කියන්න.
1: නෑ නෑ මේක පුටුවයි. ඒක පුටු.
0: අපි ලංකා ටයිල් ගැන තාක්ෂණය ගැන කතා
1: කරා. Yes, okay.
0: මම S2කට ගිහින් ඒක දැකගත්තා. අපිට ඒ වගේ දැවැන්ත කර්මාන්තයක් ලංකාවේ පවත්වක නැන්ද අපි ගාව තියෙන දේවල් අපි ගාව තියෙන සම්පත් අපි ගාව තියෙන දැනුම.
1: Yes.
0: පොඩි දැනුමක් නෙමෙයි තියෙන්නේ. පොළව ගැන දැනුම තියෙන්නේ, කෙමිකල්ස් ගැන දැනුම තියෙන්නේ, ආර්ට්ස් ගැන දැනුම තියෙන්නේ, මැකනිකල් දැනුම
1: තියෙන්නේ,
0: ඉංජිනේරින් තියෙන්නේ, මොන දේවල් ගොඩක් ටයිල් එකක් ඇදෙනකොට තියනවද කියලා විශ්වාස කරන්නකෝ. හිතෙන ආ ටයිල් එක මෙක් මෙක් මෙක් මෙක් කරා මෙක් කරා මෙක් කරා
1: මෙක්
0: කරා කියලා. එහෙම ටයිල් එක මෙක් මෙක් මෙක් මෙක් කරලා ටයිල් හදන්න බෑ. එහෙමනම් ටයිල් එකක් වාගෙන ටයිල් මම දැකලා මෙහෙම මෙහෙම කරා අත්තරිනවනේ එහෙම කැඩෙන්නේ නෑනේ.
1: ඔව්.
0: ඒක බේක් කරන වෙලාව, පාවිච්චි කරන අමුද්‍රව්‍යවල සංයතිය, ඒක ප්‍රෙස් කරන ප්‍රමාණය, ඒක සෙටල් වෙන්න දෙන කාලය,
1: ඒක
0: ග්ලේස් කරන විදි,
1: yes.
0: මේ හැම එකක්ම බලපානවා. පොඩි ඩිෆෙක්ට් එකක්වත් මිනිස්සයාට පේන්නේ නැති පොඩි, මං කිව්වේ මිලිමීටරෙන් 10න් පංකුවට ගණන් හදනවා කියලා. ඒව කරන්න යන්ත්‍රවලින්, ලේසවලින් තමයි ටයිල් එකේ දිග පළල හරියට ආවද කියලා බලන්නේ.
1: හරි, okay.
0: පොඩි ප්‍රමාණයයි ඉඩ දීලා තියෙන්නේ. මිලිමීටරෙන් 10න් පංගුවකට වඩා ලොකු වෙනසක් වෙලා නම් ටයිල් එක ඩැක් ගාලා අයින් කරලා දානවා සිස්ටම් එකේ. මේ මෙහෙම සද්දෙකුත් ආවම ඩැක් ඒ ටයිල් එක එන්නේ
1: නැහැ. හරි, ඔකේ.
0: සිස්ටම් එකේ ටයිල් එක එන්නේ
1: නැහැ. ඒ
0: ටයිල් එක රිජෙක්ට්. ඒක රිජෙක්ට් ටයිල්ස් වලට මොකද කරන්නේ? වන්ස් බේක්ඩ් ආයි කුඩු කරලා ආයි ටයිල් දාගයිද?
1: බෑ.
0: බෑ සුද්දා. එහෙම හදන්නේ නැහැ. ඒවා සමහර නිකන් ඔය ටයිල් 2 3 4 5 අල්ලලා කරන පොඩි පොඩි වැඩ තියෙනවා. සමහර අය ටයිල් අරන්ගල තව කෑලි වලට කාටලා කරන එක එක ආටිස්ටික් වැඩ තියෙනවා.
1: යස්.
0: ඒව ලංකා ටයිල් එකෙන් ඒව කියලාමයි දෙන්නේ. ආ මේ ෆැක්ටරි එකෙන් අවුට් කරපු ටයිල්ස්. බලලා ගන්න.
1: හරි, ඔකේ.
0: ඒවත් ඔයාටයි මටයි බලලා හොයන්න බෑ.
1: ඌවේ වෙනස අපිට බලන්න.
0: ලේස තාක්ෂණයේ තියෙනනේ මිලිමීටර් 10න් පංගුව හොයන්.
1: යා, ඒකනේ.
0: හැබැයි කවදාවත් අන්න ඒකනේ කියන්නේ. නමගේ ආයතනයක් ඔක්කොටම වැඩි ආදරය කරනවන්නේ තමන් අවුරුදු ගානක් මහන්සි වෙලා හදාගත්ත කීර්තිනාමයට.
1: හරියට හරි.
0: ලංකා ටයිල්ස් හදාගත්ත කීර්තිනාමයක් තියෙනවානේ ටයිල් කියන එක ලංකාවට අඳුන්වලා දීපු තැන ඉඳලා. අදටත් මේ කීර්තිනාමය වෙනුවෙන් ඒගොල්ලෝ දිවිහිමියෙන් වැඩ කරනවා.
1: හා, රයිට්.
0: මං හරි දැකලා තියෙන හරිම ආදරෙන් ඒකේ ඉන්න මිනිස්සු වැඩ කරනවා. මිනිස්සු මාර ඒගොල්ලෝ හිතේ තියෙන අපි මේ මාර වැඩක් මේ කරන්නේ කියලා.
1: ඇත්තම මාර වැඩක්. Yes, definitely.
0: ඉතින් එහෙම හිතලා කරනකොට ඒ අවුට්කම් එකත් හරි ලස්සනයි.
1: අනිවාර්යෙන්.
0: මොසයික් ටයිල් රේන්ජ් එක ගැන නොකියන්න බෑ. ඇස්සහක් අටවහක් නෑ. හරිම ලස්සන මොසයික් රේන්ජ් එකක් හැදි හැදි හැදි හැදි එනවා. තව ඉස්සරහට තව මොනව නම් කරයිද කියලා මම මේ කල්පනා කරන්නේ. මොකද සෑහෙන දුර ගමනක් යන්න ඕන කරන ටෙක්නොලොජි තියෙනවා. සෑහෙන දුර ගමන. ඔච්චර මේ ඒ ප්‍රොමිසස් එක අපට පහට මිනිසුත් ඉන්නවා. ඔයා කියන්නේ සද්දයක් බද්දයකින්වත් මේ මිනිසුන්ට කරදරයක් වෙන්නේ නැති නේද මේ කර්මාන්ත ශාලාවත් මේගොල්ලෝ කරනවා කියන්නේ.
1: හා ඔකේ.
0: අනනේ නානා ප්‍රකාර මිනිස්සු ඉන්නේ. ටයිල් කර්මාන්තෙ කොච්චර කෝයිද වුණා පොඩි වැරද්දක් කරවන මිනිස්සුත් ඉන්නවා.
1: ආ ඉන්නවා.
0: හැබැයි ඉතින් සීරෝ කම්ප්ලයින්ට්ස් නේ. එහෙම එකක් තියෙනවා. ඒකත් නිකන් මම දැකපු හින්දා කිව්වේ. මේත් එක්කම මට කියා ගන්න ඕනේ අපි අර වියජ්ජර් ගැන කතා කරා. රට යන එකට ආස හිතුනොත් ඒක තමයි වැඩේ කියලා හිතා ගන්න. හරිද?
1: හරි ඔකේ.
0: BOC Travels කුළුඳුනේ ගමනක් යන මනුස්සයෙකුට පටන් ගන්න හොඳම තැනක්. අවුරුදු 30ක එක්ස්පීරියන්ස් එක ඒගොල්ල නියමෙටම පාවිච්චි කරනවා. ඔබට ඕන කරන මේ රටකට යනවා කියන එක බොහොම සැහැල්ලුවෙන් යන්න. හරි ටෙන්ෂන් එකක් තියෙනවා ෆස්ට් ටයිම් යනකොට.
1: ඔව් ඒක හරි.
0: විතර දෙවියල ගිය මිනිස්සුන්ටත් ඕක තියෙනවා. උදේ හවා යන මිනිස්සුන්ට නම් නැතුව ඇති. සාමාන්‍ය මාසිකර දෙයකට සැරයක් වගේ එහෙම එහෙම යන අයටත් ඒ ටෙන්ෂන් එකේ ඒ ට්‍රිප් එක ලෑස්ති කරන තැනදී අනිවාර්යයෙන්ම
1: එනවා. එනවා
0: එනවා. දෙලියම එනවා රයිට්. ඉතින් මේක බැංක් ඔෆ් සිලෝන් පූර්ණ අයිතිය තියෙන සබ්සිඩරි එකක්.
1: හරි.
0: එතකොට අයටා අනුමත සංචාරක ආයතනයක්.
1: හරි.
0: සංචාරක නියෝජිත ආයතනයක් නේ. අයටා අනුමත. එහෙම ගන්න සහතික තියෙනවා. දැන් ඔයාලට මට හිතුන ගමන් ගිහිලා කඩයක් කරගෙන රට යවන්න බෑ මිනිස්සු. අපි වීසා කරනවා ටිකට් හතර දෙනවා කියලා. ඒවට ගන්න ඕන අවසර තියෙනවා.
1: ඒවට
0: ගන්න ඕන සහතික තියෙනවා. ටික ඔක්කොම තියෙනවා. වීසා සේවාවෙන් ඉඳලා හෝටල් බුක් කරලා සංචාරක රක්ෂණය දාලා රටවල් ඇවිදලා ඩෙස්ටිනේෂන් ටික ප්ලෑන් කළා පොඩි කාලයක් අතුරත සුපිරි ටුවර් එකක් කම්ප්‍රෙන්සිව් ගේමක් ගැව්වා ඒ පිටම පොඩි කාලෙන් කියලා හිතන ට්‍රිප් එකක් ක්ලාස්සි කරගන්න ඕන නම් පළවෙනි එකේ ඉඳලම BOC Travels තමයි තැන 0702227766 මේක දැන් ඕන වෙන්නේ අපිට නම්බර් එක සමහර විට ලබන මාසේ ඕන වෙයි December මතක් වෙනකොට ඕනේ.
1: ඕ අනිවාර්යයෙන්.
0: 0702227766. ට්‍රයි කරලා බලන්න. ආස වෙයි.
1: ඊයේ අර ගෙදරකට ගියා. ඒගොල්ලෝ රෝල්ස් අදලා ගෙනාවා. පළවෙනි කට කෑවා තෙල් රහයි. හරි. සද්දුනක පැටි ඒකෙන් එතන නතර වෙයි කියලා දුන්නා නෑ. පැටි සදලා ගෙනාවා. ඒක චුට්ටක් කාලා බැලුවා අර තෙල් රහයි.
0: තෙල් රහයි.
1: ඒ කියන්නේ ඒකේ රහ නෙමෙයි එන්නේ. දැන් මට ඇඟ නලියනවා.
0: සමහර විශ්ව කියනත් එක. හොඳට තෙල් රහ එනවා නේද කියලා.
1: හොඳ එනවා නේද තෙල් රහ. සුවඳ බලන්න. ආ හොඳ තෙල් සුවඳක් එනවා නේ. ඒකනේ කියන්නේ.
0: ඒක තමයි. මට ඒ කියන්නේ මේ අපේ අපිට සමහර ඒ කියන්නේ සමහර ලර්නින් කර්ව්ස් අපේ වැරදීනේ. අපි හිතන හොඳ තෙල් එකකින් බදපුවාම කෑම එකේ රෝල් එකේ හොඳ පොල් තෙල් රහක් එන්න
1: ඕනේ කියලා. යස් කැවුමක් හැදුවොත් එන්න ඕනේ.
0: අපි සුවඳ බලපුවාම හොඳ පොල් තෙල් සුවඳක් එන්න ඕනේ
1: කියලා. ඔය කැවුම් වලට එහෙම ගොඩක් මේව කරනවානේ. බලන්න හොඳ තෙල් බලන්න පුතා හොඳ තෙල් සුවඳ තියෙන. එහෙම කියනවා නේ.
0: දැන් ඔබට රෝල් එකේ රහ නෙමේද රෝල් එකේ සුවඳ නෙමේ දෙන්න ඕනේ මේ කෑම එකේ.
1: කෑම එකේ රස සුවඳ එන්න ඕනේ.
0: ඒ කියන්නේ අපේ පර්ස්පෙක්ටිව් හැදිලා තියෙන හැටි බලන්න.
1: ආ ඒකනේ.
0: අපි කාලා කියන්නේ හොඳ තෙල් නේද? ඒ කියන්නේ තෙල් රහ හොඳට එනවා. නෑ. හොඳ තෙල් එකකින් රහක් එන්නේ නෑ තෙල් එකේ. හොඳ තෙල් එකකින් හොඳ තෙල් සුවඳක් එන්න විදියක් නෑ.
1: යස්.
0: මොකද ඒක මීඩියම් එකක්.
1: හරි.
0: කුකින් මීඩියම් එකක් නේ. තෙල පාවිච්චි කරනවා කියන්නේ අපි වතුරෙන් තම්බනවා වගේම තව එකක් තමයි කුකින් මෙතඩ් එකක් තමයි තෙලේ බදිනවා
1: කියන එක. යා.
0: ටෙම්පරාදු කරනවා කියන්නේ.
1: හරි.
0: එතකොට ඒකේ රහ සුවඳ තෙලේ තියෙන රහ සුවඳ කෑමකට අල්ලනවා නම් තෙලේ අවුලක් තියෙනවා. තෙල රිෆයින් වෙලා නැහැ. ඒකයි ඒක රිෆයින් කරන්න ඕනේ කියලා කියන්නේ. සුවඳක් එනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. තෙල් සුවඳ කෑමකට අල්ලන. ඒකයි ඩී ඕඩරයිස් කරන්න ඕනේ කියලා කියන්නේ. නේද? ඒ තෙල් වල අමුතු පාටක් අල්ලනවා නම් මොනවාරි කරපුවාම අන්න ඒකයි බ්ලීච් කරන්න ඕනේ කියලා කියන්නේ. තෙල් වල ස්වභාවයෙන්ම අපද්‍රව්‍ය තියෙනවා. ස්වභාවයෙන්ම.
1: වතුර උනත් ඒකේ තියෙන අපද්‍රව්‍ය. පිටින්
0: අපද්‍රව්‍යක තියෙනවා.
1: යස්.
0: තෙල් වල වතුර තියෙනවා කියන්නේ වතුර අපද්‍රව්‍යයක්. වතුර ජීවයේ ප්‍රධාන සාධක වෙන්න පුළුවන්. හැබැයි පොල් තෙල් වල වතුර තියෙනවා කියන එක ජීවයේ ප්‍රධාන සාධකයි. ඒකයි මේකට කිසි සම්බන්ධයක් නැහැ.
1: එතන අනවශ්‍ය දෙයක් විදිහට තමයි වතුර තිබ්බොත් වෙන. ඒකනේ තෙල් මුඩු වෙන්නේ නේ.
0: තෙල් මුඩු වෙන්නේ තෙල් වල තියෙන වතුර අයින් කරේ නැත්තම්.
1: යස්.
0: ඔය ගෙවල් වල පොඩ්ඩක් ඉඳලා ඉවිලි දෙවිලි පාවිච්චි කරලා ඉවර කරන එකෙන් ඕක හොයන්නම් වෙන්නේ.
1: හරි ඔකේ.
0: සාමාන්‍යයෙන් ගෙවල් වල අපේ නෑනේ රිෆයින් කරන ක්‍රම තෙල හිඳනවා ගෙදර හොඳයි. දවස් 3කට 4කට වඩා තිබ්බොත් පට ගාලා මොඩු වෙනවා. ඇයි ඒ? තෙල් වල වතුර රියැක්ට් කරන්න පටන් ගන්නවා. හරි ක්‍රමයට RDB කරොත් ඔය වතුර අයින් වෙනවා. තෙල් වලට එක එක පාටවල් ගේන කිමිකල් සරවමියව තියෙන ඒවා අයින් වෙනවා. ඒවැයි තියෙන ගම්ස් අයින් වෙනවා.
1: හරි.
0: එතකොට ඒකේ තියෙන ඕන් නැති සුවඳවල් ඕන් නැති පාටවල් ඕන නැති රසවල් ඔක්කොම අයින් වෙනවා.
1: නියමයි.
0: ඒකනේ පිටරට මිනිස් තෙල් ගන්නකොට RDB RBD කරාද? RBD කළාද?
1: හා. RBD
0: කරලා නම් තමයි කතා කරන්නේවත්.
1: Yes.
0: RBD කරලා එහෙම නම් කරේ නැහැ ගොත් කතා කරන්නේවත් නැහැ තෙල් ගැන. ලංකාවේ ඉතින් කොහොමද අපි දන්නේ RBD කොහොම කරපුවද කියලාත් ඔබ කල්පනා කරනවා ඉතින්. RBD කරන ක්‍රම දෙකෙන් හරිම ක්‍රමයේ තමයි. හරිම ක්‍රම විතරක් දැනගමු. යන්ත්‍රානුසාරයෙන් RBD කරන්නේ.
1: හරි.
0: එහෙම කරන්නේ කවුද? ඉතින් නම් කියනට වඩා ලේසි. කොකෝ ෆ්‍රයි. මේ මාකට් එකේ සේන මිල්ස් එකෙන් එන කොකෝ ෆ්‍රයි තෙල් එක RBD කරපු පිට රට යවන ඉස්තරම වර්ගයේ තෙල් එක.
1: යා.

0: මුල සිට අගටත් අග සිට මුලටත් හාමේ තියෙන් ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක සියලුම අංකටික ගැලපුනාම ලක්ෂ පහේ සුපිරි තෑග දිනාගන්න පුළන් අපි මේ කතා කරන්නේ ආයුබෝ දොතර අයිය ගැන. ඉට පස තව තියෙන දිනුම් අවස්ථා අංක හතරක් විතරක් පිළිවලට ගැලපුනොත් එකැන මුල සිට අගට රුපියල් පනස් දාහක තෑගක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තර ගැලපුනත් තෑගි තියෙනවා. ඉතින් ඒ විදිහට අවස්ථා 15ක් හදලා දීලා තියෙනවා. කොහෙන් කැරකිලා ගියත් ඔයගලන්ට දිනුම් අවස්ථාවක් දෙන්න තමයි NLB එකේ ආයුබෝ ලොටරි එක හදලා තියෙන්නේ. ඉතින් අද පොඩි නිකන් තියෙනවානේ පොඩි නියන්නේ හොඳ දවසක් වගේ එකක්. හැමදාම මට දැනෙනවානේ අරවින්ද හොඳ දවසක් කියලා. ඒක හොඳයි දුවා කියන්නේ. මට හැමදාම ඉතාලි හොඳ දවසක් ලොතරි අයියක් ගන්න නැගිටිනකොට එහෙම එකක් එනවා. ඊට පස්සේ
1: මොකද්ද ඉතින් මම කරන්න කියන්නේ මොකද්ද කරන්නේ?
0: ඒක හොඳයි නේද? ඉතින් මට ඔරේ කොහොමද දේ නැගිටින්නකට හිතන්නේ?
1: මටත් හිතනවා හොඳ දවසක් කියලා මෙතනට එනකම්ම.
0: ඇයි මෙතන ආවට පස්සේ මොකද? තව හොඳ වෙනවනේ.
1: නෑ නෑ මට මෙතනට ආවට පස්සේ හිතනවා හොඳ දවසක් ඉදිරියට හිටිනවා.
0: රයිට් ඕකේ අපි හැමදාම හිතමු අද හොඳ දවසක් කියලා හිතාගෙන NLB එකේ ලොතරැයි ගන්න මේ දවස්වල ඒගොල්ලන්ගේ අලුතින් හඳුන්වලා දුන්න ලොතරැයි ගැන තමයි අපි වැඩියෙන් කතා කරන්නේ. ආයුබෝ දිනුම් අවස්ථා වැඩිම වැඩිම වැඩිම වැඩි. හරි. ඉතින් තව අපි මොනවද අපි කතා කරන්න ඕනේ අරවින්ද? මේ ඔක්කොමත් එක්ක හදිසි හරි ලෙඩක් දුකක් කරදරයක් ප්‍රශ්නයක් එහෙම ආවොත් ඒ වෙලාවටත් අපේ පෙර සූදානම කියලා කෑල්ලක් තියෙන්නෙපැයි අපේ තියෙන්නේ. අපි කොහෙටද යන්නේ? අපි මොකද්ද කරන්නේ? අපි කාවද හම්බ වෙන්නේ? එහෙම පොඩි අයිඩියා එකක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම දැන් මටත් එහෙම ජීවිතේ හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ගෙදර ළඟම කෙනෙකුට අසනීපයක් ඇවිල්ලා අපි ඒකට කොහොමද අපි ඒ ප්ලෑන් එක අරගෙන ගියේ ඒ වැඩසටහන. ඒක ඒ දවස්වල නම් අරවින්ද ඒක එක එක්කෙනාගෙන් අහලා තමයි පුරුදුනේ. හැබැයි දැන් හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මොකද අපිට ඩොක්ටර්ස්ලා කියපු දේ තමයි හදිසි වෙන්න එපා, කලබල වෙන්න එපා, රෝග විනිශ්චය කරගන්න ඉස්සලා හරියට බලාගන්න මේ ප්‍රශ්නේ කොතනද කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඒකට කෙලින්ම අපි කොළඹ නවලෝක හොස්පිටල්ස් වල ගියා. MRI ඒගොල්ලන්ගේ තියෙනවා, MRI ස්කෑන් එකක් තියෙනවා. ඒක ඒ කියන්නේ ලංකාවේ නෙමෙයි මං හිතන්නේ ආසියාවෙම ඒක තමයි හොඳම එක. මට එතනදී ඒක ඔපරේට් කරන ඒ කෙනත් එක්ක මට කතා කරන්න හම්බුණා.
1: දැන් ඒගොල්ලන්ගේ තියෙන සමහර ස්කෑනින් මැෂින්ස් අතරම දැන් AI වල සමහර තියෙන ඇබිලිටිස් අපිට ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න පුළුවන්.
0: හරි.
1: මිනිස් ඇහැට පේන් නැති තැන්වල තියෙන පොඩි පොඩි වෙනස්කම් අඳුනගන්න.
0: අපිට
1: තියෙන ලොකුම චැලෙන්ජ් එක ඒකනේ.
0: අන්න ඒකනේ. ඔව්.
1: මම විශ්වාස කරනවා ඔබට කවදාරි chance එකක් හම්බෙලා තියෙනවා මේ මේ ශරීරේ මොන තරම් ඇතුළේ කොච්චර සියුම්ද කියන එක තේරුම් ගන්න.
0: හරි, okay.
1: මිනිස් ඇහැකින් බලලා මේ පොඩි තැනක තියෙන මේ මයික්‍රෝ ලෙවල් එකේ වෙනසක් අඳුන ගන්නවා කියන එක. ඒක අඳුර ගන්න පුළුවන් වුණොත් ඩොක්ටර්ට ඒක ආය මුකුත් නැහැ. ලෙඩාගේ වාසනාවනේ.
0: අනිවාර්යෙන්. ඔව්, ඒකනේ.
1: සර්ච් කරලා බලද්දි වගේ සමහර පරීක්ෂණ තියෙනවා කොළඹ නවලෝක හොස්පිටල් එකේ. ඔයාගේ ඔයාට මේ වෙනකොට මොකද වාගේ හાર્ට් එකේ දැන් තත්ත්වේ?
0: හරි.
1: හරිද? වාගේ හાર્ට් එකේ දැන් තත්ත්වේ කොහමද? ඒකට දැන් මොකක් හරි රිපෙයාර් එකක් ඕනේද?
0: යා.
1: දැනටත් රිපෙයාර් එකක් කරලන් තියෙන්නේ.
0: හරි.
1: ආයිත් පාරක් මේකෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔයාගේ තියෙන මේ බොඩි කන්ඩිෂන් එක යටට කොයි කාලෙද?
0: ආයිවත් දැනගන්න ඕනේ නේද?
1: නේද?
0: යස්.
1: නිකන් මට නිකන් හිතෙන ටිකට් එක හම්බෙන්නේ කොයි කාලෙද කියලා.
0: නෑ,
1: ඔබව සූදානම් කරන්න. ඒතර ඔබ දන්නවා ඔබ මෙන්න මේ කාලේ වෙද්දී මෙහෙම දෙයක් සිද්ධ වෙන්න ඉඩකඩ තියනවා කියලා ඔබ කලින් දැනුවත් කරලා තියෙනවා.
0: යා, okay.
1: එකක් පරිස්සම් වෙන්න පුළුවන්. අනිත් එක ඔබට හෙන්නම හෙන ඇලර්ට් එකේ ඒක ගැන කල්පනාවෙන් ඉන්න පුළුවන්. ඔබට එහෙම දෙයක් කරන්න ඕන
0: නම්
1: මං කියවර AI ටෙක්නොලොජි පාවිච්චි කරලා කරන එකකින් අපි ඇනලයිස් කළ රිපෝට් එකක් හදන ඇනලිටික් රිපෝට් එකක් හදන වෙලාවට AI ටෙක්නොලොජි එකකින් මිනිස් ඇහැකට එක පාටම ඩිටෙක් කරන්න බැරි සියුම් වෙනස්කම් ඔක්කොම ටික අරගෙන රිපෝට් එකේ දාලා පෙන්නනවා. මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම චේන්ජස් තියෙනවා. ඒ ටික ගත්ත ගමන් වෛද්‍යවරයෙක් දන්නවා, බලපුරුදු වෛද්‍යවරයෙක්, ඕකේ ඒකයි මෙයාට මෙහෙම වෙන්නේ. කොහොමද රෝග නිදානේ?
0: මේක කනකොට හා ගන්න පුළුවන්.
1: හතර මහා නිදානේ වගේ හවු වෙනවා රෝග.
0: යස්, ඉතින් ඒක ගොඩාක් වටින දෙයක්. ඉතින් ඒක දැන් මේ
1: වෙලාවට කොළඹ නවලෝක හොස්පිටල් එක.
0: ඔව්.
1: අපි කිව්වා මාර දේවල් දෙයක් කිව්වා. හැමදාම මොන හරි එකක් කියන්න පුළුවන්. අපි තියටර්ස් ගැන කිව්වා තියටර්ස් 14 16 කරන්න යනවා. අපි කිව්වා 50,000කට වැඩි ඔපරේෂන්ස් මාසෙකට කරනවා, සර්ජරිස් කරනවා කොළඹ නවලෝක හොස්පිටල් එකේ. පිටින් එන ඔපරේෂන්ස් උත් කරනවා. ඩොක්ටර්ස්ලා ඉන්නෙම නවලෝක හොස්පිටල් එකේ ඔපරේෂන් තියටර්ස් වල. මොකද?
0: හරි.
1: තියෙන පහසුකම් සහ ඉන්න සහායක කාර්ය මණ්ඩලේ සහායක කාර්ය මණ්ඩලේ දොස්තර ඇවිල්ලා මොකද නිකන් ඔක්කොම තනියම තනියෙන් කරනවා මම සාමාන්‍යයෙන් තනියෙන් කරන් තමන්ගේ වැට්ටක් තම්මැට්ටක් කියලා එහෙම කරන්නේ
0: නැහැ.
1: හොඳ පළපුරුද්දක් ඔපරේෂන් එකෙන් ඔපරේෂන් එකකින් ඩොක්ටර් කියන මට කතුර දෙන්න
0: එහෙම කියන්නේ
1: මට දෙන්න කෝ කතුර එහෙම හන්නේ නැහනේ
0: මෙහෙක් කරනවා
1: ඩොක්ටර් එහෙම නිකන් ලෙඩා ඔපරේෂන් එක සර්ජරි එක දිහා මේකෙන් බලාගෙන බාගෙට කැමරාවෙන් බලාගෙන මේ මත දික් කරනවා.
0: දැන් මං හිතියා නම් එතන මං දැනගන්න ඕනේ මේ ડોක්ටර් මේව කරන්නේ. රයිට්. මේ ඇයිලන්නේ මොකද්ද? කතුර.
1: කවුද ඔයා ඔයා හිටියද?
0: මං හිතියා නම් මම ඒක
1: ඔයා හිටියනම් දෙයයන්ගේ පීරරට. ඔයා හිටියනන්නේ?
0: ආ.
1: ඔයා හිටන ඉතින් පවර් ලෙඩ.
0: මම මත දැම්ම මේ මතද.
1: පහත් ගන්න. ඊට පස්සේ ඔයාගේ ඔපරේෂන් එක තමයි ඊළඟ කරන්නේ ඒගොල්ලෝ. අපි මේ හිනාවේ කිව්වට මේවා හරි වැදගත්. අපි ලෙඩෙකුගේ ජීවිතය ගැන කතා කරද්දී අපි තප්පර වලින් තමයි කතා කරන්නේ.
0: හරි ඔකේ.
1: තාම වැදගත් නේ.
0: ඒක නම් ඇත්ත. යස්.
1: ඉතින් දිවසේවරු වගේ වෛද්‍යවරු ඉන්නවා. ඒවටම හරියන්න කාර්ය මණ්ඩලෙත් ඉන්නවා.
0: හරි ඔකේ.
1: ඒ ඔක්කොටම හරියන්න අවශ්‍ය කරන පහසුකම් සහ යන්ත්‍ර සූත්‍ර ටිකත්
0: වෛද්‍ය
1: උපකරණ ටිකත් එතන තියෙනවා. ඒ තමයි කොළඹ නවලෝක හොස්පිටල් එක ගැන ඉන නැච්චල්. රයිට්.
0: ඔකේ. මම මේ ඔයා කාලා තිනවත් ඇති ආරවින්ද සාමාන්‍යයෙන් අපි රෝස් පාන් වගේ කනකොට ගාලා කනවා වගේම නැත රෝස් පාන් නෙමෙයි හිතන්නක අර බාගේ පාන් එක තියෙන්නේ. ඒකට මොකක්ද අර කියන්නේ ටිකක් අර මහතම එක නෙමෙයි රාත්තල එක නෙමෙයි. අර හොඩ හීනි తీරොට ඒකත් එක්ක පැල්වත්ත
1: බටර්. දැන් ඔන්න රෝස් පාන් වල බටර් නෙමෙයි බටර් වල රෝස් පාන් ගන්න.
0: ගන්න පුළුවන්. අරක මේ රෝස් පාන් වල ගානවනේ මේ පැත්තෙන් දාගන්න පොඩ්ඩක් පැල්වත්ත බටර් පොඩි ගුලියක් දාගන්න. හරිද? හැන්දෙන් ගන්න දාගන්න. පස්සේ දාගන්න හොඳ පොල් සම්බෝලයක්. ගගා කන්න. පැල්වත්ත බටර් ගගා කන්න. හරිද?
1: අපි ඉතින් ඒක ඉස්සෙල්ලාම කරන්නේ වනික. අලුත් සුවා ගැනීමක් වගේ. කොළඹ ඇමරිකාව හොයාගත්තා වගේ නේ පටන් ගත්තා.
0: ඒ වගේ වයික කිව්වත් කරනවා ඇති කියලා නේ මම පටන් ගත්තා.
1: නේ මම පටන් ගත්ත විදිහට මම පොඩ්ඩක් වින්දේ. බොහොම සාවධානව හිටියා.
0: ලොකු දෙයක් කියලා.
1: මම මේ කොළඹ ඇමරිකාව හොයාගන්න යනවා කියලා. වාස්කෝද ගාම එනවා කියලා මම. මම තව වාස්කෝද ගාම වගේ කියලා.
0: මට ඇත්තට
1: බලන්න අපි උදේවා කරන එකද මෙයා මේ කියන්නේ.
0: ගාලික් බටර් එක ගන්න පුළුවන් සෝල්ටඩ් පුළුවන් අන්සෝල්ටඩ් ගන්න පුළුවන් ලස්සන ලස්සන ගෝල්ඩ් ෆොයිල් එකක ඔතලා හරිම ලස්සන ඉන්ටර්නැෂනල් ලුක් එකකින් තමයි පැල්වත්ත බටර් මාකට් එකට ඇවිල්ලා
1: තියෙන්නේ. මේ ප්‍රයිම් අලුත් ආරංචියක් තියෙනවද?
0: අලුත්
1: මේක අලුත් කිරි කිරි ආරංචියක් ආවද නැද්ද ඔයාට? කිරිසුදු ආවා පැනපැනාවේ නැද්ද මේ අවස්ථාවේදී?
0: තාම මට නම් අර මිලියන් ඩ්‍රීම්ස් ගැන තමයි මම එතන ඉන්නේ.
1: ඔව්. ඔය අහලා තියෙන මෙහෙම ප්‍රයිම් ටයිම්.
0: ප්‍රයිම් ටයිම්.
1: අපේ දැන්. ඒ උනා.
0: කමර්ෂල් එක හුණා.
1: ඒ කියන්නේ ප්‍රයිම් ටයිම් සාමාන්‍යයෙන් දැන් රේඩියෝ වල ටීවී වල ඇඩ්වර්ටයිස් කරන හොඳම වෙලාව මොකක්ද කියලා අපි කියන ප්‍රයිම් ටයිම්.
0: යස්.
1: දැන් ඔයගොල්ලෝ මේ ඉන්නේ ප්‍රයිම් ටයිම් එකේ ඔයගොල්ලෝ ඉන්නේ. දැන් මේ ආගෙන ඉන්න මේ වෙලාව ප්‍රයිම් ටයිම් හොඳම වෙලාව. හොඳම වෙලාව වෙන නියම වෙලාව. දැන් ප්‍රයිම් එකෙත් ඔබට ප්‍රයිම් ටයිම් එකක් යෝජනා කරනවා සුද්දා.
0: ෆාව් සුපිරි.
1: හරිද? ප්‍රයිම් ටයිම්. යන්න ඕන හොඳම තැන, ගන්න ඕන හොඳම වෙලාව.
0: ඔක්කොම හොඳම ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ ප්‍රයිම් ටයිම් එක.
1: හොඳම තැන.
0: යස්.
1: දැන් තියෙනවනේ ප්‍රයිම් ලගේ මේ කලම්බු රීජන් එකේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට්ස් තියෙනවනේ.
0: හරි.
1: කලම්බු රීජන් එකේ විවිධාකාර අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට්ස් තියෙනවා. සමහර ඒවා කම්ප්ලීෂන් ස්ටේජ් එකට ඕන්න මෙන්න. සමහර ඒවා පටන් අරන් ඉදිරියට යන ගම.
0: හරි.
1: මේක තමයි වෙලාව. මේ තමයි ප්‍රයිම් එකේ ප්‍රයිම් ටයිම් එක ඔබට කියන. රයිට්. ඔබ මේ වෙලාවේ රිසර්වේෂන් එකක් කරොත් ඒගොල්ලන්ගේ මේ වෙලාවේ කම්ප්ලිෂන් එකට යන, එහෙම නැත්නම් වැඩේ පටන් අරන් ඉස්සරහට යන අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකක අපාර්ට්මන්ට් එකක් ගන්නවා නම් රිසර්වේෂන් එක කරන්න ලෑස්ති වෙන්න ඉමීඩියට්ලි ඉමීඩියට්ලි. කාලේ ගොඩක් නැහැ. දඩ බඩස් කරගන්න.
0: ඕකේ රයිට්.
1: 20% 20% වාසියක් ඇඩ්වාන්ටේජ්යක් ඔබට තියෙනවා. 20%? 20%. හරිද? මේක ඇඩ්වාන්ටේජ් එකක්. 20%ක වාසියක් ඔබට දෙන්න ලෑස්ති කරලා තියෙනවා. 20%ක වාසිය. රිසර්වේෂන් එකට ගියාම කල්පනා පුඩ කල්පනා කල්ල බලන්න.
2: පුඩ කල්පනා.
1: මේ වෙලාව ගොන්න නැත්තම්
0: ඒකනේ
1: ප්‍රයිම් ටයිම් එක ගන්න නැත්තම් මොන ටයිම් එකේද ගන්න හිතන්නේ?
0: නිකන් කේන්දිරි ගන්න එන්න එපා. මේක තමයි හරිම ටයිම් එක. ප්‍රයිම් ටයිම්.
1: ප්‍රයිම් ටයිම්.
0: ඒක මාරුනි මං
1: ඒක හරි. ඒක 13 22 කම දන්නේ ආතාරන්නේ.
0: කමන්නේ 13 22 කට කතා කරන්නේ.
1: කතා කරලා ඒගොල්ලන්ගේ නම්බර් එක කියලා ගන්න.
0: ඕ ඒකනේ.
1: 13 22 කම ප්‍රයිම් ටයිම්. කොළඹින් ගන්න. දැන් කොච්චර දුරින් ඉඳලාද කොළඹ වලට එන්නේ? එන්න දුරින් ඉඳලාද එන්නේ? පොඩි දුකක් නෙමෙයි නේ විඳින්නේ.
0: පාරටම තමයි කාලේ ඔක්කොම.
1: සමහර මිනිස්සු සති දෙකකට සැරයයි ගෙදර යන්නේ. ඈත ඉන්නද අපිත් ඉන්න මේ නුවර ඉඳලා එන අනුරාධපුරේ ඉඳලා එන. අනේ ඉතින් සතියකට දෙකකට සැරයයි ගෙදර යවෙන්නේ ළමයි දකින්නේ.
0: ඔව් ඔව් ඒකනේ.
1: නරකද මේ වගේ තැනක ඉන්වෙස්ට් කරලා 20% වාසියක් එක්ක 20%ක සුපිරි දීමනාවක් එක්ක මේ ප්‍රයිම් ටයිම් එකේ රිසර්වේෂන් එකට ගියා නම් මොකද වෙන්නේ?
0: මොකද කියන්නේ?
1: අපාර්ට්මන්ට් එකක් දාගත්තරන් හිතන්නකෝ ඔබට ඉතුරු වෙන කාලය. වැඩි වෙන සතුට ගැන හිතන්න. gedara ayawa gena me. ආයි යන්නේ නැහැ.
0: යා.
1: ඒ යන නිවාඩුවට අවුරුද්දට ගමන තමයි යන්නේ.
0: හරි ඔකේ.
1: නැත්තම් මිස් වෙනානේ. දවස ගානේම මගේ නිවන මගේ පැල්පතයි කියලා එහෙම පැල්පතක් ඔන්නේ කෙලින්ම අපාර්ට්මන්ට් එකක් වනේ කරකව ගන්න පුළුවන් නේ මේ මේ මේ ප්‍රයිම් ටයිම් සිනාරියෝ.
0: අනේ ඒක ඊට පස්සේ කොළඹට කෙලින්ම එන්නේ.
1: ඔව්. කොළඹනේ ඉන්නේ.
0: ලයිෆ් ස්ටයිල් එකම වෙනස්
1: වෙනවා. වෙනස් වෙනවා.
0: යා.
1: Let's do this නේද?
0: Do it now. ඒක
1: ප්‍රයිම් ටයිමින් එක වැඩ ගන්න 13 22 කට කතා කරන්න. ඒ 20% එකෙන් වැඩ ගන්න මේක ඉතින්. ඒක වෙන ලෙවල් එකක වැඩක්.
0: යා ඔකේ. මේ මට හිතනවා වෙලාව කරවින්ද බජාජ් ත්‍රිවිල් එකක් ගන්නවා 236 cc එකක් ගන්නවා. උදේට එනවා බජාජ් ත්‍රිවිල් එකේ වැඩට. කවුරුරි අපි හයර් එකටත් කවරි දා ගන්නවා. එයත් එක කතා කර කර එනවා. රට ගැන කතා කරනවා. රට දියුණු කරන විදිය කතා කරනවා. ඊට පස්සේ විහිළු කතා කියනවා. යාව හිනස්සන යාව සතුටු කරනවා. ඊට පස්සේ මං කියනවා දැන් මෙතනින් පස්සෙත් ඔයාලට මාව අහන්න ඕන නැව සියත මෝනින් ෂෝ එක අහන්න කියලා. ඒකත් කියලා ඔක්කොම කළා. ඔෆිස් එනවා වැඩ කරනවා. ආයි ගෙදර යනකොට ආයි හයර් එකක් දාගෙන යනවා. ඊට පස්සේ හවස් වරුවේ මට පොඩි ෆ්‍රී ටයිම් එකක් ආවත් ආයි හයර් මට සල්ලි හම්බ කරන්න පුළුවන් මීඩියම් එකක් තියෙනවානේ අරවින්ද. බජාජ් ත්‍රිවිල් එකක් ගත්තම මං හිතනවා මේක හොඳ වාසියක් සමහරක් විතර දැන්නේ. මම කරනවටත් වඩා දැන් සමහරකට ඔබ ජොබ් එකක් කරනවා. ඔබ ආසයි පොඩි නිකන් අමතර ආදායමක් කොහෙන් හරි සෙට් වෙනවා නම් මං නම් කියන්නේ ගන්න බජාජ් ත්‍රිවිල් එකක්. ඔබ ගන්න. ඔබ යන්නේනකොට හයර් එකක් දාගෙන යන්න එන්න. නිවාඩු දාසි පොඩි හයර් එකක් යන්න. නේද? ඕන තරම් සර්විසස් උත් තියෙනවානේ අපිට එහෙම සර්විස් එකක් ගන්න.
1: කට්ටිය දාගෙන යනවා ගමනක් යනවා ගෙදර ඇත් එක්ක යනවා. කවුරුද අපි ඒතර අත දාලා බලන්න තමයි ආයේ
0: කිව්වේ. ඉතියාත. එනවා ඉන්නවා කියලා අත දාන්න.
1: ගෙදර ආව බස් කරනවා. ඊළඟ උතන ඉන්න එක ආයෙක දුන්නේ.
0: උතන ඉන්න කියලා වයිෆ්ට කියනවා. පොඩ්ඩක් ඉන්න බබා. මං ඩග් ගාලා එන්නම් කියලා.
1: වයිෆ්ට කියනවා. බා බා බා බා. ආයෙක.
0: ඇත්තට අමතර ආදායමක්. කවදාවත් ඒ කියන්නේ මම නම් වෙන වාහනයකින් මේක බලාපොරොත්තු වෙන්න බෑ.
1: ඔය සමහරවල් මට අනන්ත හම් වෙනද වැඩ ඔක්කොම ඉවරලා ගෙදර යනවා. වීල් එක අරන්.
0: යස්.
1: යනකොට ඉතින් ඒකට අපි අත දාලා.
0: හරි.
1: බලන්න මේ මනුස්සයා ඉන්නේ අපේ ගෙවල් ගාව.
0: නියම.
1: ඒ මනුස්සයා ඉතින් බලමු. ගෙදර යන අපේ සංගීතේ.
0: මං
1: කස්ටම ගෙදරින් ගෙදර යන. කොහොමද ඒ නාට්‍ය?
0: නියමයිනේ.
1: එහෙම ඉතින් එහෙම වාහනයක් නේද? ඔයා ගැන පුදුම අමාරුයි මට හිතනවා මේ කොච්චර අත දැම්මත් හැම එකෙම සෙනග ඉන්නවනේ.
0: නෝ.
1: ඇප් එකක් කරා දාලා ගොඩ දාගත්තේ නැත්තම් අත දාලා නවත්තනවා කියන්නේ බොරුවක්.
0: ඒ කියන්නේ
1: හැම එකේම යනවා කට.
0: හොඳට බිස්නස් තියෙනවා.
1: හොඳ බිස්නස් එකක් තියෙනවා මොකද? දැන් මේ කොළඹට වාහනයක් අරන් එනවා කියන එකට සිටි එක ඇතුළට වාහනයක් අරන් එනවා කියන එක පාකින් තියෙන ප්‍රශ්නේ බලපුවම අපිට යන්න තියෙන්නේ පාක් කරන්න තියෙන්නේ හරවන්න තියෙන්නේ හප්ප ගන්න තියෙන්නේ ඔක්කොම තියෙන්නේ එකම ලේන් එකනේ.
0: ඒකනේ.
1: එකම ලේන් එක. නේ?
0: උඩින් යන්නේ නැහනේ.
1: ඉතින් අනිත් එක කොහේ හරි දාලා සමහරට වාහනේ දාලා එතනට සෑහෙන දුරක් යන්න ඕනේ තමන්ගේ වැඩේ තියෙන තැනට. ගිය වෙලා ඉඳලා වැඩේට අවධානයක් නැහැ. වාහනේ යහතින් තියනවද වාහනේ ගලවන් ගිහිල්ලාද? පෝ වාහනේ රෝද ටිකයි චැසියයි විතරද ඇත්තේ?
0: පොලිසිය ලියලාද?
1: ලියලාද? අයියෝ. පොලිසිය ලියලා මලවලාද
0: වාහනේ? ඇදගෙන ගිහිල්ලාද?
1: ඕ මන් අනේ මන් දැකලා තියෙන මිනිස්සු කෑ ගහද්දි වාහන අරන් යනවා. අනේ ඉතින් මිනිහෙක් වාහනයක් පාක් කරලා යන්නේ මොකක් කරේ අවශ්‍යතාවයක් නිසානේ.
0: චුට්ටක් ඉතින්නේ
1: මම දන්නේ නෑ මන්දර නීතිය හරි මන්දන්නවා එහෙම ඒනට හිතර ඉතින වැඩේ කරගන්නත් ඕනේ වාහනේ දා ඉති මිනිස්සු චාන්ස් අරන් දාගෙන අනේ වීල්ල කරන් යන්නනේ අන්න අන්න විශ්වාස කරලා දෙන්නේ
0: හරි ඕකේ
1: වීල්ල කරන් යන්න කියනකොට ඕගොල්ලෝ ගාව
0: තියෙන්න ඕනේ
1: නේ තියෙන්නේ
0: ඉතින් ඔබ දන්නවා වීල් එක කියපු ගමන් අපිට එන පළවෙනි නම තමයි
1: අරක මේක මොකක් හරි කියන එක නෙමෙයි අපිට කෙලින්ම එනවා
0: බජාජ් 3 වීල් කියන එක එනවා ඉතින් ඔයගලන්ට 200cc 236cc මොඩල් දෙකම දැන් ගන්න අවස්ථාව තියෙනවා යන්න ඩේවිඩ් පීරිස් එකට නැත්නම් කෝල් එකක් දෙන්න 0114 700යි 600 කියන නම්බෙකට වැඩේ ගොඩ දාගන්න හරිද හරිද
1: ඉතින් අපි දැන් පල්ස N160
0: ආ ඕකේ යස්
1: ඒක ගැන අපි දිගේ කතා කරා අපි අපි ඒක රයිඩ් කරලා ගන්න ඒක ආස්වාදය ගැන කතා කරා බයික් එකක් ගන්නේ කමියුට් කරන්න විතරක් නෙවෙයි එහෙමත් සමහර අය බයික් එකේ ගන්න බැට් යන්න ගන්න කිසිම නැහැ කිසිම ජුන්තුවක් නැහැ වැට් යන්නත් පුළුවන්
0: වැට් යන්න
1: විතරද වාහනයක් ගන්න
0: ඕ නේද
1: ඒ වාහනේ වෙන කිසිම ස්ටේටස් එකක් ඔබට ක්‍රියේට් වෙන්න අවශ්‍යතාවයක් නැහැ මම බයික් එකක් ගන්න මම නිකන් බයික් එකක් ගන්නෙ නේ මම කැමති බජාජ් N160 බයික් එකට ඇයි මෙතන ස්ටාර්ට් කරපුවාම මෙතනින් අතනට ගිහලා පාක් කළේ අනේක විතරක් නෙමෙයි.
0: නෝ නේද?
1: මට ඕනේ රයිඩ් එක එන්ජොයි කරන්න.
0: යා.
1: මට ඕනේ රයිඩ් එක එන්ජොයි කරන්න. මට ඕනේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා බලන්න. මට ඕනේ ඒකේ මට ලැබෙන ෆීල් එක මට විඳගන්න.
0: මිනිස්සු චුට්ටක් බලන්න ඕනේ මිනිස්සු.
1: මට ඕනේ ඒක යන ගමන්.
0: හරි.
1: යන ගමන් පාරේ ෂෝරූම් එකක් පහුවෙනකොට ඒ වීදුරෙන් මම යන හැටි චුට්ටක් බලා ගන්න හැකෝනේ.
0: ඕකේ.
1: කොහොමද මං රයිඩ් කරනකොට පේන්නේ? ඔබ N160 එකක් ගන්න පල්ස N160 එකක් බජාජ් එකෙන් ඔබට එනවා අමුතු වොරිය ස්ට්‍රීට් ෆයිටර් ලුක් එකක් එනවා ඔබ අඳින ඇඳුමත් මේකට පොඩ්ඩක් සිට් කරගන්න
0: හරි ඕකේ
1: ජැකට් එකකුත් පොඩ්ඩක් දාන්න ඕනේ පොඩ්ඩක් ස්ටයිල් එක පොඩි තැනකින් මැච් කරන්න ඕනේ මොකද බයික් එක ඇවිල්ලා තින්නේ හරිම ස්ටයිලිෂ් විදියට මෙදාසරේ පල්ස එක ආවේ වෙන්නම නාඩියකින් ආවේ ප්‍රොජෙක්ෂන් ලෑම්ප් එක ගැන හිතන්න ඒක ඩේ ටයිම් රනින් ලයිට්ස් වල තියෙන ඒක හැඩේ ගැන හිතන්න
0: හරි ඕකේ
1: ඒකේ අර තියෙන ඩෑෂ් පැනල් එක ගැන හිතන්න. ඒක නැති ඉන්ෆෝ එකක් තමයි මේ බයික් එක ගැන. සහ බයික් එක තියෙන මැස්කියුලින් ටච් එකක් තියෙන ලස්සන බොඩි සෙට්ස් කර්වස් අරන් හදලා තියෙන පෙට්‍රල් ටැංක් එක ගැන හිතන්න. ඊට පස්සේ බයික් එකේ ස්ප්ලිට් සීට් එකෙන් අරගෙන තියෙන
0: ඒ ගැම්ම ගැන හිතන්න නේද?
1: ඇරෝ හෙඩ් එකක් වගේ ඉස්සරහට මෙහෙම උල් වෙලා යන ඩිසයින් එක ගැන හිතන්න. එක්සෝස්ට් එක ප්ලේන්ස් කරලා තියෙන ගැන විදිය ගැන හිතන්න. ඊට පස්සේ බයික් එකේ ස්පීඩ් එක බයික් එකේ ටෝක් එක
0: හරි
1: ඔබට තේරෙයි ඔබ පාවෙලා විදලා යනවා කියලා
0: අස හිතේනේ
1: නේද මොකද්ද ගන්න කලයක ඔබට තීරණය කරන්න තියෙන ප්‍රශ්න විතරනේ මොන පාටද ගන්න
0: ඒ
1: කළු පාටක බස්සනද රතු කළු පාට දෙකෙන් බස්සනද
0: මාර කම්බිනේෂන්
1: ටික මොකද්ද කරන්නේ
0: යස්
1: මොකද්ද මේ කරන්නේ
0: ගන්න
1: පල්ස
0: හරි
1: N160 යක් N160 යක් ගන්න
0: එහෙනම් අපි ගියා
1: එහෙනම් අපි යනවා
0: එහෙනම් කොල්ලෝ අපි ගියා
1: ගොල්ලෝ
0: කොල්ලෝ එහෙනම් කොල්ලෝ අපි ගියා
1: ගොල්ලෝගේ හංගුල්ල මම ආරවි
0: මම ආශරයා සුබ දවසක් හෙට හම්බෙමු

0: ஆசை பதமட்ட சீதா කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රි රෝද්‍රාතය බජාජ්
1: එයි මටයි ඉත හැමදේම මගෙන් ඈත් වෙන්නේ
2: ඈතුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්
1: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
3: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ
4: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි after levels ශ්‍රී ලංකාවේ top 5 tech graduate කෙනෙක් වෙන්න slit faculty of computing සමග එකතු වෙන්න apply කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond

0: මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
3: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
4: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
5: Theatre Between Lady Miss World Sri Lanka 2026
4: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
5: Theatre Between Lady Miss World Sri Lanka 2026
1: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
6: Title sponsor. ඔබේ සමට දිගුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
7: Enchanta. The fragrance of French romance.
8: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
9: Oatmark's high strength liquid collagen. ඔබත් අදම භාවිතා කරන්න.
10: 98.2 98.4

0: Kolkata top story.
1: පොලිසියෙන් දැනුම් දීමක්. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන මාර්ගගත ක්ෂණික ණය පහසුකම් ලබා ගැනීමේදී සැලකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පොලිසිය සඳහන් කළේ ජංගම දුරකථන යෙදවුම් හරහා ක්ෂණික ණය ලබා දීමේ ක්‍රමයක් මෙවර විට ක්‍රියාත්මක වන බවයි. මෙලෙස ණය ලබාගත් ඇතැම් පුද්ගලයින්ට ණය ආපසු කිරීමේදී ඉහළ පොලි අනුපාත යටතේ වාරික අය කිරීම හේතුවෙන් අපහසුතාවලට මුහුණ දීමට සිදු ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය මගින් විමර්ශනයක් ක්‍රියාත්මකයි. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඇතැම් ණය ගන්නා පුද්ගලයින් ණය ලබා ගැනීමට පෙර අදාළ ආයතනවල කොන්දේසි පිළිබඳව නිසි අවබෝධයක් ලබා නොගැනීම හේතුවෙන් පසුව අපහසුතාවලට පත්ව ඇති බවයි. ණය ලබා දෙන ආයතන විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසිවල ණය මුදල් ආපසු අය කර ගන්නා ආකාරය සහ අදාළ යෙදවුම් භාවිත කිරීමෙන් ඇතිවේ හැකි අවදානම් පිළිබඳව සඳහන් කර තිබෙනවා. එබැවින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ණය ලබා ගැනීමට පෙර අදාළ කොන්දේසි සම්පූර්ණයෙන් කියවා ඒ පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගන්නා ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දී සිටිනවා.
0: අනුග්‍රහය
2: වැදුන නේද? මොකද්ද මල්ලේ පෙනි පෙනි ඇවිල්ලා වැද්දුවනේ.
3: නෑ මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා.
2: බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලේ. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන.
4: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝර් කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්.
5: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය දාවණයකට
6: පොඩ්ඩන්ගේ හිතවල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RDB බැංකුවෙන්

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111732000 NIBM The City University The place to be.
1: අදිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
2: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,000 55,000 සහ 25,000

0: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
3: අවන්ස් ටිකෙන් ටික පේ
4: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ආදී මුල්‍ය සමාගම් ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජ
6: කෑම එක නම් කෑම රසටම තිබුණා
7: පොඩි වෙනසක් 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල්තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
8: මෙන්න ප්‍රශ්නය. ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන කීයද? 1 25යි 2 22යි.
9: 22
10: ඉතුරු අංක 2. සියලු පුතෙක්මනේ අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ පිළියන්දනේ හර්ෂුණී පෙරේරා.
11: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
10: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 152ට දැන්ම WhatsApp කරන්න.
12: සියත පොකට් මනි.
10: හෙට උදේ 5යි කාලට සියතහන්න.
5: අනුග්‍රහය.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය

0: ෆ්‍රන්ස් ටිකෙන් ටික පේ.
1: ෆ්‍රීලන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ කොම්බැන්ක් ඩිග් ප්ලස් account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
2: අදම කොම්බැන්ක්.lk වෙත පිවිසෙන්න.
3: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779676767 මිස් කෝල් එකක් දෙන්න.
4: ස්ටාර්ස් මිලාන් පැෂනයි යුරෝ පිටවල ගුණේ පිරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක් කරන්න.
5: මිලාන් පාස්ටාස්
6: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා. ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බැ. ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.
1: ගුවන් ටිකට් පත් මිසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels
7: 0.2.4 0.4

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති සියත ප්‍රවෘති සිරස්තල
1: ළමා හිංසන වැළැක්වීමට කැබිනට් මණ්ඩලයට නව යෝජනාවක්. ඉන්ධන සඳහා සහන ලබා දෙන්නේ සංගම් මිල්ලයි. ඥාන්සාර හිමිට විවෘත වරිත්තු. විදේශිකයින්ට ජපානයේ නීති දරිවේ.
0: දේශීය සියත ලෝකල් නිවුස් ඔන් සියත අනුග්‍රහය.
2: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
4: ඔව්, පේනවා පේනවා.
3: ඇයි?
4: ඔයා කෙලින් වුණාට ඔයාගේ වාහනය යන්නේ ඇදේටනේ.
3: මොකක්?
4: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
5: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ වෙහිකල් එකේ සස්පෙන්ෂන් සහ ස්ටියරින් කොටස් චෙක් කරගන්න වෙයි.
6: 40 වසරක DSL විශ්වාසය සමග 555 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තේරීම. 40 වසරක DSL විශ්වාසය සමග.
7: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RDB බැංකුවෙන්.
1: ලෝක ළමා දිනය අදට එදී තිබෙනවා. මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික ළමා දින සතියක් ප්‍රකාශයට පත් කර ඇත්තේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින්. ඒ මනසින් සවිමත් දරුවන් පොහොසත් යන තේමාව යටතේ. දරුවන් යනු ජාතියේ වටිනාම සම්පත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින්. අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශය, සමාජ ආරක්ෂණය, නිසි පෝෂණය සහ සෞඛ්‍ය සේවා මෙන්ම දරුවන් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ශක්තිමත් කිරීම වගකීමක් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. දරුවන් සම්බන්ධයෙන් වන වගකීම රජයේ මනාව හඳුනාගෙන ඇති බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ ලොක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින්. දරුවන් ශාරීරික මෙන්ම මානසික ප්‍රචණ්ඩත්වයෙන්ද ආරක්ෂා කිරීමේ වැදගත්කම රජය මැනවින් හඳුනාගෙන ඇති බවයි අග්‍රමාත්‍යවරිය සඳහන් කළේ. දරුවන්ගේ යහපැවැත්ම රටේ සියලු ජනතාවගේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ආර්ථික පීඩනය තුළින් දරුවන් අපචාරවලට යොමුවීම පිළිබඳ නිවැරදි ගවේෂණයක් සිදු කළ යුතු බවයි. දරුවන් පිළිබඳ මතුවැති ගැටලු සඳහා වගකිව යුත්තන් මැදිහත් විය යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා. ළමා හිංසන සම්බන්ධයෙන් වරදකරුවන් වූවන්ට රාජ්‍ය සේවයට ඇතුළත් විය නොහැකි පරිදි නීති සැකසීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව රජය පවසනවා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල් රාජසියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ ළමා අපයෝජන සම්බන්ධ නඩු ප්‍රමාදයකින් තොරව විභාග කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.
8: අපි අලුත්ම නීතියේ ළමා අපරාධවලට වැරදිකරුවන් වූ අයට රාජ්‍ය සේවය තුළට ප්‍රවේශ වීම වළක්වන එක සඳහා වන අපි කැබිනට් පත්‍රිකාව ලෑස්ති කරලා තිබෙනවා. ඒ සඳහා අපි මේනකොට කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම තමයි දරුවන්ට මේ අන්තර්ජාල අවකාශයේ හිංසනයන්ගෙන් මුදවා ගන්න දෙමව්පියන්ව දැනුවත් කිරීම සහ ඒ වගේම මාධ්‍ය ආචාර ධර්ම අපි හඳුන්වා
1: වසරේ පළමු මාස අට තුළ පැමිණිලි 8059ක් ජාතික ළමා රක්ෂණ අධිකාරියට ලැබී ඇති බවයි එහි නීතිය බලාත්මක කිරීමේ අංශ ප්‍රධානී අධ්‍යක්ෂ නිතිඤ්ඤ සජීවනි අබේකෝන් සඳහන් කළේ. එමේ බව පැවසුවේ සෙත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින්.
9: නීතියේ හැටියට ළමයෙක් කියලා කියන්නේ මොන වයස් කාණ්ඩයට අයත් කෙනෙක්ද?
10: ළමයෙක් කියලා ගන්නේ අවුරුදු 18ට වඩා අඩු කෙනෙක්. ඒක එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ වගේම 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත අනුවත් කියවෙන්නේ වයස අවුරුදු 18ට වඩා අඩු පුජ්‍යලයන් ළමයෙක් කියලා. නමුත් මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 18ට වඩා අඩු අය බාලවයස්කාරයන් විදිහට සැලකෙනවා. ඔවුන් ශාරීරික සහ මානසිකව නොමේරුදවිය විදියට සැලකෙනවා. නමුත් 16ට වඩා වැඩි වුණාම ඇතැම් නීති රීති, ඒ කියන්නේ ලිංගික කටයුතු වලට කැමැත්ත දීම, යම් ස්ථානයකට ගමන් කිරීම, යම් කොන්දේසි වලට යටත්ව අනාරක්ෂිත නොවන රැකියාවන් වල යෙදවීම, මේ වගේ දේවල් සම්බන්ධයෙන් යම් අවසරයක් ලැබෙනවා 16න් පස්සේ. ඒක තමයි එතන තියෙන වෙනස.
9: එතකොට සංජීවනි මහත්මිය, අපිට අහන්න ලැබුණා මේ වෙද්දි ළමා හිංසනය සම්බන්ධයෙන් පැමිණිලි 8059ක් ලැබිලා. කියලා.
10: වැඩිපුරම ඇවිල්ලා තියෙන පැමිණිලි වර්ගයේ බැලුවොත් එහෙම ළමයින්ට ඇති වෙලා තියෙන බාරය සහ ආරක්ෂාව පිළිබඳ ගැටලු, ඒ කියන්නේ ළමයින් අනාරක්ෂිත වීම, බාරය සහ ආරක්ෂාව දරන දෙමව්පියන් හෝ තාවකාලික බාරකරුවන් මගින් ළමයින්ගේ බාරය හා ආරක්ෂාව නිසි පරිදි ඉටු නොවීම, ළමයින් අත්හැර දමා යාම, අතරමං කිරීම, ළමයෙකුට ලැබිය යුතු අධ්‍යාපනයේ පෝෂණය රැකවරණය හරියාකාරව ලබා නොදීම, පවුල් ආරවුල් නිසා ළමයින්ට සිදුවන ගැටලු, ඒ වගේ දේවල් තමයි වැඩිපුරම ලැබිලා තියෙන්නේ. ඊටත් පස්සේ ලැබිලා තියෙන්නේ ළමයින් පාසල් නොයවීම පිළිබඳ ගැටලු. තුන්වෙනියට වැඩිපුරම වාර්තා වෙන්නේ ළමයින්ට ශාරීරික සහ මානසික හිංසා කරමින් ළමයින්ව ක්‍රූරත්වයට පත් කිරීම සම්බන්ධ පැමිණිලි. ඊට පස්සේ තමයි සංඛ්‍යාත්මක වශයෙන් ගත්තහම ලිංගික අපයෝජන තිබෙන්නේ.
9: එතකොට දරුවන් වැඩිපුරම හිංසනයට ලක්වෙන්නේ කාගේ අතින්ද?
10: කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා ළමයින්ගේ දෙමව්පියන්, ඊට පස්සේ පාසලට ගියහම විදුහල්පති හෝ ගුරුවරු, ඊට පස්සේ ළමයින්ගේ තාවකාලික බාරකරුවන්, මේ වගේ ළමයින්ගේ බාරය සහ ආරක්ෂාව සිදු කරන අයගෙන්, එහෙම නැත්නම් දන්නා අයගෙන් තමයි මේ හිංසන සිදු වෙලා තියෙන්නේ. නොදන්නා අයට අමතරව
9: දරුවන් හිංසනයට ලක්වුණොත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න පුළුවන් ක්‍රමවේදය සඳහන් කළොත්,
10: ඕනම හිංසනයක් ළමයින්ට සිදුවන ශාරීරික, මානසික හිංසන, ලිංගික හිංසන, සයිබ අවකාශය තුළ සිදුවන හිංසන, අත්හැර දැමීම්, නොසලකා හැරීම්, පස්සේ ළමයින්ව සේවයේ යෙදවීම, ළමයින් පාසල් නොයවීම, මේ වගේ ගැටලු තිබෙනවා නම් ඔබට භාෂාත්‍රිත්වයෙන්ම නිදහස් දුරකථන ඇමතුම් සේවාවක් ක්‍රියාත්මක කරනවා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 අංකය. ඔබගේ තොරතුරු ආරක්ෂා කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ බැඳී සිටිනවා. ඒ කියන්නේ ළමා හිංසනය පිළිබඳව පැමිණිලි වල තොරතුරු ලබා දෙන අයගේ අනන්‍යතාවය සුරකීමට අපි බැඳී සිටිනවා. ඒක නිසා වගකිය යුතු පුරවැසියන් විදියට අසත්‍ය පැමිණිලි යොමු කරන්න එපා. ඇතැම් වෙලාවට යම් යම් අයට පාඩම් ගන්නන්නට, මොකද අසත්‍ය පැමිණිලි රජයේ නිලධාරියෙකුට ඉදිරිපත් කිරීම දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් ලැබිය යුතු වරදක්. නමුත් ඔබට පේනවා නම් මේ මෙතර ළමා හිංසනයක් තියෙනවා කියලා, වහාම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 කියන අංකයට දැනුම් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
11: Inside story.
1: ලෝක වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සමාජ සංවර්ධන, ග්‍රාමීය සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ලෝක වැඩිහිටි දින ජාතික උත්සවය අද පැවැත්වෙන්නේ පන්නලදී. වැඩිහිටියන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවයි ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිඳුම් සඳහන් කළේ.
12: විශාල ගැටලුවක් අපේ රටේ මේ වෙනකොට තියෙනවා, ඉදිරියේදී මතුවීමට තියෙනවා. මොකද ජනහානි නිවාස සංගරණයට අනුව අවසන් වාර්තාවට අනුව අපේ රටේ සමස්ත වැඩිහිටියන් ප්‍රමාණය, අපි වැඩිහිටියන් කියලා කියන්නේ වයස අවුරුදු 60 ඉක්ම වූ 60 තැනැත්තෙක්, එතකොට 60 ඉක්ම වූ ජනගහනය 3.92% වෙනවා. ඒ කියන්නේ සමස්ත ජනගහනයේ 18% ප්‍රමාණයක් වෙනවා. එතකොට පූර්ව කථනයන්ට අනුව 2025 වෙනකොට මේක 41% දක්වා වර්ධනය වෙනවා. ඒ කියන්නේ සෑම 4 දෙනෙක්ගෙම කෙනෙක් වැඩිහිටියෙක් බවට පත් වෙනවා. මේක තමයි අපිට ශ්‍රී ලංකාව විදිහට තියෙන දැඩිම අභියෝගය. ආසියාවේ වේගයෙන්ම ජනගහනය වියපත් වන රට විදිහට අපිට තියෙන වර්තමාන අභියෝගය.
1: 2024 නිල සංගරණ දත්ත අනුව මෙරට සිටින වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් ගණන 1.42 මිලියන. ඒ මෙරට සමස්ත ජනගහනයෙන් 18%. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. ඔක්ටෙන් 92 පෙට්‍රෝල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 414ක්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ දමනු ලැබුවා. ඒ අනුව රුපියල් 478ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 528ක් දක්වායි. රුපියල් 382ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 392ක් දක්වා රුපියල් 10කින් ඉහළ දමනු ලැබුවා. ඔක්ටෙන් 95 පෙට්‍රල් මිල සහ භූමි තෙල් මිල සංශෝධනය නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉහළ දැමු මිල ගණන්වලට අනුකූල වන පරිදි සිය මිල ගණන්ත සංශෝධනය කළ බව ලංකා IOC සමාගම සඳහන් කළා. ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ත්‍රිරෝත රථරියදුරන් දුෂ්කරතාවයට පත්ව සිටින බවයි සමස්ත ලංකා ත්‍රිරෝත රථරියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමේ සභාපති සුදිල් ජාරුක් පැවසුවේ.
13: මේ වෙන විට ඉන්ධන ගාස්තු වැඩිවීම සම්බන්ධව අපි ජනතාවට බලපටවන්නේ මේ වෙනකොට ක්‍රියාත්මක වන මිල ගණන්ම තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ වුණාට මේක පවත්වාගෙන යන්න බැරි වෙනවා. මෙහෙම ඉස්සරහට ඉන්ධන මිල සංශෝධනය වීම සම්බන්ධව මම නම් කියන්නේ මගේ ප්‍රවාහන සේවයක් හැටියට සහන මිලකට ඉන්ධන සපයා දෙන්න රජයේ උත්සාහ කිරීම අත්‍යවශ්‍යයි.
1: පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර නොමැති බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති මල් ශ්‍රේත සිල්වා සඳහන් කළා.
14: සහන විලට ලෝන් ලබා දෙනවා ඕන කෙනෙක්ට බැංකුව වලින් ගන්න පුළුවන්. නමුත් අද වෙනකන් එහෙම බැංකුවකුත් නැහැ, ගන්න විදිහකුත් නැහැ. ඉතින් මේ වෙනකොට රත්තරන් බඩු වල තියලා තමයි මිනිස්සු මේ වාහන හදාගන්නේ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. රජයෙන් ඇත්තට සහන සැලසලා මේගොල්ලන්ට මේක කරගෙන යන්න රජයෙන් සහනයක් වශයෙන් මොකරි ණය ක්‍රමයක් මොකරි හඳුන්වලා දෙනවා.
1: තමන්ටද සහනයක් ලබා දිය යුතු බවයි ගාල්ල දිස්ත්‍රික් දෙහිවර සංගමයේ සභාපති පීබී ගාමිණී කියා සිටියේ.
15: මේ ඉන්ධන පරිභෝජනය අපේ වැඩිනේ. දැන් සාමාන්‍යයෙන් ගාල්ල දිවර වල තෙල් බොක්සර් ගහනවා මාසෙක තෙල් බොක්සර් 150ක් විතර ගහනවා සෙට් තුනට. ඒක හිතන්නකෝ 6600 150 කොච්චර තෙල් අපි පුච්චලද කියලා.
16: රජයේ පැත්තෙන් තෙල් වලට අපිට සහනයක් දෙන එක තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: රට ඉදිරියට ගොඩනැගීම සඳහා පුරවැසියන් සොයන් විනය පවත්වා ගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය බලසේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානයට එක්වමින්.
17: රටක් හැටියට අපි මුහුණ දී තිබෙන සුවිශේෂීම ගැටලුව තමයි අපිට තාමත් ශක්තිමත් රාජ්‍ය සේවයක් නොමැතිවීම. අපේ රාජ්‍ය සේවයේ සැලකිත ප්‍රමාණකින් බිඳ වැටී තිබෙනවා. සාමාන්‍ය දෛනික රාජ්‍ය සේවකින් රාජ්‍ය සේවාවකින් මේ මරුබුදෙන් ගොඩ එන්න බෑ. මේ මරුබුදයෙන් ගොඩ එන්න නම් විශිෂ්ට අභියෝග ජයග්‍රහණය කිරීම පිළිබඳ නොබියව ඉස්සරහට එන අභියෝග දරා ගන්න පුළුවන් වෙන රාජ්‍ය සේවක අපිට අවශ්‍යයි. තනතුරු අපිට නිර්මාණය කරන්න පුළුවන් වෘත්තීමේ ලෙස. හැබැයි ඔහුගේ රාජකාරියේ වෘත්තීමේ තත්වයකට ඇවිල්ලා තිබෙනවා. අපි මුහුණ දී තිබෙන ගැටලුව. අපි අද මුහුණ දී තිබෙන ප්‍රශ්නයක් සමාජයක් ලෙස මොකද්ද? රාජ්‍ය සේවය විතරක් නෙවෙයි. විනය පිළිබඳ ප්‍රශ්නයකට. එනිසා මම හිතන්නේ අපේ රට ඉස්සරහට යනවා නම්, ඉස්සරහට ගොඩනගනවා නම්, පුරවැසියන් තමන්ට පැවරෙන කාර්ය තුල අපි කොහොමද අපේ ස්වයන් විනය පවත්වාගෙන යන්නේ? ඒක වැදගත්. එහෙම නැතු ලෝකයේ රටවල් නීතියෙන් අනපනත් වලින් පමණක් පාලනය වෙන්නේ නැහැ.
1: අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන මාර්ගගත ක්ෂණික ණය පහසුකම් ලබා ගැනීමේදී සැලකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පොලිසිය සඳහන් කළේ ජංගම දුරකථන යදවුම් හරහා ක්ෂණික ණය ලබා දීමේ ක්‍රමයක් මෙවන විට ක්‍රියාත්මක වන බවයි. මෙලෙස ණය ලබාගත් ඇතැම් පුද්ගලින්ට ණය ආපසු ගෙවීමේදී ඉහළ පොලී අනුපාත යටතේ වාරික අයකිරීම හේතුවෙන් අපහසුතාවලට මුහුණ දීමට සිදු ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ මගින් විමර්ශනයක් ක්‍රියාත්මකයි. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඇතැම් ණය ගන්නා පුද්ගලින් ණය ලබා ගැනීමට පෙර අදාළ ආයතනවල කොන්දේසි පිළිබඳව නිසි අවබෝධයක් ලබා නොගැනීම හේතුවෙන් පසුව අපහසුතාවලට පත්ව ඇති බවයි. ණය ලබා දෙන ආයතන විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසිවල ණය මුදල් ආපසු අය කරගන්නා ආකාරය සහ අදාළ යෙදවුම් භාවිත කිරීමෙන් ඇතිවිය හැකි අවදානම් පිළිබඳව සඳහන් කර තිබෙනවා. එබැවින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ණය ලබා ගැනීමට පෙර අදාළ කොන්දේසි සම්පූර්ණයෙන් කියවා ඒ පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගත යුතු බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර සීස ක්‍රමය මෙරටින් තුරන් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේදී ලීසිං සහ ණය වාරික ගෙවනන්ගේ සමාජිකයන් සමග පැවති හමුවේදී.
18: අපි කියන්න කැමති බලධාරීන්ට ඇයි ඔබට 2000 අංක 56 දරන කල්බදුහා මූල්‍ය කරන පනත හරහා මේ ක්‍රියාවලිය නිත්‍යානුකූලව ක්‍රියාත්මක කරන්න බැරි? 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත තිබෙනවා. ඉතින් මේ නීතිමය මෙවලම් තුනක් තිබියදී ඇයි විශේෂයෙන්ම නීතිය කඩ කරලා අපි හැමෝම දන්නවා පැමිණිල්ලක් දාන්න බදු දීමනාකරු ඒ බදු දීමනාවේ ගැනුම්කරුවත් ඒ ණය ලබා දුන්නු හිමිකරු ඒ දෙන්න අතර කිවිසුම තියෙන්නේ. පොලිසියට ඇවිල්ලා පැමිණිල්ල දාන්න ඕන සීසර් නෙවෙයි අර බදු කිවිසුමේ හිමිකරු. හිමිකරු වෙන්නේ නැතුව සීසර්ව යවනවා පැමිණිල්ල දාන්න පොලිසියට. ඒ තුළ මම හිතන්නේ පොලිසියත් ඒ වගේ දේවල් වලට ඉඩ දෙනවා නම් පොලිසිය කරන්නේ අනීතික ක්‍රියාවලියක් නීත්‍යානුකූල නොවන ක්‍රියාවලියක්.
1: කොළඹ වරායේදී මද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිර යන බව පොලිසිය පවසනවා. 14 වනදා බහලුම් දෙකක මද්‍රව්‍ය ඇති බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක් වෙත තොරතුරක් ලැබී තිබුණා. එම තොරතුර පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයට දැනුම් දුන්නද ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නිරීක්ෂණය වී ඇත්තේ නිලධාරීන් රාජකාරිය පැහැරහැර ඇති බවටයි. යනුව පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළා. එම විමර්ශනයේ අතුරු වාර්තාවට අනුව අදාළ නිලධාරීන් නොසලකිලිමත් ලෙස කටයුතු කර ඇති බවත් ඒ පිළිබඳ අපරාධ විමර්ශනයක් පැවැත්වීම සුදුසු බවත් නිර්දේශ කර තිබෙනවා. මේ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 842ක් සමග සකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙනුණා. අතරංගොඩගත් පළමු සැකකරුගෙන් ලබාගත් තොරතුරු මත එම හෙරොයින් තොග ඇස්වාගෙනුනේ යයවත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී. අදාළ නිවසේ හිමිකරු තංගල පොලිසිය වෙත පසුව ඉදිරිපත් වුණා. අයිස්මන්ත්‍රව සහ ආයුධ සමග සැකකරුවෙකු අතරංගොඩගෙන ඇත්තේ කොහුවල ප්‍රදේශයේදී. පොලිසියට ලද තොරතුරක් මත ඊයේ සිදු කළ වැටලීමකදී අයිස්මාජෝවේ ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 300ක්, T56 පතුරම් 26ක්, තියුණු ආයුධ දෙකක් එහිදී සොයා කෙරුණා. සැකකරු අවුරුදු 31ක් වන නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අයිස්මාජෝවේ සහ හෙරොයින් සමග සැකකරුවෙකු පොලිස් විශේෂකාර බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දවල් කුඩා බුද්ගමෝ ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළා. එහිදී අයිස්මාජ්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 14ක් සහ හෙරොයින් සොයා කෙරුණා. සැකකරු අවුරුදු 30ක් වන අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කොකේන් මාජ්‍රව්‍ය සමග සැකකරුවෙකු අතරංගුවට ගෙන තිබෙනවා. වැටලීමේදී කොකේන් මාජ්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 8ක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි සැකකරුවෙකු ගල්කිස්ස කොටස් අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අතරංගුවට ගෙන තිබෙනවා. අදාළම වාදුව ප්‍රදේශයේ කුලි නිවසක රැඳී සිටියදී සැකකරු අතරංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු මීට පෙර මුහුදු මාර්ගෝසේ ලබා ගන්නා ලද හෙරොයින් කිලෝග්‍රෑම් 337ක තොගයක් ඉන්දියාවට රගෙන යන අතරතුරදී එරට නාවික හමුදාවේ අතරංගුවට පත් වුණා. ඉන් පසුව ඔහු රඳවා ඇත්තේ ඉන්දියාවේ කොච්චි කේස් බන්ධනාගාරයේ. එහි රඳවා සිටියේදී ඔහු මෙරටට පලාවිත් වෙන්නප්පුව ප්‍රදේශයේ සැඟව සිට තිබෙනවා. එම කාලයේදී වෙන්නප්පුව පොලිසිය මගින් අතරංගුවටගත් සැකකරු මරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. පසුව මෙම සැකකරු අපමත මුදාහැර ඇති අතර එම නඩුකරය සඳහා සැකකරු අධිකරණයේ පෙනී සිටි අවස්ථාවක බන්ධනාගාර නිලධාරීන් බහරෙන් මිදී පලා ගොස් සිටියේදී මෙලෙස නැවත අතරංගුවට පත් වුණා. සැකකරු අවුරුදු 54ක් වන අඟුලන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. උදර්පන නීති යටතේ ඔහුව ඉන්දියානු රාජ්‍ය වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින බොදුපළ සේනා සංවිධානයේ ලේකම් ගලකොඩාත්තේ ඥානසාර හිමියන් අතරංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කළා. ඊට අමතරව ඥානසාර හිමියන් විදේශගතවීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් විදේශ ගමන් තහනමක්ද නිකුත් කරනු ලැබුවා. එ පිළිබඳව ආගමන සහ විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් විවෘත වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක විය යුතු බවත් අධිකරණය නිකුත් කළ නියෝගය සඳහන්. අභියාචනාධිකරණය උන්වහන්සේට වරෙන්තු නිකුත් කළේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි. සිර දඬුවමක් නියම වී සිටින පූජ්‍ය ගලගුඩාත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාව ලබා දීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දසවනදා තීන්දුව කළා. පූජ්‍ය ගලගුඩාත්තේ ඥානසාර හිමියන් අතරංගොඩගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණයද ඊයේ වරෙන්තු නිකුත් කළා. ජපානයේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට අපේක්ෂා කරන විදේශිකයින් සඳහා අයකරන ගාස්තුව අද සිට යෙන් 10,000 සිට යෙන් 1,02,000 දක්වා ඉහළ දමා තිබෙනවා. එය පෙර පැවති ගාස්තුව මෙන් 20 ගුණයක වැඩිවීමක්. නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක වීමට පෙර ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට විදේශිකයින් විශාල පිරිසක් උත්සාහ දරා තිබුණා. ඒ හේතුවෙන් පසුගිය සතියේ ජපානයේ ආගමන කාර්යාල ඉදිරිපිට දිගු පෝලිම් ඇති වී තිබූ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. නවකාස්තුවට අමතරව ජපානයේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට අපේක්ෂා කරන විදේශිකයින්ට නව කොන්දේසි කිහිපයක්ද සපුරාලීමට සිදුවනවා. ඒ අතර ස්ථාවර ආදායමක් තිබීම, විශ්‍රාම වැටුප් ගෙවීම් නිසි ලෙස සිදු කර තිබීම සහ ජපන් භාෂා දැනුම තිබීම වැනි කොන්දේසි ඇතුළත්. ජපානය මේ වසරේ ජූලි මාසයේදී සියලුම විදේශිකයින් සඳහා වීසා ගාස්තුද 5 ගුණයකින් ඉහළ දැමුවා. ඒ වසර 50කට පසු ජපානයේ සිදු කළ පළමු වීසා ගාස්තු ඉහළදැමීමයි. උද්ධමනය සහ විනිමය අනුපාතවල වෙනස්කම් සැලකිල්ලට ගනිමින් මෙම ගාස්තු සංශෝධනය කළ බවයි ජපාන බලධාරීන් සඳහන් කළේ. ජපානයේ විදේශික ජනගහනය වේගෙන් ඉහළයාමින් පවතින අතර 2025 අවසානය වන විට එරට විදේශික පදිංචිකරුවන් සංඛ්‍යාව 1.412 ඉක්මවා තිබෙනවා. එය පෙරවසරට සාපේක්ෂව 9.5% වාර්තාගත ඉහළයාමක්.
19: Sports highlights.
1: ලබන වසරේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීම සිය මීළඟ අරමුණ බව හෙළ විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජපානයේ නගෝය නුවර පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ හෙළ විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමෙන් පසු ඊයේ රාත්‍රියේ දිවිනට පැමිණ අවස්ථාවේදී
19: පොඩි රෙස්ට් එකක් ගන්නවා. ඒ අතරතුර මම සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩා වොලිබෝල් කරනවා. ඉතින් නිකන් ගෙදරට වෙලා ඉන්නේ නැහැ. ඉතින් මාසෙකින් විතරයි රෙඩි වෙනවා. මොකද ලබන අවුරුද්ද වර්ල්ඩ් චැම්පියන්ෂිප් තියෙනවා. වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක තමයි මේන් කරන්නේ. ඉතින් ඊට පස්සේ අවුරුද්දේ ඔලිම්පික් එක තියෙනවා. මොකද තව මෙඩල් දෙකයි ගන්න තියෙන්නේ. ඒ මෙඩල් දෙකෙන් පස්සේ තමයි ඊට පස්සේ කරන්න තියෙන දේ හිතන්නේ.
1: ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් රට තුල නොමැති බවයි රුමේෂ් තරංග පැවසුවේ.
19: අතරම ලංකාවේ ක්‍රීඩාවෙන් මෙඩල් ගේන්න කියලා ඒ ළමයින්ට බල කරනවට වඩා වටිනවා ට්‍රැක් එකක් හදලා දීලා ඒ ළමයින්ට අදාළ කරන ඉක්විප්මන්ට්ස් හදලා දීලා ඒ ළමයින්ට ඕන කරන ග්‍රවුන්ඩ් එකක් හදලා දීලා ඒ තැන දාන්නේ නැතුව ළමයින්ට මෙඩල් ගේන්න කිව්වා කියලා ඒ ළමයින්ට මෙඩල් ගේන්න බෑ.
1: යලි සිරස්තල ළමා හිස්සන බලක්වීමට කැබිනට් මණ්ඩලයට නව යෝජනාවක්. ඉන්ධන සහන ලබා දෙන්නයි සංගම්මිලයි. ජනසාර හිමිට විවෘතවරිත්තු. විදේශිකයින්ට ජපානයේ නීති දරිවෙයි. සියත දහවල් ප්‍රධාන ප්‍රාර්ථනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රාර්ථි සව සහයයි තිහට එද ප්‍රති සිටින්න පැන් පැපුවත් සමක.
20: පුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: town.
1: ජෝ පෙරේරාගේ මේ වගේ සොංග්ස් ගොඩක් දෙනෙක් ආදරෙන් ඇහුවා.
2: ඉතින් මේ තමයි එයා කරපු වෙනස්.

0: සිින්දුව හැදෙන්නේ කිය අවුරුද්ද නොවැම්බර් මාසයේදී මේ සිින්දුව මගේ අලුත් සිින්දුවගේම කනුව සහ ගායනය මම ලිරික්ස් කරේ ජීවිත වීරසිංහ මියුසික් කරලා තියෙන කෝසි බිල්ඩ් කොස්ට අපේ ගෙදර පොඩි ගැදරින් එකක් තිබිලා මගේ හෝම් ස්ටුඩියෝ එකේ සෙට්ලා ඉදි තමයි ඩයිඩියා එක ඇත්තටම ආවේ
1: අපිට හොන සොන්ග් එකේ අලුත් අලුත් සද්ද ටිකක්
0: සිින්දුව කන්සෙප්ට් එක ඉස්සල්ලාම එන්නේ කෝසි මේ ජෝය බීට් වර්ක් එකත් එක්ක තමයි ඔය ඉන්ට්‍රෝ එකෙන් නම් ඇහෙන මේ රෝ පර්කෂන් එක ඒ බීට් එකට සෙට් වෙන අනිත්ම සද්ද ටිකකුත් එකතු කරගෙන තමයි සිින්දුව හැදුවේ හයිප පොප් කියන genre එක අපිට මේ සිින්දුව හරහා එක්ස්පෙරිමන්ට් කරන්න පුළුවන් වුණා ඉතින් මාරම හැපි
2: උඹසිනි බෝල රුසියාව මේ
3: ජෝ මේ අවුරුද්දේ වැඩ ගොඩක් කළා නේද
0: ගොඩක් සින්දු හදලා තියෙනවා ඉතින් මම වැඩි කැමතිනේ ඒක මම ගාව තියාගන්න පුළුවන් තරම් බලන්න රිලීස් කරන්න තමයි මොකද මගේ කැටවත් එක එක්ස්පෑන්ඩ් කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මගේම කොන්සෙප්ට් එක මේ ළඟ අවුරුද්දේ හෝ ඊට පස්සේ අවුරුද්දේ මොන වගේ කරන්න ප්ලෑන් එකක් තියෙනවා
4: Talk of the town
3: හොලිවුඩ්වල අපි කවුරුත් දන්න ඩකොටා ජොන්සන් වගේම කොලින් ෆරෙල් දෙන්නම ඇක්ට් කරන ටේලර් ස්විෆ්ට්ගේ අලුත්ම මියුසික් වීඩියෝ එක ඊයේ රිලීස් වුණා.
1: ඒ තමයි Patient Zero.
3: මේ මියුසික් වීඩියෝ එකේ ඩකොටා ඇක්ට් කරන්නේ කොලින්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් විදිහට.
1: සිංක් කරන ගමන් ටේලර් අපිට හිතාගන්න බැරි විදිහ වෙනස් කැරක්ටරකුත් කරනවා.
3: හැබැයි මේ ලව් ස්ටෝරි එකේ තියෙන ලස්සන කතාවක් නම් නෙවෙයි. ටිකක් අද්භූත බය හිතෙන පැත්තකුත් ස්ටෝරි එක ඇතුලේ තියෙනවා.
1: ස්පෙෂල්ම දේ තමයි මේ මියුසික් වීඩියෝ එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ ටේලර් ස්විෆ්ට්.
2: Talk of the town.

0: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011732000 NIBM The City University The place to be
1: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා සිත් බැඳගනි කල්පවති අවලක්ෂණ නොවේ ඔයත් වහලට ව

0: ජපාන් ස්ටිකෙන් ටික පේ
1: හොඳ නම් ඉන්නෙත් හොඳයි.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ
3: සාමස්කික. අයියා මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: H15 පිස්සුවක්ම තමයි.
5: රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරුවෝ.

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ், டியூலக்ஸ் அக்வாடிக் டேம் ப்ரொடெக்ட், வதுரட லங் வென்னවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
1: ඔයා දන්නෑනේ අපේ ගමේ ඉන්න සුපිරි දොස්තර කෙනෙක්. එයා කැස්සට දෙන්නේ.
2: කොස්සට?
1: එයා උන්නට දෙන්නේ.
2: කුරුම්බා.
1: මේ ඔයා කොහොමද දන්නේ?
2: මන් නොදැන ඉන්නේ කොහොමද? අන්නේ දොස්තර අලුත් බෙහෙතක් හදනවා කියන්නේ.
1: ඇත්තද?
2: ඔව්. රතු රට කජු, මොට්ටු, ලබෙදී, රම්බරි, අරවද, මේවද දාලා බෙහෙතක් කරන් අන්න 100ට එනවලු.
3: රම්බරි කියපන් මේ නොම්බරේ.
4: ලයිරු පෙරේරා සමගින් මේ සෙනසුරාදා උදේ 10ට.
5: 2020.
6: මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පොදු නීතිය මොකක්ද? 1. රෝමලන්දේසි නීතිය. 2. උඩ රට නීතිය.
1: ඉස්කෝලෙ 10 වසර ඉගෙන ගන්න පිළියන්දලේ සනූෂ රයන් අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් දෙන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
5: යතෝ පොකට් මනී.
1: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
4: තියටර් ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: මාව දැකලා හැංගුණානේ.
8: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
4: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
1: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල කසාද වෙනකන් නෑනේ.
4: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන

0: පාසව පදමට සිත ඇයි මට අයිති හැම දේම මගින් ඈත් වෙන්නේ?
1: ඇතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
0: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක්. අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වල
2: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් සුත්සිරි වෙතින් මිකාපට්ටම් බයිරහා චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 410යි මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 375යි කොකා කෝලා ඉතිරිය රුපියල් 150යි එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 450යි කාගෙල් සුත්සිරි
0: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනේ වෙනුවෙන් RDB බැංකුවෙන්
3: ආසිනා මිනු කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
4: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න DLB වාසි කොයි කාටවත්
5: අපේල්වල්ස් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ස්මාර්ට් කරියර් එකක්

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට. අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාස නැය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
4: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
5: Theatre Between Lady Miss World Sri Lanka 2026
4: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
5: Theatre Between Lady Miss World Sri Lanka 2026
1: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
6: Title sponsor. ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
7: Enchanter. The fragrance of French romance.
8: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
9: Oat Max High Strength Liquid Collagen. ඔබත් අදම භාවිතා කරන්න.
10: Ambilipitiata. 98.4

0: ෆෙයාෆෝඩ් සිදුවීම පිළිබඳ බ්‍රිතාන්‍ය අගමැතිකෙන් ප්‍රකාශයක්. ෆෙයාෆෝඩ් ගුවන් කඳවුර ආසන්නයේ සිදු වූ සිද්ධියට ඉරානය සම්බන්ධ වී ඇති බවට ප්‍රබල ඉඟි පවතින බව බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම් පවසනවා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වූයේ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරක්චි විසින්. ඔහු පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය නායකයා වැරදි නිගමනයක සිටින බවයි. විදේශ රාජ්‍යයන් වෙනුවෙන් කටයුතු කරන බවට සැක කරන පුද්ගලයින් ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වුවද ඔවුන් අපමත මුදාහැරීම පිළිබඳවද ආරක්ෂි ප්‍රශ්න කළා. සැකකරුවන් අපමත මුදාහැරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද මීට පෙර විවේචන එල්ල කර තිබෙනවා. දවල මන්දිරේදී අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා තිබුණේ තමන් බලේ සිටියේ නම් ඔවුන්ට අප ලබා නොදෙන බවයි. එහෙත් බර්න්හැම් අවධාරණය කර ඇත්තේ සැකකරුවන් සාමාන්‍ය ආකාරයෙන් නිදහස් කරන මැති බවයි. ඔවුන්ට ඉතා දැඩි අපකොන්දේ සිපනවා ඇති බවත් බ්‍රිතාන්‍ය බලධාරීන් ඔවුන් සම්බන්ධයෙන් දැඩි පාලනයක් සහ අධීක්ෂණයක් පවත්වාගෙන යන බවත් ඔහු පැවසුවා.
1: අනුග්‍රහය
2: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
3: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
2: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් අවුලක් කියලා.
3: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
4: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැලපෙන ටයර් එක.
5: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට.
6: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RDP

0: பாசம் பதமிட்ட சீதா ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපෙන් ගණන් ගන්න බැන්නා ඉබ්‍රාහිම් ලින්කන්ගෙන් ගණන් ගන්න.
2: උත්තර නෙවෙයි කට උත්තරත් නෑ. අදලත් චෝදනා තියනවා. හිරේ දාන්න පුතුමලා උත්සාහ කරනවා.
3: ඉතාමත් විස්තරාත්මකව මේ තීරණය හරහා පිළිතුරු ලබා දෙලා තියනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: කවුරු හරි ගයක් හැදුවොත් වාහනයක ගියොත් තමුන්නාසල ඉදන්නේ උහරක් කියලා. මේ හිණමානේ නවත්තන්නේ.
5: මේක අහසින් කඩාගෙන කරා නෙමෙයි.
6: ඔබට අද ජනවර්ම තිබුණට හෙට වෙන කෙනෙකුට ජනවර්ම තී වෙන්න පුළුවන්.
7: අඳුරු දිනයක් නිසා තමයි අපි කළු ඇඳගෙන ආවේ.
8: අපිට කියන්න තියෙන්නේ දැන් ඒ කාලේ ඉවරයි කියලා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්.
10: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
11: DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
10: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106.5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි, කොයි කාටත් වාසි.
12: Dulux Aquatic Dam Protect, වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම චාන්ස් එකක්
13: නැහැ. පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
14: අම්ම සල්ලි දාන්නද?
13: ඔව් සල්ලි දාන්න.
14: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
13: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
15: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රලා බී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා
16: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111732000. NIBM The City University, the place to be.
17: රට සවාරිය කිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels, ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
18: සකල්පනා බාවෙලා පායලා රැපුලා.
19: මෙහෙම chill එකේ අහගෙන ඉන්නකොට
1: ඔයාට මෙහෙම හිතෙනවා.
4: අපි ආයේ හමු නොවෙන.
19: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
0: සින්දු සියත අනුග්‍රහය.
8: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු තුලසිනාරේ චන්දාරේ.
0: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
17: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළදු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් එන්න ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
11: මිස් හොද්ද කුල්ද?
6: කුල්. මොකද මම හොට්නේ.
11: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
6: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
7: Oh my god.
11: ඔඩේ මිස් සුදු කොච්චි.
5: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
9: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
11: මිස් මිස්. Excuse me miss.
6: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
0: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
20: හතර දෙනා ගැන පොඩි කොස්සක් තියෙනවා. මම හිතන්නේ නැත.
21: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
22: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
23: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
21: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
24: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.

0: Learn with Slate, grow with Hemas. Study nursing at Altea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
1: Hina wenna menna welawa.
2: Sodium kiyana eka ape sharire nishpadane karana ekak nevi.
3: Hari.
2: Monada api sodium walin karanne?
3: Lunu nishpadane karana.
2: Yakadu ape me body athule lunu nishpadane karana nan ara hambantara putra wala lewaya wala danna onne ne. Api o hurula athuna packet walata dala kadeeda danawane.
4: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
5: පොළොවේ රන්ගස් වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
9: ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනිය උචිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
13: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
14: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
15: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
16: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්තපට
17: real mapat experience එකකට නැල්වත්තපට
18: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 011 4 700 750.
19: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ
20: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
21: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
22: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
23: දැන් වියජෙටෙක් කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
24: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
25: Let's Vietjet.
26: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
27: Nidhas Panseka Aduma Masika Parikekata Audio System Meka Karaganna.
28: Avance Ken Pona Deyak Adagivanna Ganna.
29: Avance Ticken Ticka Pay.
30: Freelance Obavinwenma Nirmanayakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
31: අදම combank.lk වෙත පිවිසෙන්න.
32: Stars Milan ප්‍රදර්ශනායි දිනුවම් පිටවල ගුණේ පිරි Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවන් star කෙනෙක් කරන්න.
33: Stars Milan Pastas.
34: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
35: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
36: ගුවන් ටිකට්පත් visa පහසුකම් portal wen kirim සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels.
37: මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පොදු නීතිය මොකක්ද? 1. රෝමලන්දේසි නීතිය. 2. උඩරට නීතිය.

0: சாசப்பதமட சீதா சீதா பாத்ரே ஹுமிதாசா
1: හිටපු ජනපති රනිල්ගේ රැකවලාට කැමරා ශිල්පියෙකුගේ ප්‍රහාරයක්. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගේට්ටුව අසලදී මේ ප්‍රහාරය එල්ල කළ කැමරා ශිල්පියා මේ වන විට හඳුනාගෙන තියනවා කියලා තියෙනවා. ප්‍රහාරයට ලක් වූ නිලධාරියා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා රෝහල් ගත වීමට පියවර අරගෙන තියෙනවා. ඒ සමාජ මාධ්‍යවල හැමෝම ආයේ ගැහුවා නෙමෙයි මේ කැමරාව වැදුනා කියලා මම දන්නේ. කැමරා ශිල්පීන් කලගෙඩි නටුම වගේ එකක් නටනවද ආවරණ කටයුතු වලට එල අහසට පිබිදා එවන් කලියා කියලා කැමරාව කරකව නැයි දන්නේ
0: සියද පාත්‍රේ හුවිතසා උදේ 7:50ට අනුග්‍රහය
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
3: Bajaj Pulsar N160 Superima Performance Superima Sporty Look Dual Channel ABS Gold USD Forks David Peris Motor Company Private Limited Amathanna 0114700
4: Ehi matai thi hama deema magin æth wenne
5: Æth una dewal gana hitaddi langin me inna aya wala peenne ne niken
6: Aadaraya aran ena aadaraniya taruwak Agosto 6 wana da sita Divaina Pura Cinema Hall waladi
7: ඔයා දන්නෑනේ අපේ ගමේ ඉන්න සුපිරි දොස්තර කෙනෙක්. එයා කැස්සට දෙන්නේ
8: කොස්සට.
7: එයා උන්නට දෙන්නේ
8: කුරුම්බා.
7: මේ ඔයා කොහොමද දන්නේ?
8: මන් නොදැන ඉන්නේ කොහොමද? අන්නේ දොස්තර අලුත් බෙහෙතක් හදනවා කියන්නේ.
7: ඇත්තද?
8: ඔව්. රතුරට කජු, මොට්ටු, ලබෙදියේ, රම්බරි, අරවද, මේවද දාලා බෙහෙතක් කරන් අන්න සියතට එනවලු.
9: රම්බරි කියපන් උඹේ නම්බරේ.
3: ලයිරු පෙරේරා සමගින් මේ සෙනසුරාදා උදේ 10ට
0: සියතා 2020
10: After levels locate top 2% researchers like Iganagana Slit BSc honors biotechnology degree එකට enroll වෙන්න පිවිසෙන්න www.slit.lk Slit evolve beyond
11: උදේ කන්නාඩි අමතක වෙලා නේ
8: අම්ම සල්ලි දාන්නද
11: සල්ලි දාන්න
8: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කන්නාඩි වෙන්න
11: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදමම තන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජිකකි
12: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න
13: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
0: සියත පොකට් මනී. මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සබුවේ අසිරිය මැවෙන.
10: Siyatha Between Lady Miss World Sri Lanka 2026
0: Sri Lanka Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
10: Siyatha Between Lady Miss World Sri Lanka 2026
13: කිරුලක් උදෙසා තරඟවදින රුවිතියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
14: Title sponsor
15: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න Big Twin Lady Racer එකට අදම මාරුයි Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
16: Enchanter The fragrance of French romance.
17: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
18: Oatmark's high-strength liquid collagen, obat adama bhavita karanna.
0: Sri Lankiya reality vedikave alutma peraliya. Siyatha voice of family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

0: था टॉप स्टोरी।
1: ආරක්ෂකයාට පහර දෙමේ සිද්ධියට කැමරා ශිල්පියා අත්අඩංගුවට. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයාට පහර දෙමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පෞද්ගලික මාධ්‍ය ආයතනයේ කැමරා ශිල්පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම මාධ්‍යවේදියා අද පෙරවරුවේ කොම්පඤ්ඤ වේදිය පොලිසිය වෙත කැඳවා තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමටයි. ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනුණා. ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිටතට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුට කැමරා ශිල්පියෙකු විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. සිද්ධියෙන් පසු පහර කැමට ලක් වූ ආරක්ෂක නිලධාරියා රෝහල්ගත කරනු ලැබුවේ ප්‍රතිකාර සඳහායි. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ නිදහස් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ. දැන් ක්‍රීඩා පුවතක්. ආසියා ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ඉන්දියාව සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අද පැවති අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 124 කින් පරාජයට පත් කරමින් පළමු පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දු අර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබගත් ලකුණු සංඛ්‍යාව 169ක්. ශ්‍රී ලංකාව පන්දු අර 9 පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී ලබගත් ලකුණු සංඛ්‍යාව 45ක්. කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ නවිනුත් ප්‍රනාන්දු රැස්ක ලකුණු සංඛ්‍යාව 15ක්. නායක සහනාරච්චිගේ ලකුණු 9ක් රැස් කළා.
0: අනුග්‍රහය
2: හම්මෝනේ මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
3: ඒ මොකෝනේ?
2: ඒ මොකෝ තමයි ගැස්සෙන ගැස්සිල්ල.
3: වයිෆ්ගේ ගැස්සිලි පෙද්දිරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
2: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
3: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
4: පොඩ්ඩන්ගේ හිතවල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RDB බැංකුවෙන්.

Viva Sudhi. හොඳට ඒක කිව්වද? ඇත්තටම මාත් ප්‍රාර්ථනා කරනවා. ඔයාලට ජයෙන් ජයම වේවා මයි පුති. Hey, good afternoon. අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න මේ විදිහට මට එන්න පුළුවන් වෙච්ච එකට මේ විශ්වයට ස්තුතියි, දෙවියන්ට ස්තුතියි. ඇයි දන්නවද? කෙලින්ම එහා පැත්තේ වත්තේ ගින්නක්. වත්තේ නෙවෙයි, ඇත්තම කිව්වොත් බිල්ඩින් එක ගිනි ගත්තේ. කෙල්ලා ආයේ ඉතින් දන්නවනේ ඉතින් පණේ පාගිල දිව්වා. නෑ නෑ නෑ, දිව්වේ නෑ දිව්වේ නෑ. මං ලෑස්ති වෙනක මං හිටියේ ඔෆිස් එන්න. මං ඉතින් ලෑස්ති වෙලාම එළියට බැස්සා. ගිනි ගත්තා වගේ නෙවෙයිනේ, මේකප් නැතුව මං එළියට බැහැලා ඊට වැඩිය ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසා මං ඒ ගැන හිතුවා. මට තියෙනවා දේවල් ටිකක් කියන්න. අද විශේෂයෙන් සමහර දේවල් අපේ ජීවිතේදී සිද්ධ වෙන්න ඕනේ, ඒකේ බැරෑරුම්කව තේරුම් ගන්න. අපි ඒ ගැන ටිකක් කතා කරමු තව ටිකකින්.

0: சம்பாதமட சீதா ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: තිං අංකයේ තියෙන පුද්ගලික වටිනාකම මේ අංකයේ තමන්ට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඉදිරියේදී තමන්ගේ වාහනයක් ලියාපදිංචි කරත්, ඒ වගේම ඉඩමක් මිලදී ගත්තම ඒක ලියාපදිංචි කරන්න, බැංකු ගිණුමක් විවෘත කරන්න, ඒ වගේ දේවල් වලට මේක අවශ්‍ය වෙනවා. ඉදිරියේදී මේ ක්‍රියාවලිය මීට වඩා පුළුල් වෙයි. දැන් තමයි ක්‍රෙඩිට් කාඩයක් ගන්න ගියත් මේක ඉදිරියේදී අනිවාර්ය වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ආසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
5: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට

0: අවන්ස් ටිකෙන් ටික පේ.
1: අති විශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් e-mobility වෙත වැඩි විස්තර සඳහා 0114700550
2: අමතන්න. එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපතරාපි මුල්‍ය සමාගමක. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකී.
4: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
5: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand පැවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
6: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492 492. 0711 327.

0: తిలకవర్ధన టెక్స్టైల్స్.
1: అమ్మా ఒన్న మంగద ఒక్కమ కేమటిక కేవ
2: హంద లమయ సీట సీయక్ పరిసిద కకో ఫ్రై ఆర్బిటి పోతెలక పోట సదరిం తియన్న కెమెరాసట పొడి వెనసక్
3: కౌరు దన్న కౌరు కన్న విశ్వసనీయ లంకావే అంకై కేత్రి రోద్రాతయ బజాజ్ దన్నబే అవశ్యతావేట గల్పన 200cc సా 236cc మాదిరి వలి దివైన పురా వీధులు జెనువిన్ నంతర కొట సా సేవా జాలే సమగే డేవిడ్ పిరిస్ మోటార్ కంపెనీ ప్రైవేట్ లిమిటెడ్
4: అమెరికా ఎక్సత్ జనపదయ ఎక్సత్ రాజధానియ ఇటాలియ ఆస్ట్రేలియా నవసీలంతి సింగపూర్ වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
5: ඇලුමිනියම් ඕනතරම් ඇලුමක්ස් නම් ඉස්තරම්.
6: මෙන්න ප්‍රශ්නය. ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන කීයද? 1 25යි 2 22යි.
7: 22
8: ඉතුරු අංක 2. සියතිසු පුතෙක් මනේ අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අතෝතර දුන්නේ පිළියන්දලේ හර්ෂුනි පෙරේරා.
9: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
8: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 152ට දැන්ම WhatsApp කරන්න.
10: සියත පොකට් මනි.
8: හෙට උදේ 5යි කාලට සියතහන්න.
11: අනුග්‍රහය.
12: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකයි.
13: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
14: තියට ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
14: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
15: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
16: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

හය වෙනඩි විසි අටයි වෙලාව. මොකද මොකද බයවලා? මං හොඳින් මං හොඳින්. හොඳින් නැත්තම් ප්‍රෝග්‍රෑම් එකට එන්න නෑනේ. කටේ විස්තර අහලා තියෙනවා. මොකද්ද ගින්න? අම්බෝ නයි නයි නයි නයි කියලා දාර සමහරු. නෑ නෑ ඇත්තටම ඇත්තටම. අපි ඉන්න ගෙදරට එහා පැත්තේ බිල්ඩින් එක. මෙන්න එක පාට දුන් දානවා. අපේ අම්මිගේ කෑ ගැහිල්ලට තමයි මම දන්නේ සීන් එක. මං ඔය ආඩුන්ගේ දේවල් හොයන්න යන්නේ නැහැනේ. වැඩි ඕන්නේ නැහැ. එයා බිල්ඩින් එක ගිනි ගත්තත් මට නෙමෙයි ඉතින් ගානක්වත් තියෙන්නේ. කොහොම හරි ඉතින් බලද්දී හා ගෙදර අයියා බැටරි එකක් චාර්ජ් වෙන්න දාලා එයා ගිහිල්ලා රෝන්දේ. ඉතින් සමහරලාට අපිත් ඔය වගේ නේ හිතන්නේ නැතුව දේවල් ඉතින්නේ කරනවා. සාමාන්‍යයෙන් ඔය චාර්ජර්ස් නැත්නම් ඔය ඉලෙක්ට්‍රොනික අයිටම්ස් එහෙම රත් වෙලා එහෙම ගිනි ගන්න පුළුවන්. ඒ නිසා මං හිතුවා ඔබත් එක්ක මේක පොඩ්ඩක් ෂෙයා කරගන්න ඕනි කියලා. ඔය මොබයිල් ෆෝන්ස්, ලැප්ටොප්ස් ඊට පස්සේ පවර් බැංක්ස්, ඊ-බයික්ස් වගේ ඒවා එහෙම ගිනි ගන්න පුළුවන්. සමහර වෙලාවට මේ චාර්ජර් එක අවුල් නිසා, බැටරි එකේ කේස් එකක් නිසා ඒ බාල චාර්ජර්ස් බැටරිස් එහෙම තියෙනවනේ. ඉතින් ඒවැයින් සමහර වෙලාවට එහෙම ඉතින් ගිනි ගන්න පුළුවන්. සමහර කේබල්ස් වලත් එහෙම වෙන්න පුළුවන්. අනිත් එක මේ ඕවර් චාර්ජ් වුණාම ඒත් එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා ඔය සමහර වෙලාවට අපි ෆෝන් එක උනත් නේද ලේසියට කියලා රෑ චාර්ජරයකට දාලා උදේට ගලවන්න ඒකත් එච්චර හොඳ නෑ. මොකද අධික ලෙස රත් වෙනවා බැටරි එක. අනිතක වාතාශ්‍රයක් නොලැබෙනකොට ඇඳන් මෙට්ට සෝෆා රෙදි වගේ එහෙම තිබ්බොත් ගින්න ඩබල් කරගන්න පුළුවන්. හරි මොකද මේ සමහරවිට අපි ඇඳ උඩ තියලත් ෆෝන් එහෙම චාර්ජ් කරනවනේ. ඒකත් එච්චර හොඳ නැහැ. මොකද තාපය පිට වෙන්න විදිහක් නැති නිසා උෂ්ණත්වය ඉහළ යනවා. ඊට පස්සේ ඒවත් එක්කම ගිනි ගන්න පුළුවන්. බැටරි එක ඩැමේජ් වෙලා නම් සමහරවිට අපි තියෙනනේ ලෝභකමට බැටරි එක මාරු කරන්න නැතුව ඒත් තව ටිකක් පුළුවන් තව ටිකක් පුළුවන් කියලා පාවිච්චි කරනවා. අන්න එහෙම බැටරි එකට හානි වෙලා තියෙනවා නම් ඔය බිම වැටලා එහෙම නැත්තම් තැලිලා හරි මොනවා හරි වෙලා බැටරි ඇතුලේ කොටස් හානි වෙලා තියෙනවා නම් ඔන්න ඒකිනුත් ෂෝට් වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ඔබත් පරිස්සම් වෙන්න. අපි හිතන්නේ නැති පොඩි පොඩි දේවල් වලින් ලොකු දේවල් වෙන්න පුළුවන්. හැම වෙලාවෙම මොනවා හරි ඉලෙක්ට්‍රොනික අයිටම් එකක් හරි මොකක් හරි එහෙම මිලදී ගන්නකොට ඔරිජිනල් චාර්ජර් එක නැත්නම් කේබල් එක ඒ දේවල් වලට සරිලන ඒ ඔරිජිනල් එකම ගන්න බලන්න. ඒ වගේමයි මේ චාර්ජ් කරන වෙලාවට රෙදි ලී වගේ පහසුවෙන් ගිනි ගන්න දේවල් උඩ තියන්න නැතුව තද සමතලා මතු පිටක කියන්නේ වීදුරු හරි සිමෙන්තියක් උඩ හරි සෙරමික් ගල් මත හරි තියන්න අමතක කරන්න එපා. ඒ වගේමයි චාර්ජර්ලා ඉවරුනහම ස්විච් එක ඔෆ් කරන්න. චාර්ජකින් ගලවලා අයින් කරන්න. අනිත් එක වැදගත්ම කාරණාව ගෙදරින් එළියට යනවා නම් කිසිම ඉලෙක්ට්‍රොනික අයිටම් එකක් චාර්ජ් වෙන්න දාලා යන්න එපා. ගෙදර එනකොට ගේම ගිනි අරගෙන තියෙන්න ඉඩ තියෙනවා. හරි එනිසා තමන්ගේ පරිස්සම ගැනත් හිතන්න, අනිත් අයගේ පරිස්සම ගැනත් හිතන්න. පොඩි නෑ මේ කාරණා, ලොකු දේවල්.

0: රටසවාරියකි හිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter. දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශන

0: දක්වා සේව කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉදිරියක්. අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න මේ විශේෂ අවස්ථාව වළංගුවන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71 0.77 0.66 මේ ප්‍රයිම් ටයිම් කොන්දේසියතම්.
1: Listen up, Colombo. Vietnam is calling.
2: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
3: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
1: Let's Vietjet.
4: ඔයා දන්නේ නැනේ අපේ ගමේ ඉන්න සුපිරි දොස්තර කෙනෙක්. එයා කැස්සට දෙන්නේ.
5: කොස්සට?
4: එයා උන්නට දෙන්නේ.
5: කුරුම්බා.
6: මන් නොදැන ඉන්නේ කොහොමද? අන්නේ දොස්තර අලුත් බෙහෙතක් හදනවා කියන්නේ.
4: ඇත්තද?
6: ඔව්. රතුරට කජු, මොට්ටු, ලැබෙදී, රම්බරි, අරවද, මේවද දාලා බෙහෙතක් කරන් අන්න 100ට එනවලු.
7: රම්බරි කියපන් මේ නම්බරේ.
3: ලයිරු පෙරේරා සමගින් මේ සෙනසුරාදා උදේ 10ට.
8: 2020.
3: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Forks David Peris Motor Company Private Limited Amathanna 0.114 700
9: Poddange hitwala lassana ape jeevithiyata ekathu karagamu Lokala madhyame wenuwen RDB Bankuen
10: Menna prashnaya යකඩ ගැල්වනයිස් කිරීමට භාවිතා කරන මූලද්‍රව්‍ය කුමක්ද? 1. සින්ක් 2. සෝඩියම්
11: ඉස්කෝලේ 7 ඉගෙන ගන්න හෝකන්දරින් සනුකි සෙනාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් ඉන්න ඔයත් ඉස්කෝලේ 6 ඉඳන් 11 වෙනකන් නම් ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9 වසරයි 0.714 151 අපිට වට්ස්ඇප් කරන්න
12: යත පොකට් මනි
11: හෙටත් උදේ 5 කාලට 100 තහන්න
12: 98.2 98.4

කනිෂ්ක. කනිෂ්ක කනිෂ්ක කිය කිය මම කියනවා මයික් එක ඕෆ් කරගෙන. කනිෂ්ක, ඔයා මට කියලේ වලනේ විපතක්නේ වෙලා තියෙන්නේ කියලා. ඔව් ඔව්, හොඳ ගණන්. ඉතින් මම බය වුණේ අපේ අම්මා මේ ගින්නක් ගින්නක් කියලා කෑ ගහන අතර, ගින්න නිසා නෙවෙයි තව පොඩ්ඩෙක්, ඒ බය වෙච්ච පාරට හાર્ට් ඇටැක් එනවා. එහෙම සාමාන්‍යයෙන් එහා බිල්ඩින් එකක හරි ඔබ ඉන්න තැනත් එක්ක මොකක් හරි එහෙම කලබලකාරී තත්ත්වයක් ඇති වුණොත් අර ගොඩාක් කලබල වෙලා දඟලන්නේ නරකයි. ඉවසීම කියන එකත් ඕනේ. හොඳේ අමරිට වඩා බය වෙන්න කලබල වෙන්න ගත්තොත් අර කියන්නේ කොරස් කටේ තත් දා ගන්න බෑ කියලා. ඒ වගේ වෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීමෙන් බුද්ධිය පාවිච්චි කරමින් තමයි සමහර දේවල් වලට මූණ දෙන්න ඕනේ. නේද කනිෂ්ක? කනිෂ්ක කියලා තියෙනවා දුම් වැදිලා සුදු මූණ කළු වෙලාද දන්නේ නැලු. ඔය නොකිය කියන්නේ ෆොටෝ එකක් ඕනි කියලානේ නේද? මන් දන්නේ නැතුව ඒ වාගේ කප ටික. හරි හරි, අද ෆොටෝ එකක් එවන්න. බලන්නකෝ දුම් වැදිලා මූණ කළු වෙලාද කියලා. කවුද මට මේ රවන්නේ ඔරවන්නේ? රවීන්ද්‍ර, කනිෂ්ක, ශෂික. ඒගොල්ලන්ට ඉතින් මට මොනා වුණත් කමන්නේ. ඇස්සුණු සින්දුවක් හම්බ වෙනවනම්, කිස් එකක් හම්බ වෙනවනම් ඒ හොඳටම ඇති නේ. හරි හරි, ඔන්න තියෙනවා සින්දුවක්. කිස් එකකුත් ඕනද? හරිද?

0: சாசப்பதமட்ட சீதா சீதா பாத்தரே விதாசா
1: හිටපු ජනපති රනිල්ගේ රැකවලාට කැමරා ශිල්පියෙකුගේ ප්‍රහාරයක්. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ගේට්ටුව අසලදී මේ ප්‍රහාරය එල්ල කළ කැමරා ශිල්පියා මේ වන විට හඳුනාගෙන තියෙනවා කියලා තියෙනවා. ප්‍රහාරයට ලක් වූ නිලධාරියා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා රෝහල් ගත වීමට පියවර අරගෙන තියෙනවා. ඒ සමාජ මාධ්‍යවල හැමෝම ආයේ ගැහුවා නෙමෙයි මේ කැමරාව වැදුනා කියලා මම දන්නේ. කැමරා ශිල්පීන් කලගෙඩි නටුම වගේ එකක් නටනවද ආවරණ කටයුතු වලට එල අහසට පිබිදා එවන් කලියා කියලා කැමරාව කරකව නැයි දන්නේ.
0: සියද පතරේ විදසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: කවුරුද දන්න? කවුරුද ගන්න? විශ්වාසනීය. ලංකාවේ අංක 3 රෝද්‍රතය.
4: RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානටම
4: කුකු ෆ්‍රයි සතුටු රසය
6: ගෙනෙන කුණේ මට අයිත හැමදේම මගෙන් ඈත් වෙන්නේ
7: ඈතුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්
6: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වල
8: වෙන හොඳනම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකමේ සමාජීය බෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් සුබසිරි වෙතින් මෙගා වට්ටම් නෝර් පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 580යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රසති නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 240යි. සමපෝෂ ඉතිරි රුපියල් 175යි. දීවා fresh rose and lime itri rupaya 120 kagels for
10: after levels ai driven world ke oyath future ready business leader kenek wenna kamathida ehanam harima tana slit business school apply karanna pirisena www.slit.lk slit evolve beyond

0: ලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
4: මෙහි බට සුරගනන්ගේ දැස්මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
5: Theatre Between Lady Miss World Sri Lanka 2026
4: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
5: Theatre Between Lady Miss World Sri Lanka 2026
1: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
6: Title sponsor. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
7: Enchanta. The fragrance of French romance.
8: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
9: Oat Max High Strength Liquid Collagen. ඔබත් අදම භාවිතා කරන්න.
10: සෙනසුරාදා උදේ 8ට.
11: මොනවද ඔය ගේට් එක උඩින් එබීපි බලන්නේ?
12: බූරුවා ඉන්නවද කියලා බැලුවේ.
11: බූරුවා?
12: ඔව් අංකල්. මට ඇහුණා ආන්ටි කෑ ගහලා බයිනවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්නේ බූරුවෝ කියලා.
11: ජින්තු පිටියේ මම වෙනෝ ජින්තු පිටියේ මම වෙනෝ
13: මට 10 මතකයන් අනුවටයි.

0: හවස තුනට විනාඩි 4යි තියෙන්නේ. මට ලලිත් මෙසේජ් එකක් දාලා තියෙනවා. මගේ නම් හිත තමයි ගිනි අරන් තියෙන්නේ කියලා. මම්මේ බැලුවේ ලලිත්ගේ හිතේ තියෙන ගින්න නිවල දාන්න. අන්නේමයි ලලිත්ගේ හිතේ තියෙන ගින්න නිවන්න. එක කිස් එකක් ඇති හොඳටම ගින්න නිවල යන්න. කවියකුත් එවලා බලාපොරොත්තු ගොන්නක් මේ සිත තුළ පිරිලා තිබුණේ ඒවා බිඳ වැටනා විට මිය යන්නටමයි මට සිතුනේ. අනේ පයි පා, ඔයා ඉන්න ඕනේ මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ වගේ කවි ලියන්න. අහම්බෙනි සියතෙන් ඒ හඬ මට මේ කන වැටුනේ. ඉදිරියටම යන්නටයි ඇම නෑ ඇය ඇය ඇමලු මම කියනවා. ඇමක් තමයි ඉතින් එකාතකින් බැලුවම නේද. ඉදිරියටම යන්නටයි ඇය සෑම විටකම දිරියක් මට දුන්නේ. ඒ හදවත මගේ මේ නෙත් දෙක ලෙසිනුයි හැම විටකම මා හට දැනුනේ. මේ මගේ ඇස් දෙකටත් වඩා ආදරය කරමි පුංචි සුරංගනාවියේ. ඌ ලලා Thank you Lali
1: Itala gindara mate jeevitavannamma mawwe
0: Sinduwat matchena
1: awwe muvavi passe turuviyo yamanna matana ke
0: Itala gindara madde

0: theater top story.
1: ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක්. ගෝලීය තත්ත්වය හමුවේ ඉන්ධන පරිභෝජනය සීමා කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. එහි සභාපති ජනක රාජකරුණා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
2: ඒකින්ද අපි මේකට කළමනාකරණය හරියට නිසි විදියට කළමනාකරණය කරගත්තේ නැත්නම් මේක විශාල අර්බුදයක් දක්වා යන්න පුළුවන්. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ තියෙන තත්ත්වයන් මේ සහනාධාර දෙන ප්‍රමාණයක් තියෙනවා. ඊට එහා ගියත් ඒ ජනතාවගේ මුදල් ඒ පැත්තෙන් ගියොත් අනිත් පැත්තෙන් ගියොත් අපි ආය ඉල්ලන්නේ පුළුවන් තරම් Tamange අවශ්‍යතාවයට විතරක් තෙල් පරිභෝජනය කරන්න. ඒවා පුළුවන් තරම් සීමා කරගන්න. මොකද අපි ජාතියක් හැටියට එකතු වෙලා මේකට මුහුණ දුන්නොත් තමයි අපිට මේකට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ.
1: දැන් තවත් දේශීය පුවතක්. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර තිබෙනවා. ඒ අභියාචනාධිකරණය විසුණු. ඔහු පෙත්සම ගොනු කර තිබුණේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වළක්වන ලෙස ඉල්ලමි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.
0: සියට ටොප් ස්ටෝරි අනුග්‍රහය.
3: මොකද බං අසනීපෙන් වගේ
4: මේ පොඩි කැස්සක් විතරයි.
3: මං උඹ ගැන නෙවෙයි කිව්වේ වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරගන්න වෙයි.
5: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
6: NGK plugs විශ්වාසය රකින DSL hologram sticker එක දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
7: පොඩ්ඩන්ගේ හිතවල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RDB බැංකුවෙන්.

33 විනාඩි 7යි වෙලාව. මාල්දිවසල අජිත් සචින්ත. අනේ කිසි කරදරයක් නැහැ. නම දානවා, රෝස මලක් දානවා. හයි කියලා දානවා ඔච්චර තමයි. අතරින් එහාට මුකුත් දෙවන්නේ නැහැ. එයාට සින්දුවක් දුන්නම එයා පාඩුවේ ඉන්නවා. හොඳලා මේක. මට දමිත් කවියක් කියවලා තියෙනවා දිනෝජ් කර්ටන්ස් එකේ. කවියක් කියන්නේ මේක මේ ළමා දිනේ වැඩිහිටි දිනේ ඔක්කොම අල්ලලා ලියපු කවියක්. අනේ මට විශ් කරන්නත් බැරුණා. කොහෙද මේ ගින්න පිටින් ගියානේ ඔක්කොම. අද මාර ගින්දර දවසක් නේද කියලා කවුරු හරි අහලා තිබ්බා. හරි කවිය කියලා ඉමුකෝ. ලෝක වැඩිහිටි ළමා දිනයේද සමරනවා අද එක වගේ. මහලු මව්පියෝ මහ මගේ ඇත කිසි කෙනෙක් හට නැත අගේ. පුංචි දරුවන් බොහෝ තැන්වල අසරණව ඇත ඒ වගේ. අපේ දරුවන් රැකගනිමු අපි සැවම එක් වී පණ වගේ. ලස්සනයි. හොඳ තේරුමක් තියෙන කවියක්. නියමයි දමිත්. අලස්සනට ලියලා. කතාව ඇත්ත. දරුවන් වගේම අපිටින් පණ වගේ රැක ගන්න ඕනේ නේද? වැඩිහිටියන්වත්. එගෙන අපේ අම්මලා තාත්තලා. නේ? ඒගොල්ලොත් වයසට යනකොට පොඩි ළමයි වගේ වෙනවා. ඉතින් වැඩි වෙනසක් නැහැ නේ? පොඩි කාලේ ඒගොල්ලෝ අපිව බලා ගන්නවා. අපි ලොකු වෙනකොට අපි ඒගොල්ලොන්ව බලා ගන්නවා. මොකද තමයි ඉතින් ජීවිතේ නේද? මට මේ අනුරුද්ධ ජයසිංහත් විශ් කරලා එවලා. අද ඔයාගේ දවස නේද කියලා අහලා තියෙනවා. ඔයා තාම පොඩි බබා නේද කියලා අහලා තියෙනවා. ඔව්. කොච්චර ලොකු වුණත් මාත් තාම අපේ අම්මිගේ චූටි බබා. ඔව් චූටි බබා කියලා තාම කතා කරන්නේ. Thank you අනුරුද්ධ ජයසිංහ. ඔයාටත් ඉතින් විශ් කරනවා. ඔයාත් ඉතින් ආගේ හරි දරුවෙක් නේ නේද? ඔයාගේ අම්මිගේ තාත්තිගේ පුතණ්ඩියනේ ඔයා තාම නේ. කිම් බලන් යති අපි ඔක්කොම ළමයි තමයි. කොච්චර වයසට ගියත් නේද? ගිහන් ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවටම.

0: ஆசை பாதமிட்ட சீதா. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: තිං අංකයේ තියෙන පුද්ගලික වටිනාකම මේ අංකයේ තමන්ට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඉදිරියේදී තමන්ගේ වාහනයක් ලියාපදිංචි කරත්, ඒ වගේම ඉඩමක් මිලදී ගත්තම ඒක ලියාපදිංචි කරන්න, බැංකු ගිණුමක් විවෘත කරන්න, ඒ වගේ දේවල් වලට මේක අවශ්‍ය වෙනවා. ඉදිරියේදී මේ ක්‍රියාවලිය මීට වඩා පුළුල් වෙයි. දැන් තමයි ක්‍රෙඩිට් කාඩයක් ගන්න ගියත් මේක ඉදිරියේදී අනිවාර්ය වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: වාසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සම්වර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 5,000, 50,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි, කොයි කාටත් වාසි.
4: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, The Place to Be.
5: කවුරුද දන්න? ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝද රටය බජා 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
8: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
9: අම්ම සල්ලි දාන්නද?
8: සල්ලි දාන්න.
9: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
10: ස්ථාවරත්වය, විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ ඔලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
11: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජික
12: රට සවාරියකේ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට්බවුන්ඩ් ටුවර් පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0672-227676 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
13: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
14: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
15: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
16: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
17: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
18: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
19: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
2: Global University Partners. කතා කරන්න 0718-492-492 0721-132-77.
13: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RDB බැංකුවෙන්.
9: Bajaj Pulsar N160, superior performance, superior sporty look, dual channel ABS, gold USD forks, David Peris Motor Company Private Limited. Amathanna 011-114-700.
3: Putta den issara wage ne. Koi welawet puttemai.
17: Ithin kochchara hondaida? Anika udeeti school yanakota siyatu pocket money ahala ahana prashneta hariyata muttara denawa.
3: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
1: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000.
3: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
1: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න.
3: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
11: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජිකයකි.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
0: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: මාව දැකලා හැංගුණානේ.
20: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
21: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
22: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල් කසාද වෙනකන් නෑනි.
21: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
23: සියත ටීවී තුලින්
24: 98.2 98.4

චලන චලන හරි චලන කියන්නේ නැතුව අපි බොබී කියලා කියමු. හලෝ බොබී. සර්ප්‍රයිස්. චලන එහෙම නැත්නම් බොබී. ගෑනු ළමයි ආදරයට කියන්නේ බොබී කියලා. කොල්ලා මගේ ප්‍රෝග්‍රෑම් එක හරි ආසාවෙන් අහනවා කියලා ඔතන ඉන්න ඔය කෙල්ල ටිකම තමයි කිව්වේ. මාකොල ලොජිස්ටික් එකේ. හයි බොබියෝ. ආව එකතු කරගන්න. ආදරෙයා ටිකක් නෙවෙයි ගොඩක් ආදරේ.

බොබි හොයාගෙන බලාගෙන කියලා අනිත් අයිමට අනතුර ඇඟවීම් කරලා තියෙනවා. කමන්නේ හොයාගෙන ආපදෙන්. ඊළඟට මේ මමත් අහනවා කියලා මෙසේජ් එකක් දැම්මා සඳ ලංකාවේ තාරුණි. මේ ඇතරම් මට බොබිව බලන්න ඕනේ. ෆොටෝ එකක් නැද්ද? ෆොටෝ එකක් අරන් හරි එවන්නකෝ.

0: after levels psychology biomedical science and nursing study කරන්න එල්තියා සමග එකතු වන්න පිවිසෙන්න www.slit.lk slit and hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය
1: ඔතේ කන්නාඩි අමතක වෙලා නේ
2: අම්ම සල්ලි දාන්නද
1: සල්ලි දාන්න
2: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්ම කන්නාඩි වෙන්න
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදම අමතන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි
3: හිනා වෙන්න මෙන්න වෙලාව
4: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි
5: හරි
4: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ
5: ලුණු නිෂ්පාදනය කරනවා
4: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන් වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ අපි ඔහුරලා අරගෙන පැකට් වලට දාලා කඩේට දානවනේ
6: මුලටම දාන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක සියත FM breakfast drive අනුග්‍රහය
7: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
8: සුබ දවසක්
9: අලුත් වෙලා
8: පහසු වෙලා
9: තෑගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලයේ
11: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන් මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
14: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
15: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
16: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
17: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්තපට
18: real mapat experience එකකට නැල්වත්තපට
19: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 road රථය david pieris e-mobility වෙතින් 011 4 700 550
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් lolc එකෙන් loan එකක් ගත්තේ
5: lolc finance හරියන්න හරිම තැන
1: වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
12: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 544 5000
6: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
11: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
8: Let's Vietjet.
9: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
10: Nidhas Panseka, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
16: Avance Ken Pona Deyak Adagivanna Ganna.
19: Avance Ticken Ticka Pay.
14: Freelance Obavinwenma Nirmanayakala Combank Big Plus Account Ticken PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
4: අදම combank.lk වෙත පිවිසෙන්න.
0: Stars Milan Pasta.
7: දියුණුව පිටවල ගුණය පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් star කෙනෙක් කරන්න.
0: Stars Milan Pasta.
18: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
13: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට
3: කිසිම chance එකක් නැහැ.
14: ගුවන් ටිකට්පත් visa පහසුකම් portal wen kirim සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0672227676 BOC Travels.
20: සකල්පනා බාවෙලා පායලා රැපුලා.
21: මෙහෙම චිල්ලකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
22: අපි ආයේ හමු නොවෙන.
21: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන. දෙක ගානේවත්

0: පරම්පර ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රනි නිම වූ සරණාපරණ ගුණාත්මක භවය සහ අසම සම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රනින් සනසගන්න ළඟම ඇති ස්වර්ණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 01117406 ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
1: මෙන්න ප්‍රශ්නය. යකඩ ගැල්වනයිස් කිරීමට භාවිතා කරන මූලද්‍රව්‍ය කුමක්ද? 1. සින්ක් 2. සෝඩියම්.
0: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න හෝකන්දරේ සනුක සෙනාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
2: යත පොකට් මනි.
0: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

ජීනියා, කොහමද? වැඩ කරන ගමන් කොහොම කොහොම හරි වෙලාව හොයාගෙන මා වහන රත්තරන් කෙල්ලෙක් තමයි නේද? කොට්ටාවිනං ඉන්දි මෙසේජ් එකක් දාලා තියෙනවා. ඔයාට අවුලක් නෑ නේද කියලා අහලා තියෙනවා. නෑ නෑ, මට කිසි අවුලක් නෑ. මං හොඳින් ඉන්නවා. මත්තෙකුඩි චතුර අයියත් ඔක්කොම ඕපදෝප ටික මගෙන් තමයි අහගන්නේ. මං එයාටත් ඉතින් විස්තර කිව්වා. අයිතනේ අද ඉඳලා නැද්ද කොහෙද? ගෙදර. මගෙන් විස්තර ඇහුව දුන්නා අප්ඩේට් එකක් ආයි ඉතින්. පටන් ගත්තේ කීයටද? ඉවරුනේ කීයටද? සියලු මෝපදූප ටික කොල්ලගේ කනේ තිබ්බා. ස්ටයිල්ස් මොයිගේ කට්ටිය ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා ඉන්දි ඇතුළු සෙට් එක. ඊළඟට මහනුවර ජයනාත් හැපි චිල්ඩ්‍රන්ස් ඩේ කියලා මෙසේජ් එකක් දාලා. ඉෂද සේම් ෂෝටි පුතා. අද අපිට අයිස්ක්‍රීමුත් හම්බුණා චිල්ඩ්‍රන්ස් ඩේ එක වෙනුවෙන්.

අපේ ඔෆිස් එකේ ඉන්නවා අපිට තාත්තෙක් වගේ ආදරය කරන අයියා කෙනෙක්. Thank you Ishi boy. ඔයා ඉතින් අනිත් අයට සලකනවා වගේම අපිටත් සලකනවා දැක්කහම ආදරේ වැඩි වෙනවා සුදු.

0: பாசம் பாதமட்ட சீதா சீதா பாத்ரே விதாசா
1: හිටපු ජනපති රනිල්ගේ රැකවලාට කැමරා ශිල්පියෙකුගේ ප්‍රහාරයක්. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගේට්ටුව අසලදී මේ ප්‍රහාරය එල්ල කළ කැමරා ශිල්පියා මේ වන විට හඳුනාගෙන තියෙනවා කියලා තියෙනවා. ප්‍රහාරයට ලක් වූ නිලධාරියා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා රෝහල් ගත වීමට පියවර අරගෙන තියෙනවා. ඒ සමාජ මාධ්‍යවල හැම ආයේ ගැහුවා නෙමෙයි ඒ කැමරාව වැදුනා කියලා මම දන්නේ. කැමරා ශිල්පීන් කලගෙඩි නටුම වගේ එකක් නටනවද ආවරණ කටයුතු වලට එල පහසට පිබිදා එවන් කලෙයා කියලා කැමරාව කරකවන ඇයි දන්නේ.
0: සියද පත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය.
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
4: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
5: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්
6: වලදී
7: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
8: මුළු පවුලටම මගේ ගානට.
9: ඔයා දන්නෑනේ අපේ ගමේ ඉන්න සුපිරි දොස්තර කෙනෙක්. එයා කැස්සට දෙන්නේ
10: කොස්සට.
9: එයා උන්නට දෙන්නේ
10: කුරුම්බ.
11: මන්නොදැන ඉන්නේ කොහොමද? අන්නේ දොස්තර අලුත් බෙහෙතක් හදනවා කියන්නේ.
9: ඇත්තද?
11: ඔව්. රතු රට කජු මොට්ටු ලාබෙදී රාම්බරි ආරවද මේවද දාලා බෙහෙතක් කරන් අන්න 100ට එනවලු.
12: රාම්බරි කියපන් උඹේ නම්බරේ.
13: ලයිරු පෙරේරා සමගින් මේ සෙනසුරාදා උදේ 10ට.
14: සියතා 2020.
15: After levels ශ්‍රී ලංකාවේ top 5 tech graduate කෙනෙක් වෙන්න. Slit Faculty of Computing සමග එකතු වෙන්න. Apply කරන්න පිවිසෙන්න. www.slit.lk. Slit evolve beyond.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව පූර්ව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්.
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තරම්.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුවක් ඔබේ වර්ධනයට.
3: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙම එහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: යතෝ පොකට් මනි. මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
6: සියතා Between Lady Miss World Sri Lanka 2026
5: ශ්‍රී ලංකේ රුරජනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
6: සියතා Between Lady Miss World Sri Lanka 2026
1: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
7: ටයිටල් ස්පොන්සර්
8: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරුවෙන්න. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
9: Enchanter, the fragrance of French romance.
10: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
11: Oat Max High Strength Liquid Collagen, obat adama

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයින පුරා
1: හවස හතරට ළඟයි ළඟයි කියන්නේ තව තියෙන්නේ විනාඩි පහයි. ජයනාත් කියලා තිනවා ඒගොල්ලෝ අයිස්ක්‍රීම් කෑවා කියලා. යේ චියර්ස්. ඊළඟට මේ සින්දුවට ආසයි ගොඩක් ඉන්නවනේ. මේ දවස්වල මගෙන් වැඩියෙන්ම ඉල්ලන සින්දුව. මේකට එකතු කර ගන්නවා නුකේගොඩ. නිලු ඔයාව. ඊළඟට කැන්ඩිවල නිසල්ලි. නිලුවට පොඩ්ඩක් ඉතින් තරහ යනවා නිසලිමට වැඩිපුර ආදරේ පෙන්වනකොට. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නේ. අපි ආසනයනේ අපි ආදරේ කරන අයට වෙන අයත් ඕනට වැඩි ලං වෙන්න එනකොට නේද? ඉතින් පොඩි සීතල යුද්ධයක් තියනවා දෙන්න අතරේ. ඒ වුණාට දෙන්නට මං ආදරේ. නිලු, ඔයා ලොකු අක්ක නිසා ඔයා තමයි වැඩිපුර ඉවසන්න ඕනේ. හාද? හා නේද? තාම ඔලෙවල්වත් කරලා නැති චූටි කෙල්ලක් තමයි නිසලි කියලා කියන්නේ. ඒ නිසා අපි ආඩ පොඩ්ඩක් නේද බබෙක්ට වගේ සලකමු. හාද? අපිටත් අයිස්ක්‍රීම් දුන්නා.

0: කළුතර කවෙඳෝ අනේ චෝඩි පුතා මට සුදුකොච්චි නැන්දලු අහිංසක කොල්ල රවට්ටන කපටි කෛරාටික සුදුකොච්චි නැන්දලු පොඩි ඇත්තකුත් තියනවා නැත්තනේ
1: පැන්සල්ල දෙකට කඩාගෙන මදටිය ඇට එකතු කරාගෙන පෑන පොතට පිරියක් නෑ මට වාගේ ඒවන මෙහරිත කලාව

0: किया था टॉप स्टोरी।
1: වැසි තත්ත්වයේ වර්ධනයක්. හෙට පළාත් 6කට තද වැසි අපේක්ෂා කරන බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම සබරගමුව ඌව දකුණු වයඹ සහ උතුරු මැද පළාත් තුළ මිලිමීටර් 75ක වැසි තිබිය හැකි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පසුරු එකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසුවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවී හැකි අකුණු අනතුරු වළක්වා ගන්න ලෙසයි කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. අගෝස්තු මාසයේ ඇති වූ දරුණු ගංවතුරු තත්ත්වයෙන් තවදුරටත් පීඩා විඳමින් සිටින නේපාල ජනතාව යළි ප්‍රබල නායම් සහ වැසි සහිත කාලිකුණ තත්ත්වයකට මුහුණ පා සිටිනවා. පවතින ආපදා තත්ත්වයේ හමුවේ ගත වූ පැය 24 තුළ මියුකස් ඇති පුද්ගලින් සංඛ්‍යාව 30 දෙනෙක්. නේපාලයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කළේ පසුගිය සති අවසානයේ සිට පවුල් 1900ට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවයි. නිවාස 240කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ දේශීය හා විදේශීය සංචාරකයන් සේ සංචාර අතරමඟ නතර කර ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කිරීමට පියවරගෙන ඇති බවයි නේපාල ජාතික ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.
0: Top story. අනුග්‍රහය.
2: සර් මොකද්ද වාහනේ අවුල?
3: මේ කායක ඇක්සලරේටර් එක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ. RPM එක නම් වැඩි වෙනවා.
2: සර් ගියර් මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් වගේ එනවා. නිකන් පොඩි ගඳක් එහෙම.
3: ඔව් නේ මල්ලී. දැන් මේ ටික දවසක ඉඳලා
2: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
4: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගියර් ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගියර් මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
5: XCD ක්ලච් අතරමන් නුවණ ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
6: පොඩ්ඩන්ගේ හිතවල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RDB බැංකුවෙන්.

ලන්ඩන් වන හිරන්ත මෙසේෂ එකක් දාල තියෙනවා. එයාමට ෆොටෝ එකකුත් එවල තියෙනවා. හරි වටින ෆොටෝ එක. ලන්ඩන් වල මෙය අර පාලම් තියෙන්නේ, කැන පාලම වහලා තියෙන්නේ. නැවක් යනකොට ඒ පාලම උඩට උස්සනවා. ඉතිං එහෙම වෙලාවක, නැවක් යන වෙලාවක, ඒ පාලම උඩට උස්සන වෙලාවක ෆොටෝ එකක් අරගෙන සති දෙකකට තුනකට කලින් වගේ තමයි ෆොටෝ එක අරන් තියෙන්නේ. තව බ්‍රිජ් එක බලන්න ගියපු වෙලාවේ ඒක මට එවලා තියෙනවා, මටත් බලාගන්න කියලා. තැන්කියු හිරන්ත. ඊළඟට රුමේනියාවේ අනු ඔයාවත් එකතු කරගන්නවා. ආදරෙන් කේත්‍රීජී එකක් අහමුද කියලා අහලා තියෙනවා. කබි කුෂි කබිගම් ඉන්න බලන්න.

ගිල්ස් එකේ වොයිස් රටික හයි ආදරෙන් එකතු කරගන්නවා මේ චතුරංග මංගගෙන් අහන්න හිටිය ඔයා ආස නැද්ද ඔයාගේ ඇත්තම ෆොටෝ එකක් මට එවන්න හැමදාම AI වලින් හදපු එවන්නේ එවන්නේ මට ඕනේ මේ දැන් ගත්ත ෆොටෝ එකක් යාළුව සෙට් එකත් එක්ක එවන්නකො බලන්න ආසයි ඔගල කටියෝම දකින්න බලන්න හාද ඊළඟට දීපාල් මැසේජ් එකක් දාලා තියෙනවා අහන් ඉඳලා නේ මම ගෙන කිව්වද කියලා අහලා තියෙනවා කේක් කාලා තේ බොන්න ගියාලු හරි හරි කන්න බොන්න ගියපු නිසා chance එකක් තියෙනවා දැන් තමයි ඔයා ගෙන කිව්වේ

0: ආසපදමට ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපෙන් ඉගෙන ගන්න බැන්නා ඉබ්‍රාහිම් ලින්කන් ගෙන් ඉගෙන ගන්න.
2: උත්තර නෙවෙයි කට උත්තරත් නෑ. අදලත් චෝදනා තියනවා. හිරේ දාන්න පුතුමලා උත්සාහ කරනවා.
3: ඉතාමත් විස්තරාත්මකව මේ තීරණය හරහා පිළිතුරු ලබා දෙලා තියනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: කවුරු හරි ගයක් හැදුවොත් වාහනයක ගියොත් තමුන්නාසලා ඉදනේ උහරෙක් කියලා. මේ හිනවානේ නවත්තන්නේ.
5: මේක අහසින් කඩාගෙන කරා නෙමෙයි.
6: ඔබට අද ජනවර්ම තිබුණට හෙට වෙන කෙනෙකුට ජනවර්ම තී වෙන්න පුළුවන්.
7: අඳුරු දිනයක් නිසා තමයි අපි කළු ඇඳගෙන ආවේ.
8: අපිට කියන්න තියෙන්නේ දැන් ඒ කාලේ ඉවරයි කියලා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox AV Peris Motor Company Private Limited Amathanna 01144600 Obat Videsh Adhyapane Sandaha Sihina Dakinnekda O Level A Level Ho Upadhyen Pasu Obage Usas Adhyapane Maha Britanniya Ho Australiyave Piligat Vishwavidyalayekin Avama Vedamakin Hadara Videsh Adhyapana Sihine Sabaha Karaganna Adhyapanen Pasu Wasara 2 Sita Ihalata Purna Kalina Rakiya අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 377 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7
9: ආසිනාමින කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
10: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග

0: ඔප්පේ.
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳෙමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
4: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්, කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙති. වැඩි විස්තර සඳහා 0114 700 550 අමතන්න.
7: මෙන ප්‍රශ්නය. ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන කීයද? 1 25, 2 22.
8: මනේ අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අදෝතර දුන්නේ පිළියන්දලේ හර්ෂුනි පෙරේරා.
9: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
8: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
10: යත පොකට් මනි.
8: හෙට උදේ 5යි කාලට සියතහන්න.
10: අනුග්‍රහය.
11: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාකමේ සමාජිකයෙක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
12: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැහැ.
12: දකින හීන පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමිෂයක්.
14: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
15: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
12: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
16: බලන් ඉන්න, බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

ෆනායකය ඔය සිින්දුමගින් ඉල්ලවේ. අද නෙවෙයි ඊයේ නැතම් පෙරේද කවුද මගෙන් ඉල්ලුවේ? දැන් ආයමත් මෙසේජ්කත් තාලා තිබ මන් දැන් හෙව්ව හෙව්වයි මෙසේජ්ජක මට හාගන්න බෑ කියන්නකෝ. කොහොම හරි ඊය හරි පෙරේද හරි ඉල්ලපු සිින්දුවක් නිසා අනුගේ ඉල්ලීම අහක දාලා මම ෆනායගේ ඒ සිින්දුව ප්ලේ කරන්න තීරණය කළා. අනු දැම් මෙසේජ් එකක් දාලා තියෙනවා. දැන් ඉතිං K3G සෝංක ඉල්ල ගන්න වෙන්නේ චාලිගෙන් තමයි කියලා. ලාඩංගාන වනේ කෙල්ලේ කියන්න. චාලිගෙන් ඉල්ලල බලන්නකෝ හම්බ වෙයි ඉටි ගෙඩියක්. හෙට මම ඇවිත් ඔයාගේ ඉල්ලීම ඉෂ්ට කරන්නම් කෙල්ලේ. එතෙක් ඉවසන්න. තව පැය 24යිනේ. හෙට හොඳ හෙට.

හෙරුමගෙන් අහලා තියෙනවා ඔයා දැන් සින්දු කියන්නේ නැත්තේ ගෙවන්න වෙයි කියලාද කියලා. එහෙමනම් බයක් නෑ, මම මගේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මේ චැනල් එක ඇතුලේ සින්දු ප්ලේ කරලා තියෙන හැටියට මට ගෙවන්න ඕනේ. හරිනා, ඇයි යන්නේ? සින්දු කීයක් නම් එහෙම නේද අපි මේ ප්‍රෝග්‍රෑම්ස් වල රේඩියෝ වල ප්ලේ කරලා ප්ලේ කරලා ජනප්‍රිය වෙලා තියෙනවද? මමත් කීයක් කර ඉල්ල ගන්න ඕනේ. මට නම් ඉතින් වැදගත් ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක අහන ඔබේ රසය තමයි. ඒ වෙනුවෙන් තමයි මම මේ සින්දු හැම එකක්ම ප්ලේ කරන්නේ. ඉතින් ලස්සනම සින්දු එක දිගට එක පේලියට හොය හොය ප්ලේ කරන එකත් එම ලේසි වැඩක් නෙවෙයි. සින්දු ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මැච්චන සින්දු ගැන කොහොමත් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ ටයිම් එකට සෙට්‍රන සින්දු එහෙම එහෙම ඒ අවබෝධය තියෙන්න ඕනේ. බහුතරයක් අහන්න ආස සින්දු ටික තෝරගන්න ඕනේ. වැඩ ගොඩයි. එකටත් මොනි මොනවහන හරි භාගයක් නැතත් කාලක් හරි නේද? භාගයක් නැතත් කාලක් හරි වැඩ ඉල්ල ගන්න බලන්න ඕනේ. කවුද මේ ධනුෂ්ක? ඔයා හිතන් ඉන්නේ මට ඔයා මිස් වුණා කියලානේ. එහෙම නෑ සුද්දා, මම පහුවෙලා ඔයාගේ මෙසේජ් එක කියවන්න හිටියේ. නුගේගොඩ නිලෝෂිත් ඉන්නවා NR ෆැෂන් එකේ.

0: හත් සිරිස් දෙකයි දාහා NIBM The City University The Place to Be.
1: වැදුන නේද? මොකද්ද මල්ලේ? පෙනි පෙනි ඇවිල්ලා වැද්දුවනේ. නෑ මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා. බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලේ. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ.
2: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝර් කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්.
3: 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින් විශ්වසනීය දාවණයකට
4: 2500ක අඩුම මාසික පාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
5: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: අවන් ස්ටිකෙන් ටික පෙයි.
7: මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
7: අයියා මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
7: හච් 15 පිස්සුවක්ම තමයි.
2: After levels minds explore karana ready the enroll bsc honors psychology degrees at slit adama idum karana www.slit.lk slit dan hemas adhyapane saha saukhya satkare samuhika shaktiya
9: swamini meya kasad bendeli tiyenne mama nemi bitti
8: bitti
9: bitti badagena innota wada meyata wena wedak ne
10: swamini wahina welawata bitti parisam karagannai man ehema karanne නැතුව මෙයාවේ පහවිලා නෙමේ.
8: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක් වෙත පවරන ලෙස. හානික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
11: ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance
12: එකක්. කවුරුත් ගන්න, කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය. බජාජ්. දැන්නොබේ අවශ්‍යතාවයට ගල්පෙන. 200cc සහ 230cc මාදිරි වලින්. දෙවන පුරා විදුරු ජනවින් නම්තර කොටස සහ සේවා ජාලය සමගින්. ඩේවිඩ් පිරිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් බ්‍රෝකර්.
13: මෙන්න ප්‍රශ්නය. යකඩ ගැල්වනයිස් කිරීමට භාවිතා කරන මූලද්‍රව්‍ය කුමක්ද? 1. සින්ක් 2. සෝඩියම්.
14: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න හෝකන්දරින් සනුකේ සේනාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් ඉන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
15: යත පොකට් මනි.
14: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
15: 98.2 98.4

අප්සට් කරගන්න ඒකට තොට්ටු නෑ. හොඳ මට මේ රංග මෙසේජ් එකක් දාලා තියෙනවා. ජේ විසි නවය අසුව මොනරු කිරිල්ලි එක්ක තමයි ඉතින් එයා රවුන් ගහන්නේ. යමින් එමින් ගමන් වාහනේ මා වහගෙන කොල්ල සතුටින් යනවා. හැබැයි අද මට දෙකයි ගානට මෙසේජ් එකක් දාලා තිබ්බා. මට බැරි වුණා සින්දුවක් දෙන්න. දැන් කියලා තියෙනවා මම මෙහෙමම වාහනේ ගෙදර යනවා. තව ටික දුරයි වැඩේවරයි. ඔයා මාව අමතක කරානේ කියලා. අනේ සුදු කතානේ. අමතක කළේ නැහැ. මිස් වුණා චුට්ටක්. ඒකට කියන්නේ අමතක කළා කියලා නෙවෙයි. හරිද? කොහොම හරි අන්තිම විනාඩි 10 15 හරි මං ඔයාට සින්දුවක් දුන්නනේ. දැන් ඉතින් තැන්කියුවත් කියන්න.

මොරටුවේ නාලන්ද හොටල් එකේ කට්ටිය ඔගොල්ලන්ටත් සින්දුවක් දෙන්න එපා යන්න කලින් කොහොම හරි හැමදාම පුල පුලා වෙලාවට මැසේජස් දාන සඳුන් නැතුළු කට්ටිය හතරෙන් එකතු කරගන්නෝ ඉල්ලංගට කවුද මේ දිනේෂ් ආවත් එකතු කරගන්නවා

පැටියකුයි, ලොකෝ කොළු පැටියකුයි වාහනේ අනගම මා වහගෙන යනවා. ඒ චූටි කොළු පැටියාට මම කිස් එකක් දුන්නාම දරා ගන්න හරි අමාරුයි කියලා ලොකු කොළු පැටියා මට කතා කරලා කිව්වා. මං හිතුවා ඒ චූටි කොළු පැටියාට කිස් එකක් දෙන්න.

0: பாசம் பாதமிட்ட சீதா சீதா பாத்தரே விதாசா
1: හිටපු ජනපති රනිල්ගේ රැකවලාට කැමරා ශිල්පියෙකුගේ ප්‍රහාරයක්. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගේට්ටුව අසලදී මේ ප්‍රහාරය එල්ල කළ කැමරා ශිල්පියා මේ වන විට හඳුනාගෙන තියෙනවා කියලා තියෙනවා. ප්‍රහාරයට ලක් වූ නිලධාරියා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා රෝහල් ගත වීමට පියවර අරගෙන තියෙනවා. ඒ සමාජ මාධ්‍යවල හැම ආයේ ගැහුවා නෙමෙයි මේ කැමරාව වැදුනා කියලා මම දන්නේ. කැමරා ශිල්පීන් කලගෙඩි නටුම වගේ එකක් නටනවද ආවරණ කටයුතු වලට එල අහසට පිබිදා එවන් කලෙයා කියලා කැමරාව කරක ඇයි දන්නේ
0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදිහට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
3: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝද රටය බජාජ් ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ ගිතිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
4: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ Algae, fungus, dirt වලට කිසිම chance එකක් නෑ.
5: Siriwood සමාජිකයන් සඳහා Cargill Switzerland within megawattam. Vairaha chicken sausages ඉතිරිය රුපියල් 410යි. Metoli fat spread ඉතිරිය රුපියල් 375යි. Coca-Cola ඉතිරිය රුපියල් 150යි. Elephant House vanilla ice cream ඉතිරිය රුපියල් 450යි. Cargill Switzerland.
6: ඇයි මට ඇයිද හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
7: ඈතුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නෑ
6: නිකන්. එන්න ආදරය අරන් යන්න. ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
8: Bajaj Pulsar N160 Superima Performance Superima Sporty Look Dual Channel ABS Gold USD Forks David Peiris Motor Company Private Limited Amathanna 011147600
9: Poddange hitwala lassana ape jeevithayata ekathu karagamu Loka Lamadhine wenuwen RDB Bankuen
10: After A-levels, industry ko piliganna engineering graduate kenek wenna enroll SLIT Faculty of Engineering. Danma yadum karanna www.slit.lk. SLIT evolve beyond.
11: Aluminium mane.
12: Dansale fried rice ekai, hotele fried rice ekai quality wenas ne. Aluminium uth e wage tamai.
13: Aluminium ona taram. Alumix nam is taram.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.

0: 98.2 98.4 Siyata Divainapura
1: හවස පහට විනාඩි 3යි තියන්නේ මම යන්න හදන්නේ යන්න කලින් අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තු විදිහටම පොඩි මතක් කිරීමක් කරලා යනවා හොඳේ මට වෙච්ච අත්දැකීමත් එක්ක මම ඔබට පරිස්සම් වෙන්න කියලා යන්නේ ගෙදරින් එළියට යනකොට අනිවාර්යයෙන්ම කොච්චර පරක්කු වුණත් මොනා හරි ගෙදර තියෙන ෆෝන් එකක් හරි මොකක් හරි චාර්ජින්න ගහලා තියෙනවා නම් ඒ ඔක්කොම ගලවලා දාලා යන්න ෆ්‍රිජ් ගෑස් එක උනත් පුළුවන් නම් නේද හැමදාම ගලවන්න ඕක ආපහු සෙට් කරන්න වදේ තමයි හැබැයි ඉතින් පරිස්සම් වෙන එක හොඳයි පුළුවන් තරම් තමන්ගේ ආරක්ෂාව ගැන තමන්ගේ ගෙදර ආරක්ෂාව ගැන තමන්ගේ වටපිටාවේ ඉන්න අයගේ ආරක්ෂාව ගැන හිතන්න. ඔහේ නිකන් නේ චාර්ජර්ස් වලට ෆෝන් ගහලා අයන්නේ කොහෙ ගහලා ගිහිල්ලා නේ නිකන් නැති ප්‍රශ්න දාගන්න එපා. එනකොට මුළු ගෙදරම අළු වෙලා තියෙන්න පුළුවන්.

පොඩ්ඩෙන් ඉතිං සුදු කොච්චෙත් මිට පස්සේ නෑසී ගියා වගේ තමයි වෙන්න යන්නේ. ඈ වෙන්න යන්නේ නෑ වෙන්න ගියේ. හා. අපි ඒකට තව කල් තියෙන පාටයිනේ. හ්ම්.

අම්මයිත් වගේ යන්න හිතාදාගෙන යන්නන්නේ අපි හෙට හම් වෙනවනේ. එහෙනම් බයි. මමගේ සුදු කොච්චියා. Good dog, Kadri.

0: था टॉप स्टोरी।
1: ආරක්ෂක නිලධාරියාට පහර දුන් කැමරා ශිල්පියාට ඇප. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. ඔහු අද දහවල් අත්අඩංගුවට ගනු ලැබුවේ කොම්පඤ්ඤ වීදියේ පොලිසිය විසින්. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අදාළ කැමරා ශිල්පියා අද පෙරවරුවේ කොම්පඤ්ඤ වීදියේ පොලිසිය වෙත කැඳවා තිබුණා. ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිටතට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුට කැමරා ශිල්පියෙකු විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. දැන් තවත් දේශීය පොතක්. කොළඹ වරාය පරිශ්‍රයේ රඳවා තිබූ සැක සහිත කන්ටේනරයේ තිබී කාලතුවක්කු පතරම් කොපු 200කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ රේගු නිලධාරීන් එක්ව සිදු කළ පරීක්ෂාවකදී මෙම කන්ටේනරය තුළ අබලි යකඩ සහ පිත්තල ටොන් 25ක් ගබඩා කර තිබුණා. ඉන්දියාව හරහා කටාර් රාජ්‍යයට අපනයනය කිරීමට සූදානම් කර තිබූ අදාළ කන්ටේනරය සැක සහිත බැවින් අධිකරණ නියෝගයක් මත ඒ රඳවා ගනු ලැබුවේ පසුගිය 23 වනදායි. පොලිසිය සහ රේගුව එක්ව සිදු කළ පරීක්ෂාවේදී අනාවරණ වූයේ සහල් අපනයනය කරන මුවාවෙන් අබලි යකඩ සහ පතරම් කොපු තොගය රටින් පිට කිරීමට උත්සාහ දරා ඇති බවයි. මෙම කන්ටේනරය කිරුළපන ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට අයත් බවද මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා. සියතම ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: අනුග්‍රහය ජපන් තාක්ෂණයෙන් ජපානයම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදා හැරීම දිගුකාලීන කාර්යක්ෂමතාවය හැක්වා PXXU වැනි ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLD ටෙක්නොලොජි එක වැගනාර් සීරීස් සඳහා හරියන එකම බැටරිය ජපන් වාහනයට ජපන් බැටරිය
2: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝකලමාධිනී වෙනුවෙන් RDB බැංකුවෙන් 8.2 අමු 8.4

0: ัง
1: ฮาวดีแซนดี
2: ้ฮาวดีมักคะลา
1: ඉතින් අද දැක්මේ මොහොතේ චාලිත් එක්ක එකතු වෙලා මම කැමති ආදරෙන් සුබ පතන්න මේ රේඩියෝ අහගෙන ඉන්න හැමෝමත් එකතු වෙන්න මේ සුබ පැතුමට අපි අපේ සැන්ඩි නැන්දට සුබ ලෝක වැඩිහිටි දිනයක් ප්‍රාර්ථනා කරනවා.
2: ඉතින් හැමෝම එකතු වෙන්න අපි මකලෝ මාමට
1: මකලෝ දරුවට අපි සුබ ලෝක ළමා දිනයක් ප්‍රාර්ථනා කරනවා.
2: එන්න දරුවෝ බලමු කොන්නෙත් දින.
1: ඔව් දැන් මේ පොඩි ළමයින්ටත් කොණ්ඩේ දෙනවනේ මේ. හරි නරක කාලයක් උදා වෙලා තියෙන්නේ. ඉතින් අද මේ අද අමුතුම දිනයක්. අද ලෝක වැඩිහිටි දිනය.
2: ඔව්.
1: ඒ වගේම අද ලෝක ළමා දිනේ. මෙහම ඔය ලෝක ළමා දිනය කියන එකේ තියෙන පොඩි මෙව්ව එකක් ඈ.
2: මෙව්ව එකක් කියන්නේ මොකක්ද?
1: මෙව්ව එකක් කියන්නේ ඔය ලංකාවේ තමයි අද ලෝක ළමා දිනය.
2: හරි වෙන රටවලල.
1: නොවැම්බර් 20 තමයි ලෝක ළමා දිනය සමරන්නේ. අපි විශේෂයෙන් ඔක්තෝබර් පළවෙනිදා ලෝක ළමා දිනය යොදාගෙන තිනවා. කොහොම හරිද මේ අවුරුද්දේ ළමා සතියක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
2: ළමා සතිය මොනවද දැන් කරන්නේ නේ?
1: ළමා සතියෙත් ඉතින් මේ දැන් ලංකාවෙ ඉන්න වැඩිහිටියෝ නම් වෙනදා කරන ටිකම කළාම හරි.
2: ළමයි වගේ.
1: ඔව් ඒගොල්ලෝ වෙනදා කරන ටිකම කරගෙන ගියා නම් හරියටම හරි ලෝක ළමා සතියට සෙට් වෙනවා. ඉතින් අද ලෝක වැඩිහිටි
2: දිනය.
1: දැන් මේ වෙනකොට ලෝකේ සෑහෙන ලොකු වැඩිහිටි ජනගහනයක්
2: ඉන්නවා.
1: ලෝකෙ සරක කොච්චර ඉන්නවද?
2: බිලියන 8යි.
1: ආ ඒක පඩ මන්නේ අපඩ උර්තල් කරලා ඇවිල්ලා ළමා දිනේ ඉඳා.
2: ආ
1: එතකොට එහෙම උත්තර දෙන්න ඕනේ. ආ ළමයි කියන්නේ ලෝකේ කොච්චර සරක ඉන්නවද?
2: බිලියන 8ක් ඉන්නවා.
1: දෙන්න කියලා. බිලියන 8ක් බිලියන 8ෙන් බිලියන 1.2ක් ඉන්නේ වැඩිහිටියෝ. අවුරුදු 60 පහුවෙච්ච අය ඉන්නවා බිලියන 1.8ක්.
2: ඒ කියන්නේ 60
1: පහුවෙච්ච අය ලෝකෙන් අරික් කාලකට වැඩි ඉන්නේ වැඩිහිටි ප්‍රජාව. ඉතින්
2: ජපානයේද වැඩිම ජනගහනයක් ඉන්නේ වැඩිහිටියන්ගේ?
1: ඒක ඉතින් හරියටම කියන්න බෑ. හැබැයි ජපානයේ හුඟක් ප්‍රසිද්ධයි ගොඩාක් වයසට යනවා මිනිස්සු ජීවත් වෙනවා කියන කතාවට. දැන්ට මං හිතන්නේ ලෝකේ වැඩිම සෙන්චුරියන්ලා ප්‍රමාණය ඉන්නේ ජපාන් ජාතිකයෝ
2: කියන
1: අවුරුදු 100 පහ වෙනකන් ජීවත් වෙච්ච අය වැඩිම ඉන්නේ ජපානේ. ලෝකේ වැඩිහිටි ජනගහනය වැඩි වෙනකොට ලෝකේ තියෙන සිස්ටම්ස් ගැන, කරන් යන වැඩ කටයුතු කෙරෙන විදිය ගැන අලුතින් හිතන්න වෙලා තියෙනවා. ඒ නිසාම මේ සැරේ ලෝක වැඩිහිටි දිනේ තේමාව බවට පත් වෙලා තියෙන්නේ Rethinking Systems for Longer Lives. ඒ කියන්නේ අපි අපේ සිස්ටම්ස් හදලා තියෙන්නේ මෙච්චර දිග ඇදෙන ජීවිතයකට නෙවෙයි. සාමාන්‍යයෙන් අවුරුදු 50ක 60ක ලයිෆ් එකකට තමයි ලෝකේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ. හැබැයි දැන් ඒක එතනින් ගොඩක් ඉස්සරහට තල්ලු වෙලා තියෙනවා. ඒ හින්දා අලුතෙන් කල්පනා කරන්න වෙලා තිනවා මොකද කරන්න කියලා.
2: දැන් ඔයා අවුරුදු කීයක් ඉදිරි ජීවත් වෙන හිතන් ඉන්නවද?
1: සාමාන්‍යයෙන් 140ක්
2: විතර. මේ මොකක්ද කාලය?
1: දැන් එච්චර බර නෑ. මේවයි ලොකු බරක් වෙන්නේ නෑ. මේ කියන්නේ පොඩ්ඩක් කෑමෙන් බීමෙන් පරිස්සම් වෙලා ඈ උසට හරියන බර මේන්ටේන් කළාට ලෝකෙට අමුතු බරක් එන්නේ නෑ. එහෙම ඉන්න පුළුවන්. ඉතින් අද මොකක්ද තියෙනවා කතා බහ කරන්න?
2: ඕකේ.
1: අපි කතා කරන්නේ අද ලෝක වැඩිහිටි දිනය ගැන නෙමෙයි. ඒක ගැන හැමෝම කතා කරනවා. අපි ඒක ගැන නෙමෙයි කතා කරන්නේ.
2: හැමෝම කතා කරන දේ
1: මොකටද? අපි කතා කරන්නේ.
2: අපි කතා කරනවා DFCC බැංක වල නිවාස ණය පහසුකම ගැන.
1: ඔව්. අපි කතා කරනවා Douglas & Sons Limited ලංකාවට ගෙන්වා බෙදා හරින වාහන අමතර කොටස් ගැන.
2: LB Finance ගැන අද කතා කරමු.
1: අලුතෙන් අපිත් එකතු වෙලා ඉන්නවා LB Finance. LB Finance අද දවසේ වටිනකම ඔයාලට කියලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. එතකම අපි
2: පුංචි කාරණියෝස ගැනත් කතා කරනවා.
1: ඉන්න හැන හවස 6 මාර වෙනකන් හොඳ හොඳ ලාඩම්
2: හැන්දෑ ජාමේ.

0: 항상 받으면다 피터 කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රී රෝද රටය මචා සතුට රස ගොනු මුසුමෙන කැමමල රස සුරකෙන කුකු ෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගාන
2: දසමන්සික අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
2: අවන්ස් ටිකෙන් ටික
0: ඔබේ A level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඔස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111732000 NIBM The City University The place to be
4: පුතේ කන්නාඩි අමතක වෙලානේ
5: අම්ම සල්ලි දාන්නද
4: සල්ලි දාන්න
5: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කන්නාඩි වෙන්න
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13-19 අදම අමතන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි

0: விளக்கவர்தன டெக்ஸ்டைல்ஸ், பஜாஜ் பல்சர் N160, சூப்பரிம பெர்ஃபார்மன்ஸ், சூப்பரிம ஸ்போர்ட்டி லுக், டுவல் சேனல் ABS, கோல்ட் USD ஃபோக்ஸ், டேவிட் பீரிஸ் மோட்டர் கம்பெனி பிரைவேட் லிமிடெட், அமதன்ன பிந்துவை 1144600.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
2: ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියෙකුට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය.
3: Coco Fry RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයි.
4: Listen up Colombo, Vietnam is calling.
5: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
6: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
4: Let's Vietjet.
7: පරම්පරා ගණ කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, quality maintain කරපු, guarantee එකත් එක්කම warranty එකක් දෙන ඇලුමිනියම් නම් Alumex තමයි.
8: Alumex නම් warranty with guarantee.
9: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
11: 98.2 98.4

0: Ladang.
1: අද එනගමන් තැන්ඩි
2: මොකද උනේ?
1: චාලිට ඕන වුණා කෝපි කෝප්පයක් බොන්න.
2: අද කොෆි ඩේ කනේ.
1: අද ලෝක කෝපි දිනය. එනගම අපි කෝපි එකක් බොන්න ගිහලා හරි වැඩක් උනේ. මේ ඊට පස්සේ චාලි කෝපි බොනකොට චාලිව සැකයි කියලා මේ පොලිසියෙන් චෙක් කරලා.
2: ඇයි සැකයි කියන්නේ?
1: ගොල්ලෝ මොකද මේ නිකරුණේ කෝපි බොන්නේ කියලා. ඒකත් අස්සේ විදිහට. අස්සේ ඉතින් මේ හරි අමාරුවෙන් මේ චාලි කියන්නේ කවුද කියලා ඒගොල්ලන්ට පැහැදිලි කරලා දුන්න.
2: අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන කිව්වද?
1: කිව්වා එක දන්නේ නැහැ කිව්වනේ. මං කිව්වා මම කිව්වා මේ සැන්ඩි දන්නේ නැද්ද? හරි චාලිව දන්නේ නැති වෙන්න පුළුවන්. සැන්ඩිව දැනගන්න එපා කියලා දන්නේ කිව්වනේ. ඔව් අහලවත් නැහැ කිව්වා. ඔව්. පස්සේ මං කිව්වා මෙහෙමයි මේ අහලා නැති වෙන්න බෑ ඔයගොල්ලෝ මේ ආපේ මොටර්සයිකලේ යන්නේ. විතරම රෙඩ් ලයිට් එක කපනවා. විතරම රෙඩ් ලයිට් එක කපනවා වමට සිග්නල් දාලා දකුණට හරවන්න ඔයාලා දැකලා නැද්ද හරි පුදුමයි. කියලා එතකොට අල්ලගන්න කිව්වා ඊළඟ දවසේ.
2: අද යන්න බැරි.
1: අද යන්න හම්බෙන්නේ. ඉතින් අද මේ ලෝක කෝපි දිනේ. ලෝක කෝපි දිනය නම් කරන්නේ ICO එකෙන්. හරි ICO කියලා කියන්නේ මොකද්ද? ICO කියලා කියන්නේ
2: International
1: Coffee Organization. International Coffee Organization එක පළවෙනි වතාවට ලෝක කෝපි දිනය නම් කරන්නේ 2015. ඔක්තෝබර් 1 වෙනිදා ලෝක කෝපි දිනය හැටියට ඒගොල්ලෝ නම්

0: මං දැකල තියෙන හැන් බැග් එකේ දාගෙන රටපකර ඉන්න කට. ඒකට ලෝකෙට දිනයක් නෑ. ඔයා ආසම කෑම ජාතික රටපකරින්න. හැබැයි අන්තර්ජාතික රටපකරින්න ආදීනේ කියලා ගන්න.
1: රටපකරින්න නෙවෙයි යන්නේ ආසම ජාතික රටපකරින්න.
0: ආ විස්කිරින්න එක ළඟරේ ඉන්න මන්න කොන්න පැටලු. තවා විස්කිරින්න වලට ආසුනාට ලෝක විස්කිරින්න ආදීනේ කියලා ගන්න නෑ. කෝපි වලට ආස කට්ටියට ඔන්න තියෙනවා ලෝක කෝපි දින. සමහරු මේක දැනගෙන ඉඳ ඇති, සමහරු දැනගෙන නොඉඳ ඇති.
1: මම දැක්ක ලංකාවේ තියෙන පොඩි පොඩි ප්‍රොමෝෂන්ස් එහෙමත් යනවා. ඒක දැනගන්නත් ඇති කට්ටිය.
0: ඔව් සමහරු ප්‍රොමෝෂන් එක දැකලා කල්පනා කරනවා අනේ මේ මොකද අප 10 රුපියලට කෝපි දෙනවා කියලා කියන්නේ මොකද කියලා සමහරු කල්පනා කරන්නේ. හේතුව නෝකයි අද ලෝක
1: කෝපි දින.
0: කෝපි දින. ඉතින් කෝපි ගැන චුට්ටක් කතා බහ කරන්න තමයි අද හිතාගෙන ඉන්නේ. එහෙනම් ඔය වාහනේ ලෝගෙන නේද මේ වෙලාවේ අපි වහගෙන ට්‍රැෆික් එකේ යන කට්ටිය ළඟපාත කෝපි කඩයක් දැක්කොත් පොඩ්ඩක් වාහනේ අයින් කරලා
1: ඈ මිනිස්සුන්ට පොඩි විස්සක්
0: ඒ මිනිස්සුන්ට පොඩි වදයක් දීලා ඕනනම් ගිහිල්ලා කියලා. ඔයාලා දන්නවද? ඔයාලා දන්නවද අද අද ලෝක කෝපි දිනේ
1: කියලා? දන්නව
0: දන්නව. ඔයාලා මෙතන සින්දුවක් දාලා ඔලුබක්ෙන් නටවලා මෙතන ෆුල් සොමියක් දීලා ගන්නවට දවසක් අද කියලා. ලාබෙට කෝපි එකක් හිල්ලගෙන කෝපි එකක් බිබි ලාබෙට ලාබෙට කෝපි දිනේ කියලා අරේ ඒවා ඒවා කියලා දෙන්න කොටේ ලාබෙට දෙන්න කොටේ කෝපි එකක් අද අද ලෝක කෝපි දිනේ කියලා ඉල්ලගෙන කෝපි එකක් බිබි අපි අහගෙන ඉන්න ගමන් මම මතක් කරනවා ද LB Finance ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක එකතු වෙන්න. LB Finance ඔයාලට මතක් කරනවා අද තමයි හොඳම දවස කියලා.
1: අද හොඳම දවස.
0: අද හොඳම දවස. ඔබ එනවා නම් නෙවෙයි ඔබ වාහනයක් ගන්න යනවා නම් අද හොඳම දවස. මොකද කෙලිම යන්න LB Finance එකට. ඒගොල්ලෝ ලීසින් දෙනවා. මම කියන්නද ලීසින් දෙන්නේ කොච්චර කාලකින්ද කියලා කියන්නද? මම
1: කියන්නේ කියන්න.
0: ඒගොල්ලෝ ලීසින් දෙනවා සැන්ඩි පැය 3.
1: ඔයියේ නියමයි නියමයි සුපිරි වැඩක්.
0: පැය 3න් ලීසින් දෙනවා. තවදුරටත් වාහනේ ගන්න එක ගැන හීන දැක දැක ඇඟිලි ගැනගෙන ගණන් හද හද කවදාද මේ සීනේ සැබෑ වෙන්නේ කියලා හිත හිත ඉන්න දෙයක්
1: නැහැ.
0: ඔයාගේ හීනය හැබෑ වෙන දවස කවදද?
1: අද.
0: අද අද අද යන්න LB Finance එකට. ඒගොල්ලෝ පැය 3න් ඔයාගේ වැඩේ කරලා දෙනවා.
1: අද කියන්නේ මෙහෙම දැන් මේ පහත් පහු වෙලානේ.
0: අද අද කියලා කියන්නේ දැන් අමාර වැඩේ අද ඉවර වුණා කියලා නිකයින්දපා. ඔයා ගිහිල්ලා LB කට්ටියව හම්බෙලා මේ ඔයාගේ වුමනාව කිව්වහම ඒගොල්ලෝ ඔයාටම කියලා වෙන් කරලා දෙනවා. ඔයාටම වෙන් වෙච්ච සබඳතානිල ධාරියෙක්. වෙනම dedicated coordinating officer කෙනෙක් ඔයාට හම්බ වෙනවා. එයාම කෝල් කරලා ඔයාගේ වැඩ ටික බලලා ડોකියුමන්ට්ස් එක අරගෙන එන්නස. එයාම මේ වැඩේ කරලා
1: අර කන්සල්ට් කරන්න කෙනෙක්
0: ඉන්නවා. කෙනෙක් ඔයා වෙනුවෙන් කෙනෙක් වෙන් වෙනවා එතන. ඒ මදිවට මේක ගෙවාගෙන යන්නත් හරිම ලේසි කරලා තියෙනවා. ඔය LB ශාඛාවකට යන්නවත් ඕනේ නැහැ මේක ගෙවන්න. ඔයා ඉන්න තැනක ඉඳන් LB SIM app එකෙන් ඔයාගේ installment එක ගෙවන්න පුළුවන්.
1: ඉතින්
0: ගොඩාක් කරදර අයින් කරලා වැඩේ ලේසි කරලා වේගවත් කරලා තියෙන්නේ. වාහනයක් ගන්න හිත හිත හිටපු ගමන අද පටන් ගන්න යන්න LB Finance එකට හම්බෙන්න ඒගොල්ලන්ව පැය 3න් ලීස් එක ඉවර කරගන්න.
1: අද හොඳම දවස.
2: ලන්ඩන්

0: ஆசப்படுமட சீதா
1: Science වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit. අධමයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit and Hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරය සාමූහික ශක්තිය.
2: දස් පන්තික අඩුම මාසික වාරිකයකට audio system එකක් අරගන්න.
3: Advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
2: Advance ticket ටික pay.
4: 40 වසරක David Pierce විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter දැන් රට පුරා විහිදුණු DPM ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
5: හොඳ නම් ඉන්නෙත් හොඳයි.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර අපි මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා
6: කමිටුව. රට සවාරියකේ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට්බවුන්ඩ් ටුවර් කේජස් එක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0772227676 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
7: Listen up Colombo, Vietnam is calling.
1: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
8: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
7: Let's Vietjet.
9: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
10: අපි ආයේ හමු නොවෙන.
9: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
4: සින්දු සියත අනුග්‍රහය.
10: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චක්කාරේ.
4: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
11: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
6: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිමවු සරණාභරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනස ගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 5 534 406. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
12: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance
1: එකක්. Levels locate top 2% researchers like ඉගෙන ගන්න. Slit BSc Honors Biotechnology degree එකට enroll වෙන්න. පිවිසෙන්න www.slit.lk. Slit evolve beyond.
2: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින්. දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි tag ලක්ෂ 10.
1: ඔබේ ප්‍රියතම ආකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
13: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්.
14: මෙන්න ප්‍රශ්නය. යකඩ ගැල්වනයිස් කිරීමට භාවිතා කරන මූලද්‍රව්‍ය කුමක්ද? 1. සින්ක් 2. සෝඩියම්.
6: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න හෝකන්දරින් සනුකේ සේනාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් ඉන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
15: සියත පොකට් මනි.
6: හෙට උදේ 5යි කාලට සියතහන්න.
16: 98.2 98.4

0: කොච්චරද බැටරි තියනවද? බැටරි කොච්චරද තියනවද?
1: කොහෙද කොහෙද මොකේද?
0: ඔයා ඔයාගේ ඔයාගේ. දැලා හිටද බැහැගෙන නාකි වෙලා ඉඳද?
1: හැන්නෑ වෙලා.
0: හැන්නෑලා. ඒක දවසේ බැටරි බැහැගෙන. ජීවිතෙත් එහෙම තමයි. දැන් වැඩි කාලයක් දැනේද?
1: පොඩි
0: කියන්නේ සයිස් එක පොඩි. එහෙම පොඩි ආච්චිලා ඉන්නවා. සයිස් සයිස් එක පොඩි චූටි ආච්චිලා.
1: අවුරුදු 25 කේ ඉලෙක්ට්‍රොනික දේනෙමි කියන්නේ.
0: අවුරුදු 25 ඉඳන් ඔයා මේ වහනවද? අනේ ඒකනම් හරි වැරදි. ඒකනේ ඔයාට ඉතුරු ඔම්ම අවුරුදු 25 දී තෝට මේ වගේ වද කවුරු හරි. එහෙමනම් වැරදි. දැන් නම් කමන්නේ නැහැ. දැන් නාකි.
1: හරි අපි දැන් බැටරි ගැන කතා කරමුකෝ.
0: නෑ බැටරි බහිනවා මිනිස්සුන්ගේ.
1: ඔව් ඇත්ත මිනිස්සුන්ගේත් බැටරි බහිනවා.
0: මිනිස්සුන්ගේ බැටරි බහිනවා. අපි හිතන්නේ නැහැනේ එහෙම. අපි හිතන්නේ නැහැ. අපි හිතන්නේ අපි දැන් මොකද්ද අපි හිතන්නේ නිකන්
1: අපි හිතන්නේ අපි මැජික් එකක්
0: කියලා. ජිකටම මෙහෙම මෙහෙම යන්න
1: පුළුවන්.
0: ඉන්න පුළුවන්.
1: කොළො හිතන්නේ හැමදාම මට බැන බැන එක එක කික් කිය ඉන්න.
0: ඕ එහෙම ඉන්න වෙන්නේ නැහැ. ඔයා මැරලා ගියාම කරන්න බෑනේ. ඒ මේක ඉවරද? හැමදාම තියෙන්නේ. තව ටික දවසයි. තව ටික දවසයි. මං දවසක වැඩ දෙවිල්ල බලනකොට සෙන්ඩිනේ. සෙන්ඩිය පියතරල කීලි.
1: අයියෝ.
0: එහෙම වෙන්න පුළුවන්ද? ඒත් ඒක ඔයා මරු ඈ වෙන මිනිස්සුන බයයි ඕවගෙන කතා
1: කරන්නේ.
0: වෙන මිනිස්සු ඕවගෙන ඇත්තටම කතා කරන්න බයයි. මං කියන්නේ මිනිස්සුන්ගෙත් බැටරි බහිනවා නම්.
1: ඔව්.
0: හරි. අපි හැමදෙස්සෙම හිතන්නේ ෆෝන් එකේ බැටරි බහින එක විතරනේ.
1: ඔව් නේද?
0: හැමදෙස්සෙම පොඩ්ඩ එහා මෙහා වෙන්න බෑ සීපෝට් එකක් නැද්ද? සීපෝට් එකක් නැද්ද කිකි ඔෆිස් එක වටේ වත්ත වටේ දුවන්න පටන් ගන්නවානේ. අපි ඒව ගැන කන්සර්න්. හැබැයි අපි හිතන්නේ අපේ වාහනේ බැටරි බහිනවා. සමහරුන්ට මතකවත් නැහැ.
1: බැටරියක් තියනවා කියලා දන්නේ නැහැ.
0: බැටරියක් තියනවාද කියලා දන්නේ නැහැ. බැටරිය මේන්ටේන් කරන්නෙත් නැහැ. දාගත්තම ස්ටාර්ට් එකක් යනවා. නතර වුණාම තමයි කල්පනා කරන්නේ. එහෙම බෑ. වාහනේ බැටරිය කියන්නේ ඉතාම වැදගත් කොම්පොනන්ට්. වාහනේ යහපැවැත්මට අතිශයින් වැදගත් බැටරිය. ඒ හින්දා වරින් වර

0: තර නිතර බැට්‍රිය එක පොඩ්ඩක් ඉන්ස්පෙක් කරන්න මතකතියාගන්න. කාලෙකට සරයක් තමන්ගේ බැට්‍රිය කඩිෂන්නෙක් කොහොමද හොඳ තත්ත්වෙන් තියෙනවාද හරියට පව ජෙනරේට් කරනවාද කියලා බලන්න ඕනේ. එහෙම බලලා සැලකිල්ලෙන් මේ වැඩේ කරන්න ඕනේ. බැට්‍රියක් දාගන්න කොටත් තමන්ගේ වාහනයට මොකාක් හරි එකක් ගෙනල්ලා දාලා නිකන් ඒවලට ගුජු ගුජුස් ගාලා වදිනවා නම් හක් කියලා නිකන් ඉන්න එපා. තමන්ගේ වාහනයට හරියන බැට්‍රිය මොකද්ද කියලා හොයාගන්න. උසස් තත්ත්වයේ බැට්‍රියක් පාවිච්චි කරන්න. ඉතින් අපි උසස් තත්ත්වයේ අමතර කොටස් ගැන කියනකොට හැමදාම කියනවනේ කිසිම හිතේ කහටක් නැතුව DSL ගැන විශ්වාසය තියන්න.
1: අනිවාර්යෙන්ම.
0: Douglas & Sons Limited අවුරුදු 40ක් තිස්සේ ඉඳන් ලංකාවට genuine OEMs ගෙනල්ලා බෙදා හරින කණ්ඩායමක්. ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන බැටරියක් තියෙනවා. ඒගොල්ලෝ ගෙන්නන බැටරියක් තියෙනවා.
1: Yuasa battery.
0: ජපන් තාක්ෂණයෙන් හදලා තියෙනවා.
1: ජපනා හපනා.
0: එයා කරලා තියෙනවා නම් ඒ වැඩේ බොහෝ දුරට විශ්වාසයේ තැබිය හැකි එකක්. ඉතින් සෑහෙන කාලයක් තිස්සේ ලෝක විශ්වාසය දිනාගෙන ඉන්න බ්‍රෑන්ඩ්ස් ගණනාවකට කියන ඇක්වා, ටොයෝටා, ප්‍රියස්, ටොයෝටා කොරොල්ලා, ඇක්සියෝ, WXB වගේ වාහන ගණනාවක OEM එකක් හැටියට ටයප්ස් තියෙන Yuasa බැටරියක් තමන්ගේ වාහනයට පාවිච්චි කරන්න දීර්ඝ කාලයක් වාහනේ හොඳ පණෙන් හොඳ කන්ඩිෂන් එකෙන් තියාගන්න. දිවයින පුර අලෙවිඩි ජුතු 3000කට වැඩි ඉන්න Douglas & Sons Limited තමයි ගෙන්වා බෙදාගන්නේ.
1: දැන් මකල ඔයා කෝපි එකක් බොනකොට, තේ එකක් බොනකොට සමහරවිට කල්පනා කරනවද නැත්නම් කාත් එක්ක හරි පොඩි චැට් එකක් දාගෙන ඉන්නවද?
0: ඔය දෙකම වෙනවා. සමහර වෙලාවට අපිට කෝපි එකක් බොන්න හම්බෙනවා හොඳ සගයක්. තේ එකක් බොන්න හොඳ සගයක් හම්බෙනවා. යමක් කතා බහ කර කර තේ එක බොන්න පුළුවන්. සමහරලාට වැස්ස වෙලාවක යන්තම් හිරිකඩට ඕපන් වෙච්ච තැනක කෝපි එකක් තේ එකක් බිබි ජීවිතේ විඳින්න පුළුවන්. සමාජයට බම්බු ගන්න
1: එහෙම පුළුවන්. ඇත්තටම මිනිස්සු ඇවිල්ලා කල්පනා කරන එක ගොඩාක් වෙලාවට කරනවා ඔය නිදහසේ ඉන්න වෙලාවකට. ඉතින් ඒ වෙලාවේ ඔයා කල්පනා කළාදී සමහර විට ඔයාගේ ගේ හදාගන්නේ කොහොමද කියලා නේද? ඔබ අදත් කල්පනා කරනවා වෙන්න පුළුවන්, හෙටත් කල්පනා කරන්න බලාපොරොත්තුෙන් ඇති. තේ එකක් බිබී හරි කෝපි එකක් බිබී හරි දැන් ඔය කල්පනා කර කර ඉන්න එකට තිත තියන්න. මොකද DFCC බැංකුවේ මේ දවස්වල හෝම් ලෝන් එකක් දෙනවා. ඉක්මනින් පහසුවෙන් ඔයාට ලෝන් එක ගන්න පුළුවන් ඔයාගේ සිහින නිවස හදාගන්න. එනිසා ළඟම තියෙන DFCC බැංකු ශාඛාවකට යන්න. ඒගොල්ලෝ ආට හරිම විස්තරේ කියලා දෙනවා කොහොමද ડોකියුමන්ට්ස් ටික ගේන්න ඕනේ, ලෝන් එක පාස් කරගන්න ඕනේ විදිය හරියටම. ඊට පස්සෙ ආට දවස් 10ක් ඇතුළත ඔයාගේ ලෝන් එක පාස් කරලා ඔයාට සල්ලි අතට දෙනවා. ඉතින් හරි පහසුවෙන් කල්පනා කර කර හිටපු කාලෙට තිත තියලා ඔයාගේ ලස්සනගේ සිහින නිවහන හදාගන්න පුළුවන්. ඉතින් ආ ළඟම තියෙන ශාඛාවකට යන්න. එහෙමත් නැත්නම් මෙන්න මේ ටෙලිෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන්න. 011-2-35-02-02.
0: ඊට පස්සේ
1: දිනවනේ
0: මොනවද තාදේ?
1: අවුරුදු 30ක් යනකම්
0: ගෙවාගෙන යන්න පුළුවන්. අවුරුදු 20ක් යනකම් අචල පොලියකට ඒගොල්ලෝ වැඩේ ලෑස්ති කරලා දෙන්නේ. දවස් 10න් වැඩේ ඉවර කරලා දෙනවා. ඉතින් ඊට පස්සේ ගේ හදාගෙන ඉවර වෙලා ගෙදර ලස්සන බැල්කනි එකට හරි වැරැන්ඩ එකට හරි වෙලා කෝපි එකක් හදාගෙන කෝපි එක බිබි කල්පනා කරන්ඩ අඩේ දැන් මං මොනාද කෝපි එක බිබි කල්පනා කරන්නේ. මේ අතරේ තව පණිවිඩයක් තියෙනවා DFCC එක අපිට කියලා තියෙනවා මතක් කරන්න කියලා. අද ලෝක වැඩිහිටි
1: දිනය.
0: ඉතින් ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් සමහරකට ජීවිතේ සෑහෙන කාලයක් රස්සාවල් කරලා රට වෙනුවෙන්, ලෝකෙ වෙනුවෙන්, තව මිනිස්සු වෙනුවෙන් වෙහෙස මහන්සි වෙච්ච මිනිස්සු අද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හැටියට විශ්‍රාම සුවයෙන් ඉන්නවා. ඒ හැමෝටම DFCC තමන්ගේ ආචාරය, උත්තම ආචාරය පිරිනමන බව ඒගොල්ලෝ මතක් කරලා තියෙනවා.

0: Ethiopia ore andu.
1: Ethiopia ore.
0: No, Ethiopia ore vei sendu. Aage?
1: Ethiopia.
0: Ethiopia ore vei.
1: Important.
0: Ethiopia thava ichchara possible ara. Oyaage gaante possible ara. Ethiopia.
1: Ethiopia.
0: Ethiopia ore api yanawa. Kopi wala
1: upada hoyaage?
0: Aarambhe hoyaage. මේක මෙහෙමයි, මේක ලෙජන්ඩ් ස්ටෝරි එකක් මිසක් සයන්ටිෆිකලි මේ මෙහෙමයි කියලා නැහැ. ඉතියෝපියාවේ එනව කතාවක් කල්දි කියලා එළුවන් බලාගන්නෙක්ගේ කතාවක්.
1: හා කල්දි.
0: කල්දි කියලා එන්නේ එළුව තමයි බලාගන්නේ. එයාට නිරීක්ෂණය වුණාලු එයා බලාගන්න එළු රංචු එළුව මේ ගහක හැදෙන කිසියම් රතු පාට නිකන් චෙරි වගේ ජාතියක්. හැබැයි විදිය චෙරි වගේ නෙවෙයි, චෙරි ගෙඩිය වෙනස් නේ. හැබැයි චෙරි වගේ රතු පාට බෝල බෝල පොකුරට හැදෙන ගෙඩි ජාතියක්. මේක ඇතුළේ ටිකක් හයිය කොළපාට ඇටයක් තියෙනවා. ඒ ඇටේ ටිකක් ලොකුයි. ඇටේ වටේ පොඩි ටිකක් තියෙන රතු පාට සිවිඩ්ඩක් වගේ මාංශල කොටසකුත් තියෙනවා. මේක කනෝ එළු.
1: හා එළුව කනෝ.
0: එළුව මේ කනෝ. මේක කෑවට පස්සේ එළුව නිකන් මේ වෙනද වගේ නෙවෙයි, හරි නිකන්
1: ජවේ,
0: හරි ජව සම්පන්නයි. එහෙ දුවනවා, මෙහෙ දුවනවා, උඩ පයින්නවා, මේක එක පෙරලියයි. මේක කෑවට පස්සේ කල්දි මේක බලන් ඉඳලා මේ මොකද්ද මේ යක්කුන්ට වෙන්නේ, මේ චෙරිගෙඩිය වගේ එක කෑවම කියලා කල්දිත් මේවා කාලා බැලුවලු. දැන් මේ කියන්නේ මේ කෝපි, ඈ මේ කෝපි මේ ගෙඩිය පිටින් අරගෙන කල්දිත් කාලා බැලුවලු. පස්සේ මිනිහටත් තේරෙනවා මොකද්දෝ යමක් සිද්ධ වෙනවා. හරි, ඒතර රහ නැහැ. හැබැයි මොකද්දෝ යමක් සිද්ධ වෙනවා. ඇඟ ඇතුලේ පොඩි එනර්ජි එකක් වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ යා ටික ටික ඒක යාළුවන්ට කියලා ඒක එහෙ, ඒ කියන්නේ ඉතියෝපියාවේ හිටපු ওই මංක්ස්ලා, අපි දන්න හාමුදුරුවරුම නෙවෙයි, හැබැයි වෙනත් වෙනත් ස්වරූපවලට පැවිද්ද ප්‍රැක්ටිස් කරන අය අතට ගිහිල්ලා, ඊට පස්සේ ඒ අය මේක පාවිච්චි කළා. ඒ අයට තේරුණාලු ඔය භාවනා කරනවා වගේ වැඩවලට මේක මරු, නිින්ද යන්නේ එහෙම නැහැ, නිදිමත එන්නේ නැහැ, ඇහැරලා ඉන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට. ඔන්න ඔහොම ටිකෙන් ටික මේක පැතිරලා ගියා කියලා. මේකේ අර මං කිව්වා වගේ මේක ලෙජන්ඩ් ස්ටෝරි එක, පුරාවෘත්තයක්, කෝපි ගැන පුරාවෘත්තයක්. හැබැයි විද්‍යාත්මක ඔප්පු වෙලා තියෙනවා. කෝපි ආවේ ඉතියෝපියාවෙන් තමයි. ඉතියෝපියාවෙන් යේමනයට ඇවිල්ලා, යේමනය හරහා අරාබි කලාපයට කෝපි ඇවිල්ලා, අරාබිය තුල තමයි කොෆි කල්චර් එකක් ඩිවලොප් වෙන්න පටන් ගන්න. විවිධ වෙළඳ මාර්ග හරහා අරාබි වෙළඳ ලෝකය පුරා යනකොට ඒගොල්ලෝ ලෝකේ වෙනත් රටවල් වල තියෙන කුළුබඩු වලට කෝපි හුවමාරු කරලා රෙමේ වෙලා කෝපි ලෝක ප්‍රසිද්ධ වුණා කියලා. ඔන්න ඔයා අද ගෙදර පැන්ටියෙන් මෙහෙම බෝතලේ අරගෙන උණු වතුරට දාලා හදාගන්න කෝපි කෝප්පේ ඉස්සෙල්ලාම ඉතියෝපියාවේ එළුවෙක් තමයි පාර පෙන්නලා තියෙන්නේ. ඔය කෝපි කුඩු ටිකට ඔයාගේ පැන්ට්‍රි කබඩ් එකට එන්න.
1: මාරයි නේ මකලෝ.
0: එළුවත් බෑ බෑ කිව්වට බෑම කී කී ඉඳලා නෑ.
1: එළුවන්ට පුළුවන්.
0: ඔව් වැඩක් කරලා තියෙනවා.
1: පුංචි කාලේම ගැන අපි කතා කරමු ඉක්මනටම. වාහන 400ක් විතර තියෙනවානේ මකලෝ. දැන් වාහන සීනේ හැබෑ කරගෙන යන්න පුංචි කාර්නිවසට.
0: ඔව් සමහරු ඒත් එළුව වගේ තමයි. වාහන සීනේ හැබෑ කරගන්න බෑ. හැබෑ කරගන්න බෑ කියලා හිතාගෙන ඉන්න.
1: ඒ හැබැයි එහෙම නෑ. ඉතින් පුළුවන්නේ පුංචි කාර්නිවසට ගියාට පස්සේ වාට හිතෙනවා ඔයා ළඟ තියෙන සල්ලි වලට ගැළපෙන හොඳම වාහනයක් එතනින් ගන්න පුළුවන්. රෙජිස්ටර් කරපුවා තියෙනව, නොකරපුවා තියෙනව. දැන් රෙජිස්ටර් කරපුවා ගන්න ගියාට පස්සේ මාර ප්‍රශ්නේ අපි කියන්නේ එක එක කැඩිච්ච ඇක්සිඩන්ට්
0: වෙච්ච අමට්ටපුව හෙත්ති පොළ භාෂාවෙන් කියන්නේ අමට්ටපුවට අහුවෙන්න එපා. හොඳ කන්ඩිෂන් එකේ තියෙන, හොඳ හිස්ටරි එකක් තියෙන, ඔයාව අන්දන්න හදන්නේ නැති වාහනයක් වාට තෝරලා බේරලා හොයාගන්න පුළුවන් මාළඹේ පුංචි කාර් නිවසට ගියොත්. එතනින් ඉන්ෂුරන්ස් පහසුකම්, එතනින් ලීසින් පහසුකම්, ඊට පස්සේ එතනින් තක්සේරු පහසුකම් ඔක්කොම ලබා ගන්න පුළුවන්. අයිතිකාරයත් එක්ක ගාන කතා කරලා හරිම විනිවිද භාවයෙන් වැඩේ ඉවර කරගන්න පුළුවන්.
1: එහෙනම් ඔයාගේ වාහනය අරගන්න මෙන්න මේ ඇඩ්‍රස් එකට යන්න. පුංචි කාර් නිවස, වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළඹේ.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකෝ ෆ්‍රයි සතුටු රසය ගෙනෙන
2: කුඩ සිරිපොඩ් සමාජිකයන් සඳහා කාගෙල් සුරසිරි වෙතින් මෙගා වට්ටම් නෝර් පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 580යි ප්‍රීමා ස්ටෙලා චිකන් රසටි නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 240යි සමපෝෂ ඉතිරි රුපියල් 175යි දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 120යි කාගෙල් සුරසිරි
3: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 145ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
4: උතේ කන්නාඩි අමතක වෙලා නේ.
5: අම්ම සල්ලි දාන්නද?
4: ඔව් සල්ලි දාන්න.
5: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
2: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
3: After levels modern legal world එකට prepare වෙන්න කැමතිද? LLB honors උපාධි පාඨමාලාව දැන් slit වෙතින්. දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
7: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයෙන් පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
9: ඔබේ සමට දිගුරන දීප්තිය ට්වින් ගාලා ගන්න Big Twin Lady Racer එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
10: Enchanter The fragrance of French romance.
11: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
12: Oat Max High Strength Liquid Collagen, obat adam

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: කැමරා ශිල්පියාට ඇප ගෝඨාභයගේ පෙත්සම ප්‍රතික්ෂේප කරයි. පීබීගෙන් ප්‍රශ්න කෙරේ. සංස්ථාවට ඩීසල් වලින් රුපියල් 66ක හා පෙට්‍රල් වලින් රුපියල් 52ක අලාභයක්. කන්ටේනරයකින් උණ්ඩ කොපු 200ක් සොයා ගැනීම.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: 라당.
1: 코피.
2: 코피.
1: 코피 그거 메텐 답 얘기하는데.
2: 메텐 답 코피.
1: 나 메텐 답이 그래 나 원나 메텐 답 겠는가 했지 뭐라. 이거는 막 그냥 땡 발란다 피. 피 미니스 가나 보나 대왈 아터레. 코피 වලට තියෙනවනේ වෙන විශේෂ තැනක් හැදිලා.
2: කල්චර් එකක් නේද?
1: කල්චර් එකක් කොෆි කල්චර් එකක් තියෙනවා. World Coffee Day එකක් හැදිලා තියෙනවා.

0: කොෆි කල්ච එකක් තියෙනවා. වර්ඩ් කොෆි ඩේ එකක් හැදිලා තියෙනවා. කොෆි එක්ක බැදිච්ච ලොකු ව්‍යාපාරජාලයක් හැදිලා තියෙනවා. කෝපි නිෂ්පාදනය, කෝප බෙදා හැරීම, ඊට පස්සේ කෝපි හල්. අනිත් එක තමයි ටවුන් එකක පොක්හරි නිකන් ටවුන් එකක් ඩිෆයින් කරන කාරණයක් බවට දැන් කෝපි පත් වෙලා තියෙනවා. කෝපි කොහමද මේ ගමන ඇවිල්ලා?
1: කෝපි කඩයක් තියෙනවා කියන්නේ ඉතින් පොෂ් පොෂ් නගරයක් වගේ නේ.
0: ඔව්. හැබැයි ඒ දැන් මේ වෙනකොට සමහර තැන්වල හැබැයි ඉස්සෙල්ලා කෝපි වලට මේ තැන හැදුනේ කෝපි මිනිස්සුන්ව කතා කරවන හින්දා.
1: හා.
0: හරි. දැන් කෝපි විසින් යම්කිසි උත්තේජනයක් ඇති කරනවානේ ශරීරය ඇතුළේ කිසියම් රසායනික වෙනසක් කෝපි විසින් ඇති කරන.
1: කැෆේන් තියෙනවා කියනවානේ.
0: කෝපි වල කැෆේන් තියෙනවා. ප්‍රධානම දේ තමයි කෝපි විසින් කරනවා මේ නියම වැඩක්. අපේ ඇඟ ඇතුලේ ඇඩෙනොසින් නිෂ්පාදනය වීම වලක්වනවා කෝපි ගිහිල්ලා. කැෆේන් ගිහිල්ලා ඇඩෙනොසින් නිෂ්පාදනය නවත්තනවා. ඇඩෙනොසින් කියන්නේ අපේ ශරීරයේ සියලුම සෛල ඇතුලේ හැදෙන කෙමිකල් එකක්. ඒකෙන් තමයි අපිට නිදිමත ගේන්නේ. අපිව කම්මැලි කරන්නේ. අපිව අලස කුසීත කරන්නේ මේ ඇඩෙනොසින් වලින්. කෝපි ඇඟට වැටුණාම මේක නවත්තන. එතකොට අපිට නිින්දයක් නැහැ. එතකොට අපි අවදියෙන් පුබුදුවෙන් තමයි ඉන්නේ. එතකොට මිනිස්සු කතා කරන්න පෙළඹෙනවා. අන්න ඒ හින්දා ඒ කතා කරන්න පෙළඹීම හරහා යුරෝප එක්තරා කාලයක කොෆි හවුස් ආශ්‍රිතව කිසියම් මිනිසුන් එකතු වෙලා කතා බහ කර ඉන්න අදහස් බෙදා ගන්න අලුත් අදහස් ජනිත කරන දේශපාලනය කතා කරන තැන් බවට මේ කෝපි හල් පත් වුණා. සමහර යුරෝපෙ තිබිච්ච ගවර්න්මන්ට් වලට උවමනා වුණා මේ කෝපිහල් සමීපව නිරීක්ෂණය කරන්න. මේවට එකතු වෙන මොනවද මෙච්චර කතා වෙවි ඉන්නේ? ඇයි මුන් මේ හැන්ද ඇවරුවෙම කෝපි කඩවලට වෙලා ආණ්ඩු ගැන, දේශපාලනය ගැන, දේශපාලන පක්ෂ ගැන, දේශපාලන නායකයෝ ගැන, කලාව ගැන, අලුත් අදහස් ගැන කතා? අලුත් අදහස් ඔබ වෙන ලෙඩක් අලුත් අදහස්. ඒහිඳ කොටිම ස්වීඩ්නේ එකපාරක් කෝපි තහනම් කරන්න පවා පෙළඹුණා.
1: අනේ
0: ඔව්. කෝපි හල් ඇතුලේ මිනිස්සු රැස් වෙලා කතා බහ කර ඉන්න එක වෙන වදයක් කියලා. එහෙම කෝපි හල් වලට එකතු වෙන මිනිස්සු දිහා සැකෙන් බලන්න, ඒ මිනිස්සුන්ව පරීක්ෂා කරන්න, ඒ මිනිස්සුන්ව ෆලෝ කරන්න මේ 18 වෙනි සතවර්ෂය වගේ කාලේ යුරෝපේ සමහර ආණ්ඩු වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ කෝපි තර්ජනයක් හැටියට සමහරු අරගෙන තියෙනවා. ඉතින් එහෙම ආපු ගමනක් තමයි දැන් ඉතින් කෝපි ගැන එහෙම ලොකු එහෙම එකක් නැහැ. කෝපි කියන්නේ හරිම නිදහස් සංස්කෘතියක්. මිනිස්සු කැමති ඒකට. එක්තරා විදිහක පොඩි ඇඩික්ටඩ් සුළු ගතියක් කෝපි වල තියෙන බවත් කතා බහක් තියෙනවා.
1: අද බිව්වොත් හෙටත්
0: බොන්න ඕනේ. හෙට බිව්වොත් අනිද්දාත් බොන්න ඕනේ. අනිද්දා බීලා ඉංගනිද්දාත් නොබී හිටියොත් එන ලෙඩක්. අපි ඒක පොඩ්ඩක් කතා බහ කරමු. වෙලාව යන හින්දා අපි ඉක්මනට හැරිලා බලන්න කැමති මේ වෙලාවේ නැවත වතාවක් Douglas & Sons Limited දිහාවට.
1: හරි.
0: Douglas & Sons Limited කියලා කියන්නේ අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ ඉඳලා ලංකාවට ඉතාම විශ්වාසදායි genuine වාහන අමතර කොටස් ගෙන්වා බෙදා හරින කණ්ඩායමක්. හුඟ දෙනෙක් වාහන අමතර කොටස් මාකට් එකට රැවටෙනවා. පංචිකාවත්තට ගිහිල්ලා වාහනයකට අමතර කොටසක් ගන්න ගියාම ගෙනිච්ච වාහනේ කැලිටික ඉතුරු කරන් ගන්න පුළුවන් වුණොත් ඒකත් ලොකු දෙයක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි යන්න කෙලින්ම Douglas & Sons Limited එකට. දිවයින පුරා අලෙවි නියුජිතව 3000කට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් ඔයාගේ ඕනෑම වාහන අමතර කොටස් අවශ්‍යතාවයක් ලේසියෙන්ම ඉටු කරගන්න පුළුවන් Douglas & Sons Limited එකට ගියොත්. යන්න ඕන නියමම තැන තමයි Douglas & Sons Limited.

0: දවස යනවා වේගෙන් තමයි කෝපිය එකක් බීලා දවසේ තවට වැඩිපුර වැඩ කරන්න ඕන කියලා හිතෙන්නේ. මං ඉස්සෙල්ලා මතක් කරන්න DFCC අපිත් එක්ක ඉන්නවා. DFCC කාලයක් තිස්සේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන් සේවාවන් ගණනාවක් අරගෙන එන කණ්ඩායම. අපි මේ දවස්වල කතා කරමින් ඉන්නේ ඒගොල්ලන්ගේ හෝම් ලෝන් එක ගැන. ඒත් අද ඇත්තටම DFCC කට්ටියට කතා කරන්න ඕනේ ලෝකේ වැඩිහිටියෝ ගැන. අද ලෝක වැඩිහිටි දිනය. ඉතින් වැඩිහිටියෙක් වෙනවා කියන්නේ මෙහෙමයි. දැන් සැන්ඩි වැඩිහිටියෙක් වුණාම නම් ඉතින් නිකන් ඉඳලා ඩාකි වෙලා. හැබැයි ලෝක හැමෝම එහෙම නැහැ. ලෝක මිනිස්සු අවුරුදු 60ක් වෙනකන් ජීවත් වෙනවා කියන්නේම මොන තරම් දෙයක්. දැනුවත් හොන දැනුවත් ඒ මිනිස්සු අතින් ලෝකෙට සිද්ධ වෙලා ඇද්ද? සමහර කෙනෙක් ඒ අවුරුදු 60 ඇතුළේ ගහක් දෙකක් හිටවල ඇත්. වෙන අනිත් ඔක්කොම අයින් කරන්නකෝ. ඒ හිටවපු ගහ දෙක මොන තරම් සේවයක් ලෝකෙට කරලා ඇද්ද? සමහර කෙනෙක් ළමයින්ට උගන්වලා ඇති ජීවිතෙන් අවුරුදු 30ක් 35ක්. සමහර කෙනෙක් කම්කරුවෙක් හැටියට ජීවිත ගෞරව 30ක් 35ක් අපි හැමෝම වෙනුවෙන් සේවාවක් සපයලා. තව සමහර කෙනෙක් අවුරුදු 20ක් 25ක් අලුතෙන් දේවල් හිතලා ලෝකෙට අලුත් දේවල් නිර්මාණය කරලා ඇති. ඒ හැමෝම හැම දවසකම පුංචි පුංචි දෙයක් හරි ලෝකෙ වෙනුවෙන් එකතු කරලා ඇති. අන්න ඒ ලෝකෙ වෙනුවෙන් දේවල් එකතු කරපු ලෝකෙ වෙනුවෙන් දේවල් කරපු දැන් ඒ සියල්ලෙන් මිදිලා විශ්‍රාම සුවයෙන් කල්ගත කරන සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට DFCC එකතු වෙලා අපි අපේ උත්තමාචාරය පුද කරනවා අද මේ ලෝක වැඩිහිටි දිනේදී.
1: සැලූට් එකක් ගන්න.
0: සැලූට්! ගහන පයින් පයින් පයින් බිම පයින් බිමට ගහන සැලුට් එකත් එක්ක පයින් ගහනවා බිමට.
1: ඕ ඉතින් මකලෝ ඉවරයි නිතින් වවනාද
0: පටලවර වැඩිහිටියන්ට පයින් ගහනවා කියලා කියන්නේ.
1: දැන් ඔයා හිතන්න වැඩිහිටි දිනේ ආවනේ. දැන් හිතන්නද නියම් වැඩිහිටියෙක්ට gift එකක් දෙන්න. මම දැකලා තියෙනවා ගොඩක් මන් දැක්කේ මේ ළඟදි පිටරට වීඩියෝ එකකින් අවුරුදු 65ක් විතර ඇති යගේ තාත්තට. එයාට කවදාවත් වාහනයක් තිබිලා නැහැ. හරිද? ඒ නිසා එයාගේ දරුවෝ දෙන්න එකතු වෙලා තාත්තාට ලස්සන සුපිරි වාහනයක් අරන් දෙනවා. මං හිතන්නේ ඒක තමයි අපි වැඩිහිටියන්ට සලකනවා කියන එක නේද? එක පැත්තකින් ගත්තොත්. ඉතින් ඒ වගේ එහෙම සලකන්න එහෙම දෙයක් කරන්න හිතුනොත් ඔහට යන්න හොඳ තැනක් තියෙනවා. මාළඹේ පුංචි කාර් නිවසට යන්න. එහෙම නැත්තම් ඒත් කමන්නේ නැහැ යන්න මාළඹේ පුංචි කාර් නිවසට. එහෙම හිතෙන්න ඕනේ නැහැ.
0: තාත්තව තාත්තව එකගෙර යන්න. එකගෙර ගිහිල්ලා තාත්තට එතන දින වාහන 400 පෙන්නන්න.
1: පෙන්නන්න.
0: ඊට පස්සේ තාත්තට වයර් මාරු වෙනවා. වාහනය තෝරගන්න දැන්.
1: මේකද ගන්න පුතේ.
0: මේකත් හොදයි පුතේ. අරකත් හොදයි පුතේ. අපි තට්ටු හතරක කාර් එකක් ගහුව එක උඩ එක තියලා. එකගෙර යන්න. ගිහිල්ලා ඒ සතුට දෙන්න. ඒ සතුට දෙන්න ඔබට දෙන්න පුළුවන් නම් ඒ සතුට දෙන්න. මොකද මාළඹේ පුංචි කාර් නිවස කියන්නේ ඒ වගේ දෙයකට විශ්වාසය තියන්න පුළුවන්
1: තැන.
0: ඒගොල්ලෝ ඔයාව අන්දලා ඔයාගේ තාත්තට ලදරමක් විකුණන්නේ නැහැ.
1: ඒත් එක්කලම දැන් ওই වාහනේ ගන්න ගියාට පස්සේ අනිත් වැඩ කටයුතු තියෙනවානේ. taxeru seva insurance පහසුකම් leasing පහසුකම් මේ ටිකක් තියෙනවා. ඉතින් වගකීම විශ්වාසය තියෙනවා මාළඹේ පුංචි කාර් නිවසේ වාහනයක් ගන්නකොට. අපි address එක මතක් කරන්න. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළඹේ.
0: අද තමයි ඉතින් හොඳම දවස. වැඩිහිටියන්ට ගරු කරනවා නම් ඔබේ අම්මට තාත්තට මාමට නැන්දට ඔබේ ගරුත්වය පෙන්වන්න. අද හොඳ දවසක්. අද ලෝක වැඩිහිටි දිනය. ඒ වගේ මතක තියාගන්න හෙට දවසත් හොඳම දවසක්. අනිද්දාත් හොඳම දවසක්.
1: සෙනසුරාදා.
0: ඔව්. සෙනසුරාදාත් හොඳම දවසක්. මොකද LB Finance සෙනසුරාදාත් හවස 6 මාර වෙනකන් විවෘතයි. ඒගොල්ලෝ වැඩ. ඉතින් ඔයා වාහනයක් ගන්න හිතනවා නම් වාහනේට ලීසින් එකක් දාගන්න හිතනවා නම් අද හෙට අනිද්දා ඉඟනිද්දා හැමදාම ඔබේ හොඳම දවස වෙන්න පුළුවන්. ඔබ ගනුදෙනු කරන්නේ LB Finance එක්කනම්. ඒක තමයි ඒගොල්ලන්ගේ පොරොන්දුව. අද තමයි හොඳම දවස. කතා කරන්න 0112 200 කියන දුරකථන අංකයට නැත්නම් යන්න LB Finance එකකට ගිහිල්ලා හම්බෙන්න ඒගොල්ලන්ව. ඒගොල්ලෝ වෙන් කරලා දෙනවා ඔයාටම වෙන් වෙච්ච සබඳතා නිලධාරී. එයත් එක්ක කතා බහ කරලා ඔයාට ලීසින් එක කරගන්න පුළුවන්
1: පැය තුනෙන්
0: ලීසින් එක කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලාඩම් වැඩසටහන් දෙකක වෙලාව තමයි ඔයාට යන්නේ සම්පූර්ණයෙන් වාහනේ සම්බන්ධයෙන් ලීසින් එක ඉවර කරගන්න. ඉතින් LB Finance එකට යන්න ඉන්න තැනක ඉඳන් ගෙවන්නත් පුළුවන් LB SIM app එක පාවිච්චි කරලා.

0: பாசம் பாதமிட்ட சீதா.
1: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න
4: 02 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 1 7 1 2 ඕනි බිත්ති විතරයි. අපේ බිත්තිවලට හරියාපලයි. වතුර වලට ඔක්කොම සවුත් වෙනවා.
5: සර්හුකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි ඇවිත් තියෙන්නේ වැරදි තැනට. සර් යන්න ඕන ඩියුලක්ස් එකට. ගන්න ඕන ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
6: ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක්
7: නෑ. රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
8: ෆ්‍රීලැන්ස් ඔබ වෙනුවෙන් නිර්මාණය කළ Combank Digplus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
9: අදම combank.lk වෙත පිවිසෙන්න.
10: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම tile මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා tiles media home upgrade වෙතින් 45% දක්වා සුවිශේෂි වට්ටම්. දිවයින පුරා ලංකා tiles ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
11: අම්මා, ඒ aunty ඔයාගේ friend කෙනෙක්ද?
12: නෑ.
11: එහෙනම් ඔයා එයා එක්ක hina උනේ?
12: තව කෙනෙක් එක්ක hina වෙන්න ඒ කෙනා අපේ friend කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි hinaවකට පුළුවන් අපේ තනිතාගේ දවසම fresh කරන්න.
13: fresh කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම fresh වෙන්න, fresh විදියට හිතන්න. Kiehl's, life එකම fresh.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011732000 NIBM The City University The place to be.
1: ඉතින් මම හෙඩ් ඔෆිස් එකට ප්‍රොමෝට් වුණාම ට්‍රාන්ස්පෝර්ට් එක තමයි ප්‍රශ්නේ.
2: Don't worry, we can find a solution to that today itself.
1: Today?
3: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අදම LP Finance විදෙන්න. ලීසිංග පහ තුනේ LP ලීසිංග අද තමයි හොඳම දවස.
4: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.

0: ัง
1: BB නෙවෙයි අපි අද හිටියේ තාලි කෝපි ගැන කතා කර කර
2: අපි තව ටිකකින් කෝපි ටිකක් බමු
1: අපි තව ටිකකින් ගිහලා කෝපි එකක් බමු අර කිව්වත් වගේ කෝපි කල්චර් එකේ විවිධ තැන් හැදිලා තියෙනවා කෝපි ලුවක් ගැන හොයලා බලන්න විස්තරي කියන්නේ මේ වෙලාවේ කාලය මදි අපි ටිකක් කෝපි ලුවක් ගැන මීට කලින් කතා කරලා තියෙනවා සත්තු జాතියක් කෝපි ගෙඩි කාලා ඒ සත්තු මල පහ කළාට පස්සේ එතනින් කෝපියට ටික එකතු කරලා ප්‍රොසෙස් කරලා කෝපි හදන සිස්ටම් එකකුත් ලෝකේ තියෙනවා. ඉතින් කෝපි කියන්නේ අවදියෙන් තියෙන දෙයක්. කෝපි ආව ඇහැරවට කෝපි වාග නිදිමත නැති කරනවා. කෝපි වාට අලුත් කල්ච එකක් යෝජනා කරනවා. ඒ ඔක්කොම ඇස්සේ කෝපි වල කිසියම් ඩිපෙන්ඩන්සි එකක් තියෙනවා. ඔයා දිගින් දිගටම කෝපි බොනවා නම් දිගින් දිගටම මේ කැෆේන් ඉන්ටේක් එක ඔයා ගන්නවා නම් මේක යම් තාක් දුරකට ඇබ්බැහි වන
2: සුළුයි.
1: ඒ වගේ රට පොඩ්ඩක් ඉතින් හිතේ කොනක තියාග.
2: ආ නිකන් ලෙඩ රෝග වගේත් එහෙම හැදෙනවා.
1: ආ මේබයි කෝපි ඔයා නිතර කෝපි පානය කරන හින්දා ඔයාට ඇති වෙන ලොකු සයිඩ් ඉෆෙක්ට්ස් නෑ. හැබැයි ඔයා කෝපි දිගින් දිගටම පාවිච්චි කරලා ඔයාට කෝපි මගහැරුණොත් අන්න එතෙන්දී ඔයාට යම් යම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද ඔයා කෝපි වලට ඇඩික්ට් වෙලා වගේ බොඩියකේ කිමිකල් සිස්ටම් එක කෝපි උඩ ඩිපෙන්ඩ් වෙලා තිබුණොත් එහෙම ඔයාට කෝපි නැතුව ගත කරන පළවෙනි පැය 12 ඇතුළෙදී දැඩි නිදිමතක්. ඊට පස්සේ එච්චර අවධානයෙන් නෙවෙයි ඔයා ඉන්නේ, සමහර දේවල් වලට අවධානය යොමු කරගන්න අමාරුයි වගේ ගතියක් දැනෙන්න පුළුවන්. පළවෙනි පැය 12ත් 24ත් අතර කාලයේ ගත වෙනකොට ඔයාට මද වශයෙන් හිසේ කැක්කුමක් සහ කෙඩෙත්තු ගතියක් ඇති වෙන්න පුළුවන්. පළවෙනි පැය 24ත් 48ත් අතර කාලය ගත වෙනකොට ඔයාට කෝපි නැති හින්ද දැනෙන අපහසුතාවය ඉහළට බැස වෙන්න පුළුවන්. ඉතාම දරා ගන්න අමාරු හිසේ කැක්කුමක්, දැඩි කෙඩෙත්තු ගතියක් සහ මේ දැන් කොහේ හරි ඔළුව තියාගෙන නිදා ගන්න ඕන තරමේ නිදිමතක් සහ පුව කන්සන්ට්‍රේෂන් ලෙවල්. ඔයාට කිසිම දෙයකට ફોකස් වෙන්න, කන්සන්ට්‍රේට් කරන්න බැරි ගතියක් දැනෙන්න පුළුවන්. 48 වෙනි පැය සහ 72 වෙනි පැය ගත වෙනකොට මේ තියෙන අපහසුතාව ටික හැමමම තිබියදී ඒවා චුට්ටක් අඩු වෙන්න පටන් ගන්නවා වගේ ඔයාලට දැනෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් 72 වෙනි පැය ඉක්මවා ගියාට පස්සේ ඔයා කෝපි වල තියෙන ඩිපෙන්ඩන්සි එකෙන් රිකවර් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයා නිතර කෝපි බොන කෙනෙක් නම් ඉඳලා හිටලා සුබානයක් විතර කෝපි නොබී ඉඳලා බලන්න ඔයාගේ බොඩි එක කොහොමද ඒකට රියැක්ට් කරන්න කියලා.
2: අර කතාවක් තියෙන මගල ඕනාට වඩා ඕනම දෙයක් ඕනම නැහැ
1: කියලා. ඔව්. ඔය යාළුවෝ කීප දෙනා එකතු වෙලා සතියක් විතර කෝපි නොබී ඉඳලා ඊට පස්සේ දවසේ ආයි කෝපි එකක් බිබී කතා කරද්ද අර සතිය ගත කරගත්තේ කොහොමද? කීප අරක් ඔළුවක ඇක්කුව හැදුනද කියලා.
2: Yes. Right. අපි අන්නන් එහෙනම් හෙට හම්බ වෙමු.
1: හෙට හම්බ වෙමු. අදට යමු. යන ගමන් කෝපි එකක් බිබී යමු. යමං චාලි.
2: මම සන්නේ.
1: මම්මකෝ.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: සංස්ථාවට ඩීසල් වලින් රුපියල් 66ක හා පෙට්‍රල් වලින් රුපියල් 52ක අලාභයක්. ගෝඨාභයගේ පෙත්සම ඉවතට. කන්ටේනරයකින් උණ්ඩ කොපු 200ක්. කැමරා ශිල්පියාට ඇප. ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට පරාජයක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් ක්‍රමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: මේ ටිකක් හිමින් යන්නකෝ.
4: ඇයි බයද?
3: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් තුනදම තෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
5: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
6: පොඩ්ඩන්ගේ හිතවල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිනේ වෙනුවෙන් RDB බැංකුවෙන්.
1: පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ යාම ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කළේ ලෝක වෙළඳපළේ වැඩිම ඉන්ධන මිල ගණන් ගත වූ සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ බවයි. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
7: පෙට්‍රල් පළවෙනි රැල්ලේ වැඩි වුණාටත් වැඩිය දැන් මේ මාසේ තමයි වැඩිම ඇවරේජ් එක ගිහින් තියෙන්නේ. ඒක ගණන් හැටියට කිව්වොත් මේ වෙනකොට අපිට සාපේක්ෂව ගන්න වෙන්නේ පෙබරවාරි මාසේ තමයි මිල බේස් එක හැටියට ගන්න වෙන්නේ. ඊට සාපේක්ෂව පෙබරවාරි මාසේ පෙට්‍රල් බැරල් එකක් තිබුණේ ලෝක වෙළඳපොළේ 75ට. දැන් යන්නේ 9 වෙනි මාසේ ඇවරේජ් උනේ 136. 80ක වැඩිවීමක්. ඩීසල් ගත්තොතින් 88ට තිබුණේ බැරල් එකක්. ඒක ගිය මාසේ ඇවරේජ් උනේ 170ට. 91ක වැඩිවීමක්. ඔන්න ඕක තමයි ඇත්තටම ගත්තොතින් තෙල් මිල වැඩි කරන්න ප්‍රධාන හේතු උනේ.
1: ඉන්ධන මිල ගණන් වැඩි කළද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් ඩීසල් ලීටරයකින් රුපියල් 66ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 52ක අලාභයක් ලබන බවයි සභාපතිවරයා සඳහන් කළේ.
7: මේ වෙනකොට තෙල් ලීටරයක් ඩීසල් ගත්තොතින් ලෝක වෙළඳපොළේ මිලට ගලපලා ගත්තොතින් අපිට කොස්ට් වෙලා තියෙනවා 528ක්. නමුත් 392කට තමයි විකුණන්නේ. එතකොට 136ක් පාඩු වෙනවා. ඒකෙන් 70ක් ආණ්ඩුව ගෙවනවා. එතකොට තෙල් සංස්ථාවට රුපියල් 66ක් පාඩු. ඒ කියන්නේ ඇත්තම ගත්තොතින් දැන් ලීටරයක් රුපියල් 528ක් වෙනවා. ඒකෙන් ආණ්ඩුව දරා ගන්නවා රුපියල් 70ක්. තෙල් සංස්ථාව දරා ගන්නවා රුපියල් 66ක්. පස්සේ පෙට්‍රල් ගත්තොතින් පෙට්‍රල් ලීටරයක් 446ක් වෙනවා. එතකොට විකුණන්නේ 414කට. එතකොට තෙල් සංස්ථාවට රුපියල් 52ක පාඩුවක් සිද්ධ වෙනවා.
1: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දමනු ලැබුවා. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමනු අතර එහි නව මිල රුපියල් 414ක්. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ දමනු ලැබුවා. ඒ අනුව රුපියල් 478ක් පැවති සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 528ක්. රුපියල් 382ක් පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 392ක් දක්වා රුපියල් 10කින් ඉහළ දමනු ලැබුවා. මේ අතර තෙල් බෙදා හරින්නන්ගේ ගෙවීම් පිළිබඳ හෙට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ඒ තෙල් බෙදා හැරීමේ සංගම් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අතරයි. ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන බවට බලයට පත්වීමේදී ලබා දුන් පොරොන්දුව ආණ්ඩුවට අමතක වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ප්‍රකාශයක් සිදු කරමින්.
8: පෞගී දවසකත් මන් දැක්කා ජනාධිපතිවරයා බොහොම ප්‍රසිද්ධිය ප්‍රකාශ කර බිලියන ගාණක් වෙන් කරනවලු ඉදිරි මාස කිහිපය තුළ රටේ පාරිභෝගික ජනතාවට ඉන්ධන සහනාධාරයක් ලබා දෙන. එතනත් කිව්වේ බොරුවක් නේද? මට පොඩ්ඩක් පැහැදිලි කරන්න විශේෂම ජනාධිපතිවරයාගෙනුත් රජයනුත් මම ඉල්ලීමක් කරනවා. දැන් ඊයේ රෑ 12 ඉඳලා පෙට්‍රල් ඩීසල් මිල වැඩි කිරීම, ඔටෝ ඩීසල් රුපියල් 10කින් වැඩි කිරීම සහනාධාරයක් ලබා දීමද, 92 ඔක්ටේන් පෙට්‍රල් රුපියල් 15කින් වැඩි කරන එක සහනාධාර. එතනත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කරේ බොරුව නේද?
1: සමගි වෘත්තීය සමිතී සඳහනේ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කළේ ආණ්ඩුව ජනතාව නොමග යමින් ඉන්ධන මිල වැඩි කර ඇති බවයි.
4: මේක ගසා කෑම ජනාධිපතිතුමාට ඔය කතන්දරයෙන් ගැලවෙන්න බෑ. තෙල් පිරුල් සංගමයේ හෙලි කරා සමාගම් ඉල්ලුවා. සමාගම් පදයට නටන්න ආණ්ඩුවට අයිති නෑ. මිල නියාමන කොමිසම පත් කරලා නෑ. ඉන්ධන සූත්‍රයේ මාධ්‍ය උපේතා කොමිසමට යට කරලා නෑ. එහෙනම් මේ ඩබල් පොකට් වලින් ජනතාවගෙන් උදුරා ගන්නේ වැලේ වැල් නැතුව අසරණ වෙලා රටවැසියා සීළු දෙමින් සිටින මොහොතක. ඒකින්ද මේක සහගාන ඉන්ධන මිල වැඩි කිරීම.
1: සහනාධාරයක් ලබා නොදුන්නේ නම් ඉතා විශාල අගයකින් ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවන බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
9: ලෝක වෙළඳපොලේ පොරතෙල් මිල වැඩිවීම ඔබ දකින්න ඇති පහුගිය කාලෙදි මේ යුදමේ තත්ත්වයත් එක්ක. ඒ නිසා ඒ මිලටම වැඩි කරා නම් එහෙම මීට වඩා සැලකිලි ප්‍රමාණයක මේක ඉහළ යනවා. අපි තීන්දුවක් ගත්තා භාණ්ඩාගාරයේ තිබෙන මුදල් වලින් රුපියල් කෝටි 4100ක් නැත්නම් බිලියන 41ක් ඉන්ධන සහන දැක්සඳ ලබා දෙන්නට. එතකොට ඒ සහනයත් ලබා දීලා තමයි ඩීසල් මේ විදිහට රුපියල් 10කින් වැඩි කරන්න සිදු වුණේ. පෙට්‍රල්ට මේ සැරේ සහන ලබා දීමට හැකියාවක් තිබුණ නැහැ. ඒ බර ජනතාව මත පටවන්න නැතුව දෙන්න පුළුවන් උපරිම සහන ලබා දීලා තමයි මේ වැඩිවීම සිදු කරන්න උනේ.
1: මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සඳහන් කළේ නීතියේ ආධිපත්‍ය මේ වන විට හාස්‍යයට ලක්ව ඇති බවයි.
10: නීති ආධිපත්‍ය පිළිබඳ බරපතල ප්‍රශ්නකුත් තියෙනවානේ. දැන් හිටපු පොලිස් මතිවරයෙක්ගේ ජීවිතය අහිමි වුණා. වෙඩි තියාගත්තා කියලා කිව්වා. සිද්ධිය වෙලා පැය දෙක තුනක් යන කලින් කියනවා මේක සියදිවි නසා ගැනීමක් කියලා. කිසිදු සාක්ෂියක් හරියට නැහැ. සියදිවි නසාගත්තද වෙඩි තියාගත්තද මොකද වුනේ කියලා CCTV කැමර වැඩ කරන්නේ නැහැ. සාක්ෂිත් නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් තමයි රටේ උද්ගත වෙලා තියෙන්නේ. අනිත් එක අපි දැක්කනේ නීති ආධිපත්‍ය තරම ඇඹිලි පිටියේ ගංජා අල්ලපු පොලිස් නිලධාරියා හිරේ ගංජා වගා කරු මේ මන්ත්‍රීවරයා එළියේ.
1: ආණ්ඩුව කිසිදු පාර්ශවයකට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල නොකරන බවයි නියෝජ්‍ය මාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ.
11: අපච්චිලා තාත්තලා පුරපච්චිලා මහපච්චිලා ඔක්කොම අම්මලා නෑ අම්මත් පැන්නනි ඔක්කොම සියලු දෙනාම ඒ ඔක්කොගේ ආශිර්වාදයෙන් කරපු දේවල් වල ප්‍රතිඵල තමයි ඒගොල්ලන්ට භුක්ති විඳින්න සිද්ධලා තියෙන්නේ. ඒ නිසා නාමල් රාජපක්ෂ දුයි කවුරුත් බන්ධනාගාරගත වෙලා ඉන්නේ. ඒවා අපි ගත්තු තීන්දුව තීරණ නෙමෙයි. ඒවා සාක්ෂි මත ඔප්පිච්ච කාරණා මත අධිකරණ විසින් ගත්තු ක්‍රියාමාර්ග.
1: ලබන වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 2000ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය මාත්‍ය නිශාන්ත ජයවීර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයකට එක්වීම

0: බලාපොරොත්තු වෙනවා ට්‍රිලියන 2ක්. එහෙම නැත්නම් බිලියන 2000ක වගේ මුදලක් මේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වියදම් කරන්න.
1: මෙම වසරේ ප්‍රාග්ධන වියදම් යෙදවීම සීමා වීමට ප්‍රධාන කරුණු තුනක් හඳුනාගෙන ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පවසනවා. ඔහු සඳහන් කළේ වසරේ මේ දක්වා ආණ්ඩුව සිදු කළ ප්‍රාග්ධන වියදම් 20%කට පහත අගයකට සීමා වී ඇති බවයි. මෙම වසර සඳහා ආණ්ඩුව වෙන් කර ඇති ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1405ක්. එම මුදල් වැය කිරීම පහත ගොස් ඇති බවයි මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සඳහන් කළේ.
2: පේන්නේ නැහැ වර්තමාන රජය තුළ ඒ ප්‍රාග්ධන වියදම් වලට ප්‍රමුඛතාවය ලබා දීම. ප්‍රාග්ධන වියදම් මේ වන විටත් උපයෝජනය වෙලා තියෙන්නේ 20යි 26 වෙන් කළ මුදල් වලින් 16ක් 17ක් 20%කට වඩා අඩු ප්‍රමාණයක්. අන්න එතන ඇයි ප්‍රාග්ධන වියදම් මේ ආකාරයෙන් සීමා වෙලා තියෙන්නේ කියලා බැලුවොත් ප්‍රසම්පාදන ගැටලු මේ ආණ්ඩුවට විසඳ ගන්නට බැරි වෙලා තියෙනවා. ඊළඟට අනුමැති ඉන්දීම ප්‍රමාද වෙලා තියෙනවා. කවුරුත් වගකීම් අරගන්න මේ ප්‍රාග්ධන ව්‍යාපෘතිවල ඒක ආණ්ඩුවට සුවිශේෂී වූ අර්බුද තුනක් විදිහට මා හඳුනා ගන්නවා.
1: ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල විසින්. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවටගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම ගොනු කර තිබුණා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම් කරුගෙන් මේ දක්වා ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවයි. එම තත්වයේ යටතේ විමර්ශන ක්‍රියාදාමයට මැදිහත්වීමට අධිකරණය අපේක්ෂා නොකරන බවයි ඔහු පැවසුවේ. පෙත්සම විභාගයට ගැනීමට අවසර දීම සඳහා වන නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා නියෝග කළා. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පැවසුවේ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. එම අභියාචනය ඉදිරිපත් කිරීමට අවසර ලබා ගැනීම සඳහා කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම අභියාචනය ඉදිරිපත් කිරීම සඳහා වන කරුණු දැක්වීම් ඔක්තෝබර් මාස 9 වනදා සිදු කරන ලෙසයි අධිකරණය පෙත්සම් කාර පාර්ශවයට නියෝග කළේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියා පොලිස් අපමත මුදාහැර තිබෙනවා. ඔහු අද දහවල් අත්අඩංගුවට ගනු ලැබුවේ කොම්පංච වීදිය පොලිසිය විසින්. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අදාළ කැමරා ශිල්පියා අද පෙරවරුවේ කොම්පංජ වීදියේ පොලිසිය වෙත කැඳවා තිබුණා. ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිටතට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුට කැමරා ශිල්පියෙකු විසින් ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා එල්ල වුණා. සිද්ධියෙන් පසු ආරක්ෂක නිලධාරියා රෝහල්ගත කරනු ලැබුවේ ප්‍රතිකාර සඳහායි. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ නිදහස් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ. එහි සභාපති වජිර අබේවර්ධන මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
3: මේ පිළිබඳ සිදු සිද්ධි අපිට කිසිසේත් අනුමත කරන්න බෑ. තවසින් ඒ සිදු වුණු ක්‍රියාවලිය සමස්ත ශ්‍රී ලාංකික මාධ්‍ය වේදිනුත් සියලුම ජාත්‍යන්තර මාධ්‍ය වේදිනුත් සියලු දෙනාම ප්‍රතික්ෂේප කළ යුතුයි කියන එකයි එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ප්‍රකාශ කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ස්වාධීනව නිදහස් පරීක්ෂණයක් පොලිස් දෙපාර්තමේන්තු විසින් සිදු කළා. එය කුමක් අරඹයා එසේ සුදු වූවාද යන්න සමාජයට වාර්තා කිරීම ස්වාධීනව සිදු කරයි කියන එකයි එක්සත් ජාතික පක්ෂය හැටියට අපි අපේක්ෂා කරන්නේ කියලා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි.
1: පීබි ජයසුන්දර හිටපු ජනාධිපති ලේකම්වරයාගෙන් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ඒ ආන්දෝලනාත්මක එයාබස් ගනුදෙනුවට අදාළවයි. පැය 4කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ ස්ථාන මාරු යෝජනාව ජාතික පොලිස් කොමිසම අවලංගු කළ බවට නිල දැනුම් දීමක් මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී

0: රි වුට්ල සඳහන් කළේ මෙතෙක් තමන් වෙත නිල දැනුම් දීමක් ලැබී නොමැති බවයි. කොළඹ වරායේදී මද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිර යන බව පොලිසිය සඳහන් කළා. පසුගිය 14 වනදා බහලුම් දෙකක මද්‍රව්‍ය ඇති බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු වෙත තොරතුරක් ලැබී තිබුණා. එම තොරතුර පොලිස් මද්‍රව්‍ය කාර්යංශයට දැනුම් දුන්නද ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නිරීක්ෂණය වී ඇත්තේ නිලධාරීන් රාජකාරිය පැහැරහැර ඇති බවටයි. ඒ අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළා. එම විමර්ශනයේ අතුරු වාර්තාවට අනුව අදාළ නිලධාරීන් නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බවත් ඒ පිළිබඳව අපරාධ විමර්ශනයක් පැවැත්වීම සුදුසු බවත් නිර්දේශ කර තිබෙනවා. පසුගිය 22 වනදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ උපපොලිස් පරීක්ෂකවරයෙකු වෙතද මෙම මද්‍රව්‍ය පිළිබඳ තොරතුරක් ලැබී තිබුණා. එම තොරතුර මත වහාම ක්‍රියාත්මක වූ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් රේගුව සමග එක්ව අදාළ බහලුම පරීක්ෂා කිරීමේදී මද්‍රව්‍ය තොගය සොයාගනු ලැබුවා. ඒ අනුව මෙම මද්‍රව්‍ය තොගය සොයා ගැනීමට මූලිකවම කටයුතු කර ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයයි. පළමුවෙන් ලද තොරතුර සම්බන්ධයෙන් නිලධාරීන් රාජකාරිය පැහැරහැරියේ යම් පාර්ශවයකට වාසියක් සැලසීමේ අරමුණින් දැන සොයා බැලීමට විමර්ශන ක්‍රියාත්මකයි. කොළඹ වරාය පරිශ්‍රයේ රඳවා තිබූ සැක සහිත කන්ටේනරයේ තිබී තුවක්කු පතරොම් කොපු 2000කට ආසන්න කොළඹ වරාය පරිශ්‍රයේ රඳවා තිබූ සැක සහිත කන්ටේනරයේ තිබී කාලතුවක්කු පතරොම් කොපු 200කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ සහ රේගු නිලධාරීන් එක්ව සිදු කළ පරීක්ෂාවකදී මෙම කන්ටේනරය තුළ අබිලි යකඩ සහ පිත්තල ටොන් 25ක් ගබඩා කර තිබුණා. ඉන්දියාව හරහා කටාර් රාජ්‍යයට අපනයනය කිරීමට සූදානම් කර තිබූ අදාළ කන්ටේනරය සැක සහිත බැවින් අධිකරණ නියෝගයක් මත එය රඳවාගනු ලැබුවේ පසුගිය 23 වනදායි. සහල් අපනයනය කරන මුවාවෙන් මෙම අබලි යකඩ සහ පතොරම් කොපු තොගය රටින් පිටකිරීමට උත්සාහ දරා ඇති බව පොලිසිය සහ රේගුව එක්ව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වුණා. අපරාධ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සඳහන් කළේ මෙවැනි කන්ටේනර් 3ක් මීට පෙර රටින් පිටකර ඇති බවටද පරීක්ෂණවලදී අනාවරණ වූ බවයි.
1: අපි යුද්ධයේදී ආටි ගන්නවලට භාවිතා කරපු හිස්කොපු 200කට ආසන්න සංඛ්‍යාවක්. මේක බල්කයක් විදියට විදේශීය රටකට දේශීය වශයෙන් විකුණනවා නම් මේ කෙරෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ. දැන් එහෙම තියේදී තමයි සහල් අපනයනය කරන මුවාවෙන් ඉන්දියාවට තමයි මේ කන්ටේනර් එක යන්න තිබ්බේ. මේක අපනයනය කරන්න සම්බන්ධ වුණු පුද්ගලයා කියන විදියට මේක 4 වෙනි කන්ටේනර් එක. මීට කලින් කන්ටේනර්ස් 3ක් ගිහිල්ලා තියෙනවා. ඒක තහවුරු කරනවා වරාය බුද්ධියන්සයත් මේක 4 වෙනි කන්ටේනර් තමයි කියලා.
0: ඖෂධ වර්ග 13ක මිල පාලනය කිරීම තුළින් රුපියල් බිලියන 5.7ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
2: ඖෂධ 13කට ගණනය කිරීම සිද්ධ කරා. මේක ස්පීසි එකත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ තමයි ටෙන්ඩර් නිකුත් කරන්නේ ගත්ත මිලත් එක්ක. ඒතර මේ ඖෂධ 13ක් අපි ගණනය කරා. ඒතර මේ ඖෂධ 13 දිහා බැලුවහම අපිට පේනවා බිලියන 5.7ක් රජයට ඉතුරුනා, ලංකාවට ඉතුරුනා කියලා අපිට ඇස්තමේන්තු කරන්න පුළුවන්. ලංකාවේ ජනතාවට ඉතුරුනා කියලා මේ ඖෂධ 13කින් විතරක්.
0: මේ අතර සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි සඳහන් කළේ ඖෂධ මිල සූත්‍රය භාවිත කිරීම හේතුවෙන්ද ඖෂධ මිල අඩු කර ගැනීමට හැකි වූ බවයි.
3: ඒ ඖෂධෙන් ඖෂධය සම්බන්ධ මිලක් තියෙන උපරිම සිල්ලර මිල කියන. ඒතකොට උපරිම මිල සහ උපරිම සිල්ලර මිල කියන එක උපරිම මිල කියන එක තීරණය වෙන්නේ ඖෂධ කාණ්ඩය අනුව. ඇමොක්සිල් නම් ඇමොක්සිලින් වල තියෙන පුළුවන් උපරිම මිලක් තියෙනවා. එතකොට ඒ වගේම ඒ ඖෂධෙන් ඖෂධේ ඒ මිල තීරණය වෙනවා ලංකාවට එනකොට එන වරායට ගොඩ බානකොට ඒ ඖෂධේ මිල මත. ඒකට සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයට විරුද්ධව ලංකාවට ඖෂධ ගෙන්නන ආනයනකරුවන් විසින් නඩුවක් දාලා තියෙනවා. ඒ නඩුව දැන්ට යනවා. නමුත් ඒ සූත්‍රය අපි දැන්ට ක්‍රියාත්මක කරනවා. ඒ සූත්‍රය නිසා බොහෝ ඖෂධවල මිල අඩු වෙලා
0: තියෙනවා. අගෝස්තු මාසයේ ඇති වූ දරුණු ගංවතුර තත්වයෙන් තවදුරටත් පීඩා විඳින්න සිටින නේපාල ජනතාව යලි ප්‍රබල නායෑම් සහ වැසි සහිත කාලගුණ තත්වයකට මුහුණ පා සිටිනවා. පවතින ආපදාතත්වය හමුවේ ගත වූ පෑ 24 තුළ මියගොස් සැති පුද්ගලයන් සංඛ්‍යාව 30 දෙනෙක්. නේපාලයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කළේ පසුගිය සති අවසානයේ සිට පවුල් 1900කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවයි. නිවාස 240කට වැඩි සංඛ්‍යාවකට හානි සිදු වුණා.
4: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්. ආර්ථික සියත. සියත බිස්නස් රිවියුස්.
0: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අද උපත ලබන සෑම බිලිඳෙකුගේම දෙමාපියන් වෙත රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් නොමිලේ පිරිනමා තිබෙනවා. දිවයිනේ සියලු රෝහල් ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මකයි. ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් මෙම පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සඳහන් කළේ. පවුලේ මූල්‍ය අනාගතය සුරක්ෂිත කිරීමද වැදගත් අංගයක් බව පෙන්වා දීමද වැඩසටහනේ අරමුණක්. මීට අමතරව දරුවන් වෙනුවෙන් තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ප්‍රකාශ කළේ.
4: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
0: මලල ක්‍රීඩකයන් සඳහා මෙරට පවතින පහසුකම් ප්‍රමාණවත් නොමැති බව හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ දිවයිනට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ජපානයේ නගෝයා නුවර පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ රුමේෂ් තරංගයි. කෙටි විවේකයකින් පසු යලි පුහුණු වීම ආරම්භ කරන බවයි රුමේෂ් තරංග සඳහන් කළේ.
5: පොඩි රෙස්ට් එකක් ගන්නවා, මාසෙකින් විතරයි රෙඩි වෙනවා. මොකද ලබන අවුරුද්දේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් තියෙනවා. ලංකාවේ ක්‍රීඩාවෙන් මෙඩල් ගේන්න කියලා ඒ ළමයින්ට බල කරනවට වඩා වටිනවා ට්‍රැක් එකක් හදලා දීලා, ඒ ළමයින්ට අදාළ කරන ඉක්විප්මන්ට්ස් හදලා දීලා, ඒ ළමයින්ට ඕන කරන ග්‍රවුන්ඩ් එකක් හදලා දීලා. ඒ තැන දාන්නේ නැතුව ළමයින්ට මෙඩල් ගේන්න කිව්වා කියලා ඒ ළමයින්ට මෙඩල් ගේන්න බෑ. ඉතින් ගොඩක් අයට පිටරට ගිහින් පර්සනල් බෙස්ට් එකකට යන්න බැරි හේතුව ලංකාවේ ට්‍රේනින් කළා ඒ වගේ ට්‍රැක් එකක ගිහිල්ලා දුවද්දි. මොකද ඒ වගේ ට්‍රැක් එකක් ලංකාවේ තිබ්බොත් එහෙම ඒ ළමයින්ගේ පර්සනල් බෙස්ට් එකක් ගියොත් අද මෙතන ගොඩක් මෙඩල්ස් තියෙනවා. මේ වගේ විදියට තවදුරටත් ඉස්සරහට ගියොත් ඉතින් ලංකාවේ තියෙන ඇත්ලටික් එක මේ වගේම තමයි සදාකාලික විදියටම. ඒතරම ලංකාවේ පහසුකම් නැහැ. බලාපොරොත්තු වෙනවා දැන් ඉන්න බලධාරීන් මේ තීන්දුව తీරන අරගෙන ලංකාවට හොඳ දෙයක් කරයි කියලා. මොකද ලංකාවේ ළමයි ගොඩක් දක්ෂයි.
0: රුමේෂ් තරංගගේ පුහුණු කරු ටෝනි ප්‍රසන්නද මාධ්‍ය වෙත අදහස් පළ කළා.
6: එයා ඉල්ලන තරම් නිවාඩුවක් දෙන්න බෑ. පොහුණු සැසිය හදනකොට ඒකේ තියෙන කාල සීමාවක්. ඒ කාල සීමාව තමයි මට දෙන්න පුළුවන්. ඒ කාල සීමාව තමයි මම රුමේෂ් දෙන්නේ. 2 weeks 3 weeks තමයි මැක්සිමම් දෙන්න පුළුවන්. ඊට වඩා දෙන්න බෑ. ඊට පොහුණු කරුව ඉන්නවා. හොඳ පොහුණු කරුවන්ගේ දක්ෂතාව තියෙන පොහුණු කරුව ලංකාවේ ඉන්නවා. එයාලට අවශ්‍ය පහසුකම් මං කියන්නේ හයිපෝමස් පූල් එකක් හදන්න ඉස්සෙල්ලා හදන්න ඕන හයිපෝමස් සෙන්ටර් එක. සෙන්ටර් එක නැතුව පූල් එකක් හදලා වැඩක් නැහැ. මොකද ඒක තමයි ට්‍රේනින් කරන්න තියෙන සෙන්ටර් එක. ඉතින් ඒක තමයි මං කියන්නේ අඩුපාඩු. ඒක හැදුනොත් මං කියන්නේ අපිට ඒෂියන් මෙඩල් තව ලංකාවට ගේන්න පුළුවන් වෙයි.
0: ආසියා ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය සඳහා ඉන්දියාව සුදුසුකම් ලබාගෙන තිබෙනවා. ඒ අද පැවති අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 124කින් පරාජයට පත් කරමින් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 169ක්. ශ්‍රී ලංකාව පන්දුවාර 9යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවි ලබාගත්තේ ලකුණු 45ක් පමණයි. කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ නුවනිදු ප්‍රනාන්දු රැස්කර ලකුණු සංඛ්‍යාව 15ක්. යලි සිරස්තල. සංස්ථාවට ඩීසල් වලින් රුපියල් 66ක හා පෙට්‍රල් වලින් රුපියල් 52ක අලාභයක්. ගෝඨාභයගේ පෙත්සම ඉවතට. කන්ටේනරයකින් උණ්ඩ කොපු 200ක්. කැමරා ශිල්පියාට ඇප. ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට පරාජයක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවාංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබරාත්‍රිය.
4: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: Joe Ferreira ගේ මේ වගේ songs ගොඩක් දෙනෙක් ආදරෙන් ඇහුවා.
2: ඉතින් මේ තමයි එයා කරපු වෙන

0: සිදුව හැදෙන්නේ කිය අවුරුද්ද නොවැම්බර් මාසේ වගේ මේ සිංදුව මගේ අලුත් සිංදුව වගේම කනුව සහ ගායනය මම ලිරික්ස් කරේ ජීවිත වීරසිංහ ලිරික් කරලා තියෙන කෝසි බිල්ඩ් කෝස්ට අපේ ගෙදර පොඩි ගැදරින් එකක් තිබිලා මගේ හෝම් ස්ටුඩියෝ එකේ සෙට්ලා ඉදි තමයි ඩයිඩියා එක ඇත්තටම ආවේ
1: අපිට හොන සොංග් එකේ අලුත් අලුත් ශබ්ද ටිකක්
0: සිංදුව කන්සෙප්ට් එක ඉස්සල්ලාම එන්නේ කෝසි මේ ජෝය බීට් වර්ක් එකත් එක්ක තමයි ඔය ඉන්ට්‍රෝ එකේ මම ඇහෙන මේ රෝ පර්කෂන් එක ඒ බීට් එකට සෙට් වෙන අනිත්ම ශබ්ද ටිකත් එකතු කරගෙන තමයි සිංදුව හැදුවේ හයිපර් පොප් කියන ජොන්රේ එක අපිට මේ සිංදුව හරහා එක්ස්පෙරිමන්ට් කරන්න පුළුවන් වුණා ඉතින් මාරම හැපි
2: උඹසිනි බෝල රුසියාව මේ
3: ජෝ මේ අවුරුද්දේ වැඩ ගොඩක් කළා නේද
0: ගොඩක් සින්දු හදලා තියෙනවා ඉතින් මම වැඩි කැමතිනේ ඒක මම ගාව තියාගන්න පුළුවන් තරම් බලන්න රිලීස් කරන්න තමයි මොකද මගේ කැටලොග් එක එක්ස්පෑන්ඩ් කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මගේම කොන්සෙප්ට් එක මේ ළඟ අවුරුද්දේ හෝ ඊට පස්සේ අවුරුද්දේ මොන වගේ කරන්න ප්ලෑන් එකක් තියෙනවා
3: Talk of the town හොලිවුඩ්වල අපි කවුරුත් දන්න ඩකොටා ජොන්සන් වගේම කොලින් ෆරෙල් දෙන්නම ඇක්ට් කරන ටේලර් ස්විෆ්ට්ගේ අලුත්ම මියුසික් වීඩියෝ එක ඊයේ රිලීස් වුණා.
1: ඒ තමයි Patient Zero.
3: මේ මියුසික් වීඩියෝ එකේ ඩකොටා ඇක්ට් කරන්නේ කොලින්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් විදිහට.
1: සිංක් කරන ගමන් ටේලර් අපිට හිතාගන්න බැරි විදිහ වෙනස් කැරක්ටරකුත් කරනවා.
3: හැබැයි මේ ලව් ස්ටෝරි එකේ තියෙන ලස්සන කතාවක් නම් නෙවෙයි. ටිකක් අද්භූත බය හිතෙන පැත්තකුත් ස්ටෝරි එක ඇතුලේ තියෙනවා.
1: ස්පෙෂල්ම දේ තමයි මේ මියුසික් වීඩියෝ එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ ටේලර් ස්විෆ්ට්.
2: Talk of the town.

0: அசப்பதமிட்ட சீதா.
1: ස්නාන කලාට පස්සේ විවිධ දේවල් භාවිතා කරලා කන් දෙක සුද්ධ කිරීමට පුරුදු වීම. මේ සඳහා කොටන් බඩ්, කන්හැදි සහ වෙනත් විවිධ දේවල් භාවිතා කරනවා අපි දැකලා තියෙනවා. සමහර විට කන්හි යම්කිසි කැසීමක් ඇති වුනහම යතුරු හැට්ටකටු වගේ දේවලුත් භාවිතා කරනවා අපි දැකලා තියෙනවා. ඔබත් දැනටමත් මෙවැනි දේවල් සඳහා පුරුදු වෙලා ඉන්නවා නම් මෙම පුරුද්ද වහාම නවත්තන්න. කනෙහි ආසාද නැතිවීම, එවැගේම කන තුවාලවීම, කන් බෙරයට එහෙම නැතිනම් කනෙහි තියෙන පටලයට හානි සිදුවීමත්, ඔබට කැරකිවිල්ල වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමටත්, අවසානයේදී ඔබගේ ඇසීම අඩුවී යාමටත් මේ හේතුවක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කාලයක් තිස්සේ මේ වැනි දේවල් සිදු කිරීමෙන් ඔබ වයසට යාමේදී මේ සංකූලතා සියල්ල උනත් ඇති වෙන්න පුළුවන්. ඔබට කනෙහි කැසීමක්, වේදනාවක් හෝ සැරව හෝ දියර ගැලීමක් ඇති අවස්ථාවකදී ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
2: වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
3: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
4: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නෑ නිකන්.
5: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී.
6: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි. ටේල්වර්ස් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ස්මාර්ට් කරියර් එකක් හොයනවද? එහෙනම් ස්ලිට් BSc ඕනර්ස් ක්වොන්ටිටි සර්වේ ඉන් ඩිග්‍රී එකට එන්රෝල් වෙන්න. ඇප්ලයි කරන්න
7: මෙන්න ප්‍රශ්නය. යකඩ ගැල්වනයිස් කිරීමට භාවිතා කරන මූල ද්‍රව්‍ය කුමක්ද? 1. සිංක්, 2. සෝඩියම්.
8: ස්කෝලේ 7 වසර ඉගෙන ගන්න හෝකන්දරේ සනුක සෙනාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් ඉන්නා. ඔයත් ස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
9: යත පොකට් මනි.
8: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රි 7යි විනාඩි 8යි. ඒ වෙලාව තමයි ඉතින්. සියතාද රේඛා අද මේ සතියට අන්තිම දවස් අපි කතා කරන ආදරය ගැන කොච්චර හිතුවත් ආදරය ගැන කොච්චර කතා කළත් ආදරේ කොච්චර බලාපොරොත්තු වුණත් ආදරේ මොන විදිහට දැනුණත් ආදරේ ආදරේම තමයි. හිතුණත් කල්පනා කළත් ඔයා ඔයත් එක්ක ප්‍රශ්න කරලා බැලුවත් ඒ තමයි ආදරේ හැටි. ආදරේ වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ආදරේ දැනෙන විදිහ ආදරේ කරන විදිහ එතකොට චුට්ටක් විතර වෙනස් වෙන්න පුළුවන්. දන්නවද මේ අපේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ එතනදා ජීවිතේ මිනිස්සුන්ට ආදරේ කියන දේ ආදරය කොච්චර වටිනවද කොච්චර ඕනේද මන්න විශ්වාස කරන්නේ ආදරණීය හිතකට වගේම මනුස්සකම් තියෙන මනුස්සෙක්ට මේ ලෝකේ අත්‍යවශ්‍යම දෙයක් තමයි ආදරය. සමහර මිනිසුන්ට කිසිම තැනකින් සැනසීමක් නැහැ. මන් දන්න අයත් ඉන්නවා. ගෙදර හිටියත් හිතට නිදහසක් නැහැ. මිනිස්සු අතර හිටියත් අමුතුම තනිකමක් දැනෙන අයත් ඉන්නවා. හිනා වෙලා කතා කළාට ඒ හිනාව ඇතුලේ කොච්චර දේවල් හංගගෙන ඉන්නවද කියලා එයා විතරයි දන්නේ. හැබැයි එයා දන්නේ නැහැ එයාට ආදරය කරන පිරිසක් එයාගේ ළඟින් ඉන්නවා, එයාගේ පොඩි වෙනස් වීමක් එයාට ආදරය කරන අයට දැනෙනවා කියන එක. සමහර මිනිසුන්ට ඕනේ මහා ලොකු දේවලුත් නෙවෙයි, හිතට බරක් නැති එකම එක මනසෙක් එයාගෙන් ඇහුවොත් මොකක් හරි ප්‍රශ්නකින්ද මොකද වෙලා තියෙන්නේ කියලා අහලා නවතින්නේ නැතිව ඇත්තටම තේරුම් ගන්න කෙනෙක්. මිනිස්සු හොයන්නේ සැනසීම. මිනිස්සුන්ට ඕනේ නිදහස. මිනිස්සුන්ට අත්‍යවශ්‍ය ආදරය. මිනිස්සු සැනසීම හොයන්නේ තවත් මිනිස්සු අතරම විතරක් නෙවෙයි, තමන්ගෙම නිහඬකම ඇතුලේ, තමන්ගෙම ලෝකයේ ඇතුලේ කවුරුත් නොදන්න, සමහරක් විට තමන්ගෙම කඳුළු අතර වෙන්නත් පුළුවන්. ඉතින් සමහර මිනිස්සු හිනාවෙන්නේ සතුටින්ද දුකින්ද කියන එක නෙවෙයි වැදගත්. කෙනෙක්ගේ ජීවිතයට දුක නැතුව සතුට විතරක් හිනාව විතරක් දෙන්න පුළුවන් නම් ආදරය කරන්න පුළුවන් නම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද, එකනගේ ජීවිතේ කොච්චර සුන්දර වෙයිද. ඉතින් එන්න මහා ලොකුවට එක දිගට කතා කරගෙන යද්දී මට මතක් වෙනවා ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත විතරයි නේද කියලා. එන්නකො ඉතින් පෑ දෙකක් තියෙනවා. ආදරය ගැන කතා කරනවා නම් කතා කරන්න ඕනේ රසතැන් ආදරණීය මතක. හැබැයි ඔයාගේ හිතට ලොකු බරක් දැනෙන ඔයාගේ ඇස්වලට කඳුලක් එන දෙයක් මතකයක් තියෙනවා නම් අපි ඒ ගැනත් කතා කරමු. මොකද ওই දේවල් වලින්ම තමයි අපිව ශක්තිමත් කරලා තවත් ආදරණීය මනසක් කරන්න වටපිටාව හදන්න කියලා මං විශ්වාස කරනවා. එහෙනම් වෙන්න පටන් ගත්ත සියතාද රේඛා පෑ දෙකක් තියෙනවා රෑ 9 වෙනකම් අහගෙන ඉන්නවනේ මං විශ්මී.

0: பாசம் பதுமட்ட சீதா ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද
1: අපෙන් ගණන් ගන්න බැන්න ඉබ්‍රාහිම් ලින්කන්ගෙන් ගණන් ගන්න
2: උත්තර නෙවෙයි කට උත්තරත් නෑ අදලත් චෝදනා තියනවා හිරේ දාන්න පුතුමලා උත්සාහ කරනවා
3: ඉතාමත් විස්තරාත්මකව මේ තීරණය හරහා පිළිතුරු ලබා දෙලා තියනවා
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද
4: කවුරු හරි ගයක් හැදුවොත් වාහනයක ගියොත් තමුන්නාසලා ඉදන්නේ උහරක් කියලා මේ හිනවානේ නවත්තන්නේ
5: මේක අහසින් කඩාගෙන කරා නෙමෙයි
6: ඔබට අද ජනවර්ම තිබුණට හෙට වෙන කෙනෙකුට ජනවර්ම තී වෙන්න පුළුවන්
7: අඳුරු දිනයක් නිසා තමයි අපි කළු ඇඳගෙන ආවේ
8: අපිට කියන්න තියෙන්නේ දැන් ඒ කාලේ ඉවරයි කියලා
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා. ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners නම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
9: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
0: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
11: කොච්චර හොඳයිද අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා
10: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු
12: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි
10: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි
12: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714යි 151යි 151කට WhatsApp කරන්න
10: සතියේ දවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න
13: සියත පොකට් මනි අනුග්‍රහය
14: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
15: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
16: ඔබේ ස්ථාවර තන්පතුවට
17: ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
18: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ආදී මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකි
19: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
1: මිස් හොඳ කුල්ද
5: කුල් මොකද මම හොට් නේ
1: ඒකනං ඇත්ත මිස් මිස් දැකල පුරුදුත් වගේ
5: වෙන්න බෑ දැකල පුරුදු නෙමෙයි සමහරට අහල පුරුදු ඇති
6: ඕ මයි ගොඩ්
1: ඔඩේ මිස් සුදු කොච්චි
2: hot and spicy with sudu kochi kochi
10: moni siyatama havasa dekata sudu kochita
1: miss excuse me miss
5: no ummanang show time ekedi vitarai
0: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් MK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
5: 0372 370 370
0: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
9: මාව දැකලා හැංගුණානේ
16: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
19: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
20: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිහිල් කසාද වෙනකන් නැණි.
19: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
21: සියත ටීවී තුලින්.

රාත්‍රී 7යි විනාඩි 28යි. අත පෝස්ට් එක මතක් කරන්න කලින් WhatsApp එකට message එකක් ඇවිල්ලා තියෙනවා. සියත හැමදාම වගේ අහන සංක. හැබැයි මට මතක විදිහට ආදරේකහන් ඉඳලා message එකක් එවන first time වෙන්න ඕනි. මට මතක විදිහට සංක කියනවා, විශ්මී ආදරේ මොන තරම් හිතට දැනුණත් අනිත් පාර්ශවය ගැන හොඳටම තේරුම් ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? දුක ඉතිරි වෙනවා එහෙම නේද කියලා අහලා තියෙනවා. තේරුම් ගැනීම තමයි වැදගත්. තේරුම් අරගෙන පැත්තකට වෙන්නත් පුළුවන්, තේරුම් අරගෙන හිතන් නැති විදියට ආදරය කරන්නත් පුළුවන් කියලා මං හිතනවා. Thank you මට wish කරලා තියෙනවට. පුළුවන් හැම වෙලේම අහගෙන ඉන්න ගමන් message එකක් එවන්න සංක. අදමට කියන්න හිතුනේ, අදමට ලියන්න හිතුනේ, post කරන්න හිතුනේ. ඉන්නකෝ මෙහෙම කියන්නම්කෝ. සමහර මිනිස්සු ඉන්නවා ආදරේ බලාපොරොත්තු වෙන, ආදරේ කරන. ඒ අය හරි කැමති කෙනෙක් සතුටින්, ඒ අය ආදරය කරන කෙනා සතුටින් ඉන්නවා විතරක් දකින්න. එයාට මොකක් හරි ප්‍රශ්නයක් නැත්නම් එයාලගේ කල්පනාවක නම් ඉන්නේ, මෙයාට ඕන වෙනවා ඒ ගැන හොයලා බලන්න. හැබැයි දන්නවද, සමහරක් ආදරේ ගොඩක් හිතේ තියෙන, හැබැයි ආදරේ කියලා කියන්න දුර්වල මිනිස්සු කැමති නැහැ එයා එක්ක ගොඩක් ප්‍රශ්න කරනවට. හැබැයි ඔයාට පුළුවන් නම් එයා කතා කරන වෙලාවක එයාගේ ප්‍රශ්න අහගෙන ඉන්න, එයාට සැනසීමක් ලැබෙයි කියලා මං හිතනවා. ආදරේ හැටි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා එකම විදියට කියන්න අමාරුයි. අහිමි වුණොත්, හිත රිදුනත් නිහඬව අත්හැර දාන්න. හැමෝම අපේ වෙන්නේ නැහැ නේද? හැමදාම අපි ළඟ ඉන්න අයත් නැහැ. සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ, ඇත්තටම මං අර හැමදාම කියනා වගේ, මතකයක් වෙලා නවතින්න විතරයි. එනිසා අහිමි වීමකට අහංකාර නොවි, අහිමි වීමකට කඩා වැටෙන්නේ නැතිව ලැබෙන දේ ආදරෙන් පිළිගෙන යන අයට යන්න දෙන්න. හරිම සරලයි. හැබැයි ඔයාගේ හිත තුවාල කරගන්න ඉඩ තියාගන්න එපා. එකම එක වතාවක් හරි ඔයාට හරි අවස්ථාවක් එනවා නම් අන්න එතාට අපි තේරුම් ගන්නවා අපිට අයිති නැති කෙනෙකුට ආදරය කරන්න අයිතියට වඩා ආදරය තමයි ගොඩක්ම ඕනේ කියන එක. ආදරයට වඩා විරහව අපිට කොටක් ළඟයිද කියලත් එතකොට හිතන්න පටන් ගන්නවා. හැබැයි අද මට කියන්න ඕන උනේ, හිමි වුණොත්, අහිමි වුණොත් නෙමෙයි, හිමි වුණත්, ඔයා කිම වුණත්, ඔයාට ආදරේ කියලා දැනුණොත් හිත පුරා ආදරෙන් තුරුළු කරගන්න. මොකද ඒ වගේ ආදරයක් ලැබෙන්නේ මුළු ජීවිතේටම එකම එක පාරක් වෙන්න පුළුවන් කියලා මට හිතනවානේ. ඉතින් හිමි වුණොත් හිත පුරා ආදරෙන් තුරුළු කරගෙන මේ පැත්තට මැසේජ් එකක් තියන්න. 0711982894 අපේ WhatsApp නම්බර් එකට, හරි ආදරේ කවුන්සිල් FM අපේ Facebook page එකට ඇවිත් අද post එකට comment එකක් තියන්න. ආදරේ නම් කියන්න.

0: Learn with Slate, grow with Hemas. Study nursing at Altea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
1: සෝඩියම් කියන එක අපේ ශරීර නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
2: හරි.
1: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
1: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන් වල ලේවායවල් දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා අරගෙන පැකට් වලට දාලා කඩේට දානවනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
5: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: සුබ දවසක්.
2: අලුත් වෙලා.
7: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තරම්.
11: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45%ක් දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
13: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
15: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්තපට
16: real mapat experience එකකට නැල්වත්තපට
17: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 0114700550
18: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එක ගත්තේ
19: LOLC finance හරියන්න හරිම තැන.
20: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. 40

0: automobiles within GWM Hybrid Hub, plug-in hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
1: Nidhas Pansika, Aduma Masika Pari Kekata, Audio System Mega Karaganna.
2: Avance Ken Pona Deyak, Adake Vanna Ganna.
1: Avance Ticken Ticka Pay.
3: Freelance Oba Venuenma Nirmanaya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multicurrency Access සහ තවත් බොහෝ දේ.
4: අදම combank.lk වෙත පිවිසෙන්න.
5: Taj Milan Pasta. යුරෝප පිටවල ගුණේ පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
6: Taj Milan Pasta.
7: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
8: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
9: ගුවන් ටිකට්පත් මිස පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ශනීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 07-22-7766 BOC Travels.
10: මිස කල්පනා බාවෙලා පායලා රැපුණා.
11: මෙහෙම chill එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
12: අපි ආයේ හමු නොවෙන
11: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
13: සින්දු සියත අනුග්‍රහය.
14: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිනාරේ චම්කාරේ.
13: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
15: අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
16: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණ නිම වූ සරණාපරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමාව සාධක කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනස ගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 5 534 406 ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
17: මෙන්න ප්‍රශ්නය. යකඩ ගැල්වනයිස් කිරීමට භාවිතා කරන මූලද්‍රව්‍ය කුමක්ද? 1. සින්ක් 2. සෝඩියම්.
18: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න හෝකන්දරේ සනුක සෙනාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
19: යත පොකට් මනි.
18: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රී 7යි විනාඩි 54යි. හිමි වුණොත් හිත පුරා ආදරෙන් තුරුළු කරගන්න. එහෙම කියද්දී අපේ ඉසුරු මංචනායක කියනවා, දෙනවනම් ආදරේ බින්දුවක් තුරුළු කරගන්නම් මැනික, මං නුඹව කප්පරක් දෙනවනම් එක තප්පරයක්, ඔය තොල් අතර ඉටක් රකින්නම් මැනික කල්පකානක්, කවියකේ ආදරේ තරම නුඹ තවම හරියට දන්නේ නෑ මැනික. සීත ආදරේක කවිය ගොඩක් අහනවා. සීත ආදරේක ආදරණීය හිත් ගොඩක් අහනවා. ඒ අය හරි කැමති එයාට දැනෙන දේ වෙනස් විදිහට, හරියට වචනවලට රහක් දීලම කමෙන්ට් එකකින් මැසේජ් එකකින් අපිට එවන්න. ඉතින් විශ්මි කැමති ඒ දේවල් මුළු ලෝකෙටම ඇහෙනවත් එක බෙදා ගන්න. අපි මේ හින්දි සින්දු අහලම ඊළඟ පැයේදී අනිතාගේ මැසේජෙසුත් කියනවා. එතකම් මට ලියලා තියන්න ඉතින් 0711 982 94 අපේ වට්සප් නම්බරකට හරි. අද රේකවුන් සියත FM අපේ ෆේස්බුක් පේජ් එකට ඇවිත් ලියන්න බලන්න, හිමි වුණොත් හිත පුරා ආදරෙන් තුරුළු කර ගන්නවද කියලා.

0: சம்பாதமட சீதா சீதா பாத்ரே ஹுமிதாசா
1: හිටපු ජනපති රනිල්ගේ රැකවලාට කැමරා ශිල්පියෙකුගේ ප්‍රහාරයක්. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගේට්ටුව අසලදී මේ ප්‍රහාරය එල්ල කළ කැමරා ශිල්පියා මේ වන විට හඳුනාගෙන තියෙනවා කියලා තියෙනවා. ප්‍රහාරයට ලක් වූ නිලධාරියා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා රෝහල් ගත වීමට පියවර අරගෙන තියෙනවා. ඒ සමාජ මාධ්‍යවල හැම ආයේ ගැහුවා නෙමෙයි ඒ කැමරාව වැදුනා කියලා මම දන්නේ. කැමරා ශිල්පීන් කලගෙඩි නටුම වගේ එකක් නටනවද ආවරණ කටයුතු වලට එල අහසට පිබිදා එවන් කලෙයා කියලා කැමරාව කරක ඇයි දන්නේ
0: සියද පත්තරේ හුවිදහසා උදේ හතයි පනහට අනුග්‍රහය
2: ෆිෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමවුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
3: ඔයා දන්නෑනේ අපේ ගමේ ඉන්න සුපිරි දොස්තරගෙනේ එයා කැස්සට දෙන්නේ
4: කොස්සට
3: එයා උන්නට දෙන්නේ
4: කුරුම්බ
5: මන්නොදැන ඉන්නේ කොහොමද? අන්නේ දොස්තර අලුත් බෙහෙතක් හදනවා කියන්නේ.
3: ඇත්තද?
5: ඔව්. රතු රට කජු මොට්ටු ලාබෙදී රාම්බරි අරවද මේවද දාලා බෙහෙතක් කරන් අන්න 100ට එනවලු.
6: රාම්බරි කියපන් උඹේ නම්බරේ.
7: ලයිරු පෙරේරා සමගින් මේ සෙනසුරාදා උදේ 10ට.
8: සියතා 2020.
9: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් සුඩ් ශ්‍රීවතින් මෙගාවට්ටම්. වෛරහා චිකන් සොසේජර්ස් ඉතිරි රුපියල් 410යි. මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 375යි. කොකා කෝලා ඉතිරි රුපියල් 150යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 450යි. කාගෙල්
10: හවඩි හවඩි මකල හවඩි හවඩි චාලේ දින දින නන නන නන නන
11: මොකද්ද ඒ වර්ණ ස්විච් එක කොහොමද ඔක්ක
10: අවශ්‍යද පොඩ්ඩක්
11: මොලේ කරේ ඇසල අවු අවුනේ මේ දාස්සල
10: ප්‍රේ වෙන
11: මොලේ පොඩි පොත්තයි තියෙද්ද
10: ජීවිතේ දෙමඩ ඇති වෙලා
11: ඔවිදි වා ඔබ පොඩි මොලේ පොත්තක් තියාගෙන මේ ජීවිතේ මේ ගන්නව තරය හරි එක සෑහෙන ලොකුද ඔයා ඒ ඇති හරිම ධෛර්ය සම්පන්න කාන්තාවක්
12: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග
13: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
14: අනුග්‍රහය
15: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචි කාර් නිවස
16: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
17: හොඳම දවස
18: සෙනසුරාද උදේ 8ට
19: මොනවද ඔය ගේට් එක උඩින් එබීපි බලන්නේ
20: බූරුවා ඉන්නවද කියලා බැලුවේ
19: බූරුවා
20: ඔව් අංකල් මට ඇහුණා ආන්ටි කෑ ගහලා බයිනවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්න බූරුවෝ කියලා
19: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
21: Levels locate top 2% researchers like igana ganna slit bsc honors biotechnology degree ekata enroll wenna pivisenna www.slit.lk slit evolve beyond
22: gedarin hemadeetama sallillanna oneda onna api lasti kaalekata athi wenna pocket money denna
23: දැන්ම දරුවගේ 9යි 10යි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
24: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
25: සියත Pocket Money. මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන.
26: Theatre Between Lady Miss World Sri Lanka 2026
25: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
26: Theatre Between Lady Miss World Sri Lanka 2026
27: උදෙසා තරඟවදින රුත්‍යංගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
28: ටයිටල් ස්පොන්සර්
29: ඔබ
0: ලැබේ සමට දිගුණන දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරුවෙන්. බිග් ට්වීන් ලේඩි. ඔබත් සැනින් දිදුලන්න.
1: Enchanta. The fragrance of French romance.
2: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
3: Oat Max High Strength Liquid Collagen. Obat Adam.

රාත්‍රී 8යි විනාඩි 12යි. සියත ආදරේක අහන් ඉන්න අපි කතා කරන දෙවනි පය තමයි මේ පටන් ගන්න දෙන්නේද? මට හිතෙනවා මේ පය පටන් ගන්න ඕනේ අපේ ජගත්ගේ කවියකින්. සියත ආදරේක හැමදාම අහන මට හැමදාම කවියක් ලියන අපිට ඉන්න ලෝයල් ලිස්න කෙනෙක් නේද ඔයා? අද ජගත් කියනවා ආදරේක නෞකාවක් නම් ඇති යනවා මේ සයුරු තෙරේ. ඔබ නැවතුනතා මේ නෞකාවද කොතැනක හෝ මග නතර කෙරේ. මේ සිත් සයුරේ සැරිසරනා ඔබ වෙනුවෙන් හදවත් විවර කෙරේ. ඔබ සිටිනාතුරු විශ්මී සදාකල් අපේ ආදරයත් ඔබම කෙරේ. හරිම ආදරණීයයි, බොහොමත්ම ස්තුතියි. සතුටුයි ඉතින් ඔයාට මෙහෙම ලියන්න හිතෙන එක ගැන. ඒ වගේම සියතට මේ දෙන ආදරයට බොහොම ස්තුතියි. අපේ ෆස්මි කියනවා හිත තවම අහනවා, නෙත තවම සොයනවා, ඔබ නමින් මා සිතේ තවම කවි මැවෙනවා. රෑතවල් ගෙවෙනවා, හීන හැම මැකෙනවා, ආදරය තව තවත් මා සිතේ තියෙනවා. හරිම ලස්සනයි ෆස්මි, තැන්ක් යූ වගේ මැසේජ් එකට. ඇත්තටම ආදරය කරද්දී හිතන් නැති විදිහට දේවල් ඔළුවේ හිතේ පියාඹනවා, ඉගිලෙනවා, සැරිසරනවා. ඒ දැනෙන හැමදේම වචන කරන්න පුළුවන් නම් වෙලාවකට ඇත්තටම ඔයත් කවියෙක් වෙයි. එහෙම මිනිස්සුත් ඉන්නවා, කවි ලිව්වේ නැති වුණාට හිතට දැනෙන දේ කලප කලප ලියද්දි ඇත්තට මේක යා දන්නේ නැති වුණාට කවියක් වෙනවා නේද? දෙවෙනි පැය පටන් ගනිද්දී මෙහෙම දෙයක් කියන්නත් හිතෙනවා. නෙගටිව් පැත්ත මතක් කරනවා නෙවෙයි, හැබැයි කාලෙකට කතා කරලා ඉන්නවා, තවත් තවස් වලට නොදන්න ගානට ඉන්නවා. එතකොට එයාට තේරෙන්නේ නැත්තේ ඒ අයට එයාට ආදරය කරන අය ඇත්තටම ඕනේද නැද්ද කියන එක. මොකද එක දවසක ඒ කෙනා ඔයාට ළඟයි, හරිම ළඟයි. පැය ගණන් කතා කරනවා, දේවල් අහනවා, ඔයාව මතක් කරනවා. දැනෙන්නේ ඔයාට විශේෂ කෙනෙක් ඉන්නවා වගේ. ඒ තවත් තවසක ඒ කෙනාට කිසිම අඳුරන්නේ නැති කෙනෙක් ගානට හරියට ස්ට්‍රේන්ජර් කෙනෙක් වගේ ඔයාගේ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම ඈත් කරනවා. එහෙම මිනිස්සුත්, එහෙම ආදරේ කියලා හිතන අයත් අපි අතරේ නැතුව නෙවෙයි. හැබැයි මට හිතෙනවා ඒ අය ටොක්සික්. හැබැයි ඒ අයටත් දැනෙන්න ඕනේ ඇත්තටම ආදරේ කියන්නේ මොකක්ද, ඇත්තටම වටිනවා නම් ආදරේ කියන්න ඕනේ නේද? අඳුරන්නේ නැති විදිහට ඉන්නේ මොකද නේද? අපි එන්නේ පුංචි කාලෙකට ජීවත් වෙන්න. ජීවත් වෙලා ඉන්නකම් ආදරෙන් තමයි ඉන්න ඕනේ. සියත ආදරේක දෙවනි පය ප්‍රාර්ථනා කරන්නේ වගේ ජීවිතයටත් ආදරණීය මිනිස්සු විතරක්ම ලැබෙන්න කියලායි.

0: Alçapada Matá Feta. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති
1: වෙන රටවල් කරේ වැඩි වෙන වේගෙන් වැඩි කරා. ඊට පස්සේ ආපහු අඩු වෙනකොට අඩු කරා. හැබැයි ඒ විදිහට වැඩි කරා නම් 115කින් ඩීසල් වැඩි වුණා නම් අනිකුත් භාණ්ඩ සියලුම දේවල් වල මිල ඉහළ යනවා. ඊට පස්සේ ඒවා ආපහු පල්ලෙහාට එන්නේ නැහැ. එහෙනම් ආර්ථිකයට විශාල බරක් එනවා. සියලුම ජනතාවට ඒක බලපානවා. ඒ හින්දා තමයි රජය මාකට් එක කොහොමද හැසිරෙන්නේ කියලා බලමින්, යුද්ධ කොහොමද හැසිරෙන්නේ කියලා බලමින් ඩීසල් වලට සහනාධාර දීලා දැනුත් ඒ දේවල් කරගෙන යන්නේ. මේක තීරුම් අරගෙන අපි සාමූහිකව මේ ප්‍රශ්නෙට මුහුණ දිය යුතුයි.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති මෙන ප්‍රශ්නය. ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන කීයද? 1 25 2 22 දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
2: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0814යි 151 151ට දැන්ම වට්ස්ඇප් කරන්න.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන් බලන්න.
4: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
5: මන්නම් හිතන්නේ
3: නැහැ. දකින්න හින පිනින මානිට ලංවද සියල්ල බොඳ වයන නිමේෂයක්.
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
8: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.

හිමි වුණොත් හිත පුරා ආදරෙන් තුරුළු කරගන්න. අද මල් ලිවේ ඒ විදිහට. එහෙම ලියත්ති සඳුනිකා අපිට කමෙන්ට් එකක් එවලා දෙනවා මෙන්න මෙහෙම කියලා. ඉන්න තරම් දන්නවනම් හිනහන ඔය හැඟුම් එක්ක දන්නේ නෑ මම ඔය තරමට ආදරයක් බෙදුව තරම්. මම දැක්ක සඳුනිකා අයියෙත් කමෙන්ට් එකක් එවලා තියෙනවා කමෙන්ට්ස් දෙකක්. හරිම ලස්සනයි. දෙකටම ලියන්න. මං කැමතියි ඒ වගේ අයට. රුක්ෂාඳින්න අපි වහගෙන වෙනදා වගේම මේ වගේ කමෙන්ට් එකක් නෙමෙයි මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මමත් මනුස්සෙක්. ඔයාට ඕන වෙලාවට මතක් කරලා ඔයාට ඕනේ නැති වෙලාවට අමතක කරලා දාන්න පුළුවන් කෙනෙක් විදිහට මට මගේ හිත තියාගන්න බෑ. මට ඕනේ හැම මොහොතකම මගේ ළඟ ඉන්න කෙනෙක් නෙවෙයි, ඒත් කලින් කාලෙට මාව මතක් කරලා ආයමත් නොදන්න කානට මාව අතහරින අතරමඟ බැඳීමක් නම් මට ඕනේ නෑ. මොකද කෙනෙක්ට ලං වෙනවා නම් එයාගේ හිතත් එක්ක සෙල්ලම් නොකර ඉන්නවා නම් හරි විදිහට ඉන්න ඕනේ. නැත්තං අතරමඟ නවත්තලා ඔයාගේ පහසුවට මතක් වෙන කෙනෙක් කරලා මාව තියාගන්න එපා. නම කියන්න එපා කියලා මගෙන් ඉල්ලලා තියෙනවා. මං ඒ විශ්වාසය රකින්නවා. හැබැයි ඔයා කියලා තියෙන දේ මං දන්නේ ඔයා ගර්ල් කෙනෙක්ද බොයි කෙනෙක්ද කියලා. ඇහෙන්න ඕන අයට ඇහෙන්නම ඕනේ. දැනෙන්න ඕන අයට දැනෙන්නම ඕනේ. ආදරේ නම් කියන්න. මිනිස්සුන්ව අපි කියන්නේ යූස් කරන්න තියාගන්න එපා. මොකද මේ ආදරේ කියන්නේ මේ ලෝකේව ලපන්න ඕන සුන්දරම හැඟීම. ආදරය. අපිට කතා කරන්න විනාඩි 20ක් තියෙනවා. මේ පැත්තේ මැසේජ් එකක් එවලා තියන්න. 0711982984 අපේ WhatsApp නම්බර් එකට. විශ්මිනා මේ පැත්තේ ඔයා එවන ලස්සන මැසේජස් කෙනෙක්ට ආදරේ දැනෙන්න හැඟෙන්න කියන්නේ.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ෂේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව. හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 492 0.711 327 777.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
4: අයියා, මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
5: හවුඩි හවුඩි මකල, හවුඩි හවුඩි චාලේ, දින දින නන නන නන නන නන.
6: මොකද්ද ඒ වැරදි ස්විච් එක කොන්නලාද ඔක්ක?
5: අවසෙද්දි පොඩ්ඩක්
6: මොලේ කරේ. ඇසල අවු අවුනේ මේ දවස්වල.
5: ප්‍රේ වෙනවා.

0: පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචි කාර් නිවස.
1: BFCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න.
2: මෙන්න ප්‍රශ්නය. යකඩ ගැල්වනයිස් කිරීමට භාවිතා කරන මූලද්‍රව්‍ය කුමක්ද? 1. සින්ක් 2. සෝඩියම්.
0: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න හෝකන්දරින් සනුකි සෙනාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
3: යත පොකට් මනි.
0: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රි 8යි විනාඩි 51යි. ආතරේ ගැන කොච්චර ඇහුවත් කොච්චර කතා කළත් මන් දන්නවා කවමදාකවත් ඒක ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි hina vela සතුටින් ඉද්දී අපි අපේ විදියට ඉද්දී අපිට ඇත්තටම ආදරයක් දැනෙද්දී අපි හිතන්නේ නැති කෙනෙක්ට අපි ගැන හිතෙද්දී කාලය යන වේගය වෙනස් බලන්නේදී පය දෙකක් ඉවර වෙන්න යනවා. මේ සතියට ආදරේකා වලටත් සමු දෙන්න වෙලාව ඇවිත් තියෙන්නේ. හිමි වුණොත් හිත පුරා ආදරෙන් තුරුළු කර ගන්න. මිනිස්සුන්ට ඕනේ සැනසීම. විශේෂයෙන් මම මතක් කරන්නේ ආදරණීය හිතකට ඕනේ ඇත්තටම ආදරේ විතරයි. මහා ලොකු දේවල් ඕනේ නැහැ. පුංචි දේවල් හොයලා බලන්න. ඒ ඇති හොඳටම ඇති. අහගෙන ඉන්න. ඒ ඇති හොඳටම ඇති. නුවන්ත පැතුම් කමෙන්ට් එකක් කියවලා තිනා මෙන්න මෙහෙම කියලා. හිමිකමක් නැතුවත් තුරුල් කරගත්ත හීනවල මතක විතරයි ඉතුරු. රිදුණු ඉකි බිඳුම් මැද සනසෙන්න පතන්නම් දැනෙනුණු හුමේ නුඹ. අතීතය විසයි මට අතහැර යමි ඉදිරියට. අනාගතයේ නුඹේ මතකවත් නොතිබෙන්න. එතකොට මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. අවුරුදු 6ක් තිස්සේ බලන් ඉන්නවා අපි අහම්බකින් හරි හම්බ වෙයිද කියලා. ඒ එයාගේ මනෝහර වෙනුවෙන්, මනෝහර අය වෙනුවෙන් අපි බලමු නේද. එයා ඇත්තටම මාගේ මූණට හම්බ වෙන්න ඕන, ජීවිතයට ලැබෙන්න ඕන කෙනෙක් නම් අනිවාර්යෙන් ලැබෙයි. හැබැයි එහෙම සුදුසු නැති කෙනෙක් නම් මං හිතන්නේ ඒ මතකය ඒ විදිහට තියාගෙන අපි තව ඉස්සරහට යන්න නේද? Thank you. ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනවලු. Thank you so much. බලමු මම ප්‍රාර්ථනා කරන්නේ ඔයා බලාපොරොත්තු වෙන්නේ මොනවාද? ඔයා හිතන්නේ මොනවාද? ඊට වඩා වැටියෙන් ලස්සනට ඔයාගේ ජීවිතයට ඒ දේවල් ලැබෙන්න කියලායි. ජගත් මෙහෙමත් කියලා තියෙනවා. එක කොඩයක් යට සැඟව තුරුලුව මුහුදු වෙරළේ හමු වුණා. ඔබේ තෙතලේ පාට කෑවේ මගේ මුහුණම රතු වුණා. රැලි නගා ජල පහරකින් අපිව හොඳටම නැහැ වුණා. තාම මතකයි සීතලට ඔබ මගේ තුරුලේ කුලි වුණා. ලස්සනයි ජගත්. ෂා, ඉතින් ඔයාට කොහොමද? මං හිතන්නේ සති දෙකකට, සති එකහමාරකට පස්සේ තමයි ඔයාගේ මැසේජ් එකක් ආවේ. නුකේ කොට ඉඳන් හැමදාමත් අපි වහන ෂා, Thank you so much. යන්න වෙලාව ලං වෙද්දී හරි ඔයාගේ මැසේජ් එකක් ආව කියන්නේ ඉතින් මට ගොඩක් සතුටුයි. සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ හරිද? ආදරණීය ගීතයක් අපිටත් ඕනේ. වැලිමඩ සමන් හංස දිල්රුක් සිතත් කොට්ටාවේ ඉඳලා සියත FM අහගෙන ඉන්නේ කියලා මම දන්නවා. ඊළඟට යන්න කලින් ලෑස්ති කරන් ඉන්නේ ආදරය තැනෙන ආදරණීය ෆිල්ම් එකක හින්දි සින්දුවක්. එහෙනම් thank you ඔයාගේ මැසේජ් එකටත්. මේ දෙක කියන්නත් ඕනේ මමත් ආදරේ ශාවාට ගොඩක් තේරුණාද? ආදරේ නම් මිනිසුන්ට කියන්න ඕනේ, ආදරේ කරන්න ඕනේ. මොකද අපි මේ ලෝකේ මම අර හැම වෙලේම කියන දෙයක් තමයි හැමදාටම ඉන්නව කට්ටිය නෙවෙයිනේ නේද? ආයෙත් මතක් කරනවා වීකෙන්ඩ් එකක් එනවා. සතුටින් ඉන්න ඕනේ, පරිස්සමෙන් ඉන්න ඕනේ. ටොක්සික් ෆයිබ්ස් තියනවා නම්, ඊගෝස් තියනවා නම් අපි ඒ දේවල් හදා ගන්න ඕනේ. ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ තැන්වලදී ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ. ඇහුම්කන් දෙන්න ඕනේ. මොකද ජීවිතයේ තීමේ ආදරේ කියන එක මා හුඟක් වටින දෙයක්.
හිමි වුණොත් ආදරෙන් තුරුළු කරගන්න හිතාගන්න බැරි විදිහට. එහෙම කියද්දි ෂෙනෙත්මි කියනවා, හිමි වුණොත් ආදරෙන් තුරුළු කරගන්න, නැති වුණොත් මතකයක් කරගෙන නිහඬව ඉන්න. මොකද සමහර හමුවෙන් ජීවිතයට හිමි වෙන්නෙම නෙවෙයි, හිතේ සදාකාලිකව රැඳෙන තමයි ඒ හමුවීම් හමු වෙන්නේ. ලස්සනයි වාගේ මැසේජ් එක. අද මං කිව්වෙත් එහෙමනේ නේද? හිමි වුණොත් හිත පුරා ආදරෙන් තුරුළු කරගන්නා.

ඒකනේ ඒකනේ මං ඒක කිව්වනෑ නේද ඔයාට. ගිහින් එන්න. ආයෙ සඳුදා රෑ 7 වෙද්දී ආතරේ ගොඩක් අරගෙන වාගේ ළඟට එනවා. සුභ රාත්‍රියක්. විශ්මිවා හිතනවටත් වඩා ඔයාට ගොඩක් ආදරෙයි. ගිහින් එන්න.

0: பாசம் பாதமிட்ட சீதா சீதா பாத்தரே விதாசா
1: හිටපු ජනපති රනිල්ගේ රැකවලාට කැමරා ශිල්පියෙකුගේ ප්‍රහාරයක්. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගේට්ටුව අසලදී මේ ප්‍රහාරය එල්ල කළ කැමරා ශිල්පියා මේ වන විට හඳුනාගෙන තියනවා කියලා තියෙනවා. ප්‍රහාරයට ලක් වූ නිලධාරියා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා රෝහල් ගතවීමට පියවර අරගෙන තියෙනවා. ඒ සමාජ මාධ්‍යවල හැම ආයේ ගැහුවා නෙමෙයි ඒ කැමරාව වැදුනා කියලා මම දන්නේ. කැමරා ශිල්පීන් කලගෙඩි නටුම වගේ එකක් නටනවද ආවරණ කටයුතු වලට එල අහසට පිබිදා එවන් කලෙයා කියලා කැමරාව කරකව නැයි දන්නේ.
0: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: ඔයා දන්නෑනේ අපේ ගමේ ඉන්න සුපිරි දොස්තරගෙනේ. එයා කැස්සට දෙන්නේ.
4: කොස්සට.
3: එයා උන්නට දෙන්නේ.
4: කුරුම්බා.
5: මන්නෝදර ඉන්නේ කොහොමද? අන්නේ දොස්තර අලුත් බෙහෙතක් හදනවා කියන්නේ.
3: ඇත්තද?
5: ඔව්. රතුරට කජු, මොට්ටු, ලැබෙදී, රම්බරි, ආරවද, මේවද දාලා බෙහෙතක් කරන් අන්න සියතට එනවලු.
6: රම්බරි කියපන් මේ නම්බරේ.
7: ලයිරු පෙරේරා සමගින් මේ සෙනසුරාදා උදේ 10ට.
8: සියත 2020.
9: මටයි හැමදේම මගෙන් ඈත් වෙන්නේ.
10: ඈතුන දේවල් ගැන හිතද්දී ලංගින් මෙන්න වට පේන්නේ නිකෙන්
11: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
12: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සබුවේ අසිරිය මැවෙන
13: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
14: ශ්‍රී ලංකේ රුරජිනියා නබිසස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
13: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
15: කිරුලක් උදෙසා තරඟවදින රුයිත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
16: Title sponsor. ඔබේ සමට දිගුරන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුයි. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
17: Enchanta. The fragrance of French romance.
18: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
19: Oatmark's high strength liquid collagen ඔබත් අදම භාවිතා කරන්න.
2: Bajaj Pulsar N160, superior performance, superior sporty look, dual channel ABS, gold USD forks, David Peiris Motor Company Private Limited, Amatanna, Binduai 1147600.
10: Sri Lankia Reality Vedikave, Alutma Peralia. Peralia. Sieta Voice of Family.
3: ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව.
9: එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි.
4: සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
13: උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: வாசம் பதமிட்ட சீதா.
1: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karanna 0718492492 0718132777. Miss Honda Cool'da.
4: Cool. Mokada mama hot ne?
5: Eka nang etta miss. Miss dakala purudu itt wage?
4: Wenna ba. Dakala purudu neme. සමහරට අහල පුරුදු ඇති.
6: Oh my god.
5: ඔටි මිස් සුදු කොච්චි.
7: Hot and spicy with සුදු කොච්චි.
5: කොච්චි. මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට.
8: මිස් මිස් excuse me miss.
4: No no no. උම්මනම් short time එකේද විතරයි.
9: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් NK Global Lich කුරුණෑකල අදම කතා කරන්න
10: 0372 370 370.
11: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
12: වෙන රටවල් කරේ වැඩි වෙන වේගෙන් වැඩි කරා. ඊට පස්සේ ආපහු අඩු වෙනකොට අඩු කරා. හැබැයි ඒ විදිහට වැඩි කරා නම් 115 කින් ඩීසල් වැඩි වුණා නම් අනිකුත් භාණ්ඩ සියලුම දේවල් වල මිල ඉහළ යනවා. ඊට පස්සේ ඒව ආපහු පල්ලෙහාට එන්නේ නැහැ. එහෙනම් ආර්ථිකයට විශාල බරක් එනවා. සියලුම ජනතාවට ඒක බලපානවා. ඒ හින්දා තමයි රජය මාකට් එක කොහොමද හැසිරෙන්නේ කියලා බලමින්, යුද්ධ කොහොමද හැසිරෙන්නේ කියලා බලමින් ඩීසල් වලට සහනාධාර දීලා දැනුත් ඒ දේවල් කරගෙන යන්නේ. මේක තීරුම් අරගෙන අපි සාමූහිකව මේ ප්‍රශ්නෙට මුහුණ දිය යුතුයි.
11: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
4: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
13: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
4: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
13: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
4: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
13: දැන්ම පොඩ්ඩකේ නමයි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
4: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
14: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා rating BBB minus stable outlook by Patrabi mulya samagoki Sri Lanka tanpa rakshana yojana kame samajikiki
15: denuma danaya karagat daru parapurata Sri Lanka insurance minimutu adhyapana salasum obe daruwatath surakshita anagathayak salasum karanna Sri Lanka insurance piyekumen mavakamen
16: theater tele depaya aluth kalawakata tele natya pelak balanna
17: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
16: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
17: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
18: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
19: Anuwatai Tashmatekan, Anuwatai Tashmahataran, Divainapura.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
2: හරි.
1: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
1: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවාය වල දාන්න ඕනේ නැහැ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: ආවරණය
5: කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
8: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම් දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
10: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
11: ඕනම කැමක් temperature කරගන්න නියම බත්තල්වත්ත බට
12: real mapat experience එකකට නල්වත්ත බට
13: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 road රටය david pieris e-mobility වෙතින් 011 4700 550.
14: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා lol එකෙන් loan එක ගත්තේ
15: lol finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
17: ජාත්‍යන්තරව පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
18: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
19: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
0: Let's Vietjet.
17: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
3: Nidas Pansika, Aduma Masika Parikekata, Audio System Mekak Karaganna.
13: Avans Second Pona Deyak, Adake Vanna Ganna.
8: Avans Ticken Ticka Pay.
11: Freelance Obavinwenma Nirmanayakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
14: අදම combank.lk වෙත පිවිසෙන්න.
6: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා star කෙනෙක් කරන්න.
1: Stars Milan Pasta.
2: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
9: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ.
7: ගුවන් ටිකට්පත් විසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels.
5: මෙන්න ප්‍රශ්නය. යකඩ ගැල්වනයිස් කිරීමට භාවිතා කරන මූලද්‍රව්‍ය කුමක්ද? 1. සින්ක් 2. සෝඩියම්.
15: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න හෝකා

0: Passam Padamata Sita Sita Patre with Hasa
1: හිටපු ජනපති රනිල්ගේ රැකවලාට කැමරා ශිල්පියෙකුගේ ප්‍රහාරයක්. කොළඹ කොටුව බහිස්ත්‍රාත් අධිකරණයේ ගේට්ටුව අසලදී මේ ප්‍රහාරය එල්ල කළ කැමරා ශිල්පියා මේ වන විට හඳුනාගෙන තියෙනවා කියලා තියෙනවා. ප්‍රහාරයට ලක් වූ නිලධාරියා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා රෝහල් ගත වීමට පියවර අරගෙන තියෙනවා. ඒ සමාජ මාධ්‍යවල හැමෝම ආයේ ගැහුවා නෙමෙයි මේ කැමරාව වැදුනා කියලා මම දන්නේ. කැමරා ශිල්පීන් කලගෙඩි නටුම වගේ එකක් නටනවද ආවරණ කටයුතු වලට එල අහසට පිබිදා එරන් කලියා කියලා කැමරාව කරකව නැයි දන්නේ.
0: සියද පතරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: ඔයා දන්නෑනේ අපේ ගමේ ඉන්න සුපිරි දොස්තර කෙනෙක්. එයා කැස්සට දෙන්නේ
4: කොස්සට.
3: එයා උන්නට දෙන්නේ
4: කුරුම්බා.
5: අන්න දැන් ඉන්නේ කොහොමද? අන්නේ දොස්තර අලුත් බෙහෙතක් හදනවා කියන්නේ.
3: ඇත්තද?
5: ඔව්. රතු රට කජු, මොට්ටු, ලැබෙදී, රාම්බරි, ආරවද මේවද දාලා බෙහෙතක් අරන් අනසියතට එනවලු.
6: රාම්බරි කියපන් උඹේ නොම්බරේ.
7: ලයිරු පෙරේරා සමගින් මේ සෙනසුරාදා උදේ 10ට.
8: සියත 2020.
9: හවඩි හවඩි මකල හවඩි හවඩි චාලේ දින දින න න න න න
10: මොකද්ද ඒ වැරදි ස්විච් එක කොහොමද උනාද ඔක්ක
9: අවශ්‍යද පොඩ්ඩක්
10: මොලේ කරේ ඇස්ල අවුවනේ මේ දවස්වල
9: ප්‍රවෙනවා
10: මොලේ පොඩි පොත්තයින් තියෙද්දි
9: ජීවිතේ දෙමඩ ඇති වෙලා
10: ඔවිදි වා ඔබ පොඩි මොලේ පොත්තක් තියාගෙන මේ ජීවිතේ මේ ගන්නව තරහ යන එක සෑහෙන ලොකුද ඔයා ඒ ඇති හරිම ධෛර්ය සම්පන්න කාන්තාවක්
11: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග
12: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
13: අනුග්‍රහය
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
15: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුවක් ඔබේ වර්ධනයට
16: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්
17: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ අදම LP ෆිනෑන්ස් වෙන්න දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින් අද තමයි හොඳම දවස
18: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
19: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
3: සියත pocket money.
12: සෙනසුරාදා උදේ 8ට
16: බින්දු පිටියේ වේම වෙන
2: මොනවද ඔය ගේට් එක උඩින් එබීබි බලන්නේ?
11: බූරුවා ඉන්නවද කියලා බැලුවේ.
2: බූරුවා?
11: ඔව් අංකල් මට ඇහුණා ආන්ටි කෑ ගහලා බයිනවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්නේ බූරුවෝ කියලා.
16: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
9: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
7: සියත Between Lady Miss World Sri Lanka 2026
9: ශ්‍රී ලංකේ රූ රජිනියා නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
7: සියත Between Lady Miss World Sri Lanka 2026
4: උදසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
14: ටයිටල් ස්පොන්සර්
13: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න Between Lady රේසර් එකට අදම මාරු Between Lady ඔබත් සැනින් දිදුලන්න
8: Enchanter The fragrance of French romance.
5: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
6: Oat Max High Strength Liquid Collagen. Obat adama bhavita karana.

සුභරාත්‍රියක් සියලුම රසික රසිකාවියන්ට. රෑදායයි ගීදායයි කියන වැඩසටහනට අද මම තමයි ඇවිල්ලා ඉන්නේ. මම ඉපදුනේ ගංගොඩවිල කියන ග්‍රාමයේ. ඒක ටිකක් විශාල ග්‍රාමයක්. රත්නපිටිය, විජේරාම, දෙල්කඳ, නුගේගොඩ, කෝට්ටි මෙන්න මේ වගේ ප්‍රදේශයක තමයි මගේ උපතී සිද්ධ වෙන්නේ. මගේ දෙමව්පියෝ දෙදෙනා මාත ජීවිතුන් අතර නෑ. මම පවුලේ වැඩිමලා. මට නංගිලා දෙන්නෙකුයි මල්ලිලා තුන්දෙනෙකුයි ඉන්නවා. මම මගේ මූලික අධ්‍යාපන මම ලැබුවේ නුගේගොඩ ශ්‍රී දේවත මහාවිද්‍යාලයේ. මගේ අධ්‍යාපන භූමිය උනේ ශ්‍රී දේවත මහාවිද්‍යාලයත්. ඒ වගේම මම ඊට පස්සේ ඒ භූමියට නුදුරෙන් තියෙන සුබද්දාරාම අධ්‍යාපන පීඨයටත් ගියා. මම නවරත්න ගමගේ. මම තෝරගත්ත 10 වෙනි ගීතය තමයි ඔබයි රම්ය සඳගෙන කියන ගීතය. මේක මාචාර්ය සුනිල් ආරියරත්නගේ ගීතයක්, පද රචනය. සංගීතවේදී එච්.එම්. ජයවර්ධනගේ සංගීතයෙන් තමයි මේක හැඩගන්නුනේ. මේකට මම ගොඩක් කැමතියි. මගේ පෞද්ගලික කැමැත්තක් තියෙන ප්‍රේමය පිළිබඳ හිත තුල ඇති කරන නිකන් ආందోලනාත්මක ස්වභාවය. ඒක හරි මේ යවුන කාලේදී මේ ගීතය මට අහනකොට මේ ගීතේ පුරා මට දැනුනේ ඇත්තම මේ ප්‍රේමයක තියෙන අසිරිය තරහ විදිහට හැංගීම් ධාරාවන් කොහොමද අපේ හිත තුල වඩාත්ම සුන්දරව ඇති කරන්නේ කියලා. ඉතින් මේ ගීතයේ මට විශේෂ බලපෑමක් කරපු ගීතයක් කියලා කියන්න පුළුවන්. මොකද ඒ කාලේ මට මතකයි මේ ආදරය පිළිබඳ ගොඩාක් දේශන දින කාලයක් මාචාර්ය සුචිත ගම්ලත් මේ ආදරය ගැන කතා කරනකොට ඔහු මේ ගීතය තෝරගෙන තර අවස්ථාවකදී අගනුවර තියෙන මේ මහජන පුස්තකාලේ මේ ගීතයේ පිළිබඳ සහ ප්‍රේමය පිළිබඳ ඔහු වඩාත් නිර්වචනය කරා. මේක ප්‍රේමය හටගන්නේ යම් කිසි ආකාරයක නෙළුම්මලක තියෙන මඩෙන් නොතරවි හටගන්නා වගේ මේ ප්‍රේමය එන විදිය, ඒ භාවය ගැන මෙතුමා අතන විග්‍රහ කරා. ඉතින් අපිට අතීත කාලේ අපේ අත්දැකීම් දෙක මේ ගීතය ගොඩක් මට ගොඩක් දැනෙන ගීතයක්.

0: ගීතායයි.
1: අද සොඳුරුමුණ කැසීම ප්‍රවීණ සංගීතවේදී නවරත්න කමකේ.
2: මන් තෝරගත්තා මගේ නවවෙන ගීතේ හැටියට සොඳුරුලුවට මල් වැහැලා කියන ගීතය. මේ ගීතේ මට ගොඩක් දුරට මගේ ලොකු මතකයක් එන්නේ මේ ජෝතිපාලගේ කටහඬ සහ සුජාතා අත්තනායකගේ කටහඬ භාවිතා කරලා තියෙන විදිය මට යම්කිසි ආකාරයක ලොකු මතකයක් වෙනවා. මොකද මේ ගීත නිර්මාණය වෙලා තියෙන ආකාරය බැලුවොත් මම නිර්මාණය කරන්න ගීත හදනකොට මට ලොකු බලපෑමක් කරා මේ ගීතවල තියෙන යම්කිසි ආකාරයක පද රචනාව සහ සංගීත ආකෘති. මේක යම්කිසි ආකාරයක මේ සුංගාරාත්මක මනෝභාවයන් ඇත්තට මේ ගීතයේ තියෙනවා. ඉතින් මේකට ගොඩක් දුරට හේතුව තමයි ආදරය කියන දේ පිළිබඳ තියෙන සුංගාරය, දැනෙන භාවය මේ ගීතය තුළ මට ලොකු මතකයක් එනවා. මොකද මේ ගීත චිත්‍රපටය තුළ නිරූපණය වෙන අවස්ථාවේදී අපිට ලොකු බලපෑමක් කරනවා අපේ ජීවිතයට. අපි හිතනවා අපිට ඒ චරිත වෙන්න බැරිද කියලා. අන්න ඒ වගේ එක මතකයක් මට මේ ගීතේ

0: ஆசை பாதமிட்ட சீதா. ரெதாயை கீதாயை
1: அத சந்தரமுன கேசீம பிரவீண சங்கீத வேதி நவரத்ன கமகே.
2: වලාකුළු පෙලින් බසිනගෙන ගීතය මේකේ ගීපද රචනා කරේ වෛද්‍ය අසනා ධම්මික බණ්ඩාර. මම සංගීතවත් කරේ. මේ ගීතය මට කවදාකවත් අමතක කරන්න බැරි ගීතයක්. මොකද මම දෙල්කඳ පරිසරයේ මං ඉසලකුවේ මං හැදි වැඩුණේ ඒ පරිසරයේ අම්මලයි තාත්තලයි ගෙදර තමයි මම විහාරපත්තල හිටියේ. ඒත් ඒ කාලේ මගේ අරමුණ මම වෙනත් අරමුණකට පිහිටලා හිටියේ. ඒ කියන්නේ මම විදේශ රටකට යනවා කියලා. නමුත් මේ ගීතය ලියපු මගේ හිත මිත්‍රයා වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ අපේ ගෙදරට ඇවිල්ලා ඔහු ගීත ගණනාවක් මට දුන්නා. ඒකේ එක ගීතයක් තමයි සුවඳ මල් කියන ගීතය, අනිත් එක ගානතෙල් සඳුන් කියන ගීතේ. මම හිතන්නේ මගේ අරමුණ වෙනස් වුණ මතකයක් තමයි මේ ගීතේ තියෙන්නේ. මොකද මේ ගීත දෙකින් පස්සේ මාව නවරත්නකමගේ කියන නම මේ මාධ්‍ය තුල ප්‍රචාර වෙන්න පටන් ගත්තා. ඒතර මට ඕස්ට්‍රේලියාව යන්න සීලුම මගේ ලීකිවිල හදාගෙන හිටිය බොහෝතක්. මේ ගීතය අර ගීතකින් පස්සේ වලාකුළු පෙළින් කියන ගීතය මට ලැබුණාන් පස්සේ මගේ සම්පූර්ණම අර විදේශ ගමනට තියෙන ආදරයේ ඇල්ම නැති වෙලා ගියා. ඊට පස්සේ මම නැවතත් වැටුණා මේ සංගීත ශිස්ත්‍රයට මම වැඩ කරන්න ඕනේ කියලා. මොකද මම නාට්‍ය සංගීතය තුල බොහෝ પરම්පරාවන් සමග සරච්චන්ද්‍රයන්, සෝමලදා සුභසිංහ, ප්‍රසන්නජිත් අපිසූරිය විවිධ නාට්‍යකරුවන් සමග වැඩ කරපු හින්දා මට ඒ අරමුණ තෘප්තිමත් වෙනින්දා මම මේ ගීත නිර්මාණය කරන්න මගේ ආසාවක් තිබුණ නැහැ. නමුත් මේ යසනාත්ගේ පෙළඹීම නිසා අර ගීත දෙකෙන් මගේ සම්පූර්ණ ජීවිතය වෙනස් කරා. ඒ කියන්නේ මාව නිකන් නාට්‍ය කරපු හිටින් මට මාධ්‍ය තුල වටිනාකමක් ලැබුණා. මේ වටිනාකමත් එක්ක අර මගේ විදේශ රටේ ගමන් යාම පිළිබඳ තියෙන අදහස මගෙන් ඉවත් වෙලා ගියා මනසින්. ඉතින් මේක මගේ ජීවිතේ සදාකල් මතකයක්.

0: ගීතායයි.
1: අද සොඳුරුමුණ කැසීම ප්‍රවීණ සංගීතවේදි නවරත්න කමකේ.
2: මින්දද හිසර කියන ගීතය තමයි හත්විනිය හැටියට මම තෝරගත්තේ. මේක මගේ කුඩා කාලේ මට මේ කන්ද කපා පා යාපන් පුන්සඳ කියනකොට වචනේ මගේ හිතට ආවේ. ඒ කාලේ මගේ උඩා අවදී මනසට ආවේ මේ කන්ද කපා පායන් පුන්සඳ කියලා ගොම කිව්වෙ මේ ගැබිනි මවක්ගෙන් පස්සේ ඇතිවෙන මේ දරු ප්‍රසිතියක් වගේ පිළිබඳ එකක් තමයි. ළමයේ කටගන්න එකක් නේද මේ කන්ද කපා පා යාපන් පුන්සඳ කියලා මගේ හිතට කුඩා කාලේ වැටුනේ. ඉතින් අර අපි කුඩා කාලේ මේ ගොනිදිරිට සවන් දීම තුළ අපි මේ එකේ ගීතවල අර්ථ අපිට ඕන විදිහට අපි හිතන්න පටන් ගන්නවා. අපිට ඕන අපේ ජීවිතේට සම්බන්ධ කරලා බලන සම්මත අපිට එවයි යම්කිසි ආකාරයක දැනුමක්වත් නැහැ. නමුත් රසයක් ඇතිවලා තියෙන මොහොතක තමයි මේ ගීතයේ වගේ හිතට මොනියම් ආකාරයෙන්ද කියලා නිකන් විමසන්න පටන් ගත්තේ. මම ගොඩක් දුරට මේකේ ගීතයේ තනුවටයි ගීත පදවලටයි හරි පුදුම ආසාවක් තියෙනවා. මම මේ ගීතේ නිතරම ගායනා කරනවා. මම දවසක් මගේ හිටියා මිත්‍රෙක් බණ්ඩාර කියලා, ඌ දැන් විදේශ රටක ඉන්නේ. ඌ ඉතාමත් පොතපත කියවන සාහිත්‍ය පිළිබඳ ඌට දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් මං අපි දෙන්න දවස යනකොට එයි මම මේ ගීතවල අර්ථ සාමාන්‍යයෙන් අපි කතා කරනවා. මේ කතා කරනකොට මං ගිහින් ගියා මේ බින්දසර කියන ගීතයේ අර්ථය මෙන්න මේ වගේ ගීතයක් නේද තියෙන්නේ කියලා මං ඌට කිව්වා. එයා මේ hina වෙලා කෝ එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. මේක මේ ප්‍රේමයේ පිළිබඳ තියෙන සංකල්පනාවක් තියෙන්නේ. මේක එයා තහවුරු කරන්න මඩවලින් ශ්‍රත්නායක මහත්මයාගේ ලිපියක් ලිව්වා. ඒ ලිපිය ලියනකොට එයා එයාගේ සම්පූර්ණ විස්තරය මේ ගීතයේ අර්ථය මේකයි, සංකේතාර්ථයන් මේකයි, මේකේ පද එකින් එකට අරගෙන අපි ලිව්ව ලිපියට පිළිතුරු ලිපියක් ඒකෙම අනිත් පැත්තේ ඔහු ලියලා එවුවා. එතකොට මට මේ කවදාකවත් අමතක කරන්න බෑ. මොකද අපිට හිතාගන්න බැරි ගීත රචකයෙක් අපේ තියෙන අනවබෝධයට එක රසිකත්වයට යම්කිසි කරපු ගෞරවයක්. එදැන් පස්සේ මගේ ජීවිතයේ මේ සාහිත්‍ය පිළිබඳ තියෙන ආශාව වැඩි වුණා. පොතපත කියවන්න ඒ වගේ දේවල් මගේ හිත තුළ විශේෂම ගීතය කවිය පිළිබඳ ගොඩාක් මට රසයක් ඇති කරගන්න හම්බුණා මේ පිළිතුරු ලිපියේ.

0: 98.2 98.4 දිවයිනපුරා රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණකැසීම ප්‍රවීණ සංගීතවේදී නවරත්න කමකේ
2: මම ඊළඟට තෝරගත්ත ගීතයක් තමයි සිකුරුලියා කියන ගීතය. මේ ගීතය මම දැන් තෝරගන්න හේතුවක් තියෙනවා. මොකද මිල්ටන් පෙරේරා මහත්මයාගේ කටහඬට මගේ උඩා කාලේ ඉඳන් මුදුම කැමැත්ත තියෙනවා. මං එයාගේ ඔය තියෙන ඉස්සර ගීතයක් මට හොඳට මතකයි. කවදාද කොහොම කොයි තැනකද අප හමුවේ සමදාම උනිමි ඔබ නැත මට. මං ඉස්සර මිල්ටන් පෙරේරා මහත්මයාගේ කටහඬ අනුකරණය කරලා ගීත ගායනා කරනවා. මට ලොකු හැකියාවක් තියෙනවා ගීත ගායනා කරන්න. විවිධ ගායක ගායිකාවන්ගේ ගායිකාවන්ගේ මට හැඩයක් ගන්න පුළුවන්. මම ඒක තව විස්තර කරොත් මොකද ඒ භාවිතාව තමයි මම අද සංගීත ක්ෂේත්‍රයේ භාවිතා කරන්නේ. ඒ මම කුඩා කාලේ අර මම ඒකයි කිව්වේ මේ මට නන්දමාලි මහත්මිය රූපයින්දමති මහත්මිය මේ මින විවිධ අයගේ මට ගීත ලැබුණාන් පස්සේ මට ඒගොල්ලන් කටහඬ භාවිතා කර මේක මගේ හිතේ තුල ගොඩක් දුරට රැවු දුන්නා. ඉතින් මම අද තේරුම් ගන්න යතේ අමතක කොච්චර අමතක වෙන්නේ නැද්ද කිව්වොත් මේ අද ගීතයක් දුන්නාම ප්‍රකාශ කරන විදිය ගායක ක්ලවුල ඩිරෙක්ට් මියුසික් ඩිරෙක්ට් කරනකොට කටහඬ යොදාගන්න විදියෙන්නේ මට ඒ අතීතයේ තියෙන අභ්‍යාස ගුණයෙන් කියලා තේරෙනවා. හැබැයි ඒවසේ මම එයාගේ කටහඬ ගවේෂණය කරා මම එක්තරා විදියට මිලටන් පෙරේරාට මම පුදුම ආසාවක් තියෙනවා. මේකේ මට දැනෙන දේ තමයි මම සංගීතඥයෙක් හැටියට ක්ලරන්ස් විජේවර්ධන කොහොමද මේ කටහඬ මේ තරම් පාවිච්චි කරේ කියන එක මට තියෙන එක්තරා විදියට සංගීතයේ ගැටලුවක් වගේ මට දැනෙනවා. මොකද දැන් මේ වගේ කෙනෙක් මේ වගේ චිත්‍රපටියක සුපිරිලා වගේ චිත්‍රපටිය අරගෙන අර කටහඬේ හැඩගත්ත විදිය දැන් මං ඉස්සෙල්ලා කිව්ව ගීතයේ තියෙන විදිය තමයි වෙනම විදියට වචන වලට හැඩයක් අරන් දීලා තියෙන්නේ. එතකොට මේක සිකුරු

0: මෙන්න මේ කටහඬ අරංගිය රේන්ජ් එක මේ ක්ලරන්ස් විජයවර්ධන අරංගිය කටහඬේ තියෙන වර්ණය මම හරියට බැලුවොත් මගේ ගීතවල ඒව නිකන් මම වැඩ කරනකොට මේ වගේ ආභාෂය මට තිබුණා කියන එක මට කවදාකවත් අමතක වෙන්නේ නැහැ.
1: අංක 6

0: ගීතයයි.
1: අද සොඳුරුම ලකැසීම ප්‍රවීණ සංගීතවේදී නවරත්න කමකේ.
2: මාචර සරච්චන්දයන් මව බාගඩුතුරාවගෙන් නාට්‍යෙන් පස්සේ මව සම්බන්ධ කරගන්නවා මනමේ සඳහා පූණියම් ගෙදරට එන්නේ කොහොම මව මනමේ නාට්‍ය තෝරගන්නවා. ඊළඟට කිසිම සම්බන්ධයක් නැතුව එමත් කියනවා සිංහබාහු නාට්‍ය ගීත පුහුණු වෙන්න කියලා. එතකොට සිංහබාහු නාට්‍යයට මම සම්බන්ධ වෙනවා කියලා මට හිතාගන්නත් බැහැ. මම ඒ කාලේ මගේ ලොකු පුතා හම්බෙන්න ඉන්න කාලේ මට වුණා ප්‍රීතිත් එක්ක ගිහිල්ලා මේ නාට්‍ය මේ ගීත ඩිංග අසවන්න. ඒක මට ලොකු ආසාවක් ඇති වුණා. මේ සිංහබාහු පිළිබඳ ඒක ඇති වෙන පුතු සෙනෙහස ඔය විදිහට තියෙන කියන එක මම කලින් බල්ලා තියෙන හින්දා මට හිතුණා මේක නාට්‍ය පෙන්වන්න. මම බිරිඳත් එක්ක මේ නාට්‍ය බලන්න ගියා. එතකොට මම ගියේ මේක බලන්න. මම බිරිඳත් එක්ක මේක බලන්න ලයල්මෙන්ට් එකේ ටිකට්ස් අරගෙන මම යන්න හදනකොටම ධනපාල කියලා යන්න හදනකොටම ධනපාල කියලා ඉන්නවා ඒකේ ස්ටේජ් මැනේජර් හිටියේ. ධනපාල අයියා ඉඳන් මම දැකලකෝ ඇයි ඇඳගන්නේ නැත්තේ කියලා. මං කිව්වා අයියේ මම මේ නෑ මේ බල බලන් ඉන්නවා මේ මැඩම් බලන් ඉන්නවා ඩොක්ටර් බලන් ඉන්නවා ඇඳගන්නේ කියලා. මං ඒ වෙලාවෙම කිව්වා ප්‍රීතිට මේ ඔයා මේ නාට්‍ය බලන්න මට මේ නාට්‍ය සිං කරන්න එන්න කියනවා කියලා. මං ඒ වෙලාවෙම ගිහිල්ලා ඇඳගත්තා. මේ මට ගීත ඔක්කොම මතකයි. නමුත් යනේන අභිනය මට පිළිවඳ මතකයක් නෑ. මම ඒ තරම් මාව මාචර සරච්චන්දය මාව පිළිබඳ ලොකු විශ්වාසයක් තිබුණා එයාට සහ මෙයාගේ බිරිඳ වෙන ලයිතර සරච්චන්ද මැතිනියට. මේක මෙයා කරන කෙනෙක් කියලා. දැන් මං ආවේ නාට්‍ය බලන්න. මට ඇත්තම නාට්‍ය සින්දු කීමේ ආශාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ මේ නාට්‍ය අන්තිම මම ගායනා කරන්න පටන් ගත්තා. මාව ගායක කැටියට එතුමා දැන් මට කවදාකවත් ඒක අමතක වෙන්නේ නැහැ. ඊට පස්සේ දවස් දෙකකට සුමාන්ට කලින් නාට්‍ය නැවතත් ගාල්ලේ දර්ශනයක් තිබුණා. ගාල්ලේ දර්ශනයක් තිනකොට මගේ වයිෆ්ට මේ පුතා හම්බ වෙන්න කාසල් එකේ නැවතුවා. අවතල ඉන්නකොට මම උදේ ගියන් පස්සේ උදේම දරුවා හම්බ වෙනවා කියන අදහසින් හිටියේ. සින්ටෝගේන ඉන්ජෙක්ෂන් එක තියෙන්නේ. ඉතින් ඉන්ජෙක්ෂන් එක ගහලා තිබුණේ. මම ඒත් කල්පනා කරා දැන් මට නාට්‍යයට යන්න හම්බ වෙන්නේ නැහැ නේද කියලා. ඊට පස්සේ මේ මම ප්‍රීතිනම් කෝ නාට්‍යයට යන්න ඒක ප්‍රශ්නයක් කරගන්න එපා කියලා. දැන් මම නාට්‍යයට යන්න එපා. මම ගාල්ලට ගියා බස් එකේ නාට්‍ය යන බස් එකේ. මගේ හිත තිබුණේ තාමත්ම බොහොම මේ හරිම අභූත විදියට මගේ හිතේ මනසේ හැඟීම් ගොඩනැගිලා තිබුණේ දැන් මේ දරුවෙක් මේ උදේ හම්බෙන්න පුළුවන් මම මේ නාට්‍යයට යනවා නේද කියලා. නමුත් දැන් නාට්‍යයට ගියන් පස්සේ මං පට දැනෙන්නේ සිංහභාවිකේ ගීත. දැස් මම රෑ එනකොට මට පිස්සු වගේ කියන්නේ මට නිකන් මේක දරා ගන්න බෑ. එතකොට පුතා හම්බෙලා තිබුණේ නැහැ. ඊට පහුවෙන්දා යනකොට ඊට පහුවෙන්දා මම ගෙදර ගියන් පස්සේ අම්මෙන් හැම අම්මේ මොකද තත්ත්වේ නම් මකෝ නැහැ අද උදේ ඉන්ජෙක්ෂන් එක ගැහුවා ඒනට හම්බුන්නේ නැහැ. අද දවල් කියන්න බෑ කියලා. මං ඒ නාට්‍යයේ බස්සෙන් ආවිල්ලා මම බහිනකොට තුනට එතනදී මං එහෙම නිදිය ගත්තා. ඇඳුම් මාරු කරෙත් නැහැ මොකද මට කම්පනේට. මං ඊට පස්සේ එහෙමම උදේ නැගිටලා ගියා හොස්පිටල් එකට. එනකොටත් එයාට දරුවා හම්බෙලා තිබුණේ නැහැ. ඊමත් පිටස්සේ මම තවත් මට බයයි. මම දවල් එතන තියෙන කෝට්ටේ තියෙන පුස්තකාලයට ගිහලා මං කාලේ ගෙවුවා. කාලේ ගිහලා දවල් වෙනකොට මගේ පුදිත පුතා ඉපදුණා. ඉතින් සිංහබාහු නාට්‍යයේ ඒ හැඟීම මට පුදුම විදිහට දාදත් ඒ දරුසෙනෙහසේ කියන එකේ තියෙන ඇතිකරු මෙවෙත කවදා

0: ගීතායයි.
1: අද සොඳුරුමුණ කැසීම ප්‍රවීණ සංගීතවේදී නවරත්න කමකේ.
2: මංගිලකට තෝරගත්ත ගීතය සත් සමුදුර කියන ගීතය. සෝමදාස ඇල්ලියුටිගල් මහත්මයක සංගීතය නිර්මාණය කරපු භාගම් සේකරෙන් ලිව්ව අමරදේව සර් ගායනා කරපු ගීතය. මේක මට අමතක කරන්න බැරි මගේ ගවේෂණයක් තියෙනවා. විශේෂයෙන්ම නාට්‍ය සංගීතය තමයි මගේ මේ නාට්‍යවල තියෙන සහය වැඩ කිරීම හින්දා තමයි මගේ මේ සංගීතය ගොඩක් දුර නාට්‍ය සංගීතකරුවෙක් හැටියට මාව සමාජයට ගත වුණේ. ඉතින් මේ එකට මූලික හේතුව තමයි සෝමදාස ඇල්විරිගල කියන සංගීතඥයාට මම පුදුම කැමැත්තක් මගේ තියෙනවා. මොකද ඔහු කටහඬ භාවිතා කරපු විදිය මට ගොඩාක්ම ආසයි. මොකද මම නාට්‍ය සංගීතයේ වැඩ කටයුතු කරනකොට මම එක්තරා විදිහට හිතූ කාරණාවක් තමයි කොහොමද සෝමදාස ඇල්විටිගල වගේ සංගීතඥයෙක් මුදු පුත්තු වගේ නාට්‍යයක සංගීතවත් කරලා කොහොමද සත්සමුද්‍ර වගේ කියන චිත්‍රපටයක අපිට හිතාගන්න බැරි විදියට විශාල ගායක කණ්ඩායමක් මේ චිත්‍රපටියට දායක කරගත්තේ කියන එක. විශේෂයෙන්ම මම දකින දෙයක් තමයි නාට්‍ය සංගීතයේ තියෙන කටහඬ ඔහු තිරයට භාවිතා කරා. ඒ කියන්නේ සත්සමුද්‍ර කියන චිත්‍රපටියට. මම දවසක් ගුවන් සංස්ථාවේදී ඔහුගේ වැඩසටහනට මම සම්බන්ධ වුණා. ඔහු වැඩසටහන් නිෂ්පාදන අධ්‍යක්ෂවරයෙකු කැටියට ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ වැඩ කරන කාලේ මම ඔහුගේ වැඩසටහනකට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා ඇවිල්ලා ඔහුගේ වැඩසටහනේ මම ගීත ගායනා කළා. මම කරේ කෝරස් එකට ගායනා කරේ. ඒකට මම කෝරස් එකට ගායනා කරන් පස්සේ මම යවස මට කියන්නකෝ මේ ඔබතුමා නාට්‍ය සංගීතය දින කෝරස් එක කොහොමද යොදාගත්තේ මේ චිත්‍රපටයට කියලා. ඒතරේ ආයිලන් කිව්වා දැන් ඔයා ඔය කරේ වැඩේ තියෙන්නේ. ඔයි කෝරස් එකක් වගේ දෙයක නාට්‍යයක යොදාගන්නේ නැතුව චිත්‍රපටිය කොහොමත් වැඩ කරන්න බෑ කියලා. එතකොට ඔයා නවරත්න ගමගේ නේද කියලා මම හිව මංකෝ ඌ කියලා. මංකෝ සර් මම නාට්‍ය සංගීතය මම ඒක දන්නවා කියලා කිව්වා. ඒ නාට්‍ය වලින් තමයි මේ රටේ සංගීතකරුවන් නිර්මාණකරුවන් බිහිවෙලා තියෙන්නේ. ඒකෙන් ඔයාටත් යම්කිසි ආකාරයක ගමනක් යන්න පුළුවන්. හිතුවොත් නාට්‍ය සංගීත තුල තමයි ශාල භාවිතාවක් තියෙන්නේ කියන එක මට කිව්වා. ඉතින් මට අද තේරෙනවා ඒක මට අමතක කරන්න බෑ. ඒ අපූර්ව අදහස අද මගේ ජීවිතයේ යම්කිසි ආකාරයක

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා රැදායයි ගීතායයි
1: අද සොඳුරුමුණ කැසීම ප්‍රවීණ සංගීතවේදී නවරත්න කමකේ.
2: මේ ගීතය තෙක්කම ගීත ගන්නාවක් තියෙනවා. කැලෑ කපා, වල්ලු දුරා, ගොයන් කපා, ගමට එන්න රන්මාවත මැදින් තනා, ටැක්ටරින් පෙරලි පෙරලි පස්ස අතරින් පාවී පාවී මේ එන්නේ, හෙට උපදින පුංචි පුතේ. මේ ගීත ඔක්කොම වගා සංග්‍රාමයේ කාලේ, අපි ඉතාමත් කුඩා කාලේ, පාම් පෝලිං

තමයි අපිගේ මම මේ ළඟදී පෙර දවස් මේ දෙයට දවස් දෙතුන වුණු වගේ හේමන්තගම කියලා මිත්‍රයෙකුත් කතා කරනකොට යනකොට අපි ඉස්සල මචං අපි මේ මතකද වාට චිත්‍රපටිය බලවිල්ල රෑ කෑමට ගියාම අපි කතා වුණා අපේ රසිකත්වයේ ගොඩනැගෙන කොහොමද මෙන්න මේ මේ දුෂ්කර තැන්වල වාට මතක නැද්ද කියලා. එතකොට මම මේ ගීත ගායනා කළා යාට කිව්වා මෙන්න මෙන්න මෙහෙම මෙහෙම මේ ගීත වාට මතකද කියලා. එතකොට මට මතකයි පාම් පෝලිං වල හිටී. නමුත් පාම් පෝලිමේ අපි අද ඉන්නේ නැද්ද කවුරුකත් පාම් පෝලිං වල නැහැ. එතකොට අපි පාම් පෝලිමේ උදේ පාන්දර පහට දර ගිහිල්ලා ඒත් අමු පාම් ඒ වර්ගන එන්න ඕනේ සීනි ගන්න කාඩ් එකට යන්න ඕනේ. එතකොට මේවා තම දුෂ්කර කාලයක් අපේ ළමා මනසට. හැබැයි මේ ගීත වලින් මේ ගීත අමතක කරන්න බැරි හේතුවක් මට දැනෙන්නේ මේ ගීත අහපු අය සහ මේ ගීත වලින් රසිකත්වය අරගත්ත අය පිටරටවල මට හම්බ වෙනවා. ඒකල හැම දෙයක් කියන එකක් තමයි මේ ගීත අපි ඇහුවේ නැත්තම් අපේ ජීවිතවල තියෙන ශක්තිය ජීවිතවල තියෙන අපේ දැක්මවල අපිට ලැබෙන්නේ නැහැ නේද කියන එක. ඒ කියන්නේ පීඩාවක් වගේ තියෙන කාලෙක විශේෂයෙන්ම දරුණු පීඩාවන් තියෙන සමාජ ආර්ථික පීඩාවන් තියෙන කාලෙ අපි ගෙවල් වලට වද කරේ නැහැ. වද කරන්න නොවන හේතුව තමයි මේ ගීත වලින් ලැබුණ එක්තරා විදිහට සාමූහික ගුණය. ඒතර ගෙදරට ගියාම ගෙදර ඇත්තටම කනබුණේක පොදු තිබුණේ අගහික පොදු සමාජයේ කාලේ වගා සංග්‍රාම කියන එක 70 ගණන්වල ඇවිල්ලා මේකට ශ්‍රම බලකායක් හදාගෙන යනකොට අපි තේරුම් ගන්න ඕන එකක් තමයි දේශපාලන අරමුණුයි කලාවේ අරමුණු ගත්තාම අපේ රටේ දේශපාලන අරමුණු කියන එක උඩ ගිය හැම දෙයක්ම අසාර්ථක වෙලා තියෙනවා. නමුත් මේ හිතට එකඟව කරපු නිර්මාණවල තියෙන ගුණය අපේ සදාකල් අපේ ජීවිතේ විශාල දැක්මක් ඇති කරලා තියෙනවා. මේ ගීතවල තියෙන නාදමේ ගුණය මගේ ජීවිතේ එක්තරා විදිහට අපූර්ව ශක්තියක් ඇති කරලා දෙනවා. මට ඒ කවදාකවත් අමතක කරන්න

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ කැසීම ප්‍රවීණ සංගීතවේදී නවරත්න කමකේ.
2: ඊළඟට තෝරගත්ත ගීතයේ මගේ ජීවිතයේ මේ ඉතාමත්ම හිතාගන්න බැරි ගමනක වෙනස් කරපු ගීතයක්. මිහි මඩලේ අඳුරු කුසේ දියුල්පත අම්මා කියන ගීතය. මේ ගීතය මට ඇහුණ කාලේ ඉඳන් අම්මා පිළිබඳ තියෙන්නේ මහා අපූරු කුඩා කාලේ කියන්නේ රණ්ඩු කරලා අර ගෙවල් වලින් යන කාලයක් තියෙන මුරණ්ඩු කාලය කියලා. නමුත් මේක ගුවන් විදුලියෙන් ඇවිල්ලා මගේ හිතේ මව පිළිබඳ තියෙන ආදරේ හරිම උතුම් විදිහට තිබුණා. එතකොට නමුත් අපි දඩම්බරයි, කියන්නේ අපි යාළු මිත්‍රත් එක්ක එළියට යනවා, හැසිරෙනවා, රණ්ඩු වෙනවා, ගෙවල් වලින් උතුම ළමා කාලයක් තිබුණේ, චිත්‍රපටි බලන්න යනවා. දවසක් අම්මත් එක්ක මං රණ්ඩු වෙලා කියලා කියන්නේ අර හිත වේදනාවට පත් වුණාම කොහෙට හරි දුව යනවා. ගෙදරට එන්නේ නැහැ, මං ගෙදරින් යනවා කියන එක කියනවා. ඒ කාලයක අර නිදහස ළමා මනස තුළ තිබුණු දෙයක් වගේ කියලා දැන්න. මොකද ඔය අපි මඩොල් දුව වගේ ඊට පස්සේ කියවනකොට නව කතා ඔය ළමා කතා රහස් පරිශ්‍රයේ කතා වලට තිරෝ මේ ගෙවල් වලින් එළියට ගිහිල්ලා මෙහෙම දේවල් කරන්න පුළුවන්, ඔය වගේ නිකන් වීර මනස තුළ ඇති වෙනවා. ඉතින් මේ කාලේ මම මෙහෙම රන් වෙල ඉන්නකොට මගේ අකිකුරු සිතුවිල්ල අකිකුරු දෙයකට තමයි මමත් එක රන් වුණත් එළියට බැස්ස. හැබැයි මතක තියාන්න අදවගෙන මේ ඒ කාලේ අපිට තියෙනවා තව රැකවල් තියෙන තැන් මං ගියේ පුංචම්මයිකට. එතකොට අපේ ගෙදරින් ඉඳන් රන් වෙල මං අඩාගෙන ගියේ පුංචම්මට දුක කිය. යනකොට රේඩියෝ මේ ගීතේ මට ඇහුණා. මේ ගීතය මේ මඩලිය අඳුරු සේන ගීතය මට ඇහුණා. අහුණදී මම එමත් අඬාගෙන අපේ ගෙදරට ආවා. ඇවිල්ලා අම්මා බදාගෙන ඇඬුවා. අම්මත් ඇඬුවා. මේක ඉතින් මගේ දැන් අර එළියට බහලා යන ගමන කොයි සමහරලාට එතන පිළිසරණක් නැතුමුණා නම් කොහරි යන්නත් පුළුවන්. එහෙම වෙනවනේ ජීවිතවල. ඉතින් මං කියන්නේ මේක මට හැමදෙස්සෙම මතක් වෙනවා මේ ගීතය කොච්චර ප්‍රබලද කියලා, මම මගේ හිතට කොච්චර සම්බන්ධ කරාද කියලා.

0: Света. Red eye. Red eye.
1: අද සොඳුරු මුණ කැසීම ප්‍රවීණ සංගීතවේදී නවරත්න කමකේ.
2: මේ ගීත දෙක මගේ පෙම්හසුන් වල ගොඩක්ම දැවටුණු ගීතයක් වුණා. මොකද මගේ විවාහට පත්වෙන බිරිඳ ප්‍රීතිට එයා හිටියේ ඈත උසස් අධ්‍යාපනය සඳහා. අපේ නෑදෑගේ ගීතියන් පස්සේ අපේ ආදර සම්බන්ධයක් ඇති වුණා. ඊට පස්සේ ඈගේ උසස් අධ්‍යාපනය දෙදරලා ගිහිල්ලා, ඒ කියන්නේ ඒ විභාගේ අසමත් වෙලා ඈ නැවතත් එයාට ගමට යන්න සිද්ධ වුණා. එතකොට මම ඈට ලියුම් පෙම්පත් වලින් තමයි මේ අපේ අදහස් ප්‍රකට කරේ ගොඩක් ලියුම් ලිවීමෙන්. එතකොට මං අර අත්විඳා වූ පොඩි කාලේ ඉඳන් අත්විඳා වූ ගීත දැන් මම හරියට බැලුවොත් මේ අද මුළු වැඩසටහන පුරා මම ප්‍රකාශ කරේ මගේ ජීවිතේ මේවා කලාත්මක ජීවිතයට සම්බන්ධ වෙන මගේ ආධ්‍යාත්මික ජීවිතයටයි. මට මේක මම කොහොමද මේවා ගොඩනගගෙන මගේ ජීවිතයට ඇතුළු කරගත්තේ කියන එක මේක නොදුනත් මේ කතාබහ තුළ මටම තේරෙනවා. මේ ගීත මං එයාට මම මතක ඇලුවා ඔබෙන්තර ලෝකයක් කියන ගීතෙත් මල් පෙම්පතක ලියලා තියෙනවා. මලක් වෙලා ඔබ පිපෙන්න කියන ගීතෙත් ලියලා තියෙනවා. එතකොට අද මට හිතෙනකොට මොනා වුණත් ඒ පදවැල්වල තියෙන අරුත් වලින් මැවුණු ප්‍රේමේ තියෙන දේවල් විශාල බැඳීමකට අද ඇති කරලා අපි අර බොනද කියලා කතා කරාට මොනෑම ආකාරයකට ඒව අකුරුවැල්වල දැවිටලා නැවතත් ඒව මගේ පිටපතක් බවට පත් කරලා මම ලිව්ව වගේ ඒව ලිවීම තුළ අපි තුළ යම්කිසි ආකාරයක නොබිඳින්නා වූ බැම්මක් මේවෙන් ඇති කරා. ඒක ඇති කරලා තියෙන මේ භාෂාවෙම තියෙන රටාවේ කවි වලින් සින්දු වලින් අදහස් ලිවීමේ. ඉතින් මේ මලක් වෙලා ඔබ පිපෙන කියන ගීතය මගේ ජීවිතයේ යම්කිසි ආකාරයක ලොකු ආදර බැඳීමකට යම්කිසි ආකාරයක වැගීමක් ඇති කරපු ගීතයක්.

0: පදමට සිත ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: Miss, හොඳ cool-ද?
2: Cool. මොකද මම hot නේ?
1: ඒකනම් ඇත්ත Miss. Miss දැකලා පුරුදුත් වගේ
2: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි. සමහරවිට අහලා පුරුදු ඇති.
3: Oh my god.
1: Adi Miss Sudu Kochi.
4: Hot and spicy with Sudu Kochi.
1: Kochi. Moni Siyatama Havasa Dekata Sudu Kochi Ta. Miss, Miss. Excuse me, Miss.
2: No, no, no. Ummanang showtime ke de vitarai.
5: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල. අදම කතා කරන්න
2: 0372 377 377.
5: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: හැංගුණා
7: මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
5: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
8: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල කසාද වෙනගන්නේ නෑනි.
5: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත ටීවී
9: 98.2 98.4.

0: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා,
1: අපි ආයේ හමුනො වෙන.
0: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැනේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියතය අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිමුලාරේ චාප්කාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
4: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණ නිම වූ සරණාපරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමාව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනස ගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 01117 534 406. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
5: මෙන්න ප්‍රශ්නය. යකඩ ගැල්වනයිස් කිරීමට භාවිතා කරන මූලද්‍රව්‍ය කුමක්ද? 1. සින්ක් 2. සෝඩියම්.
4: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න හෝකන්දරින් සනුකි සෙනාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් ඉන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට වට්ස්ඇප් කරන්න.
6: යත පොකට් මනි
4: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.

0: அசப்பதமட்ட சீதா சீதா பாத்தரே விதாசா
1: හිටපු ජනපති රනිල්ගේ රැකවලාට කැමරා ශිල්පියෙකුගේ ප්‍රහාරයක්. කොළඹ කොටුව බහිස්ත්‍රාත් අධිකරණයේ ගේට්ටුව අසලදී මේ ප්‍රහාරය එල්ල කළ කැමරා ශිල්පියා මේ වන විට හඳුනාගෙන තියනවා කියලා තියෙනවා. ප්‍රහාරයට ලක් වූ නිලධාරියා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා රෝහල් ගත වීමට පියවර අරගෙන තියෙනවා. ඒ සමාජ මාධ්‍යවල හැම ආයේ ගැහුවා නෙමෙයි මේ කැමරාව වැදුනා කියලා මම දන්නේ. කැමරා ශිල්පීන් කලගෙඩි නටුම වගේ එකක් නටනවද ආවරණ කටයුතු වලට එල අහසට පිබිදා එවන් කලෙයා කියලා කැමරාව කරක ඇයි දන්නේ
0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
3: ඔයා දන්නෑනේ අපේ ගමේ ඉන්න සුපිරි දොස්තරගෙනේ එයා කැස්සට දෙන්නේ
4: කොස්සට
3: එයා උන්නට දෙන්නේ
4: කුරුම්බා
5: මන්නෝදර ඉන්නේ කොහොමද? අන්නේ දොස්තර අලුත් බෙහෙතක් හදනවා කියන්නේ.
3: ඇත්තද?
5: ඔව්. රතු රට කජු මොට්ටු ලබෙදී රම්බරි අරවද මේවද දාලා බෙහෙතක් කරන් අන්න 100ට එනවලු.
6: රම්බරි කියපන් මේ නම්බරේ.
7: ලයිරු පෙරේරා සමගින් මේ සෙනසුරාදා උදේ 10ට.
8: සියත 2020.
9: සෙනසුරාදා උදේ 8ට.
10: ජින්තු පිටියේ මේ මොකද?
11: මොනවද ඔය ගේට් එක උඩින් එබීපි බලන්නේ?
12: බූරුවා ඉන්නවද කියලා බැලුවේ.
11: බූරුවා?
12: ඔව් අංකල් මට ඇහුණා ආන්ටි කෑ ගහලා බයිනවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්නේ බූරුව කියලා.
10: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
7: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා.
14: මන් නම් හිතන්නේ නැහැ.
7: දකින හේන පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
15: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
16: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
7: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
17: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
18: Love it now, never love because it now.

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කමුකොකේ
2: ප්‍රේක්
1: නෑවාගේ
2: පතිමුරේ
3: ස්පයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින පුරා

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: වටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි නපුරා
1: all night.

0: සියතම
1: 98.0 දෙකෙන් 98.4 සියත දිවයින පුරා

0: සියතම
1: 98.0 දශම දෙකෙන් 98.4 දශම හතරෙන්
2: සියත සිකුරාද
1: සියත දිවයින පුරා

0: එකයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කමු කොකේ ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ සුන්ස් ප්‍රයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින පුරා

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

ලොකු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

Sadıhan Siyata. Sadıhan Siyata. Rahu Asurendra විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්දපිරිතේ ආනුභාවයෙන් ඔබට

අසුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

හැම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

මේ මහනුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන් ශ්‍රවණය කිරීමෙන් දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන්විසින් රන් පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසාගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මඟතොට අනතුරුවලින් ආරක්ෂාවීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ

0: යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
1: සියතා පොකට් මනි. අනුග්‍රහය.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳයි.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකයකි.
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
5: Good morning. උදේ 5 විනාඩි 21යි දැන් වෙලාව.
6: Good morning, Nishan.
5: උදේට හරියට පිණි බින්දුවක් වගේ ෆ්‍රෙෂ් වෙන්න පුළුවන් නම් දවසම හරිම ෆ්‍රෙෂ්. ජීවිතේට ඕන වෙන්නේ නැවුම් බව.
6: අනිවාර්යයෙන්ම.
5: නැවුම්වත් එක්ක අපේ අරමුණු වෙනුවෙන් යන්න පුළුවන් ලොකුම ලොකු මාර්ගයක් අපිට ඔන්න හදා ගන්න පුළුවන්.
6: ඉතින් ඔන්න අදත් පොකට් මනි අරගෙන ආව ප්‍රශ්න හතරක් තියෙනවා. උත්තර තුන රුපියල් 5000කුත් තියෙනවා.
5: පොඩු හතර දෙනෙක් ඉන්නවා අදත්. ඒ වගේ මම්ම කෙනෙක් ක්ලාස් වෙලා ඉන්නවා අදත්. අභියෝගයේ බාර අරගෙන ජයග්‍රහණය කරලා පෙන්නන්න. මෙන්න මෙහෙමයි දිනන්නේ කියලා.
6: අපි මෙසේජ් කරන නම්බර් එකත් මතක් කරන්න 0714 151 151.
5: මන්නිෂාන්.
6: මම් ආශී.